0: ජීවිතය දිනන්නට පොසිටිව් වයිබ්ස් විත් චාන්ජි.
1: අයිබෝවන්, සුබ දවසක්. එක ගමක හිටියා කපටි පෙළෙන්දෙක්. එයා තමගේ කඩේට එන ගම්මුන්ට බඩු කිරලා දෙති හැමදාම හොරපඩි තියලා කිරලා රහසෙම විශාල ලාභයක් ලැබුවා. ඒ ගමේම හිටියා හිත හොඳ අහිංසක ගොවියෙක්. එයා හැමදාම තමන්ගේ ගෙදර හදන බටර් කිලෝ එකක් බැගින් මේ කපටි වෙළෙන්දගේ කඩේට ගෙනත් දීලා ඒ වෙනුවට තමන්ගේ ගෙදරට උන බඩු බාහිරාදිය ගත්තා. දවසක් මේ කපටි වෙළෙන්දට හිතුණා, මම හැමදාම මේ ගොවියකින් බටර් ගන්නවා, ඒත් මම කවදාවත් මේක කිරලා බැලුවේ නැහැනේ කියලා. ඉතින් ඒ කපටි වෙළෙන්ද දවසක් බටර් කැටය තරහදයකට දාලා කිරලා බලද්දී ඒකේ තිබුණේ ග්‍රෑම් 900යි. වෙළෙන්දට පුදුම තරහක් ආවා. ගම් සභාව ඉස්සරහට ගොවියව කැඳවලා එයා ප්‍රශ්න ඉදිරිපත් කළා. මෙයා හැමදාම ග්‍රෑම් 100ක් අඩු කරලා බටර් දීලා මාව රැවට්ටුවා. මෙයා මහා කපටි හොරෙක් කියලා චෝදනා කළා. ගම් සභාව ගොවියගෙන් ඇහුවා, ඇයි ඔයා එහෙම කළේ කියලා? පළඟ බඩු කිරන පඩි නැද්ද කියලා. එතකොට ඒ අහිංසක ගොවියා උත්තර දුන්නා, ස්වාමීනි, මම ඉතාම දුප්පත්. මට තරහට තියන්න පඩි ගන්න සල්ලි නැහැ. මම කළේ හැමදාම මේ වෙළෙන්දගෙන් ගන්න කිලෝ එකේ සීනි පැකට් එක තරහදී එක පැත්තකින් තියලා අනිත් පැත්තට ඒ බරට හරියන්න බටර් කැටය තියලා කිරපු එක විතරයි කියලා. මුළු ගම් සභාවම ඒ කතාව අහලා නිහඬ වුණා. කපටි වෙළෙන්දා අනිත් අයට කරපු වංචාව කරකැවිලා ඇවිල්ලා තමන්ටම පල දීලා තිබුණා. මතක තියාගන්න, කර්මය කිසිම වෙලාවක වැරදි කරන්නේ නැහැ. ඔබ විසින් අනිත් අයට ලබා දෙන දේම ඔබටත් ආපසු ලැබෙනවා. වංචාවෙන් අනාගතයක් ගොඩනගා ගන්න යන්න එපා. කෙටි මාර්ගවලින් ලබන අසාධාරණ ලාභය අවසානයේදී ඔබවම විනාශ කරලා දාන්න පුළුවන්. ඒ නිසා වපුරන දේ ගැන සැලකිලිමත් වෙන්න, තීරණ ගනිද්දී ඒ ගැන මතක තියාගන්න. අද ඔබට ආශිර්වාදාත්මක දවසක් වේවා.
0: ජීවිතය දිනන්නට
2: Positive Vibes with Charmy.

0: රේඩියෝ ITN රටට වග කියන රේඩියෝ.
1: වෙලාව දසන 5යි විනාඩි 55යි.
2: මොටර්සයිකල් ලොවේ පෙරලිකාරයා TVS ලංකාවේ තින් නවීන තාක්ෂණින් හා ඉහළම ඉන්ධන කාර්යක්ෂමතාවෙන් නිපදවන TVS XL 100 heavy duty නවීන උපාංග සහිත මොටර්සයිකලය. පොකට් එකට දැනෙන නැතිව බජට් එකට සෙට් වෙන ගමනට වැඩට TVS XL 100 heavy duty මොටර්සයිකලය පැදලම බලන්න. TVS XL 100 heavy duty මොටර්සයිකලය වැඩිම දුර දුවන ලංකාවේ මෝටර් බයිසිකලයේ TVS XL 100 ලංකාවේ Radio ITN.

0: රේඩියෝ ITN රටට වග කියන රේඩියෝ මෝනින් නිවුස් ඇලර්ට්.
1: අයිබන් සුබුදැස්සනක් ජයග්‍රහේ වාසනාවන්ත ප්‍රබෝධමත් දවසක් වෙන කියලා ප්‍රාර්ථනා කරනවා ඔබ සියලු දෙනාටම. අද අපි හමුවෙන්නේ අගෝස්තු මාසයේ 5 වැනිදා පදාදා දවසේදී උදෑසන මේ විදිහට හමුවෙන්නේ. ආරාධනා කරනවා ඔබට FM 93.5 අපිත් එක්ක එකතු වෙන්න. අද සූදානම් කාටත් කලින් පත්තරවල වාර්තා කළ තියෙන ප්‍රධාන සිරස්තල මොනවද, ඒ වගේම අනිකුත් සිරස්තල මොනවද, ඒ වගේම ලකන් ප්‍රවෘත්ති අංශයෙන් දවසේදී වාර්තා කළ තියෙන ප්‍රවෘත්ති මොන වගේ තොරතුරුද කියලා අපි හොයලා බලන සූදානම්. අපි අවධානය යොමු කරනවා සුපුරුදු පරිදි දිනමින පුවත්පතට වාර්තා කළ තියෙන ප්‍රධාන සිරස්තලය. දිනමින පුවත්පතේ වසර 16කට පෙර රජයට මිලියන 60ක් පාඩු කිරීම, ජොන්ස්ටන්ට එරෙහි නඩුව 5ක් යළි විභාග කරන්න අභියාචනා අධිකරණයේ මහාධිකරණයට නියෝග කියලයි අද දිනමින පුවත්පත මේ සම්බන්ධයෙන් ප්‍රධාන සිරස්තලයක් විදිහට වාර්තා කළ තියෙන අනුජා ප්‍රියංගනී වාර්තාවද දිනමින පුවත්පත වෙනුවෙන් රැගෙන වෙත් තිබුණේ. අපි බලමු අතුල් පිටුවලට අවධානය යොමු කරලා තවත් මොනවද මේ සම්බන්ධයෙන් වාර්තා කළ තියෙන තොරතුරු කියලා. සමූපකර්තක වෙළඳ සංස්ථාවේ සේවකයන් රාජ්‍යකාරී නොවන කටයුතු සඳහා යොදවා සංස්ථාවේ මුදලින් වැටුපෝ අතිකාල දීමනා ගෙවීමෙන් රජයට මිලියන 60කට ආසන්න පාඩුවක් කිරීමේ චෝදනාව යටතේ හිටපු වෙළඳ මාත්‍ය ජෝන්ස්ටන් ප්‍රනාන්දු ඇතුළු වෙතිකරුවන් 30 දෙනෙකුට එරෙහිව අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිසම විසින් පවරනු ලැබූ නඩු 5ක් නැවත විභාගයට ගන්නා ලෙස අභියාචනා අධිකරණය ඊයේ නියෝග කර තිබුණා. එම නඩු 5ම මහාධිකරණ හමුවේ විභාගයට ගැනීමටද පංච පුද්ගල අභියාචනාධිකරණ විනිසුරු මඩුල්ල ඊයේ නියම කර තිබුණා. අභියාචනාධිකරණ විනිසුරුවරුන් වන පී කුමාර රත්නම්, දමිත්තොටවත්ත, KMS දිසානායක, ප්‍රියන්ත ප්‍රනාන්දු සහ ඒ ප්‍රේමශංකර යන මහත්වරුන්ගෙන් සදුම්ලත් පංච පුද්ගල විනිසුරු මඩුල්ල අදාළ නියෝගය නිකුත් කළා කියලයි අද දිනමින පුවත්පත වැඩිදුරටත් සඳහන් කරලා තියෙන ප්‍රධාන සිරස්තලය විදිහට. අපි මේ දිනමින පුවත්පතේම තවත් ප්‍රවෘත්තියකටයි මේ අවධානය. මහර හිරගෙදර ගැටුම බාහිර කුමන්ත්‍රණයක් දැයි සොයන්න පරීක්ෂණ. ඇමති අධිකරණ ඇමති හර්ෂණ නානයක්කාර මහතා කියන කතාවක් අදවසදී ස්වර්ණ විජේකෝන් සහ සන්ධ්‍යා කරුණාරත්න දිනමින පුවත්පතට ගෙන විත්තිමු. අපි බලමු අතුල් පිටුවලට අවධානය යොමු කළා මේ සම්බන්ධයෙන් අදවසදී වාර්තා කළ තියෙන තොරතුරු මොනවද කියලා. මහර බන්ධනාගාර තුළ ඇති වූ ගැටුම්කාරී තත්ත්වය පිටුපස බාහිර කුමන්ත්‍රණයක් පවතින්නේද යන සම්බන්ධයෙන් පරීක්ෂණයක් ආරම්භ කර ඇතැයි අධිකරණ හා ජාතික ඒකාබද්ධතා අමාත්‍ය නේතිජ හර්ෂණ නානයක්කාර මහතා ඊයේ පාර්ලිමේන්තුවේදී වැඩිදුරටත් සඳහන් කළා. මහර බන්ධනාගාරයේ සිදුවීම සම්බන්ධයෙන් විශේෂ කරුණු දැක්වීමක් කරමින් අමාත්‍යවරයා මේ බව වැඩිදුරටත් සඳහන් කළා. බන්ධනාගාර තුළ පවතින තදබදය අඩු කිරීමේ ක්‍රමවේද, රස පරීක්ෂක වාර්තා කඩිනම් කිරීම, බන්ධනාගාරය තුළ ආරක්ෂාව ඇති කිරීම යනාදී සම්බන්ධයෙන් සොයා බැලීමට කැබිනට් මණ්ඩලයේ අධිකරණ ඇමති හර්ෂ නානයක්කාරගේ ප්‍රධානත්වයෙන් කමිටුවක් පත් කර ඇති අතර කමිටු වාර්තාව සකස් කරමින් පවතින බවත්, මහර ඇති වූ සිද්ධියේ වැනි සිදුවීම් සසු බන්ධනාගාර තුළද ඇතිවීමේ අවධානමක් පිළිබඳව රජය විමසිල්ලෙන් සිටින බවත් අමාත්‍යවරයා එහිදී වැඩි දුරටත් සඳහන් කර තිබුණා කියලයි අද දිනමින පුවත්පත තොරතුරු සඳහන් කරලා තිබෙන්නේ. අපි යනවා දිනමින පුවත්පතේ දවසේදී වාර්තා කර තියෙන තවත් තොරතුරු මොනවද කියලා හොය බලන ලක්කන ප්‍රවෘත්ති අංශයට. අද ලක්කන ප්‍රවෘත්ති අංශය වාර්තා කළ තිබුණා මේ සම්බන්ධයෙන් අධිකරණයේ ස්වාධීනත්වය සුරක්ෂිත කර අධිකරණ ක්‍රියාවලිය කාර්යක්ෂම කිරීම 22 වන ව්‍යවස්ථා සංශෝධනයේ ප්‍රමුඛ අරමුණක් බව අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා ප්‍රකාශ කළා. ඒ කැබිනට් තීරණ දැනුම් දීමේ මාධ්‍ය හමුවට සහභාගී වෙමින් අපි අහලා බලමු අමාත්‍යවරයා මේ සම්බන්ධයෙන් මොන වගේ අදහසක්ද ප්‍රකාශ කරන්නේ කියලා.
2: අධිකරණය ස්වාධීනත්වය ආරක්ෂා කර ගැනීම සඳහා අධිකරණ කටයුතු කාර්යක්ෂම කරන්න නඩුකට දික්මන් කරන්න සහ නීතිය විශ්වාසනීයත්වය තහවුරු කිරීමට ගන්නා ක්‍රියාමාර්ග පිළිබඳව සඳහන් කර හිටියා. ඒතර විශේෂයෙන් මල්ලොස්ස ආස්කිරි මහනායක හඳුන වහන්සේලාට තිබුණු එකම කරුණ තමයි අපෙන් දැනගන්න මේ ව්‍යවස්ථා සංශෝධනය එක විනිශ්චයකාරවරයෙක් ඉලක්ක කරගෙන පමණක් සිදු කරන එකද කියන එක. ඒතර අපි පැහැදිලි කරාට පස්සේදී 22 ව්‍යවස්ථා සංශෝධනයෙන් සිදුවන්නේ උපරමාධිකරණවල ශ්‍රේෂ්ඨාධිකරණයේ සහ අභියාචනාධිකරණයේ විනිශ්චයකාරවරුන්ගේ වයස අවුරුද්දෙහි වැඩි කරන එක අධිකරණ සේවා පනත සංශෝධනය කිරීමෙන් දිසාධිකරණවල මහේස්ත්‍රාත් අධිකරණවල ඇතුළු සියලුම විනිශ්චයකාරුන්ගේ විශ්‍රාම වයස අවුරුද්දෙහි වැඩි කරනවා කියලා අපි පැහැදිලි කළා දුන්නා. මම හිතනවා කවුරු හරි කණ්ඩායමක් එක් විනිශ්චයකාරයෙක් පමණක් ඉලක්ක කරගෙන ව්‍යවස්ථා සංශෝධනයක් කරනවා වගේ අදහසක් කියලා තිබුණා. නමුත් උන්වහන්සේලා පැහැදිලි කරාට පස්සේදී උන්වහන්සේලා එක පිළිගත්තා. මේ අධිකරණ පද්ධතිය විනිශ්චයකාරුන්ගේ විශ්‍රාම වයස වැඩි කරලා අධිකරණයට මේ කරන ප්‍රසස් කරන හරහා ජනතාවට සහනයක් ලැබෙනවා කියන එක පිළිබඳව උන්වහන්සේලා සතුටපත් වුණා.
1: එතකම මේ මහර බන්ධනාගාර සිද්ධිය සම්බන්ධයෙන් අදවසදී ලකන ප්‍රවෘත්ති අංශය තොරතුරු වාර්තා කළ තිබුණා. මේ ගැටුම් බාහිර පාර්ශ්වයන්ගේ බැදිහත්වීමෙන් සිදුවන කුමන්ත්‍රණයක් දැයි සැවීමට විමර්ශන ක්‍රියාත්මක වන බව අමාත්‍ය හර්ෂ නානයක්කාර මහතා පාර්ලිමේන්තුවේදී ඊයේ දවසේදී සඳහන් කළ තිබුණු කාරණාව අදවසදී ලකන ප්‍රවෘත්ති අංශයත් සඳහන් කළ තිබුණා. අපි අහලා බලමු අමාත්‍යවරයා ඊයේ දවසේදී පාර්ලිමේන්තුවේ මේ සම්බන්ධයෙන් ප්‍රකාශ කරන අදහස මොන වගේ අදහසක්ද කියලා.
3: හිරගය මහර කඩාකප්පල් කිරීමේ වැඩපිළිවෙළක් මේ සංවිධානාත්මක ක්‍රමය තුළ තිබෙන බව පේනවා. ඉන් පසු ඇති වූ තත්වයන් සියල්ලම බලනකොට යම් සැකයක් පහළ වෙනවා. මේට බාහිර බලපෑමක් තිබුණද මේ කලබලකාරී තත්වයක් ඇති කරන්න කියලා අපි දැන් සොයා බලමින් පවතිනවා. මේ වන විට වෙනත් බන්ධනාගාරවලින් කෑම උයලා වෙනත් බන්ධනාගාරවලින් පහසුකම් අරගෙන ඒ රැඳවියන්ට අවශ්‍ය සියලු පහසුකම් කටයුතු ලබා දෙන්න මේ අවස්ථාවෙත් අපේ බන්ධනාගාර නිලධාරීන් කටයුතු කරනවා. ඒ වගේම කලින් කියු පරිදි මේ ගැන විමර්ශන කරනවා, අපි හොයලා බලනවා. එහෙම කුමන්ත්‍රණකාරී කට්ටිය ඉන්නවා නම් ඔවුන්ට විරුද්ධව පියවර ගන්නත් අපි පැකිලෙන්නේ නැහැ. මහර දැන් සම්පූර්ණම තත්ත්වය පාලනය වෙලා තිබෙනවා. මේ වෙනුවට කැබිනට් මණ්ඩලයෙන් කමිටුවක් පත් කළ තිබෙනවා. මගේ සභාපතිත්වයෙන් යුතු ආනන්ද ජයපාල මහත්මයා ඇතුළු අපේ ලේකම්වරු සහ පොලිසිය සහ රස පරීක්ෂක සහ නීතිවේද දෙපාර්තමේන්තුවෙන් අපි වාර්තාවක් සපයමින් යනවා. මෙම තදබදයේ අඩු කිරීමේ ක්‍රමවේදයන්, රස පරීක්ෂක වාර්තා කඩිනම් කිරීම, බන්ධනාගාර තුළ ආරක්ෂාව ඇති කිරීම, මේ රැල්ලක් වශයෙන් පැතිරෙන්න පුළුවන්ද කියන එකට අපේ අවධානය යොමු වෙලා තිබෙනවා. මේ අවස්ථාව වෙන විට අපි සියලුම බන්ධනාගාර අධිකාරීවරුන්ට උපදෙස් දීලා තියෙනවා විශේෂ අවධානය යොමු කරන්න අවශ්‍ය තැන්.
1: එතකම අපි අවධානය යොමු කරනවා ලකන ප්‍රවෘත්ති අංශයේ තවත් අදවසදී මේ සම්බන්ධයෙන් තොරතුරු වාර්තා කළ තිබුණා. මේ අධිකරණ පද්ධතිය සම්බන්ධයෙන් අමාත්‍යවරයා සඳහන් කරපු කාරණාවකුත් අද ලකන ප්‍රවෘත්ති අංශයේ තොරතුරු සඳහන් කළ තිබුණා. අපි අවධානය යොමු කරමු ලකන ප්‍රවෘත්ති අංශයට. අධිකරණවල නඩු විසඳීමේ කාර්යක්ෂමතාව ඇතුළු නීති හා අධිකරණ ක්ෂේත්‍රයේ වැඩපිළිවෙළ සම්බන්ධයෙන් අමාත්‍ය හර්ෂ නානයක්කාර මහතා කරුණු පැහැදිලි කළා. ඒ ඊයේ දවසේදී පාර්ලිමේන්තුවේදී අදහස් පළ කරමින්
3: අපේ රජයේ බලයට පත්වෙච්ච දිනේ සිට මේ දක්වා අපි කරන්නේ අධිකරණයේ ප්‍රතිසංස්කරණ තමයි. ඒක මේ අවුරුදු පහම ගෙනියන්නට වෙනවා, ඉදිරියටත් කරන්නට වෙනවා. ඉස්සර තිබුණු තත්ත්වයක් තමයි නඩු ඇදි ඇදි ගිහිල්ලා අන්තිමට වැරදි කරපු පුද්ගලයෝ ආණ්ඩු මාරුනහම නිදහස් වෙලා යන ගතියකුත් ජනතාවට තේරිලා තිබෙනවා. මේ සියල්ල නවත්ත ගන්න ඕනින්ද තමයි අපි ආවහැම් පස්සේ විශේෂයෙන්ම අධිකරණ සංඛ්‍යාව කොළඹ වැඩි කරලා තිබෙනවා. ඒ වගේම තදබදයේ වැඩි මහාධිකරණ 11ක් හඳුනාගෙන තිබෙනවා. කොළඹින් පිට මේ මහාධිකරණ 11 පිහිටවන්නත් යෝජනා වෙලා තිබෙනවා. සුලි හිමිකම් අධිකරණ, කමර්ෂල් හයිකෝට් මේවා වැඩි කරලා තිබෙනවා. නව මහේස්ත්‍රාත්වරු බඳවා ගැනීම මේ අවස්ථාව වෙනවා. එයින් එක සුළු කොටසක් පමණයි විශ්‍රාම වයස වැඩි කිරීම.
1: ලකන මෝර්නින් නිවුස් අලර්ට් හංගන වෙලාව මතක කරණම් වෙලා උදැසන 6යි විනාඩි 12යි.
4: වාර්තා පිට වාර්තා කබන කෝටි 8 NLB දනඩ තහනේ ලොතරැයියෙන් රටේ සංවර්ධනයේ තැවන්ත ශක්තියක් වෙමින් ඔබත් දිනවා රටත් දිනවට තන නිදහනේ බෙලදීගෙන ඔබත් කෝටිපතියෙකු වන්.
5: ශ්‍රී ලංකාවේ ප්‍රථම වතාවට රයිනෝ රූෆින් වෙතින් හඳුන්වා දෙන රයිනෝ ප්‍රීමියර් ජල ප්‍රතිරෝධී මතුපිට ආරක්ෂණ සහිත රූෆින් ෂීට්. රයිනෝ රූෆින් වෙතින් හඳුන්වා දෙන රයිනෝ ප්‍රීමියර් රූෆින් ෂීට්. වැඩි විස්තර සඳහා 13996 අමතන්න.

0: වෙලවදසන 6:19 අපි සූදානම් තවත් ප්‍රවෘත්ති කිහිපයකට අවධානය යොමු කරන අපි අවධානය යොමු කරනවා දිවෙනි පුවත්පතට. දැන් දිවෙනි පුවත්පත වාර්තා කළ තිබුණා මේ කැළඹුණු කාලගුණය සම්බන්ධයෙන් තොරතුරු සටහන් කළ තිබුණා. කැළඹුණු කාලගුණයෙන් මරණ හතක් එකයික් මරුට මරණ හතක් එකයික් වතුරුදන් කියලා දවසේදී සඳහන් කළ තිබෙන්නේ. දිස්ත්‍රික්ක පහක ප්‍රාදේශීය ලේකම් කොට්ටාස 36ක 2971 දෙනෙකු කුපීඩාවට පත් වී තිබෙනවා. ශිෂ්‍යත්වය සහ උසස් පෙළ ගැන අද සාකච්ඡාවෙන් පසු තීරණයක් කියලයි අද දිවයින පුවත්පත ප්‍රධාන සරස්තලයක් විදිහට වාර්තා කළ තිබෙනවා. යනවා දිනමින පුවත්පතට. අද ඡායාරූප සහිතව වාර්තා කළ තියෙනවා මේ සම්බන්ධයෙන් ප්‍රවෘත්ති. විමල සුරේන්ද්‍ර ඉහළ කොත්මලේ වාන්දමයි නෝටන් බ්‍රිජ්, විමල සුරේන්ද්‍ර ජල පෝෂක ප්‍රදේශයට සහ ඉහළ කොත්මලේ ජල පෝෂක ප්‍රදේශවලට ඇදහැලෙන අධික වර්ෂාවත් සමග විමල සුරේන්ද්‍ර හා ඉහළ කොත්මලේ ජලාශ වාන්දමන අයුරු අදවසදී ඡායාරූප සහිතව රංචිත් රාජපක්ෂගේන වාර්තාවෙන් සටහන් කළ තිබුණා දිනමින පුවත්පත. අද හේතකම අපි අවධානය යොමු කරනවා ලංකාදීප පුවත්පතේ ප්‍රධාන සරස්තලයට. එල් නිනෝවින් ලාංකිකයෝ ලක්ෂ දෙකහමාරක් අවධානමේ රතුකුරුස සංවිධාන වාර්තාවක් කියයි. තවමත් ජාත්‍යන්තර සහාය පතා නැහැ. බොහෝ ප්‍රදේශවලට වැස්සෙනුත් බලපෑම් කියලයි අද විමුක්ති එස් රොඩ්‍රිගෝ ගෙනන වාර්තාවේ සටහන් වෙලා තියෙන්නේ ලංකාදීප පුවත්පතේ. අපි බලමු ලංකාදීප පුවත්පතද වෙනස්ම විදිහකට මේ සම්බන්ධයෙන් තොරතුරු සඳහන් කළ තියෙන්නේ. මේ සම්බන්ධ නැතුල් පිටුවලත් අද තොරතුරු සඳහන් කළ තිබුණා. එල් නිනෝ තත්ත්වයත් සමග වර්ධනය වන නිර්තදිග මෝසම හේතුවෙන් මෙරට 250,000 ජනතාවක් දැඩි අවධානමකට ලක්වී ඇති බව ලක්විය හැකියි. රජය ඇසමේන්තු කර ඇතැයි රතුකුරුස සංවිධානය පසුගියදා නිකුත් කළ වාර්තාවේ සඳහන් වී තිබෙනවා කියලයි අද මේ සම්බන්ධයෙන් ප්‍රධාන සරස්තලයක් විදිහට ලංකාදීප පුවත්පත වාර්තා කළ තිබෙන. අපි බලමු අතුල් පිටුවලටත් අවධානය යොමු කරලා. එසේම රතුකුරුස සංවිධානය මෙරට වර්ධනය වෙමින් පවතින නිර්තදිග මෝසම් තත්ත්වය හේතුවෙන් 150,000 ජනතාවක් දැඩි අවධානමකට ලක්ව ඇතැයි එම වාර්තාවෙන් පෙන්වා දී තිබෙනවා. එමෙන්ම පෙරේදා වන විට මෙරට වර්ධනය වෙමින් පවතින නිර්තදිග මෝසම් සහ එල් නිනෝ තත්ත්වය යටතේ මුහුණ දීම සඳහා රජය හෝ කිසිදු පාර්ශ්වයක් ජාත්‍යන්තර සහය ඉල්ලා නොතිබූ බවද එම වාර්තාව පෙන්වා දී තිබෙනවා. වර්තමාන ඍතුමය කාලගුණ අනාවැකි සහ කලාපීය දේශගණික පුරෝක අනුව ශ්‍රී ලංකාවට නිරතදිග මෝසම් සමයේදී සාමාන්‍යයට ආසන්න හෝ තරමක් අඩු වර්ෂාපතනයක් ලැබෙනු ඇතැයි අපේක්ෂා කළත් ප්‍රදේශයෙන් ප්‍රදේශයට වැසි ලැබෙන ආකාරය වෙනස් විය හැකි බවත් රතුකුරුස සංවිධානය නිකුත් කළ නවතම වාර්තාවේ දැක්වී තිබෙනවා කියලත් අද වැඩිදුරටත් සඳහන් කළ තිබුණා. එතකම ලංකාදීප පුවත්පතේම සඳහන් කළ තිබුණා වැස්සෙන් බාද හා හැටන් උසාවිවල නඩු කල් දමය අද නොව් රංජිත් රාජපක්ෂයි වාර්තාව ගෙන වෙත් තිබුණේ. නුවරලේ ඇතුළු අවට ප්‍රදේශවල ඇදහැලෙන තද වර්ෂාවත් සමග ඇති වූ නායයන් සහ ජල ගැනීම සම්බන්ධයෙන් ජලගලින් සැලකිල්ලටගෙන හැටන් දිසා මහේස්ත්‍රාත් අධිකරණවල ඊයේ කැඳවීමට නියමිතව තිබූ නඩු සියල්ලක්ම ලබන 11 වනදා කැඳවීමට එම අධිකරණ මහේස්ත්‍රාත්වරු පියවර ගත්තා. අධිකරණ කාර්ය මණ්ඩලයට නඩු කටයුතු සඳහා පැමිණෙන පොලිස් නිලධාරීන් සහ නඩුවලට පෙනී සිටින පිරිසට පැමිණීමට තරම් ප්‍රමාණවත් ප්‍රවාහන පහසුකම් නොමැති වීම හමුවේ එම අධිකරණවල සේවය කරන නීතික්ෂයන් කළ නඩු සඳහා වෙනත් දිනයක් දෙන්නයි කළ ඉල්ලීමක් සලකා බැලීමෙන් පසු මහේස්ත්‍රාත්වරුන් එම නඩු 11 වනදා කැඳවීමට තීරණය කර තිබෙනවා කියලයි අද ලංකාදීප පුවත්පත මේ සම්බන්ධයෙන් තොරතුරු සඳහන් කළ තියෙන්නේ. අපි අවධානය යොමු කරමු දිවයින පුවත්පතේ ප්‍රධාන සිරස්තලයට. අද මේ සම්බන්ධයෙන් ප්‍රධාන සිරස්තලයක් විදිහට තොරතුරු වාර්තා කළ තිබුණා. දිස්ත්‍රික්ක පහක ප්‍රාදේශීය ලේකම් කොට්ටාස 36කට බලපා ඇති අයහපත් කාලගුණික තත්ත්වය හේතුවෙන් ඊයේ වන විට පුද්ගල මරණ 7ක් සහ 1යික අතුරුදන් වී ඇති බවට ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයට වාර්තා වී තිබෙනවා කියලයි අද දිවයින පුවත්පත මේ සම්බන්ධයෙන් තොරතුරු සඳහන් කළ තියෙන්නේ. අපි අතුල් පිටුවලට යනවා මේ සම්බන්ධයෙන් තොරතුරු වලට. එමෙන්ම පවුල් 1045කට අයත් පුද්ගලයන් 4088ක් පීඩාවට පත් වී ආරක්ෂිත ස්ථාන 11ක පවුල් 484ක පුද්ගලයන් 1902 දෙනෙකු රැඳවීමට පියවරගෙන තිබුණා. පුද්ගල තුවාලවීම් 3ක්ද අර්ධ නිවාස හානි 129ක්ද වාර්තා වී තිබුණා. බලපෑමට ලක් වූ දිස්ත්‍රික්ක ලෙස මහනුවර, නුවරලිය, කෑගල්ල, මාතලේ සහ මාතර රත්නපුර හඳුනාගෙන තිබෙනවා. මහනුවර ප්‍රාදේශීය ලේකම් කොට්ටාස 10ක, නුවරලේ ප්‍රාදේශීය ලේකම් කොට්ටාස 6ක, කෑගල්ල ප්‍රාදේශීය ලේකම් කොට්ටාස 7ක, මාතලේ ප්‍රාදේශීය ලේකම් කොට්ටාස 3ක සහ මාතර ප්‍රාදේශීය ලේකම් කොට්ටාස 10ක ජනතාව පීඩාවට පත්ව සිටිනවා කියලයි අද දිවයින පුවත්පත මේක දීර්ඝ විස්තරයක් සහිතව අද මේ සම්බන්ධයෙන් තොරතුරු සඳහන් කළ තිබුණේ. එතකම නුවරලේ දිස්ත්‍රික්කයේ පවුල් 584ක පුද්ගලයන් 2334 දෙනෙකු සහ කෑගල්ල පවුල් 127ක පුද්ගලයන් 428 දෙනෙකුට වැඩි වශයෙන් පීඩාවට පත් වී සිටිනවා. නාවලපිටිය පොල්පිටිය මොරහේනු ගම ප්‍රදේශයේ එකම පවුලේ 7 දෙනෙකු සහ 22 වැනි නායෑමකට හසු වීමෙන් මිය ගොස් තිබුණා කියලා අද වාර්තා කළ තිබෙන නාවලපිටිය සෝල්ල කන්ද කන්දි කඩාවැටීමකින් 65 වැනි පුද්ගලයෙකුද වටවල මහවැලි ගඟේ පාලමක් මතින් ගමන් කිරීමේදී ගඟට වැටී 53 වැනි පුද්ගලයෙකුද වැටීමෙන් 53 හැවිරිදි පුද්ගලයෙකුද ගිනිගත් තේන අඹගමුව ප්‍රදේශයේ ජලය ගසාගෙන යෑමෙන් 45 හැවිරිදි පුද්ගලයෙකුද මියගොස් නුවරලිය පුද්ගලයෙකු අතුරුදන් වී තිබෙනවා කියලත් අද වැඩිදුරටත් දිවයින පුවත්පත දීර්ඝ විස්තරයක් සහිතව මේ සම්බන්ධයෙන් තොරතුරු වාර්තා කළ තිබුණා. එතකම අපි අවධානය යොමු කරන සූදානම් අද දැස්සන 5:30ට කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවෙන් කාලගුණ නිවේදනයක් නිකුත් කළ තිබුණා. අපි අවධානය යොමු කරන සූදානම් අද දැස්සන 5:30ට නිකුත් කරන ලද ඒ කාලගුණ අනාවැකිය මොන වගේ කාලගුණ අනාවැකියක්ද කියලා හොයලා බලන්න. බස්නාහිර සබරගමුව සහ වයඹ පළාත් වලත් මහනුවර නුවරලිය ගාල්ල සහ මාතර දිස්ත්‍රික්ක වලත් වැටෙන විට වැසි හෝ ගෙගුරුම් සහිත වැසි ඇතිවන අතර එම ප්‍රදේශවල අහස බලාකුලින් බරව පවතින බව සඳහන්. සබරගමුව පළාතේ සහ මහනුවර නුවරලිය දිස්ත්‍රික්ක වලත් එම ස්ථානවලට මිලිමීටර 75කට වැඩි තරමක තද වැසි ඇතිවිය හැකි. උවසහ නැගෙනහිර පළාත් වල සහ මුලතෙව් දිස්ත්‍රික්කයේ පසවරු දෙකෙන් පසුව තැනින් තැන වැසි හෝ ගෙගුරුම් සහිත වැසි ඇතිවිය හැකි. උතුරුමැද සබරගමුව දකුණ මධ්‍යම සහ වයඹ පළාත් තුළත් වෙටින් විට හමන පැයට කිලෝමීටර 40ක 50ක පමණ තද සුළන් ඇතිවීමේ හැකියාව පවතිනවා. ගෙගරම් සහිත වැසි සමග ඇතිවිය හැකි තාවකාලික තද සුළන් වලින් සහ අකුණු මගින් සිදුවන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස ජනතාවගෙන් කාරුණිකව ඉල්ලා සිටිනවා කියලයි අද දැස්සන 5:30ට නිකුත් කරන ලද කාලගුණ අනාවැකිය සඳහන් වෙලා තිබෙන්නේ. එතකම දැන් මේ කඩින් කඩ හටගන්නා වර්ෂාවත් සමග නැවතත් මේ ඩෙංගු උවදුර ව්‍යාප්ත වෙලා තිබෙනවා. ඒ සම්බන්ධයෙන් අද ලක්කන ප්‍රවෘත්තිංශය තොරතුරු සඳහන් කරලා තිබුණා. අපි අවධානය යොමු කරන සූදානම් මේ සම්බන්ධයෙන් වන තොරතුරු වලට. එතකම අනිකුත් පුවත්පත් වලත් දවසේදී මේ සම්බන්ධයෙන් තොරතුරු වාර්තා කරලා තිබුණා. මේ වැසි කඩින් කඩ ලැබෙන වැසි හේතුවෙන් නැවතත් ඩෙංගු අවදානමක් ඇති වී තිබෙන බව වැඩිදුරටත් සඳහන් වෙලා තිබෙනවා. අපි අවධානය යොමු කරන සූදානම් අද ලක්කන ප්‍රවෘත්තිංශය මේ සම්බන්ධයෙන් වාර්තා කරලා තියෙන තොරතුරු මොනවද කියලා හොයලා බලන්න. ඩෙංගු රෝගීන් 86,947 දෙනෙකු මේ වසරේ මේ දක්වා කාලය තුළ වාර්තා වී ඇති බව ජාතික ඩෙංගු වර්ධන ඒකකය ප්‍රකාශ කර තිබෙනවා. වාර්තා වී ඇති මරණ සංඛ්‍යාව 67ක් ලෙසයි සඳහන් වන්නේ. කෙසේ වෙතත් පසුගිය සති කිහිපයක් තුළ ඩෙංගු රෝගීන් වාර්තා වීමේ අඩුවක් දක්නට ලැබෙන බවයි ජාතික ඩෙංගු වර්ධන ඒකකයේ ප්‍රජා වෛද්‍ය විශේෂඥ ප්‍රශීලා සමරවීර මහත්මිය සඳහන් කළා තිබුණේ. අපි අහලා බලමු එතුමිය මේ සම්බන්ධයෙන් මොන වගේ අදහසක්ද ප්‍රකාශ කරන්න කියලා.
1: විශේෂයෙන්ම බස්නාහිර දකුණ මධ්‍යම සහ සබරගමු පළාත්වල කොළඹ ගම්පහ නුවර මාතර කළුතර ගාල්ල රත්නපුර කුරුණෑගල සහ කෑගල දිස්ත්‍රික්ක වලින් තමයි රෝගීන් වැඩි වශයෙන් වාර්තා වෙන්නේ. පසුගිය සතිය වෙනකොට රෝගීන්ගේ යම්කිසි අඩුවීමක් දක්නට ලැබුණා. එසේ නමුත් මේ පවතින වර්ෂාව සහ ගම් වතුර සහ කඩින් කඩ ශාව නිසා මදුරුවන් බෝවී හැකි ස්ථාන වැඩි වෙන්න පුළුවන්. මාජනතාවයෙන් ඉල්ලා සිටිනවා ඒ ගැන සැලකිලිමත් වෙලා තව දුරටත් තමන්ගේ පරිසරය පිරිසිදු කර ගැනීමට, විශේෂයෙන්ම පොදු සහතිකපත් උසස් පෙළ සහ ශිෂ්‍යත්ව විභාගය පටන් ගැනීමට සූදානම් වෙලා තියෙනවා. අපි දෙමව්පියන්ගෙන් ඉල්ලා සිටිනවා ඩෙංගු රෝගය වැළඳීම ගැන සැලකිලිමත් වෙලා මදුරු දෂ්ටන වලින් පරිස්සම් කරගන්නා ලෙසත්, ඊට අමතරව පාසල් පිරිසිදු කර ගැනීම සඳහා චක්‍රලේඛ යොමු කරලා තියෙනවා. යම්කිසි කෙනෙකුට දින දෙකකට වඩා පවතින උණක් තියෙනවා නම් සුදුසුකම්ලත් වෛද්‍යවරයෙක් හමු වෙලා රෝගයට නිසි ආකාරයෙන් ප්‍රතිකාර ගන්නා ලෙසත් අපි මහ ජනතාවගෙන් ඉල්ලා
2: සිටිමු. එකසිය හැත්තෑ පහක් රටපුරා 52ක් බස්නාහිර පළාතෙන් ඩෙංගු මර්ධනයට සහ පාලනයට අදාළ තොරතුරු ලබාදීම සඳහා ජාතික ඩෙංගු මෙහෙයුම් මැදිරියට වතුරුවන් බෝවන ස්ථාන පිළිබඳ දැනුම් දෙන්න. 071 79 66 366. ඩෙංගු මර්ධනයට ඔබත් සහාය වන්න. ඩෙංගු මාරාතිකයි. සබුම එක්වෙමු. ඩෙංගු පරදමු.

Radio ITN. ඔබේ කෝටිපති සිහිනය අද සැබෑ වෙයිද? රාත්‍රී 10ට ලක්හඬ අහන්න. ජාතික ලොතරැයි මණ්ඩලයේ සියලුම ටිකට් පත්වල ජයග්‍රාහී ප්‍රතිඵල අද රාත්‍රියේම ඔබට කියන එකම රේඩියෝව ලක්හඬ.

වෙලවදසන 6 විනාඩි 30 අපි සූදානම් මේ දවස්දී ජාතිකල උතුරයි මණ්ඩලයේ දිනුම් අදින් ලද්දල උතුරයි පත්වල නිල ප්‍රතිඵල සටහන් කරන්න අගෝස්තු මාසයේ 4 වෙනිදා ගහරුවාදා දවස ඊයේ දවසේදී මහජන සම්පත ක්‍රියාත්මක වුණා අපි අවධානය යොමු කරන සූදානම් ඊයේ දවසේදී උතුරයි ප්‍රතිඵල වලට අගෝස්තු මාසයේ 4 වෙනිදා ගහරුවාදා දවස ඊයේ දවසේදී ක්‍රියාත්මක වුණු උතුරයි පත්වල නිල ප්‍රතිඵල සටහන් කරන්න තමයි අපි සූදානම් වන්නේ මහජන සම්පත ක්‍රියාත්මක වුණා ජයග්‍රහී 6069 වෙනි දින බාරය විදියට ජයග්‍රහී ඉංග්‍රීසි අක්ෂර S ඉංග්‍රීසි අක්ෂර වෙදි ජයග්‍රහී අංක අංක බිංදුව අංක 8 අංක 9 අංක 1 අංක 3 සහ අවසානයේ අංක 8 දවසේදී මහජන සම්පත උතුරයි ජයග්‍රහී 6269 වෙනි දින බාරේ ජයග්‍රහී ඉංග්‍රීසි අක්ෂරය වගේම ජයග්‍රහී අංක බවට පත් උනේ ගොවිසත 4511 වෙනි දින බාර ජයග්‍රහී ඉංග්‍රීසි අක්ෂරය බවට පත් උනේ K ඉංග්‍රීසි අක්ෂරය ජයග්‍රහී අංක විදිහට අංක 23 අංක 30 අංක 50 සහ අවසානයේ අංක 64 දවසේදී ගොවිසත උතුරයි ජයග්‍රහී අංක බවට පත් උනේ මෙගාපව ජයග්‍රහී 2617 වෙනි දින බාර දවසේදී ක්‍රියාත්මක වුණා ජයග්‍රහී ඉංග්‍රීසි අක්ෂරය විදිහට L ඉංග්‍රීසි අක්ෂරයත් එක්ක ජයග්‍රහී සුපිරි අංක අංක 23 ජයග්‍රහී අංක 4 සටහන් වනවා අංක 13 අංක 26 අංක 36 සහ අවසානයේ අංක 57 ධන නිධානය ජයග්‍රහී 2299 වෙනි දින බාරේ දවසේදී ක්‍රියාත්මක වුණා ජයග්‍රහී ඉංග්‍රීසි අක්ෂරය P ඉංග්‍රීසි අක්ෂරය වෙද්දී ජයග්‍රහී අංක සටහන් වන අංක 25 අංක 66 අංක 73 සහ අවසානයේ අංක 80 හඳහන ජයග්‍රහී 1578 වෙනි දින බාරේ බලන්න ඔබ ජාතික ලොතරැයි මණ්ඩලයෙන් මිලදීගත්තු හඳහන ලොතරැයි සටහන් වෙලා තිබෙන ලග්න සංකේතය බවට පත්ලා තිබෙන බීන ලග්න සංකේතය කියලා ඒකම ජයග්‍රහී අංක විදිහට අංක 4 අංක 9 අංක 10 සහ අවසානයේ අංක 45 දවසේදී හඳහන ලොතරැයි ජයග්‍රහී ලග්න සංකේතය සහ ජයග්‍රහී අංක බවට පත් උනේ අද සම්පත ජයග්‍රහී 844 වෙනි දින බාරයේ ඊයේ දවසේදී ජයග්‍රහී ඉංග්‍රීසි අක්ෂරයේ S ඉංග්‍රීසි අක්ෂරයේ වෙද්දී ජයග්‍රහී අංක සටහන් වන අංක 9 අංක 1 අංක 3 සහ අවසානයේ අංක 8 NLB ජය ඊයේ දවසේදී ජයග්‍රහී 537 වෙනි දින බාරයේ ක්‍රියාත්මක වුණේ ජයග්‍රහී ඉංග්‍රීසි අක්ෂරය බවට පත් වුණේ I ඉංග්‍රීසි අක්ෂරයේ ජයග්‍රහී අංක සටහන් වනවා අංක 5 අංක 2 අංක 8 සහ අවසානයේ අංක 1 විදිහට සුබ දවසක් ජයග්‍රහී 385 වෙනි දින බාරයේ ජයග්‍රහී ලග්න සංකේතය මකර ලග්න සංකේතය වේදී ජයග්‍රහී අංක සටහන් වන අංක 14 අංක 24 සහ අවසානයේ අංක 54 විදිහටයි ඊ දවසේදී NLB සුබ දවසක් ලොතරැයි ජයග්‍රහී 385 වෙනි දින බාරයේ ජයග්‍රහී ලග්න සංකේතය සහ ජයග්‍රහී අංක බවට පත් උනේ එතකම ඊ දවසේදී NLB සුබ දවසක් ලොතරැයි ජයග්‍රහී ප්‍රවර්ධන අංකය අංක 2361 විදිහටයි සටහන් වෙන්නේ ජීවිතයේ සිහිනයට වාසනාවේ ආශිර්වාදය ජාතික ලොතරැයි මණ්ඩලයේ ලොතරැයි පත් වැඩි වැටියෙන් මිලදී ගන්න කියලාත් අපි ඔබට මතක් කරනවා. අපි මේ පුංචි විරාමයක් ලබා ගන්නවා. විරාමෙන් අනතුරු නැවත හමු වෙමු. ලකර මෝනින් නිවුස් අලුට හංගින වෙලාව මතක් කරනම් වෙලාව දැස්සන 6යි විනාඩි 33යි.

0: රටට වග කියන රේඩියෝ
1: ලක්‍රමෝනින් නිවුසලට හංගන වෙලාවමද කරණම් වෙලාව දවසන 6යි විනාඩි 37යි.
2: අඩ කුඹුරේ රළු මාවතේ නිල් කුරුල්ලා සොනාලිකා අශ්වබල 50ක එන්ජින් ධාරිතාව අවම ඉන්ධන දහනය පහසුවෙන් හැසිරවීම නඩත්තුව සහ අමතර කොටස් ගැනීම පහසුම 2-wheel 4-wheel සොනාලිකා ට්‍රැක්ටරය දැන් දිවයින පුරා ඇති TVS සොනාලිකා අලෙවි නියෝජිතයන් වෙතින් රක්ෂණය ලියාපදිංචිය අවුරුදු 4ක සේවාව සහ වගකීම සමග TVS Agri Business වෙතින් සොනාලිකා ට්‍රැක්ටරය මහ පොළවට මහ බලයක්
3: ශ්‍රී ලංකාවේ ප්‍රථම වතාවට රයිනෝ රූෆින් වෙතින් හඳුන්වා දෙන රයිනෝ ප්‍රිමියර් ජල ප්‍රතිරෝධී මතුපිට ආරක්ෂණය සහිත රූෆින් ෂීට් රයිනෝ රූෆින් වෙතින් හඳුන්වා දෙන රයිනෝ ප්‍රිමියර් රූෆින් ෂීට් වැඩි විස්තර සඳහා 1396 අමතන්න
4: කාටත් කලින් පත්තර විස්තර සමග අලුත්ම තොරතුරු දැනගන්න උණුසුම් වල දේශපාලනය විදෙස් ක්‍රීඩා තොරතුරු සවිස්තරව
5: ලඛන මොමලින් දේශල්
6: සම අනුග්‍රහය
7: රාජ්‍ය බැංකුවක සුරක්ෂිතභාවය ඉහළම රැකවරණය සමගින් ස්ථාවර තැන්පතු සඳහා ඉහළම පොලිය RDB බැංකුවෙන්

0: සුබ දවසක් ශ්‍රී ලංකා
1: සමනුග්‍රහය
0: මාක්ස්මන් සමුහ ව්‍යාපාරය වෙතින් ගෙන්වා පිට හරින දැන් නව නිමාවකින් එන ඩෝමාස් වන්ට්‍රිය වීකිටීම යන්ත්‍රයක සාදම්බර හිමිකරුවෙකු වන්න අද මම තන්න 01176779
2: නැවනග නැති වසවිස නැති ඇල්වත්ත කිරි ඕනම සුකිරි වෙළඳ සැලකින් මිලදී ගත හැකි අපිම අපේ නැවුම් එළකිරි ඇල්වත්ත කිරි
3: ශ්‍රී ලංකාවේ ප්‍රථම වතාවට රයිනෝ රූෆින් වෙතින් හඳුන්වා දෙන රයිනෝ ප්‍රීමියර් ජල ප්‍රතිරෝධී මතුපිට ආරක්ෂණය සහිත රූෆින් ෂීට් වැඩි විස්තර සඳහා 1396 අමතන්න
0: සුබ දවසක් ශ්‍රී ලංකා
1: සහයෝගීතා අනුග්‍රහය
0: ගොවියා රජු කරවන ගොවි බිමට කදිම සූර්ය බල වතුර මෝටරය ඩීප් ටෙක් සෝලා වෝටර් පම්ප්ස් අදම අවතන්න 0771 711 711 1

0: සතියේ දිනබලා රාත්‍රී 7ට ලක්කනෙන්
1: සඳදිය දහන සම අනුග්‍රහය
2: වාර්තාපිට වාර්තා තමන කෝටි යටේ NLB දනඩ දහනේ ලොතරයින් ප්‍රති සංවර්ධනයේ දැවැන්ත ශක්තියක් වෙමින් ඔබත් දිනවා රටත් දිනවට දන නිදහනේ බෙලදීගෙන ඔබත් කෝටිපතියෙකු වන්

වෙලවදස්න හැ විනාඩි 44 අපේ සෝදානම් තවත් ප්‍රවෘත්ති කිහිපයකට අවධානය යොමු කරනද දිවයින පුවත්පතේ ප්‍රධාන සිරස්තලයට අවධානය යොමු කරන්න අපි සෝදානම් වනවද ප්‍රධාන සිරස්තලයේ හේමන්ත රන්දුනේ වාර්තාව ගැන විත්තිමුණේ ඡායරූප සහිතව ඉන්ටර්පෝල් සහ මැලේසියා පොලිසියත් එක් වෙයි කංචුපාණි කුදලන් එන්න මැලේසියාවේ මෙහෙයුමක් සියලු ගුවන්තොටුපළ වරාය සහ මුහුදු මාර්ග අවහිර කරයි කියලා ඇද හේමන්ත රන්දුරුගේන වාර්තාවේ සටහන් වෙලා තියෙන්නේ පාතාල කැලි නායකයෙකු මෙන්ම ජාත්‍යන්තර මද්‍රව්‍ය ඡාවරම් කරුවෙකුද වන කංචුපාණි ඉම්රාන් කෙසේ හෝ අතරංගොඩ ගැනීම සඳහා මැලේසියානු පොලිසිය ජාත්‍යන්තර පොලිසිය සහ සහකාර පොලිස් අධිකාරී රොහන් ඕලුගල මහතාගේ ප්‍රධානත්වයෙන් විශේෂ පොලිස් කණ්ඩායමක් ඒකාබද්ධව දැවැන්ත මෙහෙයුමක් ආරම්භ කර තිබෙනවා කියලයි අද

ඉදිරියටත් සඳහන් කළ තිබෙන කංචුපාණි ඉම්රාන් නැමැත්ත ජාත්‍යන්තර ත්‍රස්තවාදියෙකු ලෙස මේ වන විට නම් කර ඇති මලයාසියා පොලිසිය ඔහු සැඟව සිටින බවට සැක කරන ස්ථාන රැසක් වැටලීමට කටයුතු කර තිබුණා. එමෙන්ම කංචුපාණි ඉම්රාන් මැලේසියාවෙන් පලා යෑම වැළැක්වීම සඳහා එරට සියලු ගුවන් තොටුපළවල්වල වරායවල්වල මුහුදු මාර්ග ඇතුළු රටින් පිටවන සියලුම මාර්ග අවහිර කිරීමට මලයාසියා පොලිසිය සහ ජාත්‍යන්තර පොලිසිය කටයුතු කර තිබුණා. කංචුපාණි ඉම්රාන්ට මලයාසියා ඇති සියලු සම්බන්ධතා සහ එරට සිටින ඔහුගේ කල්ලියේ සමාජිකයන් කිහිප දෙනෙකු හඳුනාගෙන ඇති අතර ඔවුන් අත්අඩංගුවට ගැනීමේ මෙහෙයුම්ද ක්‍රියාත්මක කර තිබෙනවා. මේ වන විට මලයාසියානු පොලිසියේ බහරේ සිටින කංචුපාණි ඉම්රාන්ගේ සමීපතම ගෝලයා බව කියන රත්මලානේ සයිමා ඇතුළු අපරාධකරුවන් තිදෙනෙකුගෙන් මලයාසියානු පොලිසිය දැඩි ලෙස දීර්ඝ ලෙස ප්‍රශ්න කර තිබෙනවා කියලා සඳහන්. මෙම සැකකරුවන්ගෙන් කංචුපාණි ඉම්රාන් පිළිබඳව මෙන්ම ඔහුගේ සම්බන්ධතා පිළිබඳවද ඉතාමත් වැදගත් තොරතුරු රැසක් ලබා ගැනීමට හැකියාව ලැබී තිබෙනවා. මෙම පාතාල නායකයා අත්අඩංගුවට ගැනීමේ විමර්ශන සඳහා ජනාධිපති අනුකුමාර දිසානායක මහතාගේ පූර්ණ සහය සහකාර පොලිස් අධිකාරී රොහාන් ඕලුගල මහතා ඇතුළු නිලධාරීන් වෙත ලැබී තිබෙනවා කියලත් අද වැඩිදුරටත් මේ සම්බන්ධයෙන් තොරතුරු සටහන් කරලා තිබෙනවා. දිවයින පුවත්පත ප්‍රධාන සරස්තලයේ විදිහට 60 පෙන් පොලිස් පොඩ්ඩන්ට සේවා දිගුවක් අද දිවයින පුවත්පතේමයි මේ සම්බන්ධයෙන් සටහන් කරලා තිබෙන්නේ. වයස අවුරුදු 60 සම්පූර්ණ කළ පහළ ශ්‍රේණිවල පොලිස් නිලධාරීන් සේවා දීර්ඝ කිරීමට ලබා දීමට පේවරගෙන ඇති බව මහජන ආරක්ෂක නීතිය සහ සාමය පිළිබඳ අමාත්‍ය ආනන්ද විජේපාල මහතා ඊයේ දවසේදී සඳහන් කර තිබෙනවා කියලයි අද දිවයින පුවත්පත වාර්තා කළ තිබුණේ. අපි බලමු මේ සම්බන්ධයෙන් ඇතුල් පිටුවලටත් අවධානය යොමු කළා. පොලිස් කොස්තාපල් තනතුර සිට ප්‍රධාන පොලිස් පරීක්ෂක තනතුර අතර නිලතලවල රාජකාරී කරන පොලිස් නිලධාරීන්ට මෙම සේවා දිගු දීර්ඝ කිරීම සඳහා ඉල්ලීම් කළ හැකි. එයනුව මනා සෞඛ්‍ය තත්වයකින් පසුවන නිරෝගී යහපත් ක්‍රියාවෙන් රාජකාරී කළ නිකෙලල් සේවයක් ඇති වයස අවුරුදු 60ක් සම්පූර්ණ කළ නිලධාරීන්ට මෙම සේවාව දීර්ඝ කිරීම සඳහා ඉල්ලුම් කළ හැකි බවද අමාත්‍යවරයා එහිදී වැඩිදුරටත් සඳහන් කළා. මේ සම්බන්ධයෙන් පොලිස්පතිවරයාද දැනුවත් කර ඇති අතර ඉතාමත් ඉක්මනින් මෙම සේවා දීර්ඝ කිරීම ලබා දීමට නියමිතයි කියලත් අද වැඩිදුරටත් දිවයින පුවත්පත වාර්තා කළ තියෙනවා. අපි අවධානය යොමු කරන සූදානම් දවසේදී ලංකාදීප පුවත්පතේ ඇතුල් පිටුවලට අද අවධානය යොමු කරනවා. හැකරු විවාදයේ අද මැති සභයට කියලා සටහන් කළ තිබෙනවා ලංකාදීප පුවත්පතේ ඇතුල් පිටුවල තොරතුරුවල. අපි බලමු මේ සම්බන්ධයෙන් මොන වගේ තොරතුරුද අද වාර්තා කළ තිබෙන්නේ. සුජිත් හේවා චිලිගේ සහංචල මහික බීරරත්නයි වාර්තාව ගෙන විත් තිබුණේ ලංකාදීප පුවත්පත වෙනුවෙන්. ඔස්ට්‍රේලියාවට අමරිකානු ඩොලර් මිලියන 2.5ක ණය ආපසු ගෙවීමට අදාළ සයිබර් අපරාධමය වංචාව සම්බන්ධයෙන් රජයේ මුදල් පිළිබඳ කාරක සභාව සහ කාරක සභා වාර්තාව පිළිබඳ විපක්ෂ විසින් ගෙන එනු ලබන සභාව කල්තැබීමේ විවාදය අද පැවැත්වීමට නියමිත වී තිබෙනවා. අගෝස්තු මාසයේ පළමු පාර්ලිමේන්තු සතිය අදින් ආරම්භ කිරීමට නියමිත වී තිබෙනවා. අද සිට ලබන 7 වනදා දක්වා පාර්ලිමේන්තු රැස්වීමට නියමිත බව පාර්ලිමේන්තු මහලේකම් කාර්යාලයේ වැඩිදුරටත් සඳහන් කළ තිබුණා. දිනේදී අධ්‍යාපන උසස් අධ්‍යාපන සහ වෘත්ති අධ්‍යාපන අමාත්‍යාංශයට අදාළ පරිපූරක ඇස්තමේන්තුව සහ විඥානාධිපතිගේ වැටුප් නිශ්චය කිරීම පාර්ලිමේන්තුවේ විවාදයට ගැනීමට නියමිතයි කියලත් අද වැඩිදුරටත් ලංකාදීප පුවත්පත මේ සම්බන්ධයෙන් තොරතුරු සඳහන් කරලා තිබෙනවා. සුරේෂ් සලේගේ පෙත්සම අතරමැදි පෙත්සම් වලට අවසර දීමට නීතිපති විරුද්ධ වේ යභ්‍යාචනාධිකරණය දෙනුම් දෙයි කියලාද රංජන් කටුගම්පොළයි වාර්තාවගෙන වෙත් තිබුණේ. රාජ්‍ය බුද්ධි සේවයේ අධ්‍යක්ෂ සුරේෂ් සලේ මහතා රඳවුම් නියෝග යටතේ රඳවා තැබීම බලරහිත කරන නියෝගයක් නිකුත් කර ලෙස ඉල්ලා ගොනු කර ඇති පෙත්සමට මැදිහත් වීමට අවසර දෙන්න ඉල්ලා බෙංගමුවේ නාලක හිමියන් ඇතුළු හිමිවරුන් පිරිසක්ද දොස්තර ගුණදාස අමරසේකර මහතා ඇතුළු පිරිසක්ද ගොනු කර ඇති අතරමැදි පෙත්සම් වලට අවසර දීමට තමන් විරුද්ධ වන බව නීතිපතිවරයා ඊයේ අභියාචනාධිකරණයට දනුම් දී තිබෙනවා. නීතිපති වෙනුවෙන් පෙනී සිටින අතිරේක සොලිසිටර් ජෙනරාල් ජනාධිපති නීතිඥ සුහර්ෂ හේරත් මහත්මිය මෙසේ දනුම් දී තිබුණා. මේ සම්බන්ධයෙන් ගොනු කර ඇති රිට් පෙත්සම අභියාචනාධිකරණය හමුවේ සලකා බැලු අවස්ථාවේදී මේ තීරණය නිකුත් කළ තිබුණේ. බෙංගමුවේ නාලක අහුංගලේ සිරිගුණනන්ද යාපනයේ සුගත වංශ සහ මැදගොඩ අභයතිස්ස යන හිමිවරුන් දොස්තර ගුණදාස අමරසේකර දොස්තර වසන්ත යන මහත්වරුන්ද ජාතික දේශප්‍රේමී ව්‍යාපාරයේද පෙත්සමට පක්ෂව අතරමැදි පෙත්සම්
අතරමැදි පෙත්සම් ඉදිරිපත් කර ඇති අතර පෙත්සමට එරෙහිව මැල්කම් කාඩිනල් රන්ජිත් කොළඹ අග්‍රද ගුරුතුමන්ද අතුරු පෙත්සමක් ගොනු කර තිබුණා කියලත් අද වැඩිදුරටත් ලංකාදීප පුවත්පත මේ සම්බන්ධයෙන් සටහන් කරලා තියෙනවා. එතකම අපි අවධානය යොමු කරන සූදානම් පසුගිය දිනවල රටම බලාගෙන සිටිය සද්ධාන්තයෙකු ඊයේ දවසේදී මෙලව හැරගිය රන්දනීය බණ්ඩාර සදහටම දෑස පියාගනී කියලා අද දවසේදී ඡායාරූපයක් සහිතව වාර්තා කළා තිබුණේ දිවයින පුවත්පත මේ සම්බන්ධයෙන්. තොරතුරු වලට අපි දැක්ක පහුගිය දින කිහිපයේදී අපේ රටේ මනුෂ්‍යයන් විදිහට ඔවුන් මේ හස්තියාව රැක ගැනීම සඳහා බෙහෙවින් උදව් උපකාර කළා. අපි බලමු මේ සම්බන්ධයෙන් වන සටහනට ප්‍රදීප් ප්‍රසන්න සමරකෝන් සහ ජගත් කරුණාහැර ආරච්චි කියන වාර්තාව. මනම්පෙටේ දේවාලයේ වාර්ෂික පෙරහැර සඳහා ලොරියකින් රැගෙන යමින් සිටියදී අපරීක්ෂාකාරී අන්දමින් පැද වූ ටිපරයක ගැටි සිදු වූ අනතුරකින් බරපතල තුවාල ලබා දින හතක් අසාධ්‍ය තත්ත්වයේ පසුව රන්දනීය බණ්ඩාර නමැති හස්තයා ඊයේ ජීවිතක්ෂයට පත් වූ බව මැල්සිරිපුර පොලිසිය සඳහන් කර තිබුණා. පසුගිය 28 වෙනිදා උදෑසන අලියාගෙන ගිය ලොරිය මැල්සිරිපුර ඕමාරගොල්ල ප්‍රදේශයේදී කාර්මික දෝෂයකට ලක් වී තිබුණා. මේ හේතුවෙන් අලියා එම රටෙන් බිමට බස්වා පාර හරහා ගමන් කරද්දී දඹුල්ල දෙස සිට කුරුණෑගල දෙසට ධාවනය වූ වැලි ටිපර් රථයක ගැටි අනතුරකට මුහුණ පා තිබුණා. ටිපර් රථයේ ගැටුණු අලියා මීටර 50ක් පමණ ඉදිරියට ඇදී ගොස් තිබූ අතර මේ හේතුවෙන් අලියා නැගිට ගත නොහැකිව අසාධ්‍ය තත්ත්වයට පසු වුණා. එලෙස අසාධ්‍යව සිටි අලියාට එම ස්ථානයේ සිටම පශු වෛද්‍යවරු කණ්ඩායමක් ගත වූ දින කිහිපයේ දීම ප්‍රතිකාර කරමින් අලියා යහපත් තත්ත්වයට ගැනීමට දැඩි උත්සාහයක් දැරුවද එය ඊයේ දවසේදී අසාර්ථක වුණා. අලියාගේ වියෝවෙන් ප්‍රදේශවාසී හුද මහත් කම්පාවට පත් වුණා කියලත් අද වැඩිදුරටත් දිවයින පුවත්පත සඳහන් කරලා තිබෙනවා. මාත්‍රය දුරන් හඳුනා ගන්න නව මෙට්‍රෝ බස් සේවයක් අද සුජීවතත්සරයි වාර්තාවගෙන වෙත් තිබුණේ. රිය දුරන් මද්‍රව්‍ය භාවිත කර රිය ධාවනයේ දෙන්නේ දැයි හඳුනා ගැනීම සංවේදක තාක්ෂණයෙන් බලගැන්වු නව මෙට්‍රෝ බස් රථ සේවාවක් හඳුන්වා දීමට ලංකා මෙට්‍රෝ ට්‍රාන්සිස්ට් ආයතනය තීරණය කළ තිබෙනවා. රිය දුරන්ගේ රිය පදවීමේ හැකියාව සහ අවධානයට බලපෑම් එල්ල කළ හැකි මද්‍රව්‍ය භාවිතය හෝ වෙනත් අහිතකර තත්වයක් ස්වයංක්‍රීයව හඳුනා ගැනීමටද මෙම නවීන තාක්ෂණික පද්ධතියට හැකියාව පවතින බවද එම ආයතනය වැඩිදුරටත් සඳහන් කර තිබුණා කියලයි අද දිවයින පුවත්පත සටහන් කරලා තිබුණේ. මේ තමයි අද ජාතික ධාරාවේ පුවත්පත්වල වාර්තාවන ප්‍රධාන සිරස්තල සහ ප්‍රවෘත්ති බවට පත්වලා තිබුණේ. අපි ගන්නවා පුංචි විරාමයක්. විරාමෙන් අනතුරුව නැවත හමු වෙමු ලක්කන මෝනින් නිවුස් අලට් එක. ආරාධනා කරන ඔබට FM 93.5 FM 93.7 ලක්කන මෝනින් නිවුස් අලට් එක එකතු වෙන්න. ලකර් මෝර්නින් න්ියස් වලට හගෙන ඉන්න වෙලාව මතක් කරනම් වෙලාව දේශන 6:50යි.

0: ලක්හඬ රේඩියෝ ITN රටට වග කියන රේඩියෝ
1: වෙලාව දෙ 6:54යි.

0: ශ්‍රී ලංකාවේ ප්‍රථම වතාවට රයිනෝ රූෆින් වෙතින් හඳුන්වා දෙන රයිනෝ ප්‍රිමියර් ජල ප්‍රතිරෝධී මතුපිට ආරක්ෂණය සහිත රූෆින් ෂීට්. රයිනෝ රූෆින් වෙතින් හඳුන්වා දෙන රයිනෝ ප්‍රිමියර් රූෆින් ෂීට්. වැඩි විස්තර සඳහා 13996 අමතන්න.
1: Around the world.

0: වෙලව දෙසන 6:54 අපි සූදානම් දවසේදී විදේශ පිටුවට අවධානය යොමු කරන දවසේදී අපිත් එක්ක එකතු වෙලා ඉන්නවා ප්‍රවීණ විදේශ පුවත් විශ්ලේෂක ඒ වගේම ලකන ප්‍රවෘත්ති අංශයේ සහකාර කළමනාකරු චන්ද්‍ර මාර්සිංහ අයබන් සුබෝදසන කබුදුමන්ට
1: අයබන් සුබෝදසන ගිහන්
0: අපි දැන් දවසේදී මේ හෝමුස් සමුද්‍ර සංධිය සම්බන්ධයෙන් තොරතුරු වාර්තා වෙලා තිබෙනවා දැන් මේ අදවසේදී විවෘත කිරීමට යනවා කියලා ආරංචියක් තියෙනවා මේක ඇත්තක්ද කොහොමද
1: ඔයතරම හෝමු සමුද්‍ර සංධිය විවෘත කරන්න තමයි බොහෝ පාර්ශ්ව දැඩි අවධානය යොමු කරලා තියෙන්නේ. ඊතර ඉරානය සහ ඕමානය අතර සාකච්ඡාවක් යනවා. මේ හෝමු සම්බන්ධයෙන් සහ ඇමරිකා රාජ්‍ය ලේකම් මාකෝ රූබියෝ කියලා තියෙනවා අද හෝ හෙට වෙද්දි ගිවිසුමක් ඇති කරගන්න පුළුවන් කියලා. දැන් ඇතරම ඇමරිකා ඉරාන සාකච්ඡා අතරතුරදී මේ සාකච්ඡාවල ප්‍රගතිය ගැන කිව්වේ ඇමරිකාව. ඉරානයයි ඕමානය අතර සාකච්ඡා තියෙනවා කියලා. දැන් මෙතනදී සාකච්ඡාවල ප්‍රගතිය ගැන කියන්නේ ඉරානය. ඒ කියන්නේ යම් ආකාරයක ධනාත්මක තත්ත්වයක් තියෙනවා. ඉරානය කියනවා සාකච්ඡා සාර්ථකව යනවා කියලා. එතකොට බොහෝ වෙලාවට ඉතා ඉක්මනින් හොමුස් විවෘත කර ගැනීමේ හැකියාවක් ඇති වේවි. දැන් ඉරානය සහ ඕමානය මේ පිළිබඳව කතා කරද්දී තමන්ගේ අයිතිවාසිකම් ආරක්ෂාව සහ අඛණ්ඩතාව පිළිබඳ විශේෂ අවධානය යොමු කරලා තියෙනවා. මේ කියන කාරණාවලට එකගත්වය පළ කරගන්න පුළුවන් වුණොත් ඒ කියන්නේ අද හෝ හෙට වෙද්දී යලිත ගැටලුවකින් තොරව හෝමු සරහා නෞකාවලට යාත්‍රා කරන්න පුළුවන්කම ලැබෙවි. එහෙම ලැබෙනවා නම් මේ කියන්නේ තවත් වඩා ලෝකයටම හොඳ ආරංචියක් සුබ ආරංචියක් කියන කාරණේ තමයි මෙතන කියන්න තියෙන්නේ. දැන් හෝමුස් වල තත්ත්වය එහෙම වෙද්දී යේමනේ අසල රතු මොහොතේදී ඉන්දියා වාණිජ නෞකාවක් ප්‍රහාරයක ලක් වෙලා තියෙනවා. කාර්යමණ්ඩල සමජ 14 දෙනෙක් බේරගෙන තිනවා. බොහෝ විට මේක ප්‍රහාරයක් එල්ල වීමේ තත්ත්වයක් විදිහට තමයි සැලකෙන්නේ. ඇතැම් විට හුතිවරුන්ගේ ප්‍රහාරයක් විය හැකි නමුත් කවුදයි කියලා තාමත් නිශ්චිතව නැහැ. මොකද දැන් හෝමුස් විවෘතයේ ඉන්දියාපහ රතු මොහොතේ ප්‍රශ්න මතුලොත් එතනත් ගැටලු මතුවෙනවා. ඒසයි ඒ පිළිබඳවත් ජාත්‍යන්තර විශේෂ අවධානය යොමු කරලා තියෙනවා. ඒ අතරතුර තවත් මාධ්‍ය කීපයක්ම වාර්තා කළා විශේෂයෙන් රොයිටර්ස් සහ CBS වාර්තා කළා තිබුණා. ඇමරිකාවේ දිගුදුරු මිසයිල තොග මේ වෙද්දී අඩු වෙමින් තියෙන්නේ කියලා. ඉරානයේ සමග පැවති යුද්ධයේදී යුද්ධයට පාවිච්චි කිරීම නිසා මිසයිල වල තොග අඩු වෙලා තියෙනවා කියලා ඔවුන් කියනවා මාධ්‍ය වාර්තා කරනවා. හැබැයි පෙන්ටගනේ පැත්තෙන් මේ වාර්තා ප්‍රතික්ෂේප කරනවා. ඔවුන් කියන්නේ නෑ ජනාධිපති රකින්න ඕනෑම අවස්ථාවක ඕනෑම ආකාරයේ ප්‍රහාරයකට අවශ්‍ය කරන දේවල් අප සතුව තිබෙනවා කියලා ඔවුන් කියනවා. ඒ අතරතුර එහෙම ඔවුන් ඇමරිකාව පැත්ත ඒ තත්ත්වයේ විද්දී ඉරානය මේ සටන විරාමය යොදාගෙන තියෙනවා මිසයිල් වගේම ඩ්‍රෝන් නිෂ්පාදනය වැඩි කරන්න. එතකොට ඇමරිකාව පැත්තෙන් අර විදිහ වාර්තා වෙද්දී ඉරානයේ පැත්තෙන් අවශ්‍ය වන වෙලාවක ආපහු සාකච්ඡා අසාර්ථක වුණොත් යුද්ධයට අවතීර්ණ වීම සඳහා ඩ්‍රෝන් සහ මිසයිල් නිෂ්පාදනය වැඩි කරා කියලා තමයි වාර්තා වෙන්නේ. එහෙම තියෙද්දී තවත් ප්‍රවෘත්තියක් අද ජාත්‍යන්තර මාධ්‍යවල තියෙන මේ ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් අයත් ලොස් ඇන්ජලිස් වල තියෙන ගල්ෆ් පිටියක්. මේ ගල්ෆ් පිටියේ පවත්වන නියමිතයි අරමුදල් රැස් කිරීමේ රාත්‍රී භෝජන සංග්‍රහයක් පවත්වන නියමිතලා තිබෙනවා. ඉතින් ජනාධිපතිවරයා මේට සහභාගී වීමට කලින් මේ ගල්ෆ් පිටිය අස්සලින් පුද්ගලෙක් අතරඬරන් තියෙනවා. ඔහු සතුව ගිනි අවියක් තිබිලා තිනා උණ්ඩ තිබිලා තිනා දැන් විමර්ශන කරන ඇත්තටම මහු මේ ගෝල්ෆ් පිටි අසල කැරකුණේ නැසන් ගැවතුනේ මොන කාරණයකටද කියන එක හොයලා බලන්න තාමත් ඒ පිළිබඳව නිශ්චිතව හඳුනාගෙන නැහැ. නමුත් ආරක්ෂකංශ වාර්තා කරලා තිනා ඔහු නිරීක්ෂණය කළා කියලා මේ පුද්ගලයා යම් යම් ස්ථානවල ඡායාරූප ලබා ගන්නවා සහ නිරීක්ෂණය කරා කියලා කාරණෙත් මතු කරලා තිනා කොහොමදත් යම් ආකාරයක ගැටලුවක් විය හැකි.
0: අපිට පුළුවන් මේ පිළිබඳව හෙට දවසේදී කතා බහ කරන්න තවත් එක්තරා නාට්‍යයක් වෙයිද කියලා අපි බලමු මොන වගේ තොරතුරක්ද හෙට වාර්තා වෙන්නේ කියලා. හොඳයි බෙහෙන් මේ ස්තුතියි චන්ද්‍ර මාර්සිංහ මහතා හද දවසේදී අපිත් එක්ක එකතු වෙලා මේ පුවත් විශ්ලේෂණය කරාට අපි යන හදන්නේ ක්‍රීඩා පිටුවට වාර්තා වෙන ක්‍රීඩා තොරතුරු මොනවද කියලා හොයලා බලන්න.
2: ස්පෝර්ට්ස් රවුන්ඩ් අප්
0: අවධානය දිනමින පුවත්පතේ ක්‍රීඩා පිටුවටද වාර්තා කළ තිබෙනවා. රුමේෂ් තරංගට ගුවන්තොටේදී හරසර කියලායි වාර්තා කළ තිබෙන කටුනායකයෙකු ජී කපිල ගිනන වාර්තාව ස්කොට්ලන්තයේ ග්ලාස්කෝ නුවර පැවති 23 වන පොදු රාජ්‍ය මණ්ඩලයේ ක්‍රීඩා උළෙලේදී රන් පදක්කමක් දෙනු රුමේෂ් තරංග සහ රුධි පදක්කමක් දෙනු පාලිත බණ්ඩාර ප්‍රමුඛ ශ්‍රී ලංකා කණ්ඩායම ඒ පස්වරුවේ කටුනායක ගුවන්තොටුපලින් යලි මෙරොටට පැමිණ තිබුණා. රුමේෂ් තරංග හෙළ විසිකිරීමේ ඉසව්වෙන් රන් පදක්කමක් දිනාගත් අතර එය ක්‍රීඩා ක්‍රීඩ උළලකදී වසර ගණනාවකට පසුව දිනාගත් පදක් රන් පදක්කමක් ලෙස සටහන් වෙ තිබුණා. පාලිත රෙදි පදක්කමක් දිනාගත්තේ පෙරා කවපෙත විසිකිරීමේ ඉසව්වෙන් කියලා තද වැඩිදුරටත් ඡායාරූප සහිතව සඳහන් කළ තිබුණා. විශේෂයෙන්ම මේ ක්‍රීඩා නියෝජ්‍ය මැති සුගතිලකරත් මහතා විසින් ගුවන්තුරුපලයේදී රන් පදක්කමක් දෙනු රුමේෂ් තරංගව පිළිගන්න අයරු එවැගේම රෙදි පදක්කමක් දෙනු පාලිත බණ්ඩාරද මෙහි සිටින බව දවසදී ගෙන වාර්තාවෙන් සටහන් වෙලා තිබෙනවා. එතකම තවත් ප්‍රවෘත්තියකට අවධානය යොමු කරනවා. පාකිස්තානයේ සනසුම් ජයක් 2020 තරගාවලියේ ජය 2-1 ශ්‍රී ලංකාවට. නිරෝෂන් ප්‍රියංකරයි වාර්තාව ගෙන විතේන්නේ. ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායම සමගියේ දඹුල්ලේ පැවති තෙවන 2020 තරගයේ කඩලු හතරකින් ජයග්‍රහණය කිරීමට සංචාරක පාකිස්තාන ක්‍රීඩිකාව සමත් වුණා. කෙසේ වෙතත් තරගාවලියේ මුල් තරග දෙක ජය ගැනීම හේතුවෙන් තරගාවලියේ ජය 2-1 ලෙස ශ්‍රී ලංකා කණ්ඩායම සතු වුණා. මේ තරගයේ සමග පාකිස්තානයේ කාන්තාපිලේ ශ්‍රී ලංකා සංචාරය නිබා වූ අතර දෙපිල අතර පැවති එක් දින තරගාවලියේ ද ශ්‍රී ලංකාව ජයගත්තේ 2-1 ලෙසයි කියලායි අද සටහන් කළා තියෙන්නේ. අපි යනවා අද දවසේදී පත්තරවල වාර්තා වන කාටූන්ස් මොනවද කියලා හොයලා බලන්න.
2: කාටූන්ස්
0: දිනමින පුවත්පතේ අංශනගේ කාටූනය යතුරු පෙදිවලට වෙනම තීරුවක් වෙන් කරන යනවලු. ්‍රේවිල් වලටත් එහෙම තිබුණොත් හොඳයි කියලයි අද අංචනගේ කාටුනෙන් කියලා තියෙන. අපි යනවා දිවයින පුවත්පතේ ජරත්න වික්‍රමසිංහගේ ෆේස්බුක් කාටුනේට. බිත්තර මිලත් නහුතෙට නැගලා අම්මපා මේජර් මරමදිවට කිකිලියොත් ගණන් උස්සලා කියලා අද ජරත්න වික්‍රමසිංහගේ ෆේස්බුක් කාටුනෙන් කියලා තියෙන. අපි ලක්කර මෝනින් නිවුස් වල නිමා කරන තෝරා ගන්නවා ශ්‍රී සමයන් කාටුනිය. වෙනසරු විශ්‍රාම වයස ගැන බොරු කියලා මහනාහිමිවරු රවටලා කියලා හර්ෂණ නානයක්කාර කියනවා. රන්වල වගේද කියලා අද ශ්‍රී සමයන් කාටුනෙන් අහලා තියෙන්නේ. අපි ලක්කන මෝනින් නිවුස් වලට අදට මේ විදිහට නිමාවට පත් කරනවා. හෙටත් උදෑසන 6ට හමු වෙමු. මේ බලාපොරොත්තු වෙන ප්‍රාර්ථනා කරන ඔබට ජයග්‍රහි වාසනාවන්ත සුබ දවසක්.
3: අකුරු අතර පුවත් සොයන පත්තර
2: සහයෝගීතා අනුග්‍රහය.

0: දවසක් ශ්‍රී ලංකා
1: සමනුග්‍රහය නැවනැග නැති වසවිස නැති ඇල්වත්ත කිරි ඕනම සුකිරි වෙළඳ සැලකින් මිලදී ගත හැකි. අපිම අපේ නැවුම් එළකිරි ඇල්වත්ත කිරි.
0: මාක්ස්මන් සමූහ ව්‍යාපාරය විතුන් ගෙන්වා අපි තහරින දැන් නවනිමාවකින් එන ඩෝමාස් වැන්ට්‍රිය වීකිටිම යන්ත්‍රයක සාදම්බර හිමිකරුවෙකු වන්න අදමම තන්න 0179 579

0: ශ්‍රී ලංකාවේ ප්‍රථම වතාවට රයිනෝ රූෆින් වෙතින් හඳුන්වා දෙන රයිනෝ ප්‍රීමියර් ජල ප්‍රතිරෝධී වතුපිට ආරක්ෂණය සහිත රූෆින් ෂීට්. වැඩි විස්තර සඳහා 1396 අමතන්න.
1: මම නම් දැන් මානම රිලැක්ස්.
2: අනම්මනංගල වදුණා නේද? මේ එක්ස්පර්ට් හරියටම හරිනේ.
3: ඕනම සංදි වේදනාවකට ප්‍රබලම විද්‍යානුකූල විසඳුම ඕතුෂීල් ඇක්ටිව් ප්ලස්.
4: මුහුදෙන්වත් කුමනින්වත් කුඩු ගේන්න එපා. කොහොම කිනාවත් අල්ලනවා. විකුණන නොල්මුන සෑමට දැනුම් දීමයි.
5: සුබ දවසක් ශ්‍රී ලංකා
6: සහයෝගීතා අනුග්‍රහය
5: ගොවියා රජ කරවන ගොවි බිමට කතිම සූර්ය බල වතුර මෝටරය ඩීප් ටෙක් සෝලා වෝටර් පම්ප්ස් අදම අවතන්න 0.71 711 711 1
7: දශක හදක ජනතා විශ්වාසය සහ ප්‍රසාදය දිනාගත් ක්‍රිමිරාජ ආයුර්වේද ඖෂධ වෙතින් ක්‍රිමිරාජ කරල් කුලී බඩේ අමාරු සහ ලදරු පණු රෝග සඳහා ක්ෂණික සුවයට ක්‍රිමිරාජ කරල් කුලී
8: ලෙන්ස්ටික් අයිකියා හොස්පිටල් වෙතින් සිළුම අක්ෂි සේවාවන් දැන් එකම තැනකින් ලෙන්ස්ටික් අයිකියා හොස්පිටල් අංක 74-1 රොබර්ට් ගුණවර්ධන මාවත කොස්වත්ත බත්තර මුල්ල දුරකථන 0706 478 478
9: Good morning, Subudhasana.
10: Good morning. මේ මට පොඩි ප්‍රශ්නයක් තියෙනවා උදේ පාන්දර.
9: මොකද්ද වටින ප්‍රශ්න?
10: ඔයා දැන් නිවාඩු ගත්ත නේද? කොහෙද යනවා කියලා?
9: ඔව්.
10: ඔයා ඇත්තටම හෙද ගියේ කියපු තැනටමද ගියේ?
9: ඔව් මං ත්‍රිකුණාමලේ යනවා කියලා නිවාඩු ගත්තේ. ත්‍රිකුණාමලේ ගියා.
10: මාවනැල්ල පැත්තේ හැම ගියේ නෑනේ.
9: නෑ මාවනැල්ල ගියේ.
10: ෂුවද?
9: ඔව්.
10: නෑ මට පොඩි ආරංචියක් ආවා ඔයා මාවනැල්ල පැත්තේ ගිහිල්ලා අලුත් ජොබ් එකකට try කරන්න කියලා ඒකේ. ඉතින් එක්කෙනා එළියට දැම්ම කියලා. පළවෙනි දවසෙන් පිටර පහක් ගිල්ල කියලා. හෝටලේක. වා හෝටලේක වැඩට ගිහිල්ලා. පළවෙනි දවසෙන් පිටර පහක් ගිල්ල කියලා ඔයා එළියට දැම්මනේ. ඔයා ඒකට නේද කිය මට.
9: නෑ ඒ මේ මෑතක සිදුවීමක් නෙවෙයි. ඔයාට පරණ නිවුස් එකක් ඇවිල්ලා උඩ ඇවිල්ලා.
10: නෑ මේ අද පත්තරේ තිබ්බා. ඔයාගේ නමත් එක්කම ෆොටෝ එකක් එක්කම තිබ්බා.
9: අයියෝ මං වගේ වෙන කෙනෙක් නෑ.
10: ඇයි ඔයා එහෙම?
9: ඒ සාමාන්‍යයෙන් මේ පුරුදු කියන ඒවා නැති කරගන්න බැයි. මිනිස්සුන්ට තියෙන සමහර පුරුදු ඒ පුරුදු කොහෙට වුණත් ඒගොල්ලෝ يعني හොඳ හෝ නරක ඒගොල්ලෝ يعني මට තියෙන නරක පුරුද්දක් වුණත් gederadi කරපු සමහර දේවල් අපි ගිහිල්ලා පිටදිත් කරන්න උත්සාහ
10: කරනවා. සා ඔටෝ වෙනවනේ.
9: ඔව්. අපි කියන්නේ මේ පරිසරයට අනුව අපිට හැඩගැහෙන්න බැරි වුණොත් සමහර අපි ළඟ තියෙන පුරුදු නිසා අපිට මේ සමාජය ඇතුලේ ඒ පිරිස ඇතුලේ කැපෙන්න සිද්ධ වෙනවා. එහෙම නැත්තම් අපි හාස්‍යයට ලක් වෙනවා.
10: ඔව්.
9: එනිසා ඔයාලඟ තියෙන ඇති සමහර පුරුදු ඒවා ගෙදරට හොඳයි.
10: ගෙදර තියලා යන්න සමහර කැදේ.
9: ඔය ඔෆිස් එකට විතරක් හොඳ ඒවා ඇති. පරක් වෙලා ඉන ඒවා. හා බොස්ට බොරු කියන ඒවා.
10: අය බොස්ට කෑරන් කියන
9: ඒවා. ආ ඒවා ගොඩක් තියෙනවා. ඒ වගේම තමයි මේ වැඩ නිකන් මගහැරලා ඉන්න ඒවා. අයිස් පාරක් ගන්න ඒවා. ඒවා ඔය ඔෆිස් එකට හොඳයි. වෙන ඔෆිස් එකකට ගිහිල්ලා වැඩ කරන්න කියොත් ඒක හරියන්නේ
10: නැහැ. ඔව් ඒක හැම ඔෆිස් එකකටම ගැලපෙන්නේ නැහැ.
9: සමහර ඔෆිස් වල මෙහෙම තියෙනවා. ඔයා කාර්යක්ෂමව වැඩ කරනවා. ඒක ඒ ඔෆිස් එකට ගැලපෙන්නේ.
10: ඔව් ඒකත් ඒකත් ඒක.
9: ඔයා දුවන වේගයට දුවන්නේ ඔෆිස් එකේ අය සූදානම් නැත්තම් මිත්‍රවරුනි. ඔයාව නිකන් අමුතු සතෙක් විදිහට එතනට පේන්න ගන්න.
10: අනිවාර්යෙන්ම.
9: හා මොකද එතන හුරු වෙලා තියෙන්නේ ඇල්මරුණු ස්වභාවයෙන් වැඩ කරලා. ඔහේ අන්නන් වාලි ගිහින්.
10: අටට ඔන්නෙලා පහට ඔප්පෙලා ඔහේ.
9: ඒ නිසා ඔයා බලන්න ඒ තැනට ගැලපෙන්න ඉන්න. එහෙම හයියෙන් දුවන්නේ නැති මිනිස්සුත් එක්ක ඔයාලා හයියෙන් දුවන්න බෑ. ඔයත් හිමින්ම යන්න පටන් ගන්න.
10: ඔව් නැත්තම් ඒකල පිටිපස්සේ ඉඳි ඔයා දුවලා තියෙන්නේ.
9: 7:11 සුබ දවසක්. අපි එහෙමනම් 10 වෙනකන් ඉන්නවා ඇත එක්ක.

0: හතයි විනාඩි 21යි වෙලාව. අපේ රටේ මේ වෙනකොට පවතින තත්ත්වය මෙන්න මෙහෙම එකක්.
1: කොහමද?
0: එක කොණක අපේ රටේ නෙවෙයි ලෝකේ. හරි. එක කොණක ඉර නිසා පිච්චිලා මැරෙන පිරිසක්.
1: හරි.
0: තවත් පැත්තක මහ වැසි නිසා යට වෙලා නේද? තමන්ගේ ඉන්න තැන, තමන්ගේ ජීවිතේ, එමන් ඉන්න ඇඳුම විතරක් ඉතුරු වෙච්ච මහ වැසි නිසා අසරණ වෙච්ච පිරිස. එනිසා මේ ලෝකේ එකම වෙලාවක දෙවිදියකට සලකන්නේ.
1: ඔව්.
0: මේ ලෝකේ ඉන්න මිනිස්සුන්ට. මේ සෝබා දහම කියන එක හරිම වෙනස්, හරිම අපූර්වයි කියලා
1: කියනවනේ.
0: ඒ අපූර්වත්වය මේ වගේ ලාන්න අපිට එහෙම හිතෙන්නේ. කොහොම නමුත් අපි මේ දෙපැත්ත ගැනම හිතන්න ඕනේ. මොකද එක පැත්තක මිනිස්සු අර වතුර ටිකක් නැතුව රස්නේන් නේද වැස්සක් බලාපොරොත්තුෙන් එහෙම ඉන්නකොට අපිට තියෙන බලාපොරොත්තුව වියලි කාලගුණයක එහෙම නැත්තම් වැස්ස නැති මේ වැස්ස අඩු වෙලා එහෙම ඉස්සරහට යන්න පුළුවන් දවස් කීපයක් ඉදිරි පැය කීපය. නමුත් කාලගුණය කියන විදිහට නේද?
1: ඔව්.
0: දැන් අපේ රටේම මොන්රාගල නියඟේ දරුණු වෙලා තියෙනවා. වැව්වමුණු ගොඩක් ජලමට්ටම පහළ ගිහිල්ලා තියෙනවා.
1: ඔව්.
0: ඒ අපේ රටේ එක පැත්තක්. අර පැත්තේ නුවරඑළිය නාවල පිටිය හැටන් පැත්ත මදිනො කියන්න වහිනවා.
1: දැන් අපිටත් එහෙම බලන්නේ නෑ ඔරවගෙන ඉන්නේ.
0: ඔව්. අදත් උදේ පාන්දර ආස දෙහා බැලුවම තේරෙනවා වලාකුළු වලින් බරයි. ඉතින් අර මේ අපේ ගීත් කියලා ගියා වගේ උඩයක් එහෙම අරගෙන එළියට බහින්න හවස් යාමේ කොහොම වෙයිද දන්නේ
1: නෑ. ඔව්. එක රටක ඉරනම් දෙකක්.
0: ඔව්. දැන් වැස්සට උනත් තෙමිලා බේරෙන්න පුළුවන් සීමාවක්
1: තියෙනවා.
0: නේ? කොහොම නමුත් ඔය මෝටර් බයිසිකල් වල එහෙම යන අය ටිකක් කලින් එහෙම ඕෆ් එක දාගන්න. පොඩ බොස් එක්ක එහෙම කතා කරගන්න.
1: ඔව්.
0: බස් වල ගියත් එච්චර තමයි. බස් වලට වල මහ වැසි වල හිටගෙන ඉඳලා නේද බස් වල නැගලා ඊට පස්සේ තව එතන රණ්ඩුත් ඇති වෙනවා. තෙත කුඩේ එහෙම අරගෙන නේ
1: නැගගමෝ.
0: ඔව්. ඊට පස්සේ කාගේ හරි ඇගේ මාර ප්‍රශ්න තියෙන්නේ.
1: ඔව්.
0: මේ වගේ ලාගත. ඔව්. ක්‍රිමිරාජ නිෂ්පාදකගෙන මතක් කරන්න නම් උනා කෙම්බිරිසාවක් ඇස්සක් හැදෙනකොට වාගේ ගෙදර තියෙන්නම ඕනේ ප්‍රොඩක්ට් එකක් තමයි විශේෂයෙන්ම ක්‍රිමිරාජ පේයාව කියලා කියන්නේ. ක්‍රිමිරාජ නිවසින්ගේ නිෂ්පාදන ගණනාවක් තියෙනවා. දන්නව කරල් ගුලි තමයි ජනප්‍රියම. නමුත් පේයාව ඔයාලට පුළුවන් කමක් තියෙනවා. විශේෂයෙන්ම උණ ගතියක් එහෙම තියෙනවා නම් දැන් එක වේලක් දෙකක් මෙහෙම බොනකොට ඔයාට ඔය මේ දවස්වල වෛරස් එකක් එහෙම තියෙනවනේ.
1: ඔව්.
0: අතපය රිදෙනනේ. අනිකන් කවුරු හරි ගහලා වගේ අතපය රිදෙන ජොයින්ට්ස් එහෙම.
1: ඔව්.
0: ඒ නිසා චුට්ටක්
1: කල්පනාවේ.
0: ඔව්. ක්‍රිමිරාජ පේයාව ගැන අපි මතක් කරන්න.
1: වැල් මේ පැණිය තියෙනවා. එතකොට අර ඔයා අයිය කිව්වා වගේ මහා අග්‍රරාජ කසාය තියෙනවා. එතකොට සඳුන් පැණිය තියෙනවා, කුරුලැසුවේ තියෙනවා, හඳි තෛලයේ තියෙනවා. මේ ඕනම නිෂ්පාදනයක් ඔයාට වසවිසක් නැතුව පාවිච්චි කරන්න පුළුවන්. ඒ වගේම සෝය ගැනත් කතා කරන්න දෙයක් නැහැ. විශ්වාසයෙන් යුතුව පාවිච්චි කරන්න පුළුවන් නිෂ්පාදනයක් තමයි ක්‍රිමිරාජ කියලා කියන්නේ. ඉතින් මේ නිෂ්පාදන ගෙදරටම ගෙන්ව ගන්න ඕනේ නම් 0112 753 889 කියන නම්බරයකට කතා කරන්න.
0: රයිඩෝ රූෆින් වගේ වහලෙට නේද වැසි කාල ගුණයක් නේ තියෙන්නේ, වැසි සහිත කාල ගුණයක් තියෙන්නේ. ඉතින් වහලේ හොඳට තියෙනවා නම් ඔන්න ඔළුවට කිසි ප්‍රශ්නයක් නෑ. හරිම නිදහසේ රෑට නිින්ද උනත් යනවා. මොකද සමහර ගෙවල් තියෙනවා වැසි කාලෙට තෙමෙනවා. මොකද පායන කාලෙට ඒ ගැන කිසිම අදහසක් නෑ. අර කතාවට කියන්නේ වහින්න මුණා නේද,
1: වහල තෙමෙන තැන් හොයාගන්න
0: හොයාගන්න. අපේ ජීවිතවලට මේක සම්බන්ධ කරලා අපි කියන කතාවක්
1: තියෙනවා.
0: හරි, කොමුණත් රයිනෝ රූෆින් ප්‍රීමියර් කියලා කියනවා. දන්නවද දශක ගණනාවක් තිස්සේ ලංකාවේ අපිට විශ්වාසයෙන් ගන්න පුළුවන් ෂීට් එක. ඉතින් දැන් මේ ප්‍රීමියර් කියන්නේ අලුත්ම ෂීට් එක. ඒගොල්ලෝ මේ ෂීට් එකේ ඇතුල් පැත්ත විශේෂයෙන්ම මැටි ලේයර් එකක් සහිතව උඩු පැත්තට තියෙනවා ජල විකර්ෂක ආලේපනේ. ඒ හරහා ෂීට් එක පරිස්සම් වෙනවා. වතුර වැටිච්ච ගමන් වතුර රැඳින්නේ, වතුර ටික ඉක්මනට ඉවත් වෙලා යනවා. ඉතින් දියසේ වල පාසි වගේ බැඳෙන එක සීමා වෙනවා. ඒ නිසා වාට කිසි ප්‍රශ්නයක් නැහැ. මැටි ලේයර් එක නිසා ගේ ඇතුළට දැන් උණුසුම කාලගුණ තත්ත්වය වාට ටිකක් කන්ට්‍රෝල් කරලා දෙන්නේ. ඒ කියන්නේ ලොකු රස්සයක් ගේ ඇතුළට ඉන්නේ නැහැ.
1: ඒ වගේම තමයි අලුත් පෙනුමනේ. මැටි ලේයර් එකේ හින්දා අලුත් පෙනුමක් ලැබෙනවා. ඉතින් ශක්තියෙන් උසස් තත්ත්වයක් එක්ක ඔයාගේ නිවස වගේම ඔයාගේ ඔළුවේ සැනසීම ආරක්ෂා කරගන්න නම් අදම රයිනෝ ප්‍රීමියර් රූෆින් ෂීට්ස් වලට මාරු වෙන්න ඕනේ.
0: 7:26

0: ඇසේ සුදැවිල්ලද දියවැඩියාව ග්ලූකෝමා වැනි රෝග නිසා පෙනුම දුර්වල වෙලාද අඩුම වියදමකින් දවසින් පෙනුම ලබා ගන්න රජයේ අනුමත ලෙන්ස්ටික් අයි කෙයාර් රෝහලට දැන්ම කතා කරන්න. ලෙන්ස්ටික් අයි කෙයාර් රෝහල මත්තර මුල්ල දුරකථන අංක 0706 478 478.
1: NLP හදහන ලංකාවේ වැඩිම තෑගි දෙන තෑගි අවස්ථා වැඩිම ලොතරැය. NLP හදහන ඔබත් අදම NLP හදහන බලා ගන්න.
2: අතාරින්න බෑ වගේද? නෑ, ඔබට පුළුවන්. විසමතෙන් මිදෙන්න, ජීවිතේ කොට යන්න ඉවත් වෙන්න.
3: 7:32 ජාතික ලොතරැයි මණ්ඩලයේ ගත ටිකට් එක අතට ගන්න. ඔයාව කෝටිපති කරන්න ජාතික ලොතරැයි මණ්ඩලේ ඊ දවසෙත් දිනුමාර කීපයක් තිබුණා. ඉතින් ඒ ටිකට් එකේ වාසනාවන්ත අංක ටික තමයි මේ වෙලාවේ කියන්න සූදානම් වෙන්නේ. බලමු මුලින්ම බලන්නේ, අපි අද මුලින්ම බලන්නේ සුබ දවසක් ලොතරැයිය. මකර ලග්නය තමයි ජයග්‍රහයි. ලග්නයේ ජයංක 14, 24 සහ 54. එවැගේම ජය ලොතරැයිය දවසේ දිනුම් මැද්දා I අක්ෂරයත් එක්ක අංක 5, අංක 2, අංක 8 සහ අංක 1. අද සම්පත ගත්තා නම් මෙන්න බලන්න අංක ටික. අංක 3 අංක 8, අංක 1 අංක 3 අංක 8, අංක 9 අංක 1, අංක 3 අංක 8 සහ S අක්ෂරය තියෙන්න ඕනේ. හඳහන ලොතරැයි ගත්තා නම් මීන ලග්නයත් එක්ක අංක 4, අංක 9, අංක 18 සහ අංක 45. ධන නිධානය P අක්ෂරයත් එක්ක අංක 25, අංක 60, අංක 73 සහ අංක 80. මෙගා පවර් L අක්ෂරයත් එක්ක ප්‍රසාද අංක 23, ජයග්‍රහයන්ක අංක 13, අංක 26, අංක 36 සහ අංක 57. එවැගේම ගොවිසත ගත්තා නම් මෙන්න මේ අංක ටික තියෙන්න ඕනේ. K අක්ෂරයත් එක්ක අංක 23, අංක 30, අංක 50 සහ අංක 64. මහජන සම්පත S අක්ෂරයත් එක්ක අංක 0, අංක 8, අංක 9, අංක 1, අංක 3, අංක 8. ජයග්‍රහයි ප්‍රතිපලයේ බවට පත් වෙලා තියෙනවා. ඉතින් ජාතික ලොතරැයි මණ්ඩලය ගැන හැමදාමත් අපි බොහොම විශ්වාසයෙන් කතා කරනවා. අදත් අපි කියන්නේ ජාතික ලොතරැයි මණ්ඩලය ඔයාව දිනවන ගමන් නේද? ඔයා දන්නවා මේ වෙනකොට සෑහෙන ජයග්‍රහණ රසක් ඔයාට විතරක් නෙමෙයි රටට අරන් දීලා තියෙනවා. ඉතින් ඔයාගේ ජීවිතයේ සිහිනයට වාසනාවේ ආශිර්වාදය රැගෙන එන ලොතරැයි ලෝකයේ මහගෙදර ජාතික ලොතරැයි මණ්ඩලය යලි යලිත් විශ්වාසය තහවුරු කරමින් 2026 වසරෙත් ජාතික ව්‍යාපාර විශිෂ්ටතා සම්මාන උළෙලෙදී නේ අනුශූරතා සම්මානය දිනාගත්තා. ඉතින් ඒ විතරක් නෙවෙයි, එතනින් එහාට නැවතුනේ නැහැ. වදන්නවා තවත් රටේ සංවර්ධන කාර්යයන්වලදී අරමුදල් ගණනාවක් ඒකට අවශ්‍ය කරන දායකත්වයේ දෙමින් තමයි ජාතික ලොතරැයි මණ්ඩලය මේ ගමන ඉස්සරහට ඉන්නේ. ඉතින් අර කිව්වාගේ දැන් රාජ්‍යංශයේ දෙවන ස්ථානයේ දිනා ගන්නකොට මේ සම්මාන උළෙල තුලදී ජාතික ලොතරැයි මණ්ඩලය 2025 වසර තුලදීත් 2026 වසර තුලදීත් සම්මානිත වෙලා වාසනාවේ විශ්වසනීය ආයතනයක් බවට පත් වෙලා තියෙනවා. ඉතින් ඒ විශ්වාසය නිසාම රටපුරා වාසනාවන්තයෝ බිහි කරමින් යන ගමනේ 2026 වසරේ මේ ගෙවුණු පුංචි කාලයේදී සුපිරි ත්‍යාගලාවෙන් 32 දෙනෙක් එවගේම තවත් වාසනාවන්තයින් රසක් බිහි කරන්න ජාතික ලොතරැයි මණ්ඩලයට අවස්ථාවක් ලැබුණා. ඒ වාසනාවන්තයින් අතරින් තවත් ප්‍රථම ත්‍යාගලාභීන් 33 දෙනෙක් ඉන්නවා. එතකොට ඒ අය අතර රුපියල් කෝටි 6,35,000 වටිනාකමකින් යුත් මුදල් චෙක්පත් ප්‍රදානය පහුගිය දවසක සිද්ධ වුණා. ඉතින් ඒ වගේම දශක 6කට අධික කාලයක් ලක්ෂ ගණනින්, කෝටි ගණනින්, මිලියන ගණනින් වාසනාවන්තයින් බිහි කරමින් සමාජ සුභසාධනය වගේම රාජ්‍ය සේවය පවත්වාගෙන යන්න ඒ අවශ්‍ය කරන අනුපමේය දායකත්වය ලබා දෙනවා වාසනාවේ විශිෂ්ටතම ආයතනය ජාතික ලොතරැයි මණ්ඩලය. ඉතින් නිකම්ම නිකන් ලොතරැයියක්ම නෙවෙයි කියන එකයි අපි මේ කිව්වේ. ඉතින් අද රුපියල් 40ක් වියදම් කරන්න, ඒ රුපියල් 40 රටේ සංවර්ධනය වෙනුවෙනුත් ඔයාම් කිසි දායකත්වයක් දෙන අතරවාරයේ තමයි ඔයා වියදම් කරලා තියෙන්නේ. 7:34

0: හතයි විනාඩි 39යි.
1: හරි.
0: රාජසිංහ රජ්ජුරුවෝ
1: නෑදෑයෝද?
0: නෑදෑයෝ නෙවෙයි. රාජසිංහ රජ්ජුරුවෝ කියලා කිව්වම අපේ නේද ඉතිහාසයේ කතාවල අපි ඉතිහාසය ගැන කතා කරනවා අපි මහා ඉහළින් කතා කරන චරිතයක්.
1: ඔව්.
0: සමහර තැන්වල පොඩි පොඩි ප්‍රශ්න ටිකක් වෙලා තිබුණා. ඊට පස්සේ අපි අපේ රටේ වාරි තාක්ෂණය ගැන කතා කරනකොට කතා කරන රජවරු ටිකක් ඉන්නවනේ.
1: හරි. ඔව්.
0: පරාක්‍රමබාහු රජතුමා. ඊට පස්සේ ධාතුසේන රජතුමා. මහා සෙන් රජතුමා. ඊට පස්සේ සමහර තැන්වල තව තව ඉන්නවා එක එක වලගම්බා රජෝ. හරි. කමන්නේ.
1: හින්න
0: රජවරු 86 දෙනෙක් ඉන්නවා. විශේෂයෙන්ම වැව්වමුණු හදපු රජවරු 86 දෙනෙක්.
1: හරි.
0: දැන් මේ ඒ රජවරු හදපු වැව්වලනේ අපි තාම වතුර ස්ටොක් කරගෙන ඉන්නේ.
1: ඔව්.
0: දැන් මේ මොණරාගල නියඟේ දරුණුවේ කියන එකත් මම චුට්ටක් හොයලා බැලුවා. මොණරාගල දිස්ත්‍රික්කයට බලපාලා තියෙන නියඟේ නිසා මොණරාගල වාරිමාර්ග ඉංජිනේරු කොට්ටාෂි වැව්වමුණු ගොඩක් ජලමට්ටම තවදුරටත් පහළ ගිහිල්ලා තියෙනවා. එතකොට ඇතිමලේ, කොටියාගල, මාලිගාවිල, සද්දාතිස්ස කියන ওই වැව්වල ජලමට්ටම පහළ ගිහිල්ලා තියෙනවා.
1: හරි.
0: සාමාන්‍යයෙන් ඇතිමලේ වැව හරි ජනප්‍රියයි. අක්කර අඩි 5510ක ධාරිතාවක් තියෙනවා. දැනට තියෙන අක්කර අඩි 898යි වතුර. කොටියගල වැවේ අක්කර අඩි 2116ක් ධාරිතාව තියෙනවා. හැබැයි අඩි 100යි තියෙන්නේ. අඩි 100ේ පාර ගාව ඒක නෙමෙයි.
1: නෑ වැවේ.
0: ඊට පස්සේ බුත්තලා මුණ කුඹුක්කන් ඔය හුලන්දාව යුදගනාව ඉතින් වගේ ජල යෝජනා ක්‍රමවලද මේ ඔය ජලමට්ටම ගොඩක් අඩු වෙලා තියෙනවා කියලා කියනවා. මම මේ කල්පනා කරේ දැන් ඔන්න බලන්න දැන් අපි ඉතිහාසයේ හැමදාම කතා කරනකොට කියන්නේ ඉස්සර රජවරු වැව් හැදුවාය මෙහෙමයි මෙහෙමයි අරමය කියලා.
1: ඔව් වැඩ කරා හැමහෙම
0: කියලා. මම හොයලා බැලුවා 2000න් පස්සේ. මේ කතාව 2000න් පස්සේ
1: බලංගු නැද්ද?
0: නෑ බලංගුයි. ඉස්සර අපි හැමතිස්සෙම රජවරු වැව් හදපු ඒවා ගැන කතා කර හිටියට දැන් ඒක ඒ තරම්ම අදාළ නැහැ.
1: හරි.
0: ඊට පස්සේ ඔය 2000න් පස්සේ අපේ රටේ වැව් අමුණු හදලා තියෙනවා බරගාන. බරගාන. හරි.
1: හරි. කොහෙද?
0: ලංකාවේ. කවුරුත් දන්නේ නැත්. මට තියෙන ප්‍රශ්නේ ඒක.
1: අපි දන්නේ.
0: දැන් වේරකල. හරි. වේරකල. ජලාශ මම කියන්නේ. බව්වාර.
1: හරි.
0: අඹකැන්නොය. ඊට පස්සේ දැදුරුඔය. ඒ වගේ මේ වාරි මාර්ගයේ මැදිහත් වෙලා හදපු ඒ පාලන කාලවල දේශපාලන නායකත්වයන් අනම්මනම් ඔක්කොම සපෝට් කරන්න ඇතිනේ.
1: ඔව්.
0: ඊට පස්සේ ගත්තාම තියෙනවා විදේශ ණය අරගෙන හදපුවා.
1: හරි.
0: යාන් ඔය. ඊට පස්සේ මොරගහ ගඳ ජනප්‍රියයි.
1: ඔව්.
0: ඊට පස්සේ දැන් ඒකට මූලිකත්වය දුන්නා මහවැලි අධිකාරිය. හරි. ඔය වගේ. එතකොට මේ වාරි මාර්ගය සහ මහවැලි අධිකාරිය එකතු වෙලා සෑහෙන ව්‍යාපෘතිණයක් කරලා තියෙනවා.
1: ඔව්.
0: ඒවා හින්දා තමයි තාම වතුර සමහර ප්‍රදේශවල ඉතුරු වෙලා
1: තියෙන්නේ.
0: ඔය කියන්නේ ඔය ගබඩා කිරීමට ඒ අවශ්‍ය කරන ධාරිතාවය පවත්ව ගන්න ඕන කරන වැව් හදලා
1: තියෙන්නේ.
0: ඒ නිසා මේ පහුගිය කන්න කීපයක් ප්‍රදේශ කීපයක ජල ප්‍රශ්න තියෙනවා. නමුත් ප්‍රදේශ ගණනාවක මේ තාමත් මේ ජල අවශ්‍යතාවය ඔය කෘෂිකාර්මික කටයුතු සඳහා සපුරගන්නේ ඔය හදපු ඔය සෑහෙන ව්‍යාපෘති ගණනාවක් තියෙනවා. රජවරු හදපුවක් තියෙනවා.

0: පස්සේ මම දැක්ක මේ වාරිමාර්ග සම්බන්ධ නිලධාරියෙක් වොයිස් කට් එකක් දෙනවා මාධ්‍යයක. එයා කියනවා රජවරු හැදුවට වැඩුවේ වැව් හැදුවා.
1: අපි හැදුවා.
0: හැදුවා. මේ ඈත කාලේ හදලා තියෙනවා. අපි හැමතිස්සෙම කතා කරන්නේ හරි. අපි හැමතිස්සෙම මේ රාජ ඒ ප්‍රෞඩත්වයේ ඔක්කොම හරි. නමුත් එතනින් පස්සෙත් හදලා තියෙනවා. නමුත් ඒව නිකන් මේ මිනිස්සු කතා කරන්න එතනට ඇවිල්ලා
1: නැහැ. අවධානය දීලා නැහැ.
0: ජනප්‍රිය වැව් ටික ඔක්කොම තියෙන රජවරු හදපුවා. හරි. එහෙම නැත්නම් ජලාශ. දැන් මොරගහ කන්දේම
1: ජනප්‍රියයිනේ.
0: ඔව්. මම පහුගිය කාලේ හොඳටම කතා වුණානේ. ඉතින් මොරගහ කන්දේ ඉඳන් කොච්චර කුඹුරක් කර ප්‍රමාණයක් මේ සශ්‍රීක වෙනවද?
1: අනිවාර්යයෙන්.
0: අපි කොච්චර බත් පිඟන් කීයක් කනවද?
1: කනවද?
0: කියලා නිකන් සරල උදාහරණයක්.
1: ඔව්.
0: ඉතින් ඒ වගේ එහෙම දේවල් වෙලා තියෙනවා. ඒ නිසාම අය දැන් ওই මොනරාගල් දිස්ත්‍රික්කයේ තියෙන ප්‍රශ්නේ දැන් මේවන් හරියට නඩත්තු කරාද කියන එක.
1: ඔව් හදුවට නෑ නඩත්තු කරන්න බෑ.
0: ඔය රොන් මඩි ඉවත් කළා නේද? ඒ වගේ නිසි කාලවල ඒවා දැන් මට මතකයි එල්ලංගා වැව් පද්ධතිය ඔය රජරට කේන්ද්‍ර කරගෙන. වැව් දහසක් වගේ ව්‍යාපෘති.
1: ඔව්.
0: ඒව පටන් ගත්තා. ඒවා ඊට පස්සේ දේශපාලන වෙනස්කම් අපේ රටේ තියෙනවනේ එහෙම ඒවා. අද තියෙන එක දැන් අද මේ පවතින දේ හොඳ දේ ඊළඟ පාලන තන්ත්‍රයක් ආව කාලෙක වෙනස්
1: වෙනවා. වෙනස් වෙනවා.
0: ඒ එහෙමත් ඒවා තියෙනවනේ.
1: ඔව් ඔව්.
0: ඒ නිසා දැන් ඒ කාලේ රජවරු මං හිතන්නේ නැහැ දැන් කවුරු හරි වැවක් කරගෙන යනකොට ඊළඟ එන රජවරු ඒක නවත්තලා එයාගේ නමින් වෙන වැවක් හදයි කියලා. එහෙම වෙලා නැද්ද දන්නේ නැහැ
1: හොයලා බලන්න. ඒක ප්‍රශ්න තිබ්බේ නැහැ නේද?
0: නැතුව ඇති කියලා අපි හිතමු. කොහොම නමුත් මේ ඔය නියංගයට අපි ලෑස්ති වෙමින් හිටපු කාලයක්. ඉතින් නියංගේ ලෑස්ති වෙනකොට මේ දේත් මට හිතුණා මතක් කරන්න මොන්රාගල සිදුවීමත් එක්ක තමයි මම මේ කතාව එළියට ගත්තේ. ඉතින් හොයලා බලමු. මොකද ඉතිහාසය හැමතිස්සෙම ඉතිහාසයේ නියමයි.
1: ඔව්.
0: මරු.
1: වව්.
0: ඔව්.
1: හැබැයි
0: දැන් වර්තමානයේත් සිද්ධ වෙන සමහර දේවල් තියෙනවා. එදාට වැඩිය දැන් තාක්ෂණයේ දියුණුවයි. ලෝකෙත් එක්ක හැමතිස්සෙම මේ දේවල් ගලපනවා.
1: ඔව්.
0: අපේ රටේ අනිත් දැන් අපි වැව් පැත්තකින් තියෙන වෙන දේවල්. ඉඳ ඉස්සර අතීත කාමයේම ඉන්න ඕනේ නැහැ.
1: ඔව් දැන් තියෙන දේවල් තගේ කරන්න පොඩක් එළියට ඇදලා ගන්න නේද?
0: ඔව් ඒකට ක්‍රෙඩිට් එක දෙන්න ඒ ඕනම කෙනෙකුට. ආයි තින් අපි මොකටද මෙව්ව වෙන්නේ?
1: ඒක දැන් හොදක් කියන්න පොඩක් අපි කට්ටිය කම්මැලිනේ. හොඳ කියවෙන්නෙම නැහැ.
0: ඩීප් ටෙක් සෝලගෙන මතක් කරන්න ඕනේ. ඔයාගේ කෘෂිකාර්මික කටයුතු වලට නේද? වතුර ටික දැන් ওই වෝටර් පම්ප් එකේ ඉන්නේ දැන් දාන්නේ. එතන ඕකට සෑහෙන කරන්ට් බිල් එකක් යනවා.
1: ඔව්
0: ඔකට අපි කිය සෝලා වෝටර් පම්ප් එකට එන්න කියලා. හරි. සෝලා වෝටර් පම්ප් එක ගන්න පුළුවන් 0.71711711. හරි.
1: සරලයි.
0: සරලයි. ඉතින් ඩීප් ටෙක් සෝලා ගැන මතක් කරන්න ඕනේ සෝලා පද්ධතියකට යනවනම් දැන් සාමාන්‍ය වගේ ගෙදරට අවශ්‍ය කරන විදුලිය ජනනය කරගෙන ඒක ජාතික පද්ධතියට දීලා කීයක් හරි හොයාගන්න අන්න එහෙමත් පුළුවන් කමක් තියෙනවා. ඉතින් ඔන්න උතනදි මතක් කියන්නේ ඩීප් ටෙක් 0.71711711 කියන නම්බර එක. ඉතින් ව්‍යාපෘති ගණනාවක් ඒගොල්ලෝ කරලා තියෙනවා. විශේෂම පෞද්ගලික මේ ව්‍යාපෘති එතකොට රජේවා ෆැක්ටරි ඊට පස්සේ තව තව ඕනම තැනකට හරියන සෝලා පද්ධතියක අවශ්‍යතාවය වෙනුවෙන් ඩීප් ටෙක් එකට කෝල් කරන්න පුළුවන් කමක් තියෙනවා. ඊට පස්සේ ඔයාගේ ඇහි පෙනීම සම්බන්ධව අපි ඊයේත් කතා කළා. ඔයාගේ ඇහි පෙනීම කියලා කියන්නේ ඔයාගේ ඇස් දෙකනේ ඉතින් හැමදේම.
1: ඔව්.
0: ඔය ඇස් දෙකට
1: පෙන් කෙරුවේ මං රත්තරන්.
0: ඒ සින්දුවක්. කොහොම නමුත් ඔයාගේ ඇස් දෙක පරිස්සමට නේද? ඔයා මේන්ටේන් කරනවා කියලා අපි විශ්වාස කරනවා. දැන් බලන්න ෆෝන් එක දිහා වැඩි වෙලා බලන් ඉන්නේ. ඊට පස්සේ අනවශ්‍ය නේද? අනවශ්‍ය දේවල් ඇහැට ලං කරන්නේවත්
1: නැහැ.
0: ඔව්. එතකොට
1: ප්‍රමිතියෙන් තොර දේවල් ඇසලට පාවිච්චි කරන්නේ
0: නැහැ. මූණේ ගාන ක්‍රීම් එකක්වත් උනත් නේද?
1: ඔව්.
0: ඇහැ ළඟ පොඩ්ඩක් ආලීපණය කරනකොට අපි හරි පරිස්සම්.
1: ඔව්.
0: ඉතින් ඔයාලට මතක් කරන්න ඕනේ ලෙන්ස් ටෙක් අයි කියා හොස්පිටල් ගැන. මේ කතාව කියන්නේ බිස්නස් එකකට එහා ගිය මනුස්සකමක් ඉස්සරහෙන් තියාගෙන.
1: ඔව්.
0: සියලුම අක්ෂි සේවාවන් සඳහා අති නවීන උපකරණ සහ පහසුකම් වලින් සමන්විත විශ්වසනීය අක්ෂි සේවාවක් සපයනවා ලෙන්ස් ටෙක්. දැන් ඇහි සුද ඉවත් කිරීමේ සැත්කම.
1: ඔව්.
0: ඔගේ එළියෙන් කරන්න ගියොත් එහෙම සමහර විට ගෙවල් දොරවල් උගස් කරන්න වෙනවා. දියවැඩියා සායනය. ග්ලූකෝමා සායනය.
1: ඔව්.
0: ළමා අක්ෂි සායනය. ඇස් කණ්ණාඩි සේවා. බාහිර රෝගී අංශය.
1: ඔව්.
0: මේ වගේ ගොඩක් ඒවා තියෙනවා. මේගොල්ලන්ගේ ලොකුම සමාජ සේවා සත්කාරක වැඩසටහන තමයි මේගොල්ලෝ ෆ්‍රී මෙඩිකල් කැම්ප් කරනවා විවිධ කණ්ඩායම් වලට විවිධ සමාජ කොට්ටාෂ වලට. ඒ නිසා මම ඒකයි කිව්වේ බිස්නස් එකකට එයාගේ මනුස්සකම.
1: ඔව්.
0: ඉතින් සුහදශීලී සේවාවක් සපේනවා. ඉතින් ඔයාගේ தත්ත්වය මොකක් වුණත් ඒගොල්ලෝ ඒ தත්ත්වය ගොඩක් සතුටින් බාර
1: ගන්නවා.
0: අරගෙන ඔයාව සනീപ කරලා ගෙදර යවනවා.
1: එතනින් නතර වෙන්නේ නැහැ.
0: ඔයා ගන්න ඊට පස්සේ ගන්න කෝල් එකේ ඉඳලා ආයෙ ආට අපි කියන්නේ ඒ සේවාවෙන් පසු සේවාවක් අවශ්‍යන උපදෙසක් අවශ්‍යන ඒ වෙනුවෙනුත් ඔයාලව මේ කණ්ඩායම බලාගන්න.
1: සමහරු බැලෙන් වගේ මොකක් හරි සර්ජරි එකක් කරලා ගිහලා නාන විදිය පවහනවනේ. නැත්තම් කියලා හරි දෙනවා මෙන්න මේ විදිහට නාන්න මේ විදිහට කරන්න හැමදේම එකින් එක පොඩි ළමෙක්ට වගේ වාට කියලා දෙනවා. ඒ වගේ තැනක් තමයි මේ.
0: මෙන්න මේ නම්බර එකට කෝල් එකක් දෙන්න 0112 785 858 0112 785 858 ඒ නම්බරේට වැඩිය විශ්වාසයි මෙන්න මේ නම්බරේ.
1: 0706 478 478 ඕන රෑක ආන්ස කරනවා.
0: මේ කෝල් එකේ යහ පැත්තේ ඉන්න මහත්තයා ආයි ඔබ වෙනුවෙන්මයි ජීවත් වෙන්නේ කියලා මට හිතෙනවා.
1: පැය 24ම ෆෝන් එක වැඩ කරනවා, පැය 24 මාංශ කරනවා, බය වෙන දෙයක් නැහැ. මම ආයෙත් මතක් කරන්න 0706 478 478
0: ඉන්ෂුරන්ස් ක්ලේම් කරගන්න ඒවා එහෙම සමහර ඒවා ප්‍රශ්න වෙනවනේ සමහර නේද? හොස්පිටල් වලින් ඊට ඒජන්ට් එක්ක එහෙම පොඩි පොඩි ප්‍රශ්න දාගන්නවනේ.
1: වාත වෙනවනේ.
0: නෑ. මේකේ ඔක්කොම ඒගොල්ලෝ විසඳලා දෙනවා. ඒවට අවශ්‍ය කරන ડોකියුමන්ට් පාට් එකක් තියෙනවනේ.
1: ඔව්.
0: ඒ ටිකත් කරලා දෙනවා.
1: ඔව් ඉතින්.
0: තව මොනවද ඉතින්?
1: ආයෙ ඔයගලන්ට කරන්න දෙයක් නැහැ අතට.
0: 7 විනාඩි 48යි.

0: FM 93.7 Lakhana Radio ITN
1: Sri Lanka's prathama vatavata Rhino roofing within handunwa dena Rhino premier jala prathirodhi matupita arakshane sahita roofing sheet Rhino roofing within handunwa dena Rhino premier roofing sheet Vetivistara sandaha 13.96 amatanna
2: දශක ගාතක ජනතා විශ්වාසය සහ ප්‍රසාදයේ දිනාගත් ක්‍රිමි රාජ ආයුර්වේද ඖෂධ ISO SLS 9001:2008 සහතික සහ GMP ප්‍රමිතිය සහතික කළ ක්‍රිමි රාජ නිෂ්පාදන කුරුලෑසුවේ වැල්බිපැණිය හන්දි තෛලය මොක සෝදනය ක්‍රිමි රාජ කරල් ගුලි ඇතුළු ඖෂධ වර්ග 300කට වඩා දැන් කාගේ ස්ලාෆ් ඇතුළු දිවයින පුරා සියලුම දේශීය ඖෂධ වෙළඳසැල් සහ ඔබට ළඟම වෙළඳසැලෙන්
3: ලාංකේය විශ්වාසය දිනු මාක්ස් පෙන් සමූහ ව්‍යාපාරයේ විතුන් ගෙන් පපිතහරින දැන් නව නිමාවකින් එන ඩෝමා ස්වංක්‍රීය වීකිටීමේ යන්ත්‍රයක සාඩම්බර හිමිකරුවෙකු වන්න අදම අමතන්න 011 6679 579 ප්‍රධාන කාර්යාලය නොමර 31 ඇල්හේන පාර මහරගම
4: ඔයාට විෂ මත්ද්‍රව්‍ය භාවිතයෙන් ඉවත් වෙන්න ඕනද ජීවිතය අලුතෙන් පටන් ගන්න ආසද එහෙනම් මේක ඔයා ගන්නම ඕන කෝල් එකක් 19:27 කතා කරන්න රටම එකට ජාතික මෙහෙයුම
5: වීඩියෝ ක්‍රීඩාවක් සේ නොසිතා ඔබ සැබෑ මාර්ගයේදී රියදාවනය කරන්න ඔබට අමතර ජීවිතයක් නොලැබෙන බව මතක තබා ගන්න
6: උදේ 8 වෙන්න ටිකක් ළඟයි විනාඩි කීපයයි තියෙන
7: හරි
6: මම දැක්ක මාර ආටිකල් එකක් මේ ළඟදී
7: මොකද්ද
6: බොහෝ මද්යසාර පානවල මිනිස් සිරුරට අත්‍යවශ්‍ය ඛනිජ ලවණ 13ක් තියෙනවා කියලා.
7: හා?
6: විද්‍යාත්මක සාක්ෂියක් මේ ප්‍රකාශයට නැහැ.
7: හරි.
6: මද්යසාර පානවල ඉතා සුළු ප්‍රමාණවලින් ඛනිජ ලවණ කීපයක් තියෙන්න පුළුවන්. හා. يعني පොටෑසියම්, මැග්නීසියම්, කැල්සියම්, සෝඩියම්, ෆොස්ෆරස්. හරි. ආවර්ත වගුව මතක් කරගන්න. හයිඩ්‍රජන් මීලියන් ලිදියම් බැලීම් බෝරෝ ඒක මතක් කරගන්න. රයිට්. එතකොට මේ කතාව මේ මද්ද්‍රව්‍ය ප්‍රවර්ධනයේට නෙවෙයි. අපි මේකී අපි ඉන්නේ මද්ද්‍රව්‍ය ප්‍රවර්ධනයේට නෙවෙයි.
7: හරි. ඔව් ඔව් අපි විරෝධීනේ.
6: අපි ඉන්නේ මද්ද්‍රව්‍ය විරෝධී සංගමේ මුල්පෙල ඉන්නවා.
7: ඔයා සභාපතිනේ.
6: මගේ යාළු හිනා වෙනවා මට. කොහෙන්ද හිනා වෙන්නේ හන්න එපා මගේ යාළු. මගේ යාළු මට හිනා වෙනවා. හරි කොහොමුණත් මේකයි. ඔය මේ විනෝදිට නේද? මේ සිගරට් එකක් අරක්කුට එකක් බොන එහෙම කෙනෙකුට මේක විනෝදෙට විනෝද වෙන්න ඒව උනේ නේ හරි මාර මිනිස්සු මේවා කියන්නේ
7: ඒක තමයි මාත් බැලු
6: හැබැයි මෙහෙමයි ඔය දන්නව ඔය විෂ මද්ද්‍රව්‍ය කියලා මේක කාණ්ඩ වලට කොටස් වලට බෙදන්න පුළුවන්
7: හරි
6: අනේ අනේ පුතා මේ මද්ද්‍රව්‍ය නම් මද්ද්‍රව්‍ය ඔව්
7: කොහොමද විසයි හරිද
6: රටම එකට ජාතික මෙහෙයුම මේ හානිකර මද්ද්‍රව්‍ය වැළැක්වීමේ ජාතික වැඩසටහන ගැන ඔබට මතක් කරගන්න.
7: හරි.
6: දැන් හෙරොයින්, අයිස් ඊට පස්සේ හෂීෂ්. මා ලස්සන නම් තියෙනවා.
7: හෂීෂ් ඒ මාත්මි කියන හැදුවට ලස්සනයි කියලා.
6: හෆීස් වගේ නේ. අර පාකිස්තාන ක්‍රිකට් කෙනෙක්. කුෂ්.
7: කුෂ්.
6: කුෂ් කියලා කියන්නේ හින්දි භාෂාවෙන් සතුට කියන එක.
7: ඔව්.
6: මං අහලා තියෙනවා.
7: කුෂි.
6: කුෂිද? හා ඒකනේ කියන්නේ. එතකොට වෙනත් නීති විරෝධී මද්ද්‍රව්‍ය සහ මත්පැන් කියන ඒවා.
7: හරි.
6: මේ දේවල් වලින් අපි අපේ තරුණ පරම්පරාව ගලව ගන්න ඕනේ. මේක ගලව ගන්න ඕන එකක්.
7: හොඳට අහගන්න ඕනේ.
6: වැඩිහිටි අපිට තමයි මේකේ වගකීම
7: තියෙන්නේ.
6: එතකොට වයස, අධ්‍යාපනය, ඔයාගේ සමාජ තත්ත්ව මොන ලොක්කෙක් වුණත් මේවට ඇබ්බැහි වුණොත් ඔයා ලොක්කෙක් නෙවෙයි තවදුරටත්.
7: සොක්කෙක් වෙනවා. කැලිම්.
6: හරි. ඒ නිසා මේකෙන් වැළකෙන්න මේ ගැන දැනුවත් වෙන්න ඕනේ. මුලින්ම මේ ගැන දැනුවත් වෙන්න. ඊට පස්සේ ක්‍රමයෙන් පුළුවන් නේද මේවෙන් ඈත් වෙන්න යහපත් මිතුරන් නැසුරු කරන්න
7: හරි
6: ඔයාට ඉන්නවා නම් එහෙම නරක යාළු ඒගොල්ලන්ව අයින් කරන්න ඈත් කරන්න
7: ඔයා වගේ කටිය ආශ්‍රය කරන්න
6: අන්න ඒකයි ඔයාගේ කාලය යොදවන්න වෙන වෙන දේවල් වලට අධ්‍යාපනයේට සමාජ ක්‍රියාකාරකම් වලට ක්‍රීඩාවට සංගීතයට හා මොකද ඔයාගේ ජීවිතේට තව ප්‍රශ්න උනේ නැහැ මේ තියෙන ප්‍රශ්න ඇති ඒ නිසා මද්ද්‍රව්‍ය බොනායයි පාවිච්චි කරන අයයි විකුණන අයයි ඔක්කොම.
7: ඔව්.
6: අතරමැදියොයි ඔක්කොම.
7: ඔක්කොම.
6: මේ කතාවෙන් අයින් වෙන්න ඕනි. මොකද මේකට ඇබ්බැහි වුණාට පස්සේ වාගේ ශාරීරික යෝග්‍යතාවය. මානසික සෞඛ්‍ය. ඔය කියන හැම දෙයම කඩාගෙන වැටෙනවා.
7: අයි ඔයාගේ හීන?
6: අනිවාර්යයෙන්ම.
7: හැම දෙයක්ම ඉවරයි.
6: ඔයාට හොඳ විදියෙ මේ සමාජ තත්ත්වයක් හැදින්නේ. ඉවිලි ලබන ඔයා මේ ශනික සතුට ඔයාගේ මුළු ජීවිතේම අවුල් කරනවා. අපි ගමුකෝ දැන් ශාරීරික සෞඛ්‍ය ගැන හිතලා. මොළයට හානි වෙනවා, හෘද රෝග, අක්මාව, වකුගඩු හානි වෙනවා, මන්ද පෝෂණය හැදෙනවා, අකල් මරණයට පත් වෙනවා.
7: ඒක කැත වෙනවද?
6: කැත වෙනවා. ගන්න දෙයක් නැති වෙනවා. මේ මලක් වගේ හිටපු කොල්ලෝ ඉන්නවා හිටපු ගාන. නේද?
7: ඔව්.
6: මල පර වෙලා. දැන් බලන්න මානසික සතුට. විෂාදය. එහෙම නැත්නම් මතකය දුර්වල වෙනවා.
7: ඔව්.
6: ඊට පස්සේ කාන්සාව වගේ. සියදිව නහගන්න හිතෙනවා. ඉතින් මේ ඔක්කොම මේ විෂමද්‍රව්‍ය නිසා.
7: විවිධ අපරාධ වලට හැම වෙනවා.
6: ජොබ් එක කරන දෙන පිළිගැනීමක් නෑ, රස්සාව අහිමි වෙනවා. ගෙදර පවුල් ජීවිතය අවුල්. දරුවන්ගේ බිරිඳගේ කිසි පිළිගැනීමක් නෑ. නෑදෑයන්ගේ සමාජ කිසිම තැනක ඔයාට ඒ වටිනාකම නෑ. ඉතින් මේ ඔක්කොම නැති වෙලා ඔයාට මේ මිෂනික පොඩි පොඩි වෙලාවකට සතුටත් විලඩක් තියෙනවා.
7: නෑනේ.
6: අන්න ඒ නිසා තමයි මේ ගැන අපි මතක් කරන්නේ. රටම එකට ජාතික මෙහෙයුම. ඔයා එහෙම කෙනෙක් දන්නවා නම් ඔයාට තවදුරටත් මේ මද්රව්‍යත් එක්ක ඉන්න ඕනේ නැත්තම් මේකෙන් ගැලවෙන්න ඕන මෙන්න මේ නම්බර එකට කෝල් එකක් දෙන්න.
7: 19:27. එහෙම කෙනෙක් ගැන දන්නවා නම් නැත්තම් ඔයා එහෙම කෙනෙක් නම් ඔයාට ගැලවෙන්න උවමනාවක් තියෙනවා නම් අවශ්‍යතාවයක් තියෙනවා නම් මේ නම්බර එකට කතා කරන්න 19:27.
6: 19:27 මේ තමයි ඔයාට මේ ඒ අවශ්‍ය කරන තොරතුරු ඒ නේ.
7: ඔව්.
6: ඒ සම්බන්ධ කිරීමේ අවශ්‍ය කරන හැමදේම ඒ පැත්තෙන් කරලා දෙයි. ඒ නිසා මේ නම්බරේ කාලඟ තියාගන්න 19:27. රටම එකට ජාතික මෙහෙයුම වෙනුවෙන් අපි හැමෝගෙම දායකත්වයේ දෙමු කියන ඉල්ලීම අපි මේ ලාවේ
7: කරමු. වචනින් හරි දායකත්වය දෙන්න.
6: ඔව්. උදේ 8යි විනාඩි 2යි.
0: වෙලාව ඔබ වෙත ගෙන ආවේ.
8: වාර්තා පිට වාර්තා කබනි කෝටි 8 NLB දනඩ තහනිය ලොතරැයියෙන් රටේ සංවර්ධනයේ තැනන්ත ශක්තියක් වෙමින් ඔබත් දිනවා රටත් දිනවට දන නිධානය බෙදීගෙන ඔබත් කෝටිපතියෙකු වන්නේ.

0: Plantation Private Limited. I'm going to live a new green life.
1: සේසු දැවිල්ලද දියවැඩියාව ග්ලූකෝමාවැනි රෝග නිසා පෙනුම දුර්වල වෙලාද අඩුම වියදමකින් දවසින් පෙනුම ලබා ගන්න රජයේ අනුමත ලෙන්ස්ටික් අයිකියා රෝහලට දැන්ම කතා කරන්න. ලෙන්ස්ටික් අයිකියා රෝහල මත්තර මුල්ල දුරකථන අංක 0706 478 478. මහවැස්සත් එක්ක ඔයාගේ නිවස කර්මාන්ත ශාලාව වතුරෙන් පිරිලද ගම් වතුර වැහි වතුර විතරක් නෙවෙයි තියෙන රොන් මඩ ටිකත් ඉවත් කරන හොඳම වතුර මෝටරය ඩීප් ටෙක් වේස්ට් මෝටර් පම්ප් අමතන්න 0777 777 7374.
2: වාර්තා පිට වාර්තා තමන කෝටි යටේ NLB ධනනිධානය ලොතරැයියෙන් රටේ සංවර්ධනයට දැවැන්ත ශක්තියක් වෙමින් ඔබත් දිනවා රටත් දිනවට ධනනිධානය බෙදී දෙන ඔබත් කෝටිපතියෙකු වන්න.

0: දිනමලා රාත්‍රී 7ට ලක්කනේ
1: සංගතිය දහ සමනුග්‍රහය
2: ලංකේ විශ්වාසයේ දිනු මාක්ස් පෙන් සමූහ ව්‍යාපාරයේ විතින්ගෙන් පපිතහරින දැන් නව නිමාවකින් එන ඩෝමාස් වංක්‍රීය වීකටිම යන්ත්‍රයක සාතම්බර හිමිකරුවෙකු වන්න අදම අමතන්න 011767979579
1: අතාරින්න බෑ වගේද නෑ ඔබට පුළුවන් විසමතෙන් මිදෙන්න ජීවිතේ කොට යන්න ඉවත් වෙනු ශ්‍රී ලංකාවේ ප්‍රථම වතාවට රයිනෝ රූෆින් විදින් හඳුන්වා දෙන රයිනෝ ප්‍රීමියර් ජල ප්‍රතිරෝධී මතුපිට ආරක්ෂණය සහිත රූෆින් ෂීට් රයිනෝ රූෆින් විදින් හඳුන්වා දෙන රයිනෝ ප්‍රීමියර් රූෆින් ෂීට් වැඩි විස්තර සඳහා 13996 අමතන්න

0: අටයි විනාඩි හයයි අපි හලුත් පෑයක මේ හම්බෙන්නේ විනාඩි පහලවක් විතර ගිහිල්ලා. අටයි හයයි නෙමෙයි මේ අටයි දාසය.
1: ඔව් දාසයයි. ඒක මම බැලුවේ මොකද මේ
0: ඔයාලා. අටයි දහය පහුවලා තිබුණේ. හරි මේක එක්තරා ඈත අතීතයේ සිද්ධ වෙච්ච කතාවක්.
1: හරි.
0: ඔන්න එක අපි හිතමුකෝ මහා ලොකු කැලෑවක් කියලා. මේ කැලෑවේ එක්තරා ප්‍රදේශයක තිබුණා විශාල ගහක්.
1: හරි.
0: මේ විශාල ගහේ හැදුණා ගෙඩි හැදුණා. හැබැයි ගෙඩි මින් පෙර කිසිම දවසක කොහෙදිවත් හැදිච්ච නැති විදිය රසම රස පළතුරක්.
1: හරි.
0: රසම රස පළතුරක්. සාමාන්‍ය එක ගෙඩියක් ඔය කලයක් විතර සයිස් වෙනවා.
1: හා.
0: සාමාන්‍ය ලොකු මැටි කලතියි.
1: ඔව්.
0: ඒ වගේ සයිස් වෙනවා.
1: හා.
0: ඉතින් මේ මේ මේ මේ මේ ගැන දැනගෙන හිටියේ මේ ප්‍රදේශයේ හිටපු වනසතුන් විතරයි.
1: හරි.
0: සිංහෝ හැමදාම දැනගෙන හිටියේ නෑ. වලස්සු හැමදාම දැනගෙන හිටියේ නෑ. මේ කතාව හරියටම දැනගෙන හිටියේ මේවා මාර රහයි. මේ ජාතිය ගෙඩි ආයේ වෙන කොහෙවත් නැහැ. ඔය ඔක්කොම දැනගෙන හිටියේ මේ කැලේ මේ ප්‍රදේශයේ හිටපු වඳුරු රංචුව. ඉතින් වඳුරු රංචුවේ හිටපු නායකයා
1: හරි
0: කියලා තිබුණා මෙන්න මෙහෙම කතාවක්.
1: මොකද?
0: සෙසු වඳුරන්ට කියලා තිබ්බා මෙහෙම එකක්. උදෑසනක සියලු වඳුරන් කැඳෙව්වා. කැඳවලා පොඩි බෝඩ් මීටින් එකක් වගේ ඇත්තම. අනිත් අයත් ඉන්නවා ස්ටාෆ් මීටින් එක.
1: වඳුරු
0: මීටින් එක. මේගොල්ලන්ට කිව්වා සුබ උදෑසනක් මිත්‍රවරුනි. මගේ ආදරණීය වඳුරු සහෝදරවරුනි.
1: සහෝදරියනි.
0: සහෝදරියනි. අන්න අර අහවල් ගහේ පළතුර ඔබ මම කනවා. ඒක හරිම රහයි. මම මෙච්චර කාලයක් මගේ වයස අවුරුදු දැන් 45ක්. 45ට මං කිසිම දවසක මේ තරම් රස පළතුරක් කාලා නැහැ. මේක කන ඕනම කෙනෙක් අනිවාර්යයෙන්ම මේක ඊළඟ මොහොතේ කන්නත් උත්සාහ කරමු. ආයේ ආයේ ඕන වෙන කෑමක් මේක.
1: හරි.
0: ඒ නිසා ඔය ගහේ දැන් බලන්න අර ගස දෙස බලන්න.
1: ඔව් බලන්න බලන්න.
0: බැලුවා. ඕගල්ලන්ට පේනවා මේ ගහේ එක අත්තක් තියෙනවා ගඟට නැමිලා.
1: හරි.
0: ඔයා බලන්න ඒ ගඟට නැවුණු අත්තේ එක ගෙඩියක් එක මලක් හැදිලා නැහැ.
1: නැහැ.
0: හැදිලා නැහැ නෙවෙයි මිත්‍රවරුනි. අපි දන්නේම නැතුව අපි අනිත් මේ මෙව්වා කඩාගෙන කනවා වගේ ඒ පැත්තෙත් ගෙඩි කඩාගෙන කාලා. විශේෂයෙන් මං ඕගලන්ට කියන්න ඕනේ මම මේක හිතලා හැමදාම උදේට කරපු දෙයක්. ඔය පැත්තේ මලක්වත් හැදෙන්න දෙන්නේ නැහැ. මං ඒ මල කඩාගෙන කනවා. සාමාන්‍යයෙන් ගෙඩිනි කන්නේ. මම මලත් කනවා.
1: එච්චරට රහයි.
0: රස නෙමෙයි. එතන ඊට උදේ හැමෝම කල්පනා කරනවා ඇයි මේ ලොක්ක මාර කතාව නේ.
1: මල කන්න.
0: මල් කන්න. ඕගොල්ලෝ හැමෝටම ප්‍රශ්නයක් ඇයි ඒ පැත්තේ අත්තේ එක ගෙඩියක්වත් හැදෙන්න දෙන්නේ නැතුව එහෙම නැත්නම් හැදුනත් හැදිච්චවන් කඩාගෙන කන්නේ ඇයි
1: කියලා. අයි හරි.
0: මෙයා කිව්වා ඔය ගහේ ඔය අත්තේ මල් හැදිලා ගෙඩි හැදිලා බැරි වෙලා හරි ගඟට වැටුණොත්
1: හරි
0: ඒ ගඟේ ඒ ගෙඩිය පා වෙලා ගිහිල්ලා කොහේ හරි තැනක නතර වෙලා කොහේ හරි ඔය මිනිස් ජනාවාසයක් අහල පහල තිබුණොත් එහෙම නැත්නම් රජතුමෙක් එහෙම ඉන්න රාජ්‍යයක් තිබුණොත් ඔය ගෙඩිය කාපු දවසට මේ ගහ කපාගෙන යනවා. හරි. අපි වගේ අනේ රස පළතුර මේ ගහ කොහෙද තියෙන්නේ කියලා බලලාවිල්ලා මාසිකව සතිපතා ඇවිල්ලා මේකෙන් ගෙඩි කඩන්නේ
1: නෑ නෑ නෑ
0: උන් කරන්නේ ගහ කපාගෙන යන්නේ. හරි.
1: ගහ පිටින් උස්සගෙන.
0: ඒ නිසා ඒ අවදානම තමයි මම කලමනාකරණය කරේ.
1: හොඳ බොස් කෙනෙක්.
0: ඔව්. මේක ඇවිල්ලා පොඩි කලමනාකරණ පාඩමක්. ඔයාගේ ආයතනයේ ඇතුලේ සමහර දේවල් තියෙනවා රහසින් රැකගත යුතු දේවල්. ඒව කාටවත් කියන්නේ
1: නෑ. හරි.
0: මේ වඳුරා කල්පනා කරා කවදා හරි දවසක මේකේ ගෙඩියක් කෑවොත් රජතුමා අනිවාර්යයෙන්ම පිරිවරක් කියවනවා මේ මේ මේ මෙව්ව එකට.
1: කැලේට.
0: ඔව්. මෙතන හිටියා මේ වඳුරු රංචුවේ නරක වඳුරෙක්.
1: නරකයා.
0: ඔව් ඒ වඳුරට උවමනාව තිබුණා ආසාවක් තිබුණා කවදා හරි දවසක මේ වඳුරු රංචුවේ නායකයා වෙයි. ඒ නිසා මේ කතාව දැනගත්ත ගමන් වඳුරු රංචුවේ හිටපු නරක වඳුරා හිමීට හොඳ වෙලාවක් බලලා අර ගහේ ගෙඩියක් දැම්ම ගඟට. ගෙඩිය පාවෙලා ගියා අර කිව්වා වගේම අර අර දුර දැකපු නායකයා කිව්වා වගේම හරියටම මේක අහුලගත්තේ රජ මාලිගාවේ සේවකෙක් අමුතු ජාතියේ එකක් කලයක් වගේ ගෙඩියක් අරගෙන ගියා රජතුමා ළඟට. රයිසුමා කිව්වා මේක කපපන්. කබලා කෑල්ල කෑල්ල උබලා කපපන්. මම කන්නෙත් නැහැ.
1: වසද්ද දන්නේ
0: නැහැ. ඔව්. කාලා කියපන් රස කොහොමද කියලා. කෑවා. වව් රජතුමනි.
1: වව් කිව්වද?
0: වව්. යමි.
1: It's so tasty.
0: වව් රජතුමනි මේ වගේ ෆ්‍රොට් එකක් මං ජීවිතේ කාලා නැහැ. මාරයිනේ. රජතුමා කෝ පොඩි කෑල්ල දීපන් බා. රජතුමාට අදාගන්න බැරි වුණා. පුදුම රසක්. රජතුමා රාජපුරුෂ වෙන්න කිව්වා. කිව්වා වහාම මේ ගෙඩිය තියෙන ගහ හොයාගෙන ගිහිල්ලා ගෙඩි ටික ඔක්කොම කඩපන් කියලා. හරිනේ. අර වඳුරා දැකපු දේ හරිනේ. හිතපු දේ හරිනේ. ඉතින් අවසානයේ මේ කතාවේ මේ ඕක කඩන්න ගිය වෙලාවේ ඊතලයක් විදලා අර වඳුරු නායකයවත් මරලා දානවා.
1: අනේ.
0: හරි. මොකද අර අර නරක වඳුර දුන්න ඔත්තුවට තමයි වැඩේ කරේ. ඉතින් මේක ඔයා ඉන්න සමාජයේ ගල්පල බලන්න මේ කතාව. හොඳ වඳුරෙක් නරක වඳුරෙක් අපේ සමාජයේ ඉන්නවා. ඔයා හොඳ වඳුරෙක් වෙන්න පුළුවන්. ඔයා හොඳ නායක වඳුරෙක් වෙන්න පුළුවන්.
1: දුර දකින්න කෙනෙක් වෙන්න පුළුවන්.
0: ඔව්. අර වගේ රජවරු ඉන්නවා. ඕගල්ලන්ගේ වැයික්කියට නේද? ඔයාගේ ඔෆිස් එකට කොයි වෙලේද ෂොට් එක දෙන්නේ කියලා.
1: ඔයාගේ තනතුරට.
0: ඔව්. ඔයාගේ තනතුර ගන්න මේ වගේ නරක වඳුරෝ ඉන්නවා. ඒ නිසා මේ නරක වඳුරා නිසා සමස්ත වඳුරු රැළම ටික ටික වඳ වෙලා ගියා. ඉතින් මේක මේ පොඩි ලස්සන කතාවක්. මේක මම අහලා තියෙන කතාවේ ඉතිහාසයේ ආයි කියනවා. මේ වඳුරු නායකයා එක්තරා කාලයක අපේ මහා බෝසතාණන් වහන්සේ කියලා. මේක ජාතක කතාවත් එක්ක සම්බන්ධ කරලා මම අහලා තියෙනවා. ඒක හරිද නැද්ද දන්නේ නැහැ. මේ එක්තරා මේ අපේ බෝසතාණන් වහන්සේගේ එක්තරා මේ ආත්මයක්. හා ඒක භවයක තමයි මේ වඳුරු නායකයා වෙලා හිටියේ කියලා. මේ නලපාන ජාතකයේ නෙවෙයි.
1: හොඳේ
0: මේ වෙන කතාවක් කියලා සමහර තැන්වල මේ ගැන සඳහනක් තියෙනවා. දැන් හොයලා බලන්න. ඇත්තටම මේ වගේ දේවල් අපේ සමාජේ වෙනවා.
1: ඔගොල්ලෝ අතරත් නරකෙක් ඇති.
0: ඉන්නවා. ඕන තරම් ඉන්නවා. අපේ ඔෆිස් එකෙත් එහෙම නරක වඳුරෙක් ඉන්නවද කියලා මම කල්පනා කරා.
1: වඳුරෙක්.
0: මමනේ.
1: නරකයා.
0: ඔව්. මේ ඉන්න නරක වඳුරා මම. අතයි විනාඩි 23යි.

0: හටා මාරයිනි වෙලාව
1: බලන්න ඉතින්.
0: ඇයි වෙලාව නවත්තන්න?
1: බෑ බෑ කරන්න බෑ. වෙලාව යන්න ඕනි.
0: උදේ කෑම එක තාම අරගෙන නැහැ ඔයා?
1: නෑ නෑ නෑ බඩ කෑ ගහනවා.
0: උදේට කන එක පරක්කු වෙනවා එක. ඒක තමයි විදිය. සමහරු ඉන්නවා නැගිට ගන් උදේට කනවානේ. එහෙමත් තියෙනවා. ඔය ගෙදර ඉන්න දවසටම අපිට උදේ කෑම එක කොහොමත් ටිකක් පරක්කු වෙනවා.
1: ඔව්.
0: මොකද හැරෙන්න පරක්කු වෙන නිසා.
1: ඔව්.
0: උදේ බොන කිරි වීදුරුව ඔයා දන්නවා අපි කතා කරන්න ඉන්නේ පැල්වත්ත නිෂ්පාදන ගැන කියලා. පැල්වත්ත කිරි ආශ්‍රිත නිෂ්පාදන ගැන ඔයා දන්නවා පැල්වත්ත කියන නමින් ගන්නකොට ලංකාවේ අපේ අභිමානයත් එක්කයි ඔයා එමිලදී ගැනීම කරන්නේ ලෝකේ විවිධ රටවලින් අපිට ඉස්සර කිරිපිටි එව්වා.
1: ඔව්.
0: අපි ඒවට ඇබ්බැහි වෙලා හිටියා. උදේට අපිට ඒ කිරිපිටි නේද? ඒ කිරිබීදුරුව නැත්තම් බෑ වගේ.
1: ඔව් නැතුව බෑ. පස්සේ පස්සේ වගේ.
0: ඔව් පස්සේ පස්සේ ඒ වස විස DCD අනම් මනම් අඩංගුයි කියලා අපි තේරුම් ගත්තා.
1: ඔව්.
0: පස්සේ අපි බැලුවා දේශීය නිෂ්පාදකේ කවුද ඉන්නේ කියලා.
1: හා.
0: බලනකොට පැල්ලත් නිෂ්පාදන ආයතනයේ ඒකට හරියටම හරියන විසඳුම ප්‍රොඩක්ට් එකේ ගුණාත්මක බව ක්වොලිටි එක මේ ඔක්කොමත් එක්ක ඒගොල්ල අපිට දුන්න හොඳ විසඳුමක්. ඒ නිසා දැන් ලංකාවේ වැඩි දෙනෙක් පාවිච්චි කරන කිරිපිටි පැකට් එක තමයි පැල්ලත්ත කියලා කියන්නේ. ඒ පැල්ලත්ත ගැන මතක් කරේ සුපර් මාකට් වලින් අවුට්ලට් වලින් ඉතින් ඔය ළඟ ගේ ළඟ තියෙන කඩේ ඔය ඕනම තැනක වට පැල්ලත්ත ගන්න පුළුවන් කමක් තියෙනවා. ඒ වගේම අපි හැමදාම ඔයාලට මතක් කරනවා ඔයාගේ ශරීර සෞඛ්‍ය යහපත් නම් ඔයා හරි සතුටුයි.
1: අනිවාර්යයෙන්ම. ඔච්චර සල්ලි තිබ්බත් වැඩක් නැහැ. ඔයා ලෙඩා දුකාන.
0: රජ්‍යක උනත් අර කියන්නේ ගිලන් උනොත් මෙව්වා වෙනවා කියලා. නේ. මෙව්වා වෙනවා කියන වචනේ හුරු වෙලා මම. හැමේකටම කියනවා. හරි මේ
1: ලොකුම සපත ඒක කියලා කියනවනේ.
0: සුවය. කායික සහ මානසික සුවය. ඔය කායික සුවය කියලා කිව්වම මෙහෙම ඒවා තියෙනවා. වයසත් එක්ක එන රෝග ටිකක්
1: තියෙනවනේ.
0: ඔය ටික අපි බැලන්ස් කරගන්න ඕනේ.
1: ඔව්.
0: ඔයාලා විසඳුම අපිම තමයි හොයාගන්න ඕනේ.
1: ඒව අනිවාර්යෙන් එනේවනේ.
0: ඔව්. දැන් ඔය අවුරුදු 30-35 පයින්කොට කොහේ හරි තැනක ටිකක් එක දිගට වාඩි වෙලා ඉඳලා නැගින්නකොට එහෙම දනිස්සොල පොඩි කිරි කිරි සද්දයක් එනවා. හරි.
1: පොඩි බෑඩ් එකක් ගන්නවා වගේ සද්දයක් කිරි කිරි කිරි.
0: පොඩි එකක් එනවා. ඊට පස්සේ නිකන් වෙවුලන්න ගන්නවා. එහෙම නැත්නම් හිරි වැටෙනවා. ඇඟිලි එහෙම ඉරි වැටෙනවා. වම්ම තියෙනම් පොඩ්ඩක් භයානකයි. සාමාන්‍යයෙන් එහෙම දේවල් වෙන්න පුළුවන්.
1: හරි.
0: කොන්ද රිදෙනවා කියලා කියන්නේ ඒක ඇවිල්ලා නිකන් ජනප්‍රියම රෝගයක්.
1: රිදුන නැත්නම් නිකන් හරිනේ.
0: ඔව්. කමන්නේ අපිට කොන්දක් තියෙනවා කියලා හරි මතක් කරගන්න. දැන් ඔය සන්ධි වේදනාව කියන එකට එක එක දේවල් අපි කරා. තෙල් ගෑවා, බාම් ගෑවා. වෛද්‍යවරු හොයාගෙන ගියා, චැනල් කරා, ඉන්ජෙක්ෂන් ගැහුවා, සමහරට පෙති බිව්වා, ගුලි බිව්වා. දැන් හරියන්නේ
1: නැහැ.
0: දැන් මේකට විසඳුමක් හෙව්වා ෆැඩ් නයික.
1: හරි.
0: හොයනකොට හම්බුණා මෙහෙම වැඩක්. ස්වභාවික අමුද්‍රව්‍ය පාවිච්චි කරලා ඒගොල්ලෝ සනාථ කරගත්ත විද්‍යානුකූලව ඒ කියන්නේ ෆැඩ්නා රිසර්ච් සෙන්ටර් එකේ 100%ක් මෙන්න මේ ෆැඩ්නා ඔතෂීල්ඩ් ඇක්ටිව් ප්ලස් වලට පුළුවන් කියලා සන්ධි වේදනාව සමනය කරා.
1: හරි.
0: සමනය කියන්නේ නිකන් මේ අද ගෑවන පස්සේ අද හොඳයි. ආයි ගාන වෙලාවට විතරක් හොඳයි කියන එක නෙවෙයි. දීර්ඝ කාලීනව ඔයාට තියෙන සන්ධි වේදනාවට සෝය දෙන්නේ ෆැඩ්නා ඔතෂීල්ඩ් ඇක්ටිව් ප්ලස්. හරි. මේක දැන් කාටද හරියටම ගැළපෙන්නේ කියලා කියනවනම්
1: වැඩ කරන කෙනෙක් නම්, ජිම් යන කෙනෙක් නම්, එතකොට ස්පෝර්ට්ස් කරන කෙනෙක් නම්, නැත්නම් ඔෆිස් එකේ නිතරම වාඩි වෙලා ඉන්න කෙනෙක් නම්, හිටගෙන ඉන්න කෙනෙක් නම්, මේ ඕනම කෙනෙක්ට, බර උස්සන කෙනෙක් නම්, මේ ඕනම කෙනෙක්ට, මේ අපි අර කලින් කියපු වේදනාවල් සේරම තියෙන කෙනෙක්ට මෙන්න මේ ආලේපන වැදගත් වෙනවා. 1920කට මේක ගන්න පුළුවන්. ඒ වගේම මතක් කරන්න ඕනේ මේක තෙල් එකක්වත් ක්‍රීම් එකක්වත් නෙවෙයි. ගෑවද කියලා හොයාගන්න වෙන්නේ නැහැ ගෑවට පස්සේ. ලස්සනම ලස්සන නිකන් හරි අමුතු සුවඳක් එන්නේ.
0: ප්‍රසන්න සුවඳක් කියලා එකට කියන්නේ.
1: ප්‍රසන්නයි.
0: ප්‍රසන්න සුවඳ සියල්සියක් ස්වභාවික අමුද්‍රව්‍ය පාවිච්චි කරලා
1: තියෙන්නේ.
0: ගන්න පුළුවන් තැන් ටික
1: ෆාමසි වලින් ගන්න පුළුවන්, සුපර් මාකට්ස් වලින් ගන්නත් පුළුවන්.
0: මතකනේ නම
1: ෆැඩ්නා ඔතෂීල්ඩ් ඇක්ටිව් ප්ලස් ගැන තමයි අපි මතක් කරේ.
0: හරි. එහෙමනම් දන්න කෙනාට කියන්න, දැන් ඔයාට මේ කොන්දේ අමාරුවක් නැත්තම්, වැලමිට රිදෙන්නේ නැත්තම්, උරේස රිදෙන්නේ නැත්තම්, ධනේශී ප්‍රශ්නයක් නැත්තම්, බෙල්ල රිදෙන්නේ නැත්තම්, කොන්දේ අමාරුව නැත්තම්, වල්ලු කරු ප්‍රශ්නයක් නැත්තම්, ඔයාට මේක ඕනේ නෑ තමයි.
1: මේක අහක දාන්න එපා හැබැයි.
0: හැබැයි ගෙනල්ලා තියාගන්න. හරි. ඔය ක්‍රීඩකෙක් වගේ නම් ක්‍රීඩකෙක් වෙන්න ඕනේ නෑ. මෙහෙම දැන් ඇවිදගෙන යනකොට අපි හිතන්නේ තිලාට එකපාරට කකුල පෙරලනවා.
1: හිතමුකෝ.
0: ඔය උතර මේ මේ මේ මේ මේ මේ වල්ලු කරලාගි. කොහොමද දැන් සනීප?
1: ඈ.
0: ඉතින් මේ වගේ වෙලාවක උනත් මේක ගන්න පුළුවන් කමක් තියෙනවා. ෆැඩ්නා ඔතෂීල්ඩ් ඇක්ටිව් ප්ලස් ගැන මතක් කරේ. 8 විනාඩි 34යි. ඩෝම මැෂින් එක ගැන කියන්නද? මාක්ස්පෙන් ගෲප් එකට සම්බන්ධ වෙන විදිය කියන්නද?
1: මොකද්ද හොඳ? ගෲප් එක ගැන කියවුණා.
0: ඔව්, ජොබ් එකට යන එක ගැන කියන්න.
1: හා.
0: ලොකු විප්ලවයක් කරන්න පුළුවන්කමක් ලැබුණා මේ තාක්ෂණයේ මුසු කිරීමත් එක්ක. ඒකේ පුරෝගාමී ආයතනය තමයි මාක්ස්පෙන් ගෲප් එක. ඒගොල්ලන්ට මේ කෘෂිකාර්මික පාම්පන්න කියන එක විතරක් නෙමෙයි තව තව මේ ගෲප් එකේ තව තව සමාගම් ගණනාවක් තියෙනවා. ඒ නිසා හොඳ කම්පැනි එකක් අපි හැමෝම කැමතිනේ හොඳ කම්පැනි එකක වැඩ කරන්න. නේ? ඒ සමාගම හොඳ වෙනවා කියලා කියන්නේ අපිට සැලරි හොඳයි, මානසික වශයෙන් හොඳ සුවපහසු වටපිටාවක් තියෙනවා.
1: ප්‍රොමෝෂන් සම්බන්ධව.
0: මේ ඔක්කොමත් එක තමයි අපි ඔයාලට කියන්නේ මාක්ස්මෙන් ගෲප් එකත් එක්ක සම්බන්ධ වෙන්න කියලා.

0: FM 93.5, FM 93.7, Lakhanda Radio ITN.
1: පටස්කාල අතට සල්ලි පල්ලි ගුරුගේ රන් අය රන් පවුමට උපරිම මුදල අපෙන් ලක්ෂයටම පොලිය රුපියල් 480ක් විතරයි. බේරා ගැනීමට මාස 14කට වැඩි කාලයක් 40 වසරක විශ්වාසය. ගනුදෙනුවයි රත්තරන් පල්ලි ගුරුගේ රන් අය.
2: ඔයාට විෂ මත්ද්‍රව්‍ය භාවිතයෙන් ඉවත් වෙන්න ඕනද? ජීවිතය අලුතෙන් පටන් ගන්න ආසද? එහෙනම් මේක ඔයා ගන්නම ඕන කෝල් එකක්. 19:27 කතා කරන්න. රටම එකට ජාතික මෙහෙයුම.
3: මෝටර්සයිකල් ලොවේ පෙරලිකාරයා TVS ලංකාවේදී නවීන තාක්ෂණීය ඉහළම ඉන්ධන කාර්යක්ෂමතාවෙන් නිපදවන TVS XL 100 heavy duty නවීන උපාංග සහිත මෝටර්සයිකලය. පොකට් එකට දැනෙන නැතිව බජට් එකට සෙට් වෙන ගමනට වැඩට TVS XL 100 heavy duty මෝටර්සයිකලය පැදලම බලන්න. TVS XL 100 heavy duty මෝටර්සයිකලය. වැඩිම දුර දුවන ලංකාවේ මෝටර් බයිසිකලයේ TVS XL 100.
4: මම නම් දැන් මානම රිලැක්ස්.
5: අනම්මනම් ගාලා වදුණා නේද? මේ එක්ස්පර්ට් හරියටම හරිනේ.
6: ඕනම සංදි වේදනා

0: උදෑසන විනාඩි 43යි.
1: වෙලාව ඔබ වෙත ගෙන ආවේ
2: මේ TVS Sport 110 පෙට්‍රල් ලීටරයක් ගෙවුවාම යනවා.
3: ඉවරයි. TVS Sport 110 පෙට්‍රල් ලීටරයකට කිලෝමීටර 80කට පැදී 2 වන්නක් මේක තමයි.

0: අටයි විනාඩි 47යි.
1: මටත් යන්න බෑ.
0: ඔය
1: මේක දාලා.
0: ඒක. ඔය මේ අතාරින්න බැරි දේවල් නෑ නංගි මේ ලෝකේ.
1: නෑ නෑ වටෝ ඔය මතක නෑ නෑ අනේ ඔය කිසි දෙයක්.
0: මතකය කියන කාරි පුදුමයි. මත්තාවේ මතකය ගැන කතා කරන්න. මතක ශක්තිය නැති වෙන්න එක එක හේතු තියෙනවනේ.
1: ඔව්.
0: වයසට යනවත් එක්කෝ දැන් වා දන්නව අම්මලා තාත්තලා ආචිලා සීලාට එහෙම මතකය නේද?
1: ඔව්.
0: ඒ ඉස්සර තරම් නෑ. අපිට ඒවට කේන්ති යනවා සමහරලා.
1: කමදේ කියන්න වෙනවා කියලා.
0: උදේ කියපු එක ආයි හවසත් අහනවා. අනේ ඒ වෙලාවට අපිට පුළුවන් නම් ඒගොල්ලෝ ගැන හිතලා ආයි ආයි කියලා නේද? මොකද පොඩි කාලේ අපිට ඒගොල්ලෝ කොච්චරනම් ආයි ආයි අපිට තේරෙන්නේ නැතිව කියන්න ඇතිල.
1: කියලා දෙන්න ඇත්ත.
0: ඔය මතකයට බලපානව තව එකක් තියෙනවා. මද්දසාර. මත්පැන් මද්ද්‍රව්‍ය. මේක බලපානවා. ඔය අයිස් කුෂ් එහෙම ගහලා ඉන්න මල්ලිලා එහෙම ඉන්න මේ කියන එක මේ මතක නැහැ. නේද? ඒ කියන්නේ ඕකට අපි කියන්නේ ෂෝට් ටයිම් මෙමරි ලොස්ට්.
1: සමහරවිට කෑවද කියලා මතකෙකුත් නැහැ.
0: ඔව්. හරි. ඒ කොහොම වුණත් මම කියන්නේ මේ ගැන කතා කරන්න කලින් අපි චුට්ටක් විතර මේ මතක් කරගන්න ඕනේ පොඩි දෙයක්. ඒ මොකද්ද මේ දවස්වල ක්‍රියාත්මක වෙනවා මොකද්ද? මද්ද්‍රව්‍ය වලින් රටම ගලවා ගන්න ජාතික ක්‍රියාන්විතය. මොකද්ද මේකට කියන්නේ?
1: රටම එකට ජාතික මෙහෙයුම.
0: රටම එකට ජාතික ක්‍රියාන්විතය. ඉතින් ඔයාලට මතක් කරන්න ඕනේ දැන් මේ වෙනුවෙන් රජය ඒ වගේම වගකීම් ආයතන මේ සියල්ල ලෑස්තිලා ඉන්නලා සමාජීය පුරවැසියෝ විදිහට අපිට වගකීමක් තියෙනවා. මේ කියන තරුණ පරම්පරාව විතරක් නෙමෙයි ඕනම කෙනෙක් මේ සම්බන්ධව යම් කිසි විදිහක ඇබ්බැහිවීමක් වෙලා තියෙනවා නම් ඒ අයව එතනින් ගලව ගන්න.
1: ඔව්. මේක හැබැයි නීතිය ක්‍රියාත්මක කරන අයට විතරක් පැවරෙන වගකීමක් නෙවෙයි. මේක දෙමව්පියන්ගේ, ගුරුවරුන්ගේ, එතකොට මිතුරන්ගේ වගේම මාධ්‍ය වල ඉන්න අපිට සැලකිය යුතු වගකීම් යුතු මාධ්‍ය වල ඉන්න අපිට වගේම හැම පුරවාසියෙක්ගේම වගකීමක් විදිහට සලකනවා නම් අපිට ඇත්තරම මේ උවදුරෙන් අපේ රට බේර ගන්න පුළුවන්. ඔයාගේ යාළුවෙක් හරි දන්න කෙනෙක් හරි මේ උවදුරට ගොදුරු වෙලා ඉන්නවා නම් නැත්නම් ඔයා නම් එහෙම ගොදුරු වෙලා ඉන්නේ ඔයාට පුළුවන් මේ ජීවිතය වෙනස් කරගන්න 19:27 කියන නම්බරයකට කතා කරලා. ඒගොල්ලෝ ලෑස්ති ඔයාගේ ජීවිතය ආයමත් යහපත් අත්තට අරගෙන දෙන්න.
0: ඒ කියන්නේ කායික වශයෙන් සහ මානසික වශයෙන් ඔයා අවුල් වෙන්න ඕනේ නෑ මේ කියන නේද? මද්ද්‍රව්‍ය පාවිච්චි කරලා ඔයාට ලස්සන අනාගතයක් තියෙනවා. තේ අනාගතය කියන්නේ ඔයාගේ පෞලිගතවිය, ඔයාවට ඉන්න සමාජය, රැකියාව කරන තැන. ඒ හැමෝම ඔයාට හරිම ආදරේ. ඉතින් ඒ නිසා පුළුවන් තරම් මෙහෙම අය ඉන්නවා නම් අපි අයව ගලව ගන්න උත්සාහ කරන්න ඕනේ.
1: ඒගලන්ගේ හිනවලට යන්න අපි උදව්වක් වෙමු.
0: ලස්සන්ට හිනා වෙලා ඉන්න අපි හැමෝම කැමතිනේ. මේ මෑතකදී එක්තරා මේ පුද්ගලයෙක් කියනවා මෙන්න මෙහෙම කතාවක්.
1: මොකද්ද?
0: ඔය මොනාලීසා කියලා වේ අන්වර්ථ නාමයෙන් හඳුන්වන කාන්තාවක් ඉන්නවා කියලා හිතමුකෝ. ලෝකේ එක්තරා රටක ඉන්නවා. එයා කියනවා එයාගේ මූණේ රැලි ඇතිවීම වළක්ව ගත්තේ කොහොමද කියලා අහුවම වසර 40ක් තිස්සේ හිනා වුණේ නැහැ කියලා. ඈ? ඔව්.
1: හා මොකද්ද රැලි හිනාවය?
0: ඒ කියන්නේ මෙහෙමනේ මූණේ හැංගීම අඩුවෙන් ප්‍රකාශ කිරීම සම සිනිදුව තියාගන්න තරුණ පෙනුම පවත්ව ගන්න හේතුවක් වුණා කියලා තමයි යා කියන්නේ.
1: හා
0: යා කියන ඔයාගේ විවාහයේදී, දරුවාගේ උපතේදී,
1: හරි,
0: යාළුව හම්බුනාමත් එයා හිනා වෙන්නේ නැහැ කියන.
1: අනේ එන බුම්මගෙනල.
0: මූණේ අර අපි කියන්නේ ලේ කඳුලක් නැති මිනිස්සු.
1: වෙඩින් එක දවසේ හිනා නොවී ඉඳලා.
0: හැබැයි ඔව් චර්ම රෝග විශේෂඥයින් කියනවා මූණේ හැංගීම් සම්පූර්ණයෙන්ම වළක්වා ගැනීම වයස්ගත වීම වැළැක්වීමට විද්‍යාත්මකව තහවුරු කළ නැහැ කියලා.
1: ඒකනේ කියන්නේ.
0: ඒක හේතුවක් කියලා තහවුරු කළ නැහැ.
1: හා
0: ඒ නිසා ඔයත් හිතනවා නම් සම සිනිදුව තියාගන්න සිනාසීම අතහරින්. ඒක මෝඩ වැඩක්.
1: හිනා වෙන්න.
0: ඉතින් හිනා වෙන්න. එතකොට තර වෙන්න.
1: තර වෙන්නේ නැහැ.
0: හරි. චුට්ටක් ඒක ගැන හිතන්න මේ මම අන්තර්ජාලයේ දැකපු ලිපියක් එක කිව්වේ. එහෙම ඒවා නැහැ.
1: නෑ.
0: හැබැයි හොඳට හිනා වුණාට පස්සේ අපි කම්බුල් රිදෙන ගතියක් එහෙම නම්
1: එනවා. මට නම් තියෙනවා හිනාව තද කරගෙන.
0: කොහොමhari hina වෙලා ඉන්නනේ අපි හැමෝම කැමති.
1: හැබැයි hina වුණාම තරුණ වෙනවා කියලා තමයි අපි නම් අහලා තියෙන්නේ. හින්ද hinaවේ.
0: මේ එක එක මේ මිනිස්සු කියනේ ඔක්කොම අපිට මේ විශ්වාස කරන්න බෑ.
1: ඒකයි දත් තියෙන කාලේ hina වෙලා
0: ඉන්නේ. දත් තියෙන කාලේ
1: hina වෙලා
0: ඉන්නේ. මස්කන්. මම අහලා තියෙන්නේ. 8:52

0: කකුල් දෙක ළඟටම වාසනාව ගෑල දුන්නත් සමහරයි ඉන්නේ අහක බලාගෙන.
1: පයින් ගහනවනේ.
0: ජීවිතයේ සීනේට වාසනාවේ ආශිර්වාදය අරගෙන ඉන්න ජාතික ලොතරැයි මණ්ඩලයේ ආශිර්වාදේ පෙරලා ඒ ඇයටම පහුගිය දවසක ලබා ගන්න සමත් වුණා. ඒ ශ්‍රී ලංකා ජාතික වාණිජ මණ්ඩලය විසින් සංවිධානය කරන ලබු ජාතික ව්‍යාපාර විශිෂ්ටතා සම්මාන උළෙලදී රාජාංශයේ දෙවන ස්ථානය හිමි කරගනිමින් ඉතින් ඒ කතාව දාන්නෝ. ඉතින් මේ සම්මාන උළෙලදීම 2025 2026 වසර දෙකේදීම සම්මානිත වෙලා වාසනාවේ විශ්වසනීය ආයතනයේ බවට ජාතික ලොතරැයි මණ්ඩලය පත් වුණා. ඉතින් වාඩ කියන්න පහුගිය මාස 6 මේ අවුරුද්දේ සුපිරි ත්‍යාගලාභීන් 32 මේ වෙනකොට තෝරලා තියෙනවා. තීරලා තියෙනවා. ඉතින් ඇයට රුපියල් කෝටි 6,35,000 මුදලක් බෙදා දුන්නා. ඒ චෙක්පත් පහුගිය දවසක දුන්නා. ඉතින් අවුරුදු 60කට අධික කාලයක් දශක 60ට අධික කාලයක් ලක්ෂ ගණනින් කෝටි ගණනින් මිලියන ගණනින් වාසනාවන්තින් බිහි කරන ඒ වගේම සමාජ සුබ සාධනීය රාජ්‍ය සේවයේ පවත්වගෙන යන අවශ්‍ය කරන දායකත්වය මේ සියල්ල දෙන ජාතික ලොතරැයි මණ්ඩලය ගැන මතක් කරේ. ඒ වගේම රයිනෝ රූෆින් ඔයාලට ප්‍රීමියර් ගැන මතක් කරන්න ඕනේ. ෂීට් ටැග් ගන්නකොට ඔයා බලන්න ඔයාගේ වහලෙට ඉතාම හොඳ නිමාවක් තියෙන උඩු පැත්තෙන් උනත් ෂීට් එක පරිස්සම් වෙන යටි පැත්තෙන් ලස්සන පෙනුමක් සහ ඔයාට උණුසුම් කාලගුණ තත්ත්වයෙන් බේරෙන්න තියෙන අවස්ථාව ගැන හිතලා තාක්ෂණික වශයෙන් මේගොල්ලෝ ලොකු ලොකු වෙනස්කම් කරපු ෂීට් එක. ඒ තමයි රයිනෝ රූෆින් ප්‍රීමියර් කියලා කියන්නේ. ඉතින් මැටි ලේයර් එක නිසා ලස්සන පෙනුමක් සහ ඔයාට ෂීට් එක රත් වෙනකොට ගිය ඇතුළට දැනෙන උණුසුම් ප්‍රමාණය අඩු වෙනවා. එතකොට ජල විකර්ෂ කාලයේ නිසා දීසියවල බැඳෙන පාසි බැඳෙන එක නැහැ. ඉතින් දුර්වර්ණ වෙන්නේ නැහැ. ෂීට් එකේ ලස්සන පෙනුම රැකිනවා. ඒ රයිනෝ රූෆින් ප්‍රීමියර් ගැන මතක් කරේ. ඒ වගේම ඩීප් ටෙක් සෝලා ගැන වාඩ කිව්වා. සෝලා එකක් ඕන නම් ඉතින් ඩීප් ටෙක් තමයි. ලංකාවේ ආයි මේකට වෙන මෙව්ව නැහැ.
1: ආදේශක නැහැ.
0: ආදේශක නැහැ. විකල්ප නැහැ. ඩීප් ටෙක් 0.71711711. ඉතින් ඔයාගේ ව්‍යාපාරික ස්ථානයට වෙන්න පුළුවන්, රජයේ දෙපාර්තමේන්තුවක් වෙන්න පුළුවන්, ෆැක්ටරි එකක් වෙන්න පුළුවන්, ගෙදරට වෙන්න පුළුවන්, කොහේ වුණත් ඩීප් ටෙක් සෝලා වෝටර් පම්ප් එකක් තියෙනවා. එහෙම නැත්නම් ඔයාලට පුළුවන්කමක් තියෙනවා විදුලිය ජනනය කරලා ජාතික පද්ධතියට දෙන සෝලා සිස්ටම් එකකට.

0: ලක්කඩ ප්‍රවෘත්ති සමගින් මම සුලක්ෂ නිවදේශක ඉදිරිවීර ප්‍රවෘත්ති සංස්කරණී චන්දිරමාර සිංහ
1: දයෙන් පැය පුවත් සම අනුග්‍රහය
2: NLP හදහන ලංකාවේ වැඩිම තෑගි දෙන තෑගි අවස්ථා වැඩිම ලොතරැය NLP හදහන ඔබත් අදම NLP හදහන බලා ගන්න
3: මුහුදෙන්ම කුමනින්වත් කුඩු ගේන්න එපා කොහොම කිනාවත් අල්ලනවා විකුණන නොල්ලුන සමට දන් දීමයි ඉබන්
1: සහයෝගීතා අනුග්‍රහය
4: සොනාලිකා ට්‍රැක්ටරය දැන් දෙවිනපුරා ඇති TVS අලෙවි නියෝජිතයන් වෙතින් වටිනා දොරතකි අල්මාරියක් නොමිලේ TVS ඇග්‍රිබිස්නස් වෙතින් සොනාලිකා ට්‍රැක්ටරය
0: ප්‍රදේශ රැසකට මිලිමීටර 75ක්ම වූ තද වැසි ඇති වෙහැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ප්‍රකාශ කළා. බස්නාහිර සවරගමු සහ වයඹ පළාත් පෙන්ව මහනුවර නූරේලිය ගාල්ලහ මාතර දිස්ත්‍රික් ඒ අතර වනවා. උතුරු මැද සවරගමු දකුණු සහ මධ්‍යම පළාත්වල සුළුගේ වේගය විටින් විට පැයට කිලෝමීටර 50ක් පමණ විය හැකි බවයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කළේ. මේ අතර කොත්මලේ ජලාශයේ වනතුරුට දෙකක් විවෘත කිරීම හේතුවෙන් මහවිලිගඟ දෙපස පහදින්වල ජනතාව අවධානය සිටිය යුතු බව ආපදා කැමරාකන මධ්‍යස්ථානයේ සඳහන් කළා. සිවිල් වැසියන් ඉලක්ක කරමින් රුසියාව ප්‍රහාර එල්ල කරන බව යුක්‍රේන ජනාධිපති වොලොඩ්මීර් සෙලෙන්ස්කී ප්‍රකාශ කළා. ඒ යුක්‍රේනයේ කර්සෝ නගරේ වෙළඳාම් සිදු කරමින් සිටි පුද්ගලයෙකුට ඩ්‍රෝන ප්‍රහාරයක් එල්ලවීමේ සිද්ධියත් සමග ඊට අදාළ වීඩියෝ වක්ද ඔවුන් සමාජ මාධ්‍ය වෙත නිකුත් කර තිබෙනවා. ඩ්‍රෝන පිපිරීමෙන් තුවාල ලැබුවෙන් පුද්ගලයා රෝහල් ගත කර ඇති බවයි ජාත්‍යන්තර මාධ්‍ය සඳහන් කළේ. මීට ගලක් හඬ ප්‍රවෘත්ති පෙරවරු 10ට.

0: නවයයි විනාඩි හතයි ගුඩ් බෝඩි සුබ උදෑසනක්. අපි අලුත් පැයකට ඇවිල්ල ඉන්නේ.
1: අපි අන්තිම පැයනේ.
0: ඔව් අන්තිම පැයින්. දැන් මේ ගම් වතුර තත්වයන් ගැන විවිධ මත තියෙනවානේ.
1: ඔව්.
0: දැන් මට හම්බෙනවා මෙන්න මෙහෙම පර්යේෂණයක ප්‍රතිඵලයක් මගේ අතේ තියෙනවා.
1: මොකද්ද ඔයා දැන් ඒවත් පටන් ගත්තද? ගාඩ්.
0: ඉතින් මෙහෙම ගම් වතුර නැවිත් තියෙද්දි මේ වගේ බොරු කියනවා. අහස පොළොව නුහුලන බොරුන
1: කියන්නේ.
0: රොබ් තොම්සන්. රොබ් තොම්සන්.
1: රොබ්.
0: එයා කාලගුණ විද්‍යාඥයෙක්. එයා එක කාලෙක අන්තර්ජාලයට දැම්ම මේ පොඩි වීඩියෝ එකක්.
1: මොකද්ද?
0: ඒක ලෝකෙන් පුදුම වෙන එක. එයා ගත්තා වතුර කෝප්ප තුනක්.
1: හරි.
0: අරගෙන තෙතපස් සාමාන්‍ය පස් සහ නියඟය නිසා හොඳටම වේලුණු පස් මෙහෙම පොඩි ගොඩවල් තුනක් දැම්ම.
1: හරි.
0: දාලා ඒ වතුර කෝප්ප තුන මේ පස් ගොඩවල් තුන උඩට දැම්මා.
1: හා.
0: කොම්පිට්ටු හදන්න හදනව නෙවෙයි. දාලා මෙයා බලාගෙන හිටියා ඉක්මනටම වතුර උරාගන්නේ මොකේටද කියලා.
1: ආ හරි හරි හරි.
0: හරි. වේලුණු පසට වතුර උරාගන්න අනිත් දෙකටම වඩා ගොඩාක් වැඩි කාලයක් ගියා.
1: තෙතපස් තිබුණා. හින්ද වේලිච්ච පස් කොට.
0: ඔව් තෙතපස් තිබුණා සාමාන්‍ය පස් තිබුණා. නියඟය නිසා වේලිලා කරකුට්ටම් වෙච්ච පසුත් තිබුණා.
1: හරි.
0: අන්තිමටම ඔය තිබුණ නියඟය නිසා වේලිලා තිබ්බ පස් ගොඩේ තමයි වතුර උරාගන්න එක හරිම හිමින් සිද්ධ වුණේ. එයා ඒ වීඩියෝ එකෙන් සරලව පෙන්නවා නියඟයකින් පස්සේ එන වැස්සකින් සාමාන්‍ය වැස්සකට වඩා දරුණු ගම් වතුර එන්න පුළුවන් කියලා. මේක කළා මේක එයා ලෝකෙට කිව්වම සමහරු කිව්වා තොම්සන් තමුසෙට පිස්සු ඔයි කොහෙද යන පිස්සෙක්. මිනිස්සු මේක විවේචනය කරා. හැබැයි මේක මේ 2022 අවුරුද්දේ ඇමරිකාවේ විශේෂම යුරෝපයේ වගේ ලෝකෙ ගොඩක් රටවලට දරුණු නියඟයක් ආවා. ජලාශ හිඳිලා ගියා. කැලෑ ගිනි ගත්තා. ගංගාවල වතුර සම්පූර්ණයෙන් නැති වුණා. මේ වෙලාවේ හැමෝම ප්‍රාර්ථනා කර කර හිටියේ වහින්න කියලානේ. මෙයා ඔන්න ඒ කාලේ තමයි මෙයා මේ පර්යේෂණය කරේ.
1: හරි.
0: ඇත්තටම දැන් මේක ඇත්තද? හොඳටම වේලුණු පසකට වතුර උරා ගන්න නැත්ද? අපි කතා කරලා බලමු ඉස්සරහට. මේක සංකීර්ණ විද්‍යාත්මක කතාවක්. නියඟයක් නිසා ගම් වතුර තව දරුණු වෙනවද? ස්වභාවික විපත් වලින් දරුණුම එකක් තමයි ගම් වතුර කියලා කියන්නේ. ඇමරිකාව විතරක් 1980 ඉඳන් මේ වෙනකම් ඩොලර් බිලියනයකට වඩා පාඩු කරපු ගම් වතුර 30ක් විතර ඇවිල්ලා තියෙනවා. ඉංජිනේරුවන්ට ගම් වතුරක් හදලා ටෙස්ට් කරන්න විදිහක් නැහැ නේ.
1: බෑනේ බෑනේ.
0: එයාලා මේකට පරිගණක ආකෘති පාවිච්චි කරනවා.
1: හරි.
0: ගම් වතුරක් එන විදිහ ඉංජිනේරුව කොටස් තුනකට බෙදෙනවා. වර්ෂාපතනය අහසින් කොච්චර වැටෙනවද?
1: හරි.
0: ඊට පස්සේ වෙනස් වීම ඒ වැටෙන වතුර පොළොව දිගේ කොහොමද ගලන්නේ? ඈ? ඔව් කොහොමද ගලාගෙන යන්නේ?
1: හා.
0: ඊළඟ එක උරා ගැනීම.
1: හරි.
0: මේ දෙක අතරමැදදී වැටෙන වතුරෙන් ටිකක් පොළොවට උරා ගන්නවා. තව ටිකක් වාෂ්ප වෙනවා. මෙතනදි ගම් වතුර කොච්චර දරුණු වෙනවද කියලා තීරණය කරන ප්‍රධාන සාධකය තමයි පොළොව කොච්චර වතුර උරා ගන්නවද කියන එක. පොළව වතුර උරා ගන්න එක රඳාපවතින්නේ පසේ වර්ගය, ගස්වැල්, උෂ්ණත්වය මේ වගේ දේවල් මත. හැබැයි මේ ඔක්කොට වඩා වැදගත් දෙයක් තියෙනවා.
1: මොකද?
0: පසේ තෙතමනේ. ඒ කියන්නේ වැස්ස පටන් ගත්ති පස කොච්චර තෙතද කියන එක.
1: හරි.
0: මේ වතුර උරා ගන්න විදිය ගැන විද්‍යාඥයෝ හොයාගත් අපූර්ව සමීකරණයක් තියෙනවා. ඒකට කියන්නේ හෝටන් සමීකරණය කියලා. වැස්ස පටන් ගන්නකොට පස ගොඩක් වේලා තියෙනවා.
1: හරි.
0: ඒ වෙලාවට පස වතුර උරා ගන්න වේගය ගොඩක් වැඩි කරලා. ඒ පසට වතුර උරා ගන්න වේගය ගොඩක් වැඩි.
1: හරි.
0: හැබැයි වෙලාව යන්න යන්න පසට ওই වතුර පිරිලා තෙතමනේ වැඩි වෙනවා. එතකොට වතුර උරා ගන්න වේගය ටිකෙන් ටික අඩු වෙලා ගිහින් ඒක එක මට්ටමකට එනවා. ඒ කියන්නේ පසේ තියෙන හිඩැස් වලට වතුර පිරුණාම තවත් වතුර ඒක ඇතුළට ගන්න
1: අමාරුයි. හරි.
0: මේක තේරුම් ගන්න පර්යේෂකයෝ පුංචි පරීක්ෂණයක් කළා. ලොකු බටයක් අරන් ඔවුන්ගේ ගෙදරක මිදුලි පස්වලට ගහලා ඒකට උඩින් වතුර පෙරෙව්වා. මුල් ටිකේදී වතුර ටික ඉක්මනට පසට උරාගත්. හැබැයි වෙලාව යන්න යන්න ඒ උරා ගන්න වේගය අඩු වුණා. මේක වැලි පුරවපු බටයකටත් කළා.
1: හරි.
0: එතෙන්දිත් උනේ ඒ දෙයමයි. පසේ තෙතමනේ මේකට කොහොම බලපානවද කියලා බලන්න ඒගොල්ලෝ මල් පෝච්චි වලට දාන පස් තරම් පරීක්ෂා කරා.
1: හරි.
0: එකපාරක් මේකට වේලුණු පසටත් කරලා බැලුවා. අනිත් පාර තෙත පසට කරා. ප්‍රතිඵලය මාරයි.
1: මොකද?
0: මාරයි.
1: මොකද්ද?
0: වේලුණු පස ඉක්මනින් වතුර උරා ගත්තා.
1: හරි.
0: තෙත පසට වතුර උරා ගන්න ගොඩක් වෙලා ගියා.
1: හරිනේ තොම්සන් කියපු කතාව.
0: මේකට අපි කියන්නේ පෙර පැවති තත්වයන් කියලා. ඒ කියන්නේ මේක වැස්සට කලින් පස තෙත්ව තිබුණොත් අනිවාර්යයෙන්ම ගම් වතුර දරුණු වෙනවා. පස වේල්ලා තිබුණොත් පසට ගොඩාක් වතුර උරා ගන්න නිසා ගම් වතුර අඩු වෙනවා. එහෙනම් නියංගියෙන් පස්සේ ගම් වතුර දරුණුයි කියලා කලින් කිව්ව කතාව බොරුනි, තොම්සන් කියපු කතාව බොරු වෙනවා.
1: ඒකනේ තොම්සන් බොරුනි කියලා දෙන්නේ.
0: අපි අර මුලින් කියපු කතා කරපු කාලගුණ විද්‍යාඥයා පැහැදිලි කිරීමට අනුව වේලුණු පසට වතුර උරා ගන්නෑ නේ. මේ කොහොමද වෙන්නේ? මේකට හේතුව තමයි සමහර පස්ජාති ගොඩක් වේලුණාම ජලබීතික කියලා කියනවා.
1: ජලබීතික?
0: ඔව්. බීතිකා නෙවේ. ජලබීතික.
1: ආ.
0: හයිඩ්‍රොෆෝබික්.
1: ඔකේ.
0: තත්ත්වයටපත් වෙනවා. ඒ කියන්නේ පස වතුර උරා ගන්නේ නැතුව වතුර ප්‍රතික්ෂේප කරනවා. වතුර දැක්කම දුවනවා. ෆෝබියා එකක් වගේ. හරි?
1: හරි.
0: ඉතින් ඕක ලොකු කතාවක්. පරීක්ෂකයෝ මේක පරීක්ෂා කරන්න සාමාන්‍ය වැලි උඩට කෘතිමව හදපු හයිඩ්‍රොෆෝබික් වැලි තට්ටුවක් දාලා වතුර දැම්මා. ඇත්තටම වතුර යටට බහින එක ගොඩක් පරක් වුණා. ඒකට තේරෙනවා මේවා විද්‍යානුකූලව තහවුරු කරගන්න ගියාම මේවා සෑහෙන ප්‍රශ්න.
1: කොච්චර අමාරු වැටෙනවද කියලා.
0: නියඟය කාලෙට කැලෑ ගිනි ගත්තම පසේ තියෙන කාබනික ද්‍රව්‍ය පිච්චිලා ගිහිල්ලා පසට අර ජලබීතික ගතිය ස්ථිරවම ගොඩාක් එකතු වෙනවා. ඒ මදිවට ගින්න හින්දා පොළොව මතු පිට තියෙන ගස්වැල් සම්පූර්ණයෙන් විනාශ වෙනවා.
1: ඔව්.
0: මේ ගස්වැල් තමයි වතුර ගලාගෙන යන වේගය අඩු කරන්නේ.
1: ආ.
0: ඉතින් දැන් ඔයාලට තේරෙන්න ඕනි අර තොම්සන් කියපු කතාව බොරුවක් කියලා. නියඟේ නිසා ගම් වතුර අඩු වෙන අවස්ථා තියෙනවා. ඒ පස අණුව මේක වෙනස්
1: වෙනවා.
0: එතකොට අපේ රටේ මොයි කියන කතාව කොහොමද ටෙස්ට් කරලා බලන්නේ කියලා කාට හරි පුළුවන් නම් කරලා බලන්න.
1: ඒ අදහස් දක්වේ විශේෂඥ කාලගුණ විද්‍යාඥ.
0: කාලගුණ විද්‍යාඥ මේ
1: අසංක සත්‍රසිං.
0: කාලගුණ විද්‍යාඥයන් නෙමේ මේ කියන්නේ පස සම්බන්ධ.
1: ඒ වුණාට ඔය කාලගුණේ ගැනත් අධ්‍යයනය කරානේ ඔය ගමම්ම.
0: ඔය මද ඔය කලි. මේව මාරේව.
1: ඔයත් මාරය.
0: මං ඔය පහුගිය දවස් නිවාඩු ගත්තේ ඕකට තමයි.
1: ආ මට හිතුණා එක්ස්පෙරිමන්ට් කරන්න.
0: ඔව් මං ගෙදරට වෙලා කකුලක් උඩ කකුලක් දාගෙන ෆොටෝ වහලා කල්පනා කරා ඇත්තට මේක වෙන්නේ කොහොමද
1: කියලා. එතකොට ට්‍රින්කෝ කියන්නේ නැද්ද?
0: නෑ ට්‍රින්කෝ කියලා තමයි. ඊට පස්සේ
1: ඒ පසට නේද ඔයාව කකනේ.
0: ඒ වෙල්ලානේ තමයි. කොහොමද? මම පරීක්ෂණයක් සඳහා තමයි හෙගියේ.
1: ඔයා දැස්සයි ඈ.
0: රයිට් නේ. අපි අලුත් පැයක ඉන්නේ.
1: 9:16යි.
0: ඔකේ. පැල්ලත්ත කිරිවිදුරුවක රස බලන්න.
1: බලමු.
0: අපේ රටේ අපේ නිෂ්පාදනය. ඉතින් මේ කිරිවිට පැලට්ටක් ගන්නකොට පොඩි හැඟීමක් එනවා. මේක ලංකාවේ දෙයියනේ. මේක මගේ රටේනේ දෙයියනේ.
1: ඔව්.
0: මගේ රටේ කිරිහරක් ගන්නේ මේක ගන්නේ.
1: මේකනේ. වසවිසක් ඇත්තම නෑනේ.
0: ඔව්. කිරි ගොවීන්ටල් නේ. ඒගොල්ලන්ගේ කිරි කර්මාන්තයේ ගොඩ දාන්නනේ මම මේ කිරිපිටි පැකට් එකේ වියදම්
1: කරන්නේ.
0: ඔව්. ඕවා හිතනවා දන්නේ කඩේට ගියත්. හැබැයි ඇත්ත කතාව ඒක තමයි.
1: එතකොට ගන්න පරක් වෙනවා ටික හිතේ හිටියත්.
0: නෑ. ඔයා පැල්ලත්ත කිරිපිටි පැකට්ක් ගන්න. වක්‍රාකාරව නෙමෙයි කෙලින්ම ඉතින් ලංකාවේ කිරි කර්මාන්තයට තමයි මේකේ සපෝට් එක යන්නේ.
1: ඔව් ඔව්.
0: හරි. මොකද ගුණාත්මක කිරි වීදුරුක රස බලන්න නම් ඔයාලට පැල්ලත්ත කිරි.

0: නවයයි විනාඩි 26යි අද උදේ කඩුවෙල බස් ස්ටෑන්ඩ් එකේ නවත්තලා තිබ හයිවේ බස් එකකට ගිනි තියලා පාන්දරවිල් හයිවේ බස් එකකට ගිනි තියලා ගිහිල්ලා
1: අයියේ
0: ඔව් ඩ්‍රයිවර්ගේ කොන්දොස්තර මහත්තයයි අතුලින් ඉඳි තමයි බස් එකට ගිනි තියලා තියෙන්නේ ඔය කඩුවෙල පොළ භූමියේ තමයි බස් නවත්තන ඉතින් බස් එකට ගිනි තියලා පාන්දර දෙකයි ගන්නට ඉතින් බස් එක සම්පූර්ණ ඉවරයි ඉතින් පෞද්ගලික ආරවුලක්ලු හේතුව
1: ජීවිතහානි
0: නෑනේ ජීවිතහානියක් වෙනවා තව පොඩ්ඩකින් එහා පැත්තේ තිබ්බ 107 බස් එක කෙනෙක් තමයි දැකලා කතා කරලා
1: තියෙන්නේ
0: මේ නකොට වීඩියෝ වෛරල් වෙනවා ඉතින් ඔන්න පෞද්ගලික තරහ පිරිවහන විදිහ
1: අනේ මේ ස්වභාවික ආපදාවොත් වෙන කාලේ
0: මේ මේ මේ වෙලාවේ මේ ගිනි තියාගන්නයි ගහමරාගෙන
1: දැන්
0: ලංකාවේ මෙට්‍රෝ බස් කියනවනේ
1: ඔව්
0: ඒ බස් කියලා එක පැත්තකේ බස් කාර්මාන්තය දියුණු වෙමින් යනවා ඔව් ඉතින් කවුරු හරි දියුණු වෙනකොට يعني මේ කර්මා ඒ කර්මාන්තේ මොකද කතාවක් නෙමෙයි මේ. ඔය ප්‍රශ්න තියෙනවා يعني පෞද්ගලික බස් හිමියෝ සහ හයිවේ දුවන බස් හිමියෝ අතර ප්‍රශ්න තියෙනවා.
1: ඔව් ඔව්.
0: සාමාන්‍ය සේවා සහ ලක්ෂරි සර්විස් කරන්නේ يعني අපි කියන්නේ ඒකට කියන්නේ සෙමි ලක්ෂරි. ලංකාවේ එහෙම ලක්ෂරිම නෑ. සෙමි තමයි ගොඩක් තියෙන්නේ. අර ඒගොල්ලන්ගේ ප්‍රශ්න
1: තියෙනවා.
0: يعني ප්‍රයිවට් බස් උයි ළඟම ප්‍රශ්න තියෙනවා.
1: ඔව්.
0: මරා ගන්නවා. ඒ මරා ගන්නේ වේ එක්තරා අවස්ථාවක අපිට එහෙන් දකින්න තියෙන අවස්ථාවක් තමයි බස් රේස් යන්නේ.
1: ඔව්.
0: ඉස්සරහන් ළඟම එකක් යනවා නම් පිටිපස්සෙන් ප්‍රයිවට් එකේ ලෝනෝ.
1: ඔව්. ඉතින් අර යන මිනිස්සු ටික හදවත අතේ තියාගෙන යන්නේ.
0: හදවත විතරක් නෙමෙයි මරණේ අතේ තියාගෙන
1: යන්නේ.
0: දැන් බලන්න මේ ලංකාවේ මේක يعني අපි හරි කවුද වැරදි කියනවා නෙමෙයි. කොහොම නමුත් මේක දැන් මේ වෙනකොට යන ප්‍රවෘතිය. ඉතින් තරහ මරා අමතක කළා නේද? එහෙම ජීවත් වෙන්න පුළුවන් නම් හරි වටිනවා
1: මොන හරි වැරද්ද තිබ්බ ජීවිත හානියක් කරන්න හිතන්නවත් එපානේ
0: හැමදේම කරන්න ජීවත් වෙන්න මොන හරි දෙයක් කාලා කාටවත් කරදරයක් නැතුව ජීවත්
1: වෙන්න
0: දැන් ඔයාගේ ශරීර සෞඛ්‍ය ගැන ඇයි අපි උදේ පාන්දර හැමතිස්සෙම කතා කරන්නේ
1: අපිට ඔයාව ගොඩක් වටිනෙයින්ද
0: ඔබේ හොස්පිටික ඔබට වටිනවා ඔබේ ආදරණීයන්ට වටිනවා දැන් ඔය අපි හැමතිස්සෙම මතක් කරනවා ගෙදර ඉන්න ඕනේ වෙද මහත්තයෙක් වගේ කෙනෙක්
1: ඔව්
0: ඒ කියන්නේ දැන් ඔයාගේ අම්මා තාත්තා ඉස්සර නම්
1: අච්චි කෙනෙක් ඉන්න ඕනේ.
0: ඔව් දැන් ගෙදර දැන් එහෙම වැඩි හිටියොත්
1: නෑනේ.
0: අම්මයි තාත්තයි ඉන්නේ ලොකුම දෙන්න. ඉතින් ඒගොල්ලෝ දන්නවා ගෙදර කාට හරි අසනීප වෙනකොට ඒවට මොනවා හරි විසඳුමක් ඉක්මනට ෂණිකව මොනවද කරන්න ඕනේ කියලා.
1: අබ්බහෙත් වගේ වනේ.
0: ඔව්. දැන් ඔය ක්‍රිමිරාජ කියලා කියන්නේ හැම ගෙදරකම තියෙන ඕනේ නිෂ්පාදනයක්. ඒ කාලේ ඉඳලා අවුරුදු 77ක් තිස්සේ ක්‍රිමිරාජ නිෂ්පාදන හෙම්බිරිසාව කැස්ස පඩේ අමාරුවක් gastritis ඊට පස්සේ තව ඕනම ලිඩකට
1: ඔව්
0: හරියටම හරියනවා
1: මේ මං හිතන්නේ මේ නිෂ්පාදන ටික ඔක්කොම අරන් ගිහලා ගෙදර තියාගත්තත් ප්‍රශ්නයක් නැහැ
0: බහුලවම තියෙන්නේ ගොඩක් වෙලාවට ඔය ක්‍රිමරාජ කරල් ගුලි කියන එක බඩේ අමාරුවට ලදරු පණු රෝග සඳහා එහෙම නැත්නම් තව නිෂ්පාදන ගොඩක් තියෙනවා
1: වැල් මේ පැණිය තියෙනවා ක්‍රිමරාජ පේයාව තියෙනවා එතකොට මුඛසෝදනයේ තියෙනවා කුරුලෑසුවේ තියෙනවා හන්දි තෛලයේ තියෙනවා සඳුන් පැණිය තියෙනවා මෙන්න මේ වගේ එකමකින් ඔකේ නිෂ්පාදන රසක් තියෙනවා ඉතින් මේ හැමදේම ගිහිල්ලා ගෙදර තියාගත්තත් පාඩු වෙන්නේ නැහැ මොකද මොකක් හරි අමාරුවක් ආව ගමන්ම ටක් ගාලා ගන්න පුළුවන් වසවිසක් නැති නිෂ්පාදනයක් තමයි ක්‍රිමිරාජ කියලා කියන්නේ 0112 753 889 කතා කරලා මේ ඕනම නිෂ්පාදනයක් ගෙදරටම ගෙන්න ගන්න පුළුවන්
0: උදේ 9:30යි

0: සිහින දකින අනාගතය රඳා පවතින්නේ ඔබ අද රියපද වන සීමාවන් මතයි. සීමා ඉක්මවා නොයන්න.
1: හදහන ලංකාවේ වැඩිම තෑකි දෙන තෑගි අවස්ථා වැඩිමලුතරයිය NLB හඳහන. ඔබත් අදම NLB හඳහඩ බලාගන්න.
2: වසවිෂ නැති දේශය කිරිවලින් පමණක්ම නිපද වන මවපිමේ සාරකුණය රැකත් පැල්වත්ත කෙරේ දැන් ලඟම කීල් සුප ශාකමගින් මිලතේ කත හැකි.
3: ශ්‍රී ලංකාවේ ප්‍රථම වතාවට රයිනෝ රූෆින් වෙතින් හඳුන්වා දෙන රයිනෝ ප්‍රිමියර් ජල ප්‍රතිරෝධී මතුපිට ආරක්ෂණය සහිත රූෆින් ෂීට්. රයිනෝ රූෆින් වෙතින් හඳුන්වා දෙන රයිනෝ ප්‍රිමියර් රූෆින් ෂීට්. වැඩි විස්තර සඳහා 1396 අමතන්න.
4: ඔයාට විෂ මත්ද්‍රව්‍ය භාවිතයෙන් ඉවත් වෙන්න ඕනද? ජීවිතය අලුතෙන් පටන් ගන්න ආසද? එහෙනම් මේක ඔයා ගන්නම ඕන කෝල් එකක්. 19:27 කතා කරන්න. රටම එකට ජාතික මෙහෙයුම.
5: රිදම් වයිබ් බීට් එකට මික්ස් වෙන.

0: සම අනුග්‍රහය
1: වාර්තාපිට වාර්තා තබන කෝටි යටේ එන්.එල්.බී. ධනනිධානය නුතුරයින් රටේ සංවර්ධනයට දැනන්ත ශක්තියක් වෙමින් ඔබත් දිනවා රටත් දිනවට ධනනිධානය බෙලදීගෙන ඔබත් කෝටිපතියෙකු වන්.
2: ඒ ගත්ත ටිකට්ටික බලමු වාසනාවතංකටික බලන්න යන්නේ මහජන සම්පත ගතනං එස් අක්ෂරයත් එකංක බිඳු අංකාට අංක නවය අංක එක අංක තුන සහ අංකාට ගොවිසත ටිකට්ටික අංක ටික කේ අක්ෂරයත් එක අංක 23 අංක 30 අංක 50 අංක 64 මෙගා පව එල් අක්ෂරයත් එක අංක 23 ප්‍රසාද අංකය ජය අංක 13 26 36 57 ධන නිධානය පී අක්ෂරයත් එක අංක 25 66 73 80 ඊට පස්සේ හඳහල් ලොතරැය මීන ලග්නයත් එක්ක අංක 4 අංක 9 අංක 18 අංක 45 අද සම්පත ගත්තන අංක 3 අංක 8 අංක 1 අංක 3 අංක 8 අංක 9 අංක 1 අංක 3 අංක 8 S අක්ෂරයත් එක්ක ජය ලොතරැය ගත්තන I අක්ෂරයත් එක්ක අංක 5 අංක 2 අංක 8 අංක 1 සුබ දවසක් අවසන් වශයෙන් අපි බලන ටිකට් එක මකර ලග්නයත් එක්ක අංක 14 24 සහ 54 ඉතින් අද ටිකට් එකක් ගන්න ජාතික ලොතරැයි මණ්ඩලයේ හැමදාමත් ඔයාව දිනවන රටේ වාසනාව විශේෂම රටේ සංවර්ධන කාර්යයන්වලදී ඒ අරමුදල් සියල්ලට දායකත්වයේ දෙමින් තමයි මේ සියල්ල කරන්නේ. මේ වෙනකොට මේ වසරේ ජයග්‍රාහකය සුපිරි කෝටිපතිය 33 දෙනෙක් තෝරලා තියෙනවා. 35 දෙනෙක්.
3: 35.
2: ඒ වගේම කෝටි 33යි තවත් ලක්ෂ ගාණක් මේ වෙනකොට තෑගි විදිහට බෙදලා තියෙනවා. හරි. ඉතින් එතකොට ඔයාට තේරෙනවා කෝටිපතියෙක් බිහි වෙනවා කියන එක නිකන් අරුම පුදුම එකක් නෙවෙයි. කාට හරි කියන්න පුළුවන් අයියෝ යැ දෙන්නේ නැහැ දෙන්නේ නැත්තම් මේ කාටද තෑගි
3: දෙන්නේ? හදලා කියලා නේද?
2: ඔව්. බොරු කියන්න පුළුවන්ද එහෙම? ජාතික ලොතරැයි මණ්ඩලය ගැන විශ්වාසයෙන් කතා කරා. ඉතින් ඔයාලත් පුළුවන් කමක් තියනවනම් අද ටිකට් එකක් ගන්න ජාතික ලොතරැයි මණ්ඩලී මේ දවස්වල සුපිරි දිනුම් වාරවල ඔයාට ඒ ජයග්‍රහණයක් හිමි වෙයි. මොකද ඔයා කෝටිපතියෙක් ලක්ෂපතියෙක් වෙනවා කියලා කියන්නේ
3: පරම්පරාවම ගොඩ.
2: පරම්පරා හතක් ගොඩ. 9:33

0: FM 93.5, FM 93.7, Lakhana, Radio ITN.
1: නවයයි විනාඩි 37යි.
2: වෙලාව ඔබ වෙත ගෙන ආවේ
3: මේ TVS Sport 110 පෙට්‍රල් ලීටරයක් ගෙවුවාම යනවා.
4: ඉවරයි.
5: TVS Sport 110 පෙට්‍රල් ලීටරයකට කිලෝමීටර් 80කට වැඩියෙන් දුවන්න නම් මේක තමයි.
1: හිරෝෂිමාවට නාගසාකි වලට බෝම්බ ගහලා වසර 81යි. දෙවනි ලෝක යුද්ධ සමයේ අමරිකානු හමුදාව විසින් ජපානයේ හිරෝෂිමා සහ නාගසාකි කියන නගර වෙත ගුවන් ප්‍රහාර එල්ල කරා. පරමාණු බෝම්බන ගැහුවා කියලා කියන්නේ. අගෝස්තු 6 වෙනිදාට.
6: හෙටට.
1: අගෝස්තු 6 සහ 9 කියන මේ දවස් දෙකට වසර අවුරුදු

0: ෆැට්මෑන් කියලත් බෝම්බයක් ගහලා තියෙන. මේවයි තින් මේ උදම් මනාන කතා කරන්න ඕනේව නෙවෙයි. එනාලා මේවැන් ජීවිත හානි වෙච්චේව දේපල හානි. නේ. ඒ වගේ දේවල් ගැන ඉතින් කතා කරන්න බෑ.
1: හැබැයි ගැළපෙන්නේ නමක් තියනවා නේද?
0: මොකද?
1: Little boy.
0: කොහොම හරි මේ මෙතනින් පස්සේ මේගොල්ලන්ට යලි ගොඩනැගෙනකොට තමයි සෑහෙන කාලයක් ගියේ. සහ මේ ප්‍රහාරවලට නිරාවරණය වුණාම මේ පරමාණු විකිරණවලට රෝග හැදුන සෑහෙන්න දසදහස් ගානකට. දරුණු විදියට මේගොල්ලෝ රෝගාතුර වුණා කියලා කියන. මිනිස් ඉතිහාසයේ සිදුවෙච්ච දරුණුතම ඛේදවාචකයන් වලින් එකක් මේක. ඉතින් මේක සමරන්න ඕනේ නැහැ. සිහිපත් කරමු.
1: සිහිපත් කරමු.
0: සමරන්නේ නැහැ.
1: නැහැ.
0: දැන් අපි කියවනේ ඊළඟ පාර ඊළඟ ලෝක යුද්ධ මේ දැන් තියෙන තුන්වෙනි ලෝක යුද්ධ කියලා. එහෙමත් කතා ටිකක්
1: තියෙන්නේ.
0: ඒක කොහොම වුණත් යුද්ධය කියන එක හැමදාම ප්‍රතික්ෂේප කරපු මිනිස්සු ලෝකෙ කවුරුත් මං හිතන්නේ නැහැ යුද්ධයක් අපේක්ෂා කරනවා කියලා. හරි. අගෝස්තු 5 වෙනිදාද අද බදාදා. අද මේ LPL එකේ ප්ලේඔෆ් තරඟ දෙකක් තියෙනවා.
1: හරි.
0: ගාල්ල කොළඹ ඊට පස්සේ ජෆ්නා සහ කැන්ඩි රොයල්ස් මේ තරඟ දෙක අද පස්සුරේ තියෙනවා. ඉතින් කොළඹ තමයි මේ තරඟ දෙක තියෙන්නේ. ඉතින් පුළුවන් අය මැච් ටික බලන්න.
1: බලන්න යන්න.
0: ෆයිනල් එහෙම බලන්න යන්න. කවුද මේ පාර ෆයිනල් එන්නේ කියලා බලමු. ඉතින් LPL එකේ දක්ෂ ක්‍රීඩකයෝ සෑහෙන ප්‍රමාණයක් හොයාගන්න පුළුවන් කමක් ලැබුණා. ඉතින් මේ පාරත් ඉතින් ඉස්සරහට ජාතික කණ්ඩායමට මේගොල්ලෝ එන එක තමයි වාසනාව. ඔය මම මේ දවසක මේ ක්‍රිකට් සම්බන්ධ විශේෂඥන් එක්ක කතා කරනකොට කිව්වා ගොඩාක් ක්‍රීඩකයෝ දැන් එදාට වඩා ඉස්සර කාලේ අපේ අර්ජුන අරවින්දලයි කාලේ අපි ගත්තොත් ක්‍රීඩකයෝ දිහා බැලුවම අපි මතක් කරගමු ඔය කණ්ණාඩි පැලඳගෙන ක්‍රීඩා කරපුවායි හරි අඩුයි. අද ලෝකේ ගොඩක් අය ඉන්නවා. දැන් ඒ කාලේ එක පාරට අපිට මතක් වෙනා ඉන්නවා දැන් ඩැනියල් විටෝරිය නවසීලන්තේ. එයා කණ්ණාඩි දෙකක් දාලා සෙල්ලම් කරපු කෙනෙක්. දැන් අද කාලේ කණ්ණාඩි දාලා ප්ලේ කරන ගොඩක් අය
1: ඉන්නවා.
0: හරි. එතකොට සමහරු සංග්ලාස් එකක් මම මේ සංග්ලාස් ගැන නෙමෙයි
1: කියන්නේ.
0: නමුත් කණ්ණාඩි දාලා ප්ලේ කරනවා කියලා කියන්නේ ඒගොල්ලන්ගේ අද වෙනකොට අර හැම ශේෂ්ත්‍රයකම වගේ ක්‍රීඩකීන්ගේ පෙනීම කියන එක ලොකු බලපෑමක් ඇති කරලා තියෙනවා කියනවා ඩිජිටල් තිර. ඔයා මේම කියනකොට මතක් කරගන්න ලංකාවේ ප්ලේස්ලත් ඇති කණ්ණාඩි පළඳින අය. ක්‍රිකට් ගහනකොට නැති වුණත් සාමාන්‍ය ජීවිතයේදී කණ්ණාඩි පළඳින. මේක ස්ටයිල් එකට කරන එක නෙමෙයි මම මේ
1: කියන්නේ.
0: නමුත් ඩිජිටල් තිර හරහා මේ ක්‍රීඩකීන්ට සෑහෙන ඩැමේජ් එකක් කරලා කියලා ඒ ක්‍රිකට් සම්බන්ධ විශේෂඥයා කිව්වා. ඒක විද්‍යානුකූලව තහවුරු කරලා සනාථ කරගෙන පබ්ලික් අපි කියන්නේ පොදු මාධ්‍යට ඇවිල්ලා කියලා එහෙම තැනකට එන්න එයා කැමති. එයා කියනවා ලෝකෙ දැන් තියෙන මේ ලොකුම අවුල තමයි සාමාන්‍ය පියවි ඇහැට බෝලේ පේන එක. දැන් වෙනස් වෙලා කියලා. ඒ හින්දා ගොඩක් ක්‍රීඩකයෝ ඔය අපි කියන්නේ ටිප් කැච් එකක් ගිහිලා අවුට් වෙනවා කියලා. ඒ කියන්නේ මදන්න ටිප් කැච් එක. ඒ කියන්නේ කීපර් එහෙම නැත්නම් ස්ලිප් ක්‍රීඩකයෙකුට කැච් එකක් ගිහිලා අවුට් වෙනවා කියලා කියන්නේ. බෝලේ එජ් වෙලා ගිහිලා අවුට් වෙන. එහෙම දැවියාම් ලෝකෙ වැඩි කියලා. මොකද ඒකට හේතුව බෝලේ හරියට පේන්නේ නැහැ කියලා. එතකොට ඒකත් බලපෑමක් ඇති කරලා තියෙනවා. ඇහැ කියන එකේ පෙනුමට ලොකු බලපෑමක් කරනවා ඔය මොබයිල් ෆෝන් එක. ටැබ් එක. ඩිජිටල් ස්ක්‍රීන් එක ලොකු බලපෑමක් කරනවා. මේක අපි හිතන්නේ රෑට ගෙදරදී ලයිට් ඔක්කොම ඔෆ් කරලා ෆෝන් එක ඔබනවා.
1: ඒකත් මේ බ්‍රයිට්නස් ඔක්කොම උඩරෙම වැඩි කරගෙන.
0: ඔක අර බ්ලූ මේ එක දාගෙන නම් කමක් නැහැ. බ්ලූ ලයිට් එක නම් තියනවා නම් තව කමක් නැහැ කියලා සමහරු කියනවා. ඒක හරියට විද්‍යානුකූලව කායින් හරි අහලා තහවුරු කරගෙන. කොහොම නමුත් ඇහැ කියන්නේ ඇහැක් වගේ පරිස්සම් කරන්න ඕන එකක් නේ.
1: දැන් සමහර විට අපිට කියනවානේ මං ඔයාව ඇහැක් වගේ බලා ගන්න. ඔයා මට මගේ ඇස් දෙක වගේ කියලා. එහෙම කියන එකට අග්ගල් බලන්න ඇස් දෙක හොඳට තියෙනවද කියලා.
0: එයා කණ්ණාඩි දාගෙන ඉන්නේ.
1: එහෙනම් විශ්වාස කරන්න එපා. පොරටේ කරන්න බෑ.
0: 9 විනාඩි 43 වෙලාව අපි මතක් කරන්න ඕනේ ඔයාට ලෙන්ස් ටෙක් ගැන. ලෙන්ස් ටෙක් අයි කියා හොස්පිටල්. සියලුම අක්ෂි සේවාවන් සඳහා අති නවීන උපකරණ සහ පහසුකම් වලින් සමන්විත විශ්වසනීය අක්ෂි සේවාව. ඉතින් ඇසේ සුදෛවත් කිරීම, දියමැඩියා සායනය, ග්ලූකෝමා සායනය, ඊට පස්සේ ළමා අක්ෂි සායන, ඇස් කණ්ණාඩි සේවා, බාහිර රෝගියංශය, ඉතින් ෆ්‍රී මෙඩිකල් කැම්ප් කරනවා. ඉතින් ඔය හැමදේම එක සුවදශීලී සේවාවක් සියලු පහසුකම් සහිතව. ඔයාලට පුළුවන් මෙන්න මේ නම්බර එකට කතා කරන්න 0112 785 858.

0: 6825858 එහෙම නැත්නම් මොබයිල් එක වැඩි විශ්වාසයෙන් කියනවා මේකට ගන්න ඕනනා කාංශ කරනවා 0706 47 84 78 එහෙම නැත්නම් 478 478
1: ඔව්
0: 0706 ඉස්සරහට හරි එතකොට රොබර්ට් ගුණවර්ධන මාමත කොස්වත්ත බතර මුලේ තමයි මේ හොස්පිටල් එක තියෙන්නේ
1: කොස්වත්තේ
0: එතකොට lenstechia.com කියන වෙබ් එකකින් ඔයාලට වැඩි විස්තරයක් දැනගන්නත් පුළුවන්කමක් තියෙනවා ඉතින් ඉන්ෂුරන්ස් එහෙම පාසුකම් සියල්ල ඒගොල්ලොත් එක්ක කතා කරගන්න පුළුවන් 9 විනාඩි 44යි අපි මේ lenstech ගැන මතක් කරේ ඒ වගේම අපි ඊළඟට වට මතක් කරනවා ඩෝමා මාක්ස්වින් ගෲප් එකත් එක්ක ඔයාලා කොහොමද සම්බන්ධ වෙන්නේ කියලා මොකද ඔයාගේ දැන් රැකියාව කරන තැන ඔයාට තියෙන ප්‍රශ්නත් එක්ක ඔයා රැකියාව මාරු කරන්න එහෙම හිතන් ඉන්නවනම් හරි ඔයාට හොඳ තැනක් ගැන කියන්නේ මෙන්න මෙතෙන්ට කතා කරන්න 0167 679 579 ඒ ඩෝමා මැෂින් එක ගන්න ඔයාට පුළුවන් මැෂින් එකක් අරන් ව්‍යවසායකයෙක් විදිහට අලුත් බිස්නස් එකක් පටන් ගන්න එහෙම නැත්නම් ඔයාට පුළුවන් මාක්ස්මෙන් ගෲප් එකේ සේවකයෙක් විදිහට රස්සාවට යන්න
1: ඔව් එහෙනම් ඔයා කරන්න ඕනේ 0767 767 909 කියන නම්බරයකට ඔයාගේ CV එක WhatsApp කරන්න රැකියා බැර්තු තියෙන අසරුම් කරුවන්ටයි පුහුණු යන්ත්‍ර ක්‍රියාකරුවන්ටයි අවුරුදු 18ට වැඩි නම් ඔ ලෙවල් වලට පෙනී ඉඳලා තියෙනවා නම් හොඳට වැඩ කරන්න පුළුවන් නම් කට්ටියත් එක්ක එකතු වෙලා ප්‍රශ්න දාගන්නේ නැතුව ඔන්නාට අවස්ථාවක් තියෙනවා ඒ වගේම ඔයාට හොඳ පඩියක් ගන්න පුළුවන් හොඳ වටපිටාවක් එක්ක හොඳ කට්ටියක් එක්ක වැඩ කරන්න chance එක තියෙනවා
0: right සින්දුවකට යමු සින්දුවකට ගිහිල්ලා ඇවිල්ලා
1: අපි යමු ඊට පස්සේ
0: ඔව් break එක තරම් අපි යමු 9 විනාඩි 44යි

0: FM 93.5, FM 93.7, La Khanna, Radio ITN.
1: Lukaya, mare vedeni uni. Dokki ki wale mare memory lost kila.
2: Memory lost? Call the doctor. Yaad sunnadi.
1: మమ్మ కిరికి బుణ్య అయ్యా సీని వెళ్ళి ముక్కు తత్తపై విడుకురని అయ్యా మాట
2: సూపరి డాక్టర్ ని డాక్టర్ హరియటం కీర తీయరాలి
3: హీనా వేవి సింధు అన్న FM 93.5 FM 93.7 హందేవి హతర వెద్ది ట్యూన్ కరలా తీయగన్న
4: Evening Drive with Chomit and Charu.
5: Sama Anugrahaya.
6: NLP Hadhana. Lankave Vedima Tagi Dina Tagi Avastha Vedima Lutraya. NLP Hadhana. ඔබත් අදම NLP හඳහඳ බලා ගන්න.
4: ගුණාත්මක සහ නිෂ්පාදනයක් සඳහා නවීන තාක්ෂණයෙන් බලගැන්වුණු ඩෝමා කළුවට ඉවත් කිරීමේ යන්ත්‍රයක් ඔබත් අදම ඇනවුම් කරන්න. සමහර මධ්‍ය පරිමාණ සහ නිෂ්පාදකයන් සඳහා ස්වයංක්‍රීය වීකිරීමේ යන්ත්‍රයක් හඳුන්වා දීමේ පුරෝගාමියා වන මාක්ස්පෙන් සමූහ ව්‍යාපාරයට අනුබද්ධිත මාක්ස්පෙන් හෝල්ඩින්ග්ස් පුද්ගලික සමාගම වෙතින් අදම අමතන්න 011-176-779-579.
0: FM 93.5 FM 93.7 ලකනා Radio ITN
7: ඇසේ සුදැවිල්ලද දියවැඩියාව ග්ලූකෝමා වැනි රෝග නිසා පෙනුම දුර්වල වෙලාද අඩුම වියදමකින් දවසින් පෙනුම ලබා ගන්න රජයේ අනුමත ලෙන්ස්ටෙක් අයිකියා රෝහලට දැන්ම කතා කරන්න ලෙන්ස්ටෙක් අයිකියා රෝහල මත්තර මුල්ල දුරකථන අංක 0706-478-478
8: වාර්තාපිට වාර්තා කබන කෝටි යටේ NLV දනඩ නිධානය නුතරයෙන් රටේ සංවර්ධනයට දැවැන්ත ශක්තියක් වෙමින් ඔබත් දිනවා රටත් දිනවට දන නිධානය බෙලදීගෙන ඔබත් කෝටිපතියෙකු වන්න

0: මං මේ ටීවී එකේ නුන් දෙකමයි. මං විතරක් නෙමෙයි අපේ මෑණි අපේ මහත්තයා චාරුලතත් ඉන්න හැමෝම ඉන්නවා.
1: මොකද? මොකද ඔබ මේ කියන්නේ? ආ?
0: අපේ මෑණිය හැම ටීවී එකම ප්‍රවෘත්ති වලටත් ඉන්නවා. හරි ෂෝ.
2: අධ්‍යක්ෂණය ප්‍රගීත සිල්වා.
3: අපේ මෑණියෝ කැමිලි මතුරලා කී දෙනෙකු නම් බබාලා හදලා දීලා තියෙනවද? කෙලෙහි ගුණයක් දාන්න නැති නාරිකට හැත්ත. ඒක මිත්‍යාවක්.
2: දෙයියන්ගේම පිහිටයි. සතියේ දින පහේම රාත්‍රී 7:30ට ITN බලන්න.
4: NLP හදහන ලංකාවේ වැඩිම තෑගි දෙන තෑගි අවස්ථා වැඩිම ලොතරැය. NLP හදහන ඔබත් අදම NLP හදහන බලා ගන්න.

0: ඔයාට විෂ මත්ද්‍රව්‍ය භාවිතයෙන් ඉවත් වෙන්න ඕනද? ජීවිතය අලුතෙන් පටන් ගන්න ආසද? එහෙනම් මේක ඔයා ගන්නම ඕන කෝල් එකක්. 19:27ට කතා කරන්න. රටම එකට ජාතික මෙහෙයුම.
1: ලකන්ඩ රේඩියෝ ITN
2: 9:53 අපි යන්න හදන්නේ. යන්න කලින් ඔයාලට මතක් කරනවා හවසට වහයි කාලගුණෙන් යම් යම් අනතුරු ඇඟීම් කරලා තියෙන ඒවා ගැන හිතන්න. නායාම් ගැන එහෙම නේද?
3: ඔව්.
2: එහෙම අපි දන්නවනේ මේ දවස්වල සෑහෙන අනතුරු ඇඟීම් තියෙනවා.
3: අත්‍යවශ්‍ය ගමන් බිමන් විතරක් තියාගන්න.
2: රයිට්. හරි. අපි යන්න කලින් මතක් කරනවා රයිනෝ රූෆින් ප්‍රීමියර් ෂීට් එක ගැන. ඔයාගේ වහලට දාන කොට ෂීට් එකක්. ඔයා මතක් කරලා බාසුන්න හෙඩ කියන්න රයිනෝ රූෆින් වලින් දාන්න කියලා. මොකද මැටි ලේයර් එකත් එක්ක මේ කාලේ මේ වැස්ස කාලේ වුණාට පස්සේ ආයේ එන්නේ කොහොමත් නේ. සාමාන්‍ය අවුව දවසක වුණත් සෑහෙන රස්සයක් ගේ ඇතුලේ තියෙනවා. ඉතින් ඒක කන්ට්‍රෝල් කරලා දෙනවා රයිනෝ රූෆින්. ওই මැටි ලේයර් එකක් තියෙන නිසා ෂීට් එක යටි පැත්තේ උඩ පැත්තේ ජල විකර්ෂක ආලේපනේ ඒ හරහා ෂීට් එක පරිස්සම් කරනවා. වතුර රැඳෙන්නේ නැහැ ෂීට් එකට. අනවශ්‍ය බරක් ඉන්නේ නැහැ ෂීට් එක. පෙන්ගිලා දිය සෙවල බැඳිලා අවලස්සන වෙන්නේ නැහැ. ඒ නිසා රයිනෝ කියන්නේ වසර 60කට වැඩි කාලයක් අපිත් එක්ක අපේ විශ්වාසය දිනාගත් ප්‍රොඩක්ට් එකක්, නිෂ්පාදනයක්.
3: ඒ
2: නිසා ඒක මතක් කරනවා. ඒ වගේ මතක් කරනවා යන්න කලින් අපි කියන්න ඕනේ මේ වෙලාවෙම ඔයාව නේද විශේෂම විෂ මත්ද්‍රව්‍ය වලින් ගලව ගන්න ක්‍රියාන්විතය රටම එකට ජාතික ක්‍රියාන්විතය මේ දවස්වල ක්‍රියාත්මකයි.
3: ඔව්. ඉතින් අපේ රටේ මිනිස්සු තමයි අපේ සම්පත. ඒගොල්ලන්ගේ අනාගතය, ඒගොල්ලන්ගේ හේන හැමදේම අපේ අතේ තියෙනවා. ඉතින් මේ හානිකර මත්ද්‍රව්‍ය භාවිතය වලින් එතකොට මත්ද්‍රව්‍ය ජාරම් සහ විදාහැරීම වළක්ව ගන්න ජනතාව දැනුවත් කරන්න තමයි මේ වැඩසටහන ක්‍රියාත්මක වෙන්නේ. ඉතින් දෙමව්පියෝ, ගුරුවරු, මිතුරන්ගේ වගකීමක් හැටියට අපි ඒගොල්ලන්ව ගලව ගන්න ඕනේ. ඔයා දන්න කෙනෙක් ඉන්නවා නම් එහෙම මත්ද්‍රව්‍ය වලට ඇබ්බැහි වෙලා, එහෙම නැත්නම් ජවාරම් කරන කෙනෙක් ඉන්නවා නම්, ඒ පැත්තෙන් ගලව ගන්න ඔයාට උවමනාවක් තියෙනවා නම්, එහෙමත් නැත්නම් ඔයා එකට ඇබ්බැහි වෙච්ච කෙනෙක් නම්, ඔයාට හිතනවා නම් ආයමත් ඔයාගේ ජීවිතේ තිබ්බ විදිහටම ලස්සනටම ගත කරන්න ඕනේ, ඔයාගේ හීනවලට යන්න ඕනේ කියලා, මෙන්න මේ නම්බරකට කතා කරන්න. ඔයා හිතන විදිහේ ජීවිතයක් ආයමත් ඔයාට ගන්න පුළුවන්. 19:27 තමයි නම්බර එක.
2: රයිට්. එහෙනම් අපි යන්නම්. යන්න කලින් පැල්ලත්ත නිෂ්පාදනයත් මතක් කරනවා. පැල්ලත්ත යෝගට් වගේ පුංචි දුවට පුතාට දෙන්න විශ්වාසයෙන් දෙන්න පුළුවන් කමක් තියෙනවා. වස විස නැතුව නේද නැවුම් කිරිස්සාරි නිෂ්පාදනය කරපු පැල්වත්ත අවුට්ලට් සුපර් මාකට් පොඩි කඩේක ඉඳලා ඕනම තැනක වාර දැන් ගන්න අවස්ථාවක් තියෙනවා. එමුනා ගීගෙන් නම් අපි ආයේ හම්බෙන්න හෙට උදේ 7ට.

0: සුබ දවසක් ශ්‍රී ලංකා
1: සමනුග්‍රහය
2: නැවුනග නැති වසවිස නැති ඇල්වත්ත කිරි ඕනෙම සුකිරි වෙළඳ සැලකින් මිලදී ගත හැකි අපිම අපේ නැවුම් එළකිරි ඇල්වත්ත කිරි
0: මාක්ස්වෙන් සමූහ ව්‍යාපාරය විතුන් ගෙන්වා අපි තහරින දැන් නව නිමාවකින් එන ඩෝමාස්වන්ට්‍රිය වී කිටිම යන්ත්‍රයක සාදම්බර හිමිකරුවෙකු වන්න අද මම තන්න 0117 679 579

0: ශ්‍රී ලංකාවේ ප්‍රථම වතාවට රයිනෝ රූෆින් වෙතින් හඳුන්වා දෙන රයිනෝ ප්‍රීමියර් ජල ප්‍රතිරෝධී මතුපිට ආරක්ෂණය සහිත රූෆින් ෂීට්. වැඩි විස්තර සඳහා 13.96 අමතන්න.
1: මම නම් දැන් මානම රිලැක්ස්.
2: අනම්මනංගල වදුණා නේද? මේ එක්ස්පර්ට් හරියටම හරිනේ.
3: ඕනම සන්ධි වේදනාවකට ප්‍රබලම විද්‍යානුකූල විසඳුම ඕටෝෂීල් ඇක්ටිව් ප්ලස්.
4: මුහුදෙන්වත් කුමනින්වත් කුඩු ගේන්න එපා. කොහොම කිනාවත් අල්ලනවා. විකුණන නොල්ලුන සෑමට දැනුම් දීමයි.
5: සුබ දවසක් ශ්‍රී ලංකා
6: සහයෝගීතා අනුග්‍රහය
5: ගොවියා රජු කරවන ගොවි බිමට කතිම සූර්ය බල වතුර මෝටරය ඩීප් ටෙක් සෝලා වෝටර් පම්ප්ස් අදම අවතන්න 0.71 711 711 1
7: දශක හදක ජනතා විශ්වාසය සහ ප්‍රසාදය දිනාගත් ක්‍රිමිරාජ ආයුර්වේද ඖෂධ වෙතින් ක්‍රිමිරාජ කරල් කුලී බඩේ අමාරුව සහ ලදරු පණු රෝග සඳහා ක්ෂණික සුවයට ක්‍රිමිරාජ කරල් කුලී
8: ලෙන්ස්ටෙක් අයිකිය හොස්පිටල් වෙතින් සිළුම අක්ෂි සේවාවන් දැන් එකම තැනකින් ලෙන්ස්ටෙක් අයිකිය හොස්පිටල් අංක 74-1 රොබර්ට් ගුණවර්ධන මාවත කොස්වත්ත බත්තර මුල්ල දුරකථන 0706 478 478

0: ලක්කඩේ ප්‍රවෘත්ති සමකෙන් මම සුලක්ෂණ උදේශිකයි දිරිවීර ප්‍රවෘත්ති සංස්කරණේ චන්දන මාරසිංහ
1: දයෙන් පැය පුවත් සම අනුග්‍රහය
2: NLP හදහන ලංකාවේ වැඩිම තෑගි දෙන තෑගි අවස්ථා වැඩිම ලොතරැය්‍ය NLP හදහන ඔබත් අදම NLP හදහන බලා ගන්න
3: මුහුදෙන්ම කුමනින්වත් උඩු ගේන්න එපා කොහොම කිනාවත් අල්ලනවා විකුණන නොල්ලුන සමට දන් දීමයි ඉබත්
1: සහයෝගීතා අනුග්‍රහය
4: සොනාලිකා ට්‍රැක්ටරය දැන් දෙවෙනි පුරා ඇති TVS අලෙවි නියෝජිතයන් වෙතින් වටිනා දොරතිකි අල්මාරියක් නොමිලේ TVS ඇග්‍රි බිස්නස් වෙතින් සොනාලිකා ට්‍රැක්ටරය
5: ලක්කඩ දේශීය ප්‍රවෘත්ති
0: හැටන් කොළඹ ප්‍රධාන වර්ගයේ කුයිල්වත ප්‍රදේශයේදී පස්කන්ත කඩාවැටීම හේතුවෙන් ගමනාගමනයේ බලපෑම් ලැබුණා මාර්ගයේ එක් මත්තේරුවක් ප්‍රතිවහන සඳහා විවෘත කර තිබෙනවා. වර්ෂාව සමග පස්කන්දට ඉහළින් විශාල ජලධාරිතාවක් පහළට ගලා යමින් පවතිනවා. ඒ අනුව පස්කන්ද කඩාවැටීමේ අවතාරමක් පැවතීම හේතුවෙන් රිය ධවනයේදී සැලකිලිමත් වන ලෙසයි ඉංජිනේරුවරුන් දැනුම් දෙන්නේ. හෝමු සමුද්‍ර සන්ධිය විවෘත කිරීම සම්බන්ධයෙන් ඉරානය සහ ඕමානය අතර සාකච්ඡා ආරම්භ වී තිබෙනවා. ඒ සාර්ථක මට්ටමින් සිදුවන බවයි ඉරානය පවසන්නේ. කෙසේ වෙතත් අවසන් එක්කතාවයකට මෙතෙක් කෙළඹ නැහැ. තාක්ෂණික ක්‍රමවේදයක් සම්බන්ධයෙන් අවධානය යොමු වුණා. දේශපාලන මට්ටමින් එක්කතා ඇති කර ගැනීම ඔවුන්ගේ අරමුණ විය ඇති බවයි මාධ්‍ය වාර්තා පෙන්වා දුන්නේ. මීළඟ ලක්කඩ ප්‍රවෘත්ති පෙරවරු 11ට.
5: 24 පෑම සිරුවෙන් ලක්කඩ ප්‍රවෘත්ති.
6: ස්වාධීන පුවත් එසනින් ඔබේ ජංගම දුරකථනයට ගෙන්වා ගැනීමට ITN News Alerts සිංහල සේවාව සක්‍රිය කරගන්න.
7: මොබිටෙල් නම් RJ හිස්තරක් ITN S ලෙස ටයිප් කර 2299 SMS කරන්න.

0: ITN රටට වග කියන රේඩියෝ රීදා වයි බීට් එකට මික්ස් වෙන හાર્ට් බීට් සම අනුග්‍රහය
1: රුපියල් කෝටි 40ක් අමුණොත් මොනවාද කරන්න බැරි
2: මෙගා පවර් ටැග් දැන් ඩබල් වෙලා සුපිරි ටැග් තුනක් ප්‍රථම ටැග් 120 ලක්ෂ දෙකේ ටැග් සමග සුපිරි අංකයට ටැග් මෙගා පවර්
3: සබෝදසනක් උදේ 10යි විනාඩි 4යි

0: රටට වග කියන රේඩියෝ.
1: හැම කාලෙම ට්‍රෙන්ඩින්ම සිංදු ඇහෙන ලංකාවේ එකම චැනල් එක ලක්හඬ හට් බීට්.
2: දවසක් පටන්ගරන් තියෙනනේ අද අගෝස්තු පස්වනිද. ඉතින් අද ලස්වන දවසක් නේද, බදාද දවස, සතිය මැද දවසනේ. අලුත් පිටුවක් තමයි මේ විදිහට පටන්ගරන් තියෙන උදෙන්ම උදේ දේර හිස්පිටුව. ඉතින් හරි ලස්සනට පුරෝගන්න වෙනවා හවස් වෙනකොට, දවස ඉවර වෙනකොට. එහෙම නේද? එහෙම නැතුනොත් ඉතින් මේ පැය 24 ගෝ මොනාද කරේ කියලා සමහරක් වෙලට ඔයාටම හිතෙන්න පුළුවන්. ඔයාගේ ඊයේ දවස කොහොම වුණත් අද දවස ඔයාට ලස්සනට වැඩ ටික කරගෙන යන්න පුළුවන්. තාම දවස පටන් ගත්තා විතරයි නේද? ඉතින් මේ පටන් ගත්ත වෙලාවේ ලස්සන සින්දුවකින් තමයි අපි හાર્ට් බීට් පටන් ගත්තේ. ඔයාට පුළුවන් ලස්සන සින්දුව අහන්න. ඊයේ දවස කොහොම වුණත් අද දවසේ ලස්සන සින්දු ටිකක් අහන ගමන් වැඩ ටික හොඳට කරගන්න ඔයාට පුළුවන්. FM 93.5 FM 93.7 ඔයාට මාව අහගෙන ඉන්න පුළුවන් දවල් එක වෙනකන්. ඉතින් ඔයාට සින්දුවක් අහනකම ඔයා කැමති කෙනෙක් එකතු කරගන්න පුළුවන්. ෆෝන් නම්බර් එක මතක් කරන්නද? ඕන නෑනේ. නෑ නෑ, ඔයා දන්නවා. හැබැයි මං අලුතෙන් කෙනෙක් අහන කෙනෙක් ඉන්නවද, චුට්ටක් විතර අමතක කෙනෙක් ඉන්නවද, මොනවට තමයි මම මේ මතක් කරන්නේ? 0703 93 5 93 7. ඉතින් කතා කරන්න ගොඩාක් දේවල් තියෙනවනේ ආඩුවෙමට. දවල් එක වෙනකන් තියෙනවා. ඉතින් ඔයාට කියන්න තියෙන ගොඩාක් දේවල් මේ පැත්තට කියන්න එන්න. ඔයා ඒ පැත්තේ වෙන්නම් කියන්න බලාගෙන ඉන්න දේවල් ටික මම මේ පැත්තට වෙලා බලන් ඉන්න අහන්න. ඉතින් ඉක්මනට පරක් වෙන්න නැතුව ලස්සන මැසේජ් එකක් කිව්වද ඔයාගේ වටින වෙලාවෙන් චූටි වෙලාවක් වෙන් කරගෙන. මම ලස්සන සින්දුවක් ලැස්ති කරන් ඉන්නේ මිහිරාන්ගේ. අපිට පුළුවන් ඒ සින්දුව අහලා ඇවිල්ලා ආපහු කතා කරන්න. 10:14.

0: සුබ දවසක් ශ්‍රී ලංකා
1: සමනුග්‍රහය
2: නැවුනග නැති වසවිස නැති ඇල්වත්ත කිරි ඕනෙම සුකිරි වෙළඳ සැලකින් මිලදී ගත හැකි අපිම අපේ නැවුම් එළකිරි ඇල්වත්ත කිරි

0: මුහුදෙන්වත් කුමනින්වත් කුඩු ගේන්න එපා. කොහොම කෙනාවත් අල්ලනවා විකුණන නොල්ලුන සැමට දැනුම් දීමයි.
1: Green Life Plantation Private Limited. I'm going to live a new green life.
2: Denne maranikai. Dengu dadi avadahanam kalapa 175 k ratapura 52 k basnahira palaten dengu mardaneeta saha palaneeta adala toruturu labadima sadaha ජාතික ඩෙංගු මෙහෙයුම් මැදිරියට වතුරුවන් බෝවන ස්ථාන පිළිබඳ දැනුම් දෙන්න 0.71 79 66 366. ඩෙංගු වර්ධනයට ඔබත් සහාය වන්න. ඩෙංගු මාරාන්තිකයි. සැබුම එක්වෙමු. ඩෙංගු පරදමු.
3: තිමිර උඩල මත් නිර්මාණයක්.
4: තා වතුර එක.
5: මොකද මේ රවන්නේ? ඔන්න ලස්සන ගෑල්ලා මේ.
4: මොකක්? ගෑල්ලා මේ මම?
5: ඔය ලස්සන. ඒකට කවුරුත් කියලා නැහැ.
4: ඒ කාලේ යාඩ් එකේ ටැප් එකක් තියෙනවා. ඒකෙනුත් අතර බොන්න පුළුවන්.
3: සිහිනක තනි වෙලා.
6: මම දන්නවා මගේ ඉස්සරහ ඉන්නේ කියලා. කියන්න. ඒ තට්ටු කරේ.
7: දොර හැරෙනවද බල.
6: මොන දොරද?
7: ඔයාගේ හරියට ඒ දොර.
3: සතියේ දිනවල රාත්‍රී 8:30ට ITN බලන්න.

0: හැම කාලෙම ට්‍රෙන්ඩින්ම සිංදු ඇහෙන ලංකාවේ එකම චැනල් එක ලක්හඬ හට් බීට්.
1: වෙලාවත් බලලා අපි ලස්සන සිංදු ටික කහලා ආවනේ මේ පැත්තට. සුනිල් එදිරිසිංහ මහත්මයාගේ වගේ රයිනි චාරිකාගේ ඒ වගේ මඩුවට් එකක් ගියපුයේ රුවන් හිටියා රචිත් එක කියපු ලස්සන සිංදුවක් අපි අහලා මේ සිංදු දෙකෙන් පස්සේ මට හිතුණා ඔයත් එක්ක චුට්ටක් කතා කරන්න ඕනේ කියලා. ඔයා ඉන්නෝ නේද? ඔව් මන් දන්න ඔයා ඉන්නවා කියලා. ඒකේ මේ තරම්ම මැසේජස් ගොඩාක් ආදරෙන් මට එවලා තියෙන නේද? FM 93.5 93.7 ඔයාම වහගෙන ඉන්නකොට සද්ද වැඩි කරගෙන අහන්න චුට්ටක්. හාද? දැන් අපි දවස් පටන් ගන්න චුටි වෙලාව ගිහිල්ලා නේද නේද? සමහරක් විට මේ වෙලාවේ වැඩ කරන තැන වෙන්න පුළුවන්, ගාමන් දෙකක වෙන්න පුළුවන්, එහෙම නැත්නම් කර්මාන්ත ශාලාවක වෙන්න පුළුවන්, එහෙම නැත්නම් මේ වෙලාවේ ඔෆිස් එකේ ඉඳලා මා වහගෙන ඉන්නවා වෙන්න පුළුවන්. තම ගෘහණියක් නම් මේ වෙලාවේ ගෙදර සද්දටම ලක්කන දාලා තියෙනවා නේද? එහෙම ආරංචියකුත් මට ඇවිල්ලා තියෙනවා. අපි බලමු මේ ආරංචිය හරිද කියලා. ඔයා දැන් වැඩ කරගෙන යනකොට දවස් පටන් ගන්න ටිකක් වෙලා යනකොට චුට්ටක් කොච්චර ප්ලෑන් කරලා වැඩ ටික කරා චුට්ටක් විතර මහන්සියක් දැනෙනවා නේද? ටික ටිකක් පොඩ්ඩක් විතර වට මහන්සිය දැනෙනකොට ඔයා දන්නවද සමහරක් විට මෙහෙම වෙන්නේ ඇයි කියලා? හිතට පොඩ්ඩක් විතර බරක් වගේ පුංචි මහන්සියක් දැනෙන ඇඟ ඇතුළෙන්ම. ඒකට හේතුව තමයි ඔයයි කෝටිසෝල් කියන හෝමෝනිය චුට්ටක් විතර වැඩි වෙනවා මේ වැඩ කරද්දී වැඩි වෙනකොට. ඔයාගේ ඒ තමයි කෝටිසෝල් කියලා කියන ගොඩක් වෙලාවට ඔයා දන්නව නේද? දැන් ආතතිය හෝමෝනයක්නේ. ඒක ස්ට්‍රෙස් වුණාම වැඩි වෙන්න පුළුවන්. මේක අඩු කරගන්න පුළුවන් හොඳම මැජික් එකක් තමයි ලස්සන සින්දුවක් අහනවා කියන එක. ඔයාගේ ආතතිය අඩු කරන්න හොඳම බෙහෙත තමයි ලස්සන සින්දුවක්. ඒ සමහර පද ටිකක් ඇහෙනකොට හිතනවා මේ ටික මටමද කියන්නේ. එහෙම ඔයාටම කියද්දි හිතනවා ඔයාගේ රිස්ට්‍රෙස් ලෙවල් එක වා මහන්සි වෙලා ඉන්නව නම් පොත පොඩ්ඩක් විතර වාගේ හිතට මහන්සියක් දැනෙලා දෙනු නම් ඒ හැමදේම ටික ටික ලස්සන සින්දුවක් ලස්සන මියුසික් එකක් වගේ ඇහෙනකොට ඔයාගේ අඩු වෙලා යනවා. ඉතින් කෝටිසෝල් හෝමෝනිය වැඩි කරගන්න නැතුව ලක්කන සද්දර දාගෙන ඉන්න. එතකොට ඔයාට කිසිම මහන්සියක් නැතුව වැඩ ටික කරගෙන යන්න පුළුවන්. හාද? ඒකිනේ ඔයාට හાર્ට් බීට් අහන්න කියන්නේ. හાર્ට් බීට් අහගෙන ඉන්නකොට මට හිතුණා ඔයාට මේ වෙලාවේ චූටි මහන්සියක් වගේ දැනෙනවා නම් හොඳම දෙයක් මං කියන්නද පොඩ්ඩක් රීෆ්‍රෙෂ් වෙන්න. රසම රස ටී එකක් තිබ්බොත්, කිරි තේ එකක් තිබ්බොත්. එහෙනම් ඔයා ගන්න ඕනේ මොකද්ද කියලා දන්නව නේද මම මේ කියන්න හදද්දි? එතුමයි පැල්වත්ත නිෂ්පාදන. පැල්වත්ත නිෂ්පාදන වලට ගන්නකොට හොඳ රසට, උකුවට, ගුණට ගන්න පුළුවන් කිරිපිටියක කිරිපිටි එකක් හදා අරගෙන ඔයාට බලුවන් රස පොඩක් අහට චුට්ටක් විතර වැඩිපුර දාගෙන රස කිරිති එකක් හදාගෙන මේ වෙලාවේ පොඩක් රීෆ්‍රෙෂ් වෙන්න. අර කෝටිසෝල් හෝමෝනෙත් අඩු කරන ගමන්, ලස්සන සින්දුවක් අහන ගමන්, ඔෆිස් එකේ වැඩ කරනකොට රස කිරිතේ එකක් තියාගෙන වැඩ ටික කරගෙන යන්න. ඔව් මේ වෙලාවෙ ගෙදර ඉන්න කෙනෙක් නම් රසට හදාගෙන බලන්න එයාගේ මහන්සිය කොහෙන් ගියාද කියලා නේ. ඒකන කියන ගමන් මට හිතුණා මේ වෙලාවේ කවුද මාව අහගෙන ඉන්නේ කියලා බලන්න. ඉරේකා වන්නාරද ඔයා පරක් වෙලා නේද උයන්නේ? එහෙනම් ඔයා පොඩක් රීෆ්‍රෙෂ් වෙන්න, කිරිතේ එකක් හදාගෙන පොඩක් වැඩ ටික පටන් ගන්න. සද්ද වැඩි කරන රේඩියෝ එක අහන්න. අදව නටන්න නැද්ද? ක්ලාස් එක දින හවසනේ මං හිතන්නේ. ඔව්. එයා එකතු කරගන්න කියලා තියෙනවා එයාගේ හස්බන්ඩ් ලසන්තව, ඒ වගේම ලක්මින්, සාස්මින්, ගෙත්මින් එකතු කරගෙන ජානකිවත් එකතු කරගන්න කියලා තියෙන එයාගේ දරුවෝ ටික තමයි. ඒ ඉතින් පූගොඩේ ඉඳලා තමයි ඉරේකා බණ්ඩාරමට මැසේජ් එකක් දාලා තියෙන්නේ. ඔයාව හරිම ආදරෙන් එකතු කරගන්නම් අපි ඊළඟ සින්දුවට. අදවල තමයි මම හිතන්නේ මුලින්ම මැසේජ් එක දැම්ම. අනේ සමහරක් වෙලට මැසේජ් එක දැම්ම මුලට එනකොට ඒක ඉස්සෙල්ලාම අපි කියනෝනේ නේද? ඊමා තමයි අද දවසේ වාසනාවන්තිය බවට පත් වෙන්නේ. ඔයා ඉතින් අද පරක්කු වෙලා යුවඩ කමක් නැහැ. ඔයාට බලුවා ලස්සනට සින්දු ටිකක් අහගෙන ගම උයන්. එතුර වඩ මහන්සි නැතුව රසට කැමු ටිකක් හදාගන්නත් පුළුවන්. මාවත් එකතු කරගන්න හොම්බම. කවුද මේ හින්දි සින්දුවක් ඉල්ලලා තියෙනවා? ෂෙවෝන් තමයි මට මැසේජ් එක දාලා තියෙන්නේ. ෂෙවෝන් ඔය විදියට මාව අහගෙන ඉන්න. දවල් එක වෙනකන් ඔයාලට දෙන්න ලස්සනම සින්දුව. ගුඩ් මෝර්නින් කියලා තියෙනවා. කවුද මේ ගුඩ් මෝර්නින් කියන්නේ? කවුද කියලා නම් දාලා නැහැ. මට හිතුණා හිඟුරක් ගොඩ පැත්තට යන්න. එයා ෆෝස් එකෙන් දොමින්න තමයි දුමින්ද එකතු කරගන්න කියලා තින හරිම ආදරෙන්. කවුද මේ මැසේජ් එක දාලා තියෙන? දිලිනි තමයි මැසේජ් එක දාලා තියෙන්නේ. ආරුවන්ගේ ඉසින්දුවක් ඉල්ලලා තිනවා එමතුමක් ඔබගෙන් සොන් එක දෙනවට. ඔයාට ඇමතුමක් දුන්නේ නැද්ද? අපි බලමු ට්‍රයි එකක් දෙන්න ඊළඟට ඒ සින්දුව දෙන්න පුළුවන් වෙයිද කියලා. අපි කලින් ගිරුවන්ගේ සින්දුවක් අහපු නිසා අපි 11 වෙනිදි හරි බලමු ඒ වගේ සින්දුවක් ඔයාට දෙන්න. දැනට ලස්සන සින්දුවක් මම ලෑස්ති කරන් ඉන්නවා ගයන්තගේ. ඒ සින්දුව අහලා ඇවිල්ලා අපි කතා කරමු.

0: පහර ලංකාවටම මේ ලක්ෂණ පෙරනෝවරු
1: හාට් බීට් අහගෙන ඉඳ වෙලාව උදේ 10යි විනාඩි 40යි
2: වෙලාව ඔබ වෙත ගෙන ආවේ
3: මේ TVS Sport 110 පෙට්‍රල් ලීටරයක් ගෙවුවාම යනවා යනවා යනවා
4: ඉවරයි
5: TVS Sport 110 පෙට්‍රල් ලීටරයකට කිලෝමීටර 80කට වැඩියෙන් දුවන නම් මේක තමයි
6: ලාංකේය විශ්වාසය දිනු මාක්ස් පෙන් සමූහ ව්‍යාපාරයේ වෙතින් ගෙන් පපිත හරින දැන් නව නිමාවකින් එන ඩෝමා ස්වංක්‍රීය වීකටිම යන්ත්‍රයක සාදම්බර හිමිකරුවෙක මන්න අදම අමතන්න 011767979 ප්‍රධාන කාර්යාලය නොමර 31 ඇල්හේන පාරමහරගම
7: වාර්තාපිට වාර්තා තමන කෝටි යටේ NLB දනඩ තහනේ නුතුරයින් රටේ සංවර්ධනයට දැවන්ත ශක්තියක් වෙමින් ඔබත් දිනවා රටත් දිනවට ධන නිධානය බෙලදීගෙන ඔබත් කෝටිපතියෙකු වන්න
8: FM 93.5 FM 93.7 ලකන රේඩියෝ ITN

රාත්‍රී 10 විනාඩි 45 වෙලාව. ඒ කියන්නේ අපි දෙන්නගේ 10 පැය මේ විදිහට ටික ටික ගෙවිලා යනවා නේද? වෙලාව හරි ඉක්මනට යනවනේ. ඒත් අපිට තව ලස්සන සින්දු ගොඩාක් අහන්න තියෙන කැමති කෙනෙක් එකතු කරගන්න පුළුවන් සින්දු අහන්න. FM 93.5 93.7 මේ විදිහට ඔයාලට දවල් එක වෙනකන් අහගෙන ඉන්න පුළුවන්. අහගෙන ඉන්නකොට ඔයාට හිතනමඩ දෙයක් කියන්න ඕනි කියලා. එහෙනම් මොකද්ද? ඒ තමයි ඔයාට සමහරක් වෙලාවට මේ අගෝස්තු මාසෙනේ. ඉතින් අගෝස්තු මාසෙ සමහරක් වෙලාවට අලුත් plans ඇතිනේ. අලුත් දේවල් පටන් ගන්න හින්නයක් ඇති. මේ හැමදේම සමහරක් වෙලාවට ගිය මාසෙ මුදල් ප්‍රශ්නයක් නිසා වෙන්න පුළුවන්. මේ වගේ දෙයක් නිසා අතරමඟ නතර වෙලා ඉන්නේ. අතරමඟ නතර වෙලා ඉන්න කෙනෙක්ව ඉස්සරහට අරගෙන යන්න පුළුවන් හොඳම දෙයක් තමයි මම මේ කියන්න හදන්නේ. ඒ තමයි ධන නිධානයේ ලොතරැයි පත්‍රේ ඔයාට අරගෙන බලන්න. ඔයාගේ ජීවිතයේ සිහිනය හැබෑ කරගන්න පුළුවන්. ඔයාගේ ජීවිතයේ සිහිනයට වාසනාවේ ආශිර්වාදයේ අරගෙන එන ජාතික ලොතරැයි මණ්ඩලයේ කියන ජාතිකේ මහගෙදර. ඉතින් ලොතරැයි මණ්ඩලයෙන් ඔයාට අරගෙන එනවා ධන නිධානයේ ලොතරැයි පත්‍රය. ඉතිනවා තවත් බල ඉන්න එපා. ඔයා දකින තැනින් ඔයා ළඟම තියෙන ලොතරැයි කෝඩුවෙන් අරගෙන බලන්න. ඔයාගේ ජීවිතයේ සිහිනය, ඔයාගේ ජීවිතයේ වාසනාව අරගෙන එන්න පුළුවන් එකම ලොතරැයි පත්‍රය තමයි NLB ධන නිධානයේ ලොතරැයි පත්‍රය. ඔයාට ඒකනත් මතක් කරන්න ඕනේ. ඉතින් විශේෂම දේ තමයි සන්නේ බෝනස් වාසනාව හිමි කරගන්න ඔයාට පුළුවන්. ඉරිදා දිනේදී වාසනාව උරගා බලන්න. ඉතින් ඔයා ඒකටත් උදව් වෙන්න පුළුවන්. ඒකෙත් වාසනාව බලන්න පුළුවන් ඔයාට. ඉතින් ඔයාට කෝටිපතියෙක් 20 ලක්ෂපතියෙක් ඒ විතරක් නෙමෙයි. මේ ටැග් වලට අමතරව ඔයාට ඉරිදා දිනේ වාසනාවන්තයෙක් වෙන්න පුළුවන්. ඉතින් ඒකනත් ඔයාට මතක් කරන්න ඕනේ. ඉතින් ළඟම තියෙන ලොතරැයි කූඩුවෙන් ගිහිල්ලා අරගන්න. ඔයා ධන නිධානයේ ලොතරැයි පත්‍රය. ඒකටත් මතක් කරන ගමන් අපි යමු බලන්න හાર્ට් බීට් චැට් එක පැත්තට. මේ වෙලාව මේ කවුද මවාගෙන ඉන්නේ කියලා බලන්න. වාඩෝ කෝල් එකක් දෙන්න පුළුවන්, මැසේජ් එකක් තියාන්න පුළුවන්. FM 93.5 93.7 මවාගෙන ඉන්න ගමන් 0703 95 93 7 0703 95 93 7 මේ කියන ෆෝන් නම්බර් එකට මැසේජ් එකක් එවන්න. අද උදේම කඩේ සද්දට ලක්කන දාලා තියෙනවනේ සරච්චන්ද්‍ර. රයිගම පැත්තේ ඉඳලා තමයි මාව අහගෙන ඉන්නේ. කඩේ සද්දටම ওই විදිහටම ලක්කන දාලා තියන. ඉතින් වැඩ ටික කරන ගමන් ලස්සන සින්දුවක් අහන ගමන්, එහෙම නැත්නම් කඩේට එන අයට ලස්සන සින්දුවක් අහන ගමන් වැඩ ටික කරගන්න පුළුවන්. අලුපහණින් පැත්තෙන් මැසේජ් එකක් ඇවිල්ලා තිනා කවීෂෝ. ඔව් තමයි මැසේජ් එක දාලා තිනේ. යගේ තාත්තගේ අත 67 වෙනි උපන්දිනේ. සිසිර කන්නංගර තමයි තාත්ත. ඉතින් තාත්තට සුබම සුබ උපන්දිනයක් කියලා ප්‍රාර්ථනා කරනවා අම්මා චන්ද්‍ර. ඒ වගේම කවීෂෝ, ඒ වගේම සයුරි, අජිත් බාබා මේ හැමෝම, ඒ විතරක් මේ ජනත් බාපත් ඉන්නවා ආච්චි. මේ හැමෝම එකතු කරගෙන යගේ තාත්තට සිසිර කන්නංගර මහත්මයාට සුබම සුබ උපන්දිනයක් කියලා ප්‍රාර්ථනා කරනවා කියලා තමයි තියෙන්නේ. ඉතින් නිදුක් නිරෝගී වේ විදිහටම ඉන්න පුළුවන් වෙන්න ඕනේ. ඒ සුබ පැතුමත් එක්ක අපි යමුද බලන්න ට්‍රින්කො පහේ කනුව පැත්තට. පුංචි බණ්ඩ මේ වෙලාවේ මම අහගෙන ඉන්නවා. ජයවා මොයත් ඉන්නවා නේද? වෙනද වගේ මාදරින් මේ වෙලාවේ හાર્ට් බීට් අහගෙන ඉන්නවා කියලා තියෙනවා. වස්සනාවන්ත සුබම සුබ දවසක් වේවා කියලා තියෙනවා. ඉතින් ඔයාටත් සුබම සුබ දවසක් එන්න ඕනේ ජයවා. ඊළඟව එක මම කියන්නේ නැතුව ඉන්නේ. ඉතින් බොහොම ස්තුතියි ඒ අගේ කිරීමට. සින්දුවකට එකතු කරගන්න කියලා දෙන කොට්ටාව බේකරි එකේ ලොකෝ බොස් උපුල්, ඒ වගේම පොඩි බොස් වරුණ, දික්සමිස්, ඒ වගේම මදුසංක, ජගත් ජගත් නෙමේ ජයේ මාමනි. ඒ එකතු කරගන්න කියලා දෙන හරිම ආදරෙන් ඔය විදිහටම අපි වහගෙන ඉන්නෝ. ගෑනු ළමෙක් එහෙම වුණාම කියලා නැද්ද ඔයා හරි ආඩම්බරයි කියලා කියලා ඇති නේද? ලස්සන සින්දුවක් තියෙන්නේ ආඩම්බරයි. අහලා බලන්න.

0: ಲುಕಯ್ಯ ಮಾರೆ ವಿಡನೆ ಊಣೆ ದೊಟ್ಟಿಗೆ ವಾಣೆ ಮಾಡ ಮೆಮರಿ ಲೋಸ್ ಕೀಳ
1: ಮೆಮರಿ ಲೋಸ್
0: ಕೌದು ಡಾಕ್ಟರ್
1: ಯಾರು ಸುನ್ನದು
2: ತ್ಯಾಗನ್
3: ಉಪರಿಮ ಮೊದಲ ಅಪೇಲ್ ಲಕ್ಷೇಟಮ ಪೊಳಿಯ ರೂಪಾಯಿ ಹಾರಸಿ ಅಸುವಕ್ ಮಿತರಾಯ್ ಗಾನು ದೇನುವಾಯ್ ರಾತ್ರಾನ್ ಪಲ್ಲಿ ಗುರುಗೆ ರಾಣಾಯ
4: ಎನ್ಎಲ್ಪಿ ಹದಹನ ලංකාවේ වැඩිම තෑගි දෙන තෑගි අවස්ථා වැඩිම ලොතරැය්‍ය NLB හඳහන ඔබත් අදම NLB හඳහඳ බලා ගන්න.
5: ඇහෙන ක්‍රීඩාවලින් අහන ක්‍රීඩාවකට ලක්කන ක්‍රීඩා පිටිය සෑම සෙනසුරාදාවකම සවස 4:30ට ලක්හලින් ක්‍රීඩා පිටිය
2: ඔබේ කෝටිපති සිහිනය අද සැබෑ වෙයිද? රාත්‍රී 10ට ලක්හඬ අහන්න. ජාතික ලොතරැයි මණ්ඩලයේ සියලුම ටිකට් පත්වල ජයග්‍රාහී ප්‍රතිඵල අද රාත්‍රියේම ඔබට කියන එකම රේඩියෝව ලක්හඬ.

0: රටට වග කියන රේඩියෝ හැම කාලෙම ට්‍රෙන්ඩින්ම සින්දු ඇහෙන ලංකාවේ එකම චැනල් එක ලක්හඬ හට් බීට්.
1: ලස්සන සින්දුවක් ඇහෙන ගමන් නේද තියෙන බැක්ග්‍රවුන්ඩ් එකින්. ඒ සින්දුව අහන්න ආපහු ඔයයි මමයි හම්බ වෙන්නේ 11 පෑයේද. ඉතින් මේ සින්දුව අහලා ඔය විදිහටම ඉන්න. ඉතින් නිවුස් එකෙන් පස්සේ ආපහු ඔයයි මමයි හම්බ වෙමු. හාද 10:55.

ශක්තියක් වෙමින් ඔබත් දිනවා රටත් දිනවට ධන නිධානය බෙලදීගෙන ඔබත් කෝටිපතියෙකු වන්.

0: ලක්කඩේ ප්‍රවෘත්ති සමගින් මම සුලක්ෂණ දියුදේශික ඉදිරිවීර ප්‍රවෘත්ති සංස්කරණී චන්දනමාර සිංහ
1: දයෙන් පැය පුවත් සම අනුග්‍රහය
2: NLP හදහන ලංකාවේ වැඩිම තෑකි දෙන තෑකි අවස්ථා වැඩිම ලොතරැය NLP හදහන ඔබත් අදම NLP හදහන බලා ගන්න
3: මුහුදෙන්වත් කුමනින්වත් කුඩු ගේන්න එපා කොහොම කිනාවත් අල්ලනවා විකුණන නොල්ලුන සමට දැන් දීමයි
1: සහයෝගීතා අනුග්‍රහය
4: සොනාලිකා ට්‍රැක්ටරය දැන් දිවයිනපුරා ඇති TVS අලෙවි නියෝජිතයන් වෙතින් වටිනා දොරතකි අල්මාරියක් නොමිලේ TVS ඇග්‍රිබිස්නස් වෙති සොනාලිකා ට්‍රැක්ටරය
5: ලක්කඩ දේශීය ප්‍රවෘත්ති
0: රුපියල් 1 කෝටි දසලක්ෂයක හෑෂ් බද්‍රව සමග සංවිධානාත්මක අපරාධකරුගේ ගෝලික බව කියන පුද්ගලයෙකු විශේෂ කාර්ය බලකාය මගින් අත්අඩංගුවටගෙන තිබෙනවා එබිදුවන්කොඩ ප්‍රදේශ සිදු කළ මෙහෙයුමකදී සැක්කරු ළඟ තිබී හෑෂ් මද්‍රව්‍ය කිලෝග්‍රෑම් 11කට වැඩි ප්‍රමාණයක් සුවකින තිබෙනවා. ඔහු සංවිධානාත්මක අපරාධකරුවෙකු සහ මද්‍රව්‍ය ජවරම්කරුවෙකු බව කියන මන්තිනු පද්මසිරි නොහොත් කෙල් බද්දර පද්මයනායගේ අනුගාමිකෙකු බවයි පොලිසිය පවසන්නේ. හෝමු සබ්දු සන්ධිය කඩමින් විවෘත කළ යුතු බව ඇමරිකා ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ප්‍රකාශ කළා. ඉරානයේ ඒ සඳහා කටයුතු නොකරන්නේ නම් දැඩි ප්‍රතිචාර දැක්වීමට සිදුවන බවයි ෆොක්ස් නිවුස් සමග සාකච්ඡාවකට එක්වෙමින් ඔහු පෙන්වා දුන්නේ. පවතින වාතාවරණය පිළිබඳ දැඩි අවධානය යොමු තිබෙනවා. ඉරානයේ සාකච්ඡා සඳහා එක්කතා පළ කර ඇති බවයි ඇමරිකා ජනාධිපතිවරයා පෙන්වා දුන්නේ. ලක්කඩ ප්‍රධාන ප්‍රවෘත්ති දහවල් 12ට.
6: ස්වාධීන පුවත් එසනින් ඔබේ ජංගම දුරකථනයට ගෙන්වා ගැනීමට ITN News Alerts සිංහල සේවාව සක්‍රිය කරගන්න.
7: මොබිටෙල් නම් RJ හිස්තරක් ITN S ලෙස ටයිප් කර 2299ට SMS කරන්න.

0: රටට වග කියන රේඩියෝ.
1: ඔළුවට ප්‍රෙෂර් එකක් නැතුව ඔයාගේ නිවසේ හෝ කර්මාන්ත ශාලාවේ වෝටර් ෆ්ලෝ එකට හොඳම ප්‍රෙෂර් එකක් දෙන්න පුළුවන් එකම වතුර මෝටරය Deep Tech Pressure Pumps. අමතන්න 077 777 7374.

0: සුබ දවසක් ශ්‍රී ලංකා
1: සමනුග්‍රහය
2: මම නම් දැන් මානම රිලැක්ස්
3: අනම්මනංගල වදුණා නේද මේ එක්ස්පර්ට් හරියටම හරිනේ
4: ඕනම සන්ධි වේදනාවකට ප්‍රබලම විද්‍යානුකූල විසඳුම ඕතුෂීල් ඇක්ටිව් ප්ලස්
5: FM 93.5 FM 93.7 ලකන රේඩියෝ ITN
6: හැම කාලෙම ට්‍රෙන්ඩින්ම සින්දු ඇහෙන ලංකාවේ එකම channel එක ලකන

උදේ 11 කියන්නේ අපි අලුත් පෑකට නේද මේ ඇවිල්ලා ඉන්නේ. නිවුස් එකේ මහලා. ඉතින් මං එනකන් ඔය හිටියේ නේද ඔය පැත්තට වෙලා. ඒකේ ඉතින් මේ තරම් මැසේජස් ගොඩාක් මට හරිම ආදරෙන් ගෙවලා තියන්නේ නේද? පැය පටන් ගන්නකොටම අපි ලස්සන සින්දු ටිකක් අහලානේ ආවේ. මටත් පුළුවන් මේ විදිහට ලස්සන සින්දු ටිකක් අහන්න. ඊට කලින් මට ඔයාලට මතක් කරන්න දෙයක් තියෙනවා. ඒ මොකද්ද? ඒ තමයි ඔයාලට මතක් කරන්න ඕනේ පැල්වත්තන නිෂ්පාදනය ගැන. පැල්වත්තන නිෂ්පාදනය ගැන කියනකොට එදා ඉඳලා අද වෙනකම් ලංකාවේ වෙළඳපොළේ රැඳලා ඉන්න ලේසි වෙන්නේ. ඉතින් ඒ තරම්ම ගුණාත්මක නිසාම තමයි ඒ තරම්ම විශ්වාසී එදා ඉඳලා අද වෙනකම් වෙළඳපොළේ මේ විදිහටම රැඳිලා ඉන්නේ. ලංගම දින සුපිරි වෙළඳසැලෙන් එහෙම නැත්නම් ලංගම දින කඩේකින් ඔයාට ඔය පැල්වත්ත නිෂ්පාදන මිලදී ගන්න පුළුවන්. පැල්වත්ත යෝගට් එකක්, බටර්, අයිස්ක්‍රීම් ඒ විතරක් නෙමෙයි ඔයාට ෆ්‍රෙෂ් මිල්ක් මේ ඕන දෙයක් මිලදී ගන්න පුළුවන්. පොඩි බඩගින්නක් එහෙම ආවොත් ඔයාට යෝගට් ඩ්‍රින්ක් එකක්, ඔයාට චොක්ලට්, වැනිලා එහෙම නැත්නම් ස්ට්‍රෝබෙරි මේකින ඕන රසයකින් මිලදී අරගෙන බලන්න පුළුවන්. ඉතින් ඔයාට මේ තරම්ම විශ්වාසයෙන් කියන්නේ ඒක නිසාම තමයි ඔයා මොන හරි දෙයක් මිලදී ගන්නකොට ක්‍රියාශීලී නිෂ්පාදනයක් මිලදී ගන්නකොට පැල්වත්ත නිෂ්පාදන කියලාම ඉල්ලන්න අමතක කරන්න එපා. ඒකෙන් අතවර මතක් කරන ගමන් මට හිතුණා මේ වෙලාවේ අපි 11 වෙයේදී කවුද මාව අහගෙන ඉන්නේ කියලා බලන්න. FM 93.5 මේ වෙලාවේ සද්දටම ලක්කන දාලා තියෙනනේ රුමේනියා පැත්තට. රුමේනියා වල ඉඳලා මේ වෙලාවේ මාව අහගෙන ඉන්නවා. මම හිතන්නේ මේ දවස්වල රස්සේ වැඩි ඒ වුණාට මේ වෙලාවේ මාවත් අහගෙන ඉන්නවා කියලා තියෙනවා. වැඩ කරනකම සින්දුවකට එකතු කරගන්න කියලා තියෙනවා. එයාගේ යාළුවෝ සෙට් එක, ඒ වගේම අහංගමි, එයාගේ ආදරණීය අම්මා, ඒ වගේම බිරිඳ තිලිනි, ගිහංස, ඒ වගේම හිමංස පුතාලා දෙන්නව එකතු කරගන්න කියලා තියෙනවා. ලංකාවෙන් දුරකට ගිහිල්ලා තමගේ පවුල වෙනුවෙන් ඉතින් මේ තරම්ම මහන්සියක් වෙනකොට ඉතින් ඔයාලට හරියන්නේ නැතුව කොහොමද නේද? ඉතින් ඒ ගමන් මාවත් අහන් ඉන්න ඉතින් බොහොම ස්තුතියි මාව අහගෙන ඉන්නවට. MC 96.7 මේ වෙලාවේ බස් එකේ සද්දට මාව අහගෙන නේද ඉන්නේ? කඩවත මහරකුම හයිවේ බස් එකේ මේ වෙලාවේ සද්දට හර ගමන් ඉන්නවා කියලා තියෙනවා. ඉතින් බොහොම ස්තුතියි මට මැසේජ් එකක් දාලා මතක් කරාට. දිනා බස් එක යන හැමෝම මේ වෙලාවේ හරි මාධ්‍යයෙන් එකතු කරගන්න ඊළඟ ලස්සන සින්දුවක් තියෙන්නේ. Good morning කියලා දිරවා කවුද මේ නිල්මිනි තමයි මට මැසේජ් එක දාලා දෙන්නේ. සින්දුව කිල්ලලා තියෙන අපි බලමු මේ සින්දුව වල දෙන්න පුළුවන් වේද කියලා නිල්මිනි ඔය විදිහටම මම අහගෙන ඉන්න. කියලා තියෙනවා සින්දුව කෝණි කියලා කියවට ඇයි ඔයා මට නම කියන්නේ නැත්තේ? මෙහෙම වෙනස්කම් කරන්න එපා. මට ඔයාගේ නම කියන්න. මං කොහොමද නැත්තම් ඔයාව අඳුරගන්නේ? වල්ගහවිලින් රුවන් සාගර ඔයාව එකතු කරගන්නම්. ධෝනි, හසදරා, ඒ වගේම සුරේකා, රේනු මේ හැමෝම එකතු කරගන්න කියලා තියෙනවා. මම ලස්සන හින්දි සින්දුවක් ලෑස්ති කරන් ඉන්නේ. අපි අහලා ඉමුද? ඉතින් ඔයා කලින් හින්දි සින්දුවක් කිව්වනේ. ඉතින් ඒ පැයේදී අපිට දෙන්න බැරි වුණාට මේ පැයේදී මට ඔයාට දෙන්න පුළුවන්. ලස්සන සින්දුවක් චෙන්නයි එක්ස්ප්‍රෙස් එකේ ෆිල්ම් එකේ. අහලා ඇවිල්ලා අපි කතා කරමු. උදේ 11:16.

ලක්හඬ රේඩියෝ ITN රටට වග කියන රේඩියෝව ශ්‍රී ලංකාව තුල දිනකට සිදුවන රියන්තුරු සංඛ්‍යාව දල වශයෙන් 150ක්. මේ අනුතුරු හේතුවෙන් දිනකට සිදුවන මරණ සංඛ්‍යාව දල වශයෙන් 5ක් 6ක් අතර වේ. රජය මේ වෙනුවෙන් වසරකට වැය කරන මුදල රුපියල් බිලියන 500ක්. එය දල දේශීය නිෂ්පාදනයෙන් 3%. රුපියල් බිලියන 500ක් වැය කළත් නැති වූ ජීවිතවලට නැවත පණ දිය නොහැක. ප්‍රවේශමෙන් රිය පදවන්නේ

0: කොළඹ ගුවන් විදුලි ප්‍රචාරයයි
1: ලංකා ගුවන් විදුලි ප්‍රචාරයයි
0: ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාවයි
2: රේඩියෝ සියවසක පොමු රාග ලෝකණය
3: ආචාර්ය ධම්මික දිසානායකගේ A Century of Radio Broadcasting පරීක්ෂණ කෘතිය පාදක කරගත්
2: ශ්‍රී ලාංකේය රේඩියෝ කර්මාන්තේ අනාගතය කොයිබටද
3: විද්වත් දේශන සමක විවෘත සංවාදය
2: විජයනන්ද චෛවීර ආචාර්ය රංග කලන්සූරිය නාලක ගුණවර්ධන ඇතුළු මාධ්‍ය ප්‍රාමාණිකයන්ගේ සහභාගීත්වයෙන්
3: අගෝස්තු 6 වෙනිදා බ්‍රහස්පතින්දා පසන තුනට
2: ස්වාධීන රූපවාහිනී ශ්‍රවණාගාරයේදී
3: සංවිධානය රාජ්‍ය ගුවන්විදුලි පුවත්පත් සහ සමාජ මාධ්‍ය අනුමණ්ඩලය
2: සංස්කෘතික කටයුතු දෙපාර්තමේන්තුව සමග ලක්කඩ ගුවන්විදුලිය

වෙලාව වැල මේ පත්තර එනකොට ඔයාම වෙලාව මොකද කරන්නේ? ඔෆිස් එකේ වැඩ ගොඩාක් එක්ක හිර වෙලා දින්නේ. එහෙම නැත්නම් ස්ක්‍රීන් එකක් දිහා බලාගෙන එක දිගට වැඩ ටික කරගෙන කරගෙන යනවද? එහෙම නැත්නම් මේ වෙලාවේ වගේ ඉදර ඉන්න කෙනෙක් නම් රස්සට කැම ටිකක් හදන්න ලෑස්ති වෙනවා ඇති නේද? රස්සට කැම ටිකක් හදනකොට ඔයා මතක් කරලා ගන්න ඕන දෙයක් තියෙනවා. ඒ මොකද්ද? නහරි තෙල් දාන දෙයක් තියෙනවනම් පුංචි බබෙක්ට රස කැම ටිකක් හදාලා දෙන්න බලාගෙන ඉන්නවනම් ඔයා පැල්වත්ත බට එක අරගෙන බලන්න. පුංචි දරුවන් වෙනුවෙන්ම නිෂ්පාදනය කරපු විශේෂම දේ ඒ වගේම වැඩි කියන පාවිච්චි කරන්න පුළුවන්. ඒතරම්ම රසට ගුණට අරගෙන ඇවිල්ලා තියෙන විශේෂයෙන් පුංචි දරුවන්ගේ කැම ටික රසකර කරන ගුණ කරගන්න ඒ කැම ටික හැදුවට පස්සේ බටර් ටිකක් දාලා හැදුවට පස්සේ එන සුවඳට ඒ පුංචි දරුවෝ කැමතිනේ. ඉතින් ඔයාගේ බබා කැම හැම කන්නේ නැත්ත. කැම කනකොට ගොඩාක් වෙලාවක් යනවනම් ඔන්න පුංචි ට්‍රික් එකක්. ඔයා පාවිච්චි කරලා බලන්න. පැල්වත බටර් එක කැම ටික රස කරගන්න එකතු කරගෙන බලන්න. එයාට මතකනේ පැල්වත නිෂ්පාදන ගැන. ජීවිතේ සිහිනයක් තියෙනකොට ඔයා මොකටද ඒ හීනි චුට්ටක් විතර පරක්කු කරන්නේ? ඔයාට හොඳම පියවරක් තියන්න පුළුවන් ඒ තමයි ජාතික ලොතරැයි මණ්ඩලයෙන් අරගෙන ධන නිධානයේ ලොතරැයි පත්‍රේ ඔයා ළඟම තියෙන ලොතරැයි කූඩුවෙන් අරගෙන බලන්න. ඔයාට කෝටිපති 20 ලක්ෂපති ඒ විතරක් නෙමේ ඉරිදා දිනේදී දිනුම් අදින සන්නේ බෝනස් වාසනාවට හිමිකම් කියනවට වාසනාව දෙනවා. ඉතින් ඔයාගේ වාසනාව උරගා බලන්න තමයි ඔයාට තියෙන්නේ. ඔයා ළඟම තියෙන ලොතරැයි කූඩුවෙන් අරගෙන බලන්න ධන නිධානය ලොතරැයි පත්‍රය. ඒකන තවට මතක් කරන්න ගමන් මට හිතුණා මේ වෙලාවේ යන්න ඕනි කියලා. කොහෙටද මම යන තැනකට ආයෙනවද? ඔවුනේ අපි යමුද බලන්න මේ වෙලාවේ. පොසල්ලව පැත්තට ඊජී අනුරෝ යා මේ වෙලාවේ මාව අහගෙන ඉන්නව නේද සද්දෙටම? ඔව් මට පේනවා මාව අහගෙන ඉන්නවා කියලා රේඩියෝ එක වැඩි කරගෙන. මේ වෙලාවේ ලස්සන සින්දුවකට එකතු කරගන්න කියලා තිනව අම්පාර පැත්තෙන් මැසේජ් එකක් මට දාලා තියෙනවා. කරුණාදාස හෙවකේ වසන්ති එකතු කරගන්න ඕනේ. ජයසේකරේ වගේම රුචිර ශේහන් තක්ෂීලා සෙව්වන්දි මේ හැමෝම එකතු කරගන්න කියලා තිනව ඊළඟ ලස්සන සින්දුවට. Good morning කියලා තිනව හෂිනි ඔබ එකතු කරගන්න හැලි මාදරින්. අපිත් ඉන්නවෑ හරි ඈ මේ තමයි කෑගල්ලි මුල්ගස්දෙනී නිලු තමයි නිරූපම මාලා තමයි මැසේජ් එක දාලා තියෙන්නේ. හරි හොඳේ එයාගේ විදිහට මාත් උත්තර දුන්න කමක් නෑනේ. ඊට පස්සේ මම ඉන්නවා මාත් එක්ක මේ වෙලාවේ මඩපාද ලක්ෂ්මණ වගේම තම්මරා නිශාන් එකතු කර ගන්න ඕනේ. තේජාවෝ ඒ වගේම පුංචි පුතා භාග්‍ය අවිෂ්ක එකතු කරගෙන සේරුවාවිල කෙඩිය සම්වර සිංහවත් එකතු කර ගන්න කියලා තියෙන ලස්සන සින්දුවක් අහන්න. ඔයාලට පුළුවන් මේ විදිහට ලස්සන සින්දුවක් අහන්න ඔය කැමති කෙනෙක් එකතු කර ගන්න. හෙලෝ කවුද මේ? හෙලෝ යෂ්මණික කොහොමද? ගුඩ් මෝර්නින් කියලා තියෙනවා. මෙහෙට නම් හොඳටම වහිනවා. අපිට නම් තාමනේ පොඩි වෙහි අඳුරක් තියෙනවා හැබැයි ආකාශේ. මොනවා වේද කියන්නේ මේ හවස් වෙනකොට. වහිනවා හැබැයි දැන් නම් චටක් විතර පායලා. ඉතින් මාතලේ දිලිනි තමයි මට මැසේජ් එකක් දාලා තියෙන්නේ ලස්සන සින්දුවකට එකතු කරගන්න කියලා. පරිස්සමින් ඉන්න හොදේ. ඉතින් ඔයත් ගොඩාක් පරිස්සමින් ඉන්නේ මේ දවස්වල ගම් වතුර තත්ත්වයක් ඇටලා තියෙන. ඉතින් වහින වැස්සත් එක්ක ඒක නිසා ඉතින් ඉන්න තැනක පරිස්සමට ඉන්න. මාතලෙන් තමයි දිලිනි මට මැසේජ් එකක් දැම්මේ. ඉතින් මේ විදිහටම මට දෙන්න ගම්පහින් මැසේජ් එක දාලා දෙනවා අමිලව ආවත් එකතු කරගන්න. මනමාල කතා සින්දුව මේකද? ඔයාට ඒ සින්දුව දෙන්න අපිට පුළුවන් වෙයි. ඉතින් දැන්ට ලෑස්ති කරන් ඉන්නේ ආදරේ කටු සටහන්. ඒ සින්දුව අහලා ඇවිල්ලා අපි කතා කරමු. උදේ 11:34

0: රටට වග කියන රේඩියෝ.
1: ලුකයා මාර වෙඩනේ ඌනේ. ඩොක්ටර් කිව්වානේ මට මෙමරි ලොස් කියලා.
2: මෙමරි ලොස්? කවුද ඩොක්ටර්? යාද සුන්නද?
1: මම කිරිකේ බුන්නේ අයියා සීනි වෙඩනේ මුකු තත්පය වෙඩ කරන්නේ අයියා මට.
2: සුපුරි ඩොක්ටර්නේ. ඩොක්ටර් හරියටම කියලා දිනවානේ.
3: hina baby sindu ahanna fm 93.5 fm 93.7 handabe 4 weddi tune karala thiyaganna
4: evening drive with chamit and charu

ඔයාට විෂ මත්ද්‍රව්‍ය භාවිතයෙන් ඉවත් වෙන්න ඕනද? ජීවිතය අලුතෙන් පටන් ගන්න ආසද? එහෙනම් මේක ඔයා ගන්නම ඕන කෝල් එකක්. 19:27ට කතා කරන්න. රටම එකට ජාතික මෙහෙයුම.

0: FM 93.5, FM 93.7, Lakhana, Radio ITN.
1: දැන් වෙලාව 11 විනාඩි 40යි.
2: වෙලාව ඔබ වෙත ගෙන ආවේ
3: මේ TVS Sport 110 පෙට්‍රල් ලීටරයක් ගෙවුවාම යනවා.
4: ඉවරයි.
5: TVS Sport 110 පෙට්‍රල් ලීටරයකට කිලෝ

එකොළහයි විනාඩි 44 ඔයා හාඩ් බීට් අහගෙන ඉන්න වෙලාව. ඉතින් වෙලාව මතක් කරලා, ඉතින් ඔයා මොකද මේ වෙලාව කරන්නේ? මේ වෙලාවේ වැඩ ගොඩාක් එක්කද ඉන්නේ. වැඩ ගොඩාක් එක හිටියත් කමක් නෑ. වැඩ ටික ලේසි කරගන්න, පහසු කරගන්න, හිත සතුටින් තියාගන්න. ඔයාට පුළුවන් ලස්සන සින්දු ටිකක් අහන්න. ඔයා කැමති සින්දුවක් අහන්න පුළුවන්. ඔයා කැමති කෙනෙක් එක්කතු කරගන්න පුළුවන්. ඒ ඉන්නකම ඔයාගේ වැඩ ටික ලස්සනට කරගන්න. FM 93.5 ඔයාට මා වහගෙන ඉන්නේ. පුළුවන් ලෝකෙ කොහේ හිටියත් ලංකාවේ කොහේ හිටියත් ලංකාවේ කොහෙද ඉන්නේ කියලා හොයාගෙන යන තමයි මම මේ හදන්නේ. මේ වෙලාවේ සද්දෙට මාව අහගෙන ඉන්නවා කියලා තියෙනවා. කවුද මේ බොයකට සුමන ඔයානේ? නැත්නම් චුට්ටක් පරක් වුණා නේද මැසේජ් කියවන්න? රත්න බණයාට හදිසි වැඩකට. ඉතින් ඒ මොනා වුණත් මාව අහගෙන ඉන්නවා කියලා තියෙනවා, මාව මිස් නොකර. ඉතින් බොහොම ස්තුතියි මාව ආදරින් මතක් වුණාට. ඔයාව එකතු කරගන්නම් ඊළඟ සින්දුවට. ඉතින් එහෙම තමයි නේද අපි කොහේ හිටියත්. ඉතින් ආදරේ බෙදා ගන්න පුළුවන් ලෝකේ කොහේ හිටියත් මැසේජ් එකක් තියන්න අමතක කරන්නේ නැහැ.

ලස්සන ස්ටිකස් ගොඩාක් වෙලතිෙන සිින්දුව කියලා තියෙනවා. අපි බලමු ඒ සිින්දුව දෙන්න පුළුවන් වෙයිද කියලා. ඔය විදිහට මහගෙන ඉන්නවා. කියෝ ලස්සන ප්‍රෝග්‍රෑම් එක කරනවා කියලා තින් බොහොම ස්තුතියි. මෙවැනි හැවියා පාඩම් කරන ගමන් ඉන්නේ ප්‍රේලස් දොයා කරන්නේ කම්මලිකම යන්නත් එක ලස්සන සින්දුවක් කෝණි කියලා තියෙනවා. හිතුවේවත් නැති දවසක හිතන් නැතුවම ලං වුණා. ඒ සින්දුව තමයි ඉල්ලලා තියෙන්නේ. එයාගේ අම්මව එකතු කරගන්න කියලා තියෙනවා. ඒ වගේම පවුලේ හැමෝමයි යාළුවෝ හැමෝම එකතු කරගෙන ලස්සන සින්දුවක් දෙන්න කියලා තමයි තියෙන්නේ. බලත් කොහොපෙටින් තරුෂි තමයි මට මැසේජ් එක දාලා තියෙන්නේ. සින්දුව හනක මං පාඩම් කරන්න හොඳේ නැත්නම් ඉතින් එක්සෑම් එක මොනාවීද කියන්න බෑ. එහෙම තමයි චුට්ටක් ඉතින් අර පොඩක් මහන්සියක් 15ක් දැනුණාම සින්දුවක් ඇහුවට අවුලක් නේ. ඉතින් ආව එකතු කරගන්නම් හරි මාන්දරින්. මහරගම පැත්තට යන්න තමයි හදන්නේ මේ ළඟම පැත්ත. මේ වෙලාවේ ගවර්න්මන්ට් එකේ සත්තරම ලක්කන අහගෙන ඉන්නවා කියලා තියෙනවා. කටින් එකේ නිල්මිනියක්ව එකතු කරගන්න කියලා දෙනවා. ඒ වගේම ඉරේෂාක්ව තරහ ගන්න පොඩි කෙනෙක් කියනවා. පොඩි තරහ ගන්න පොයා වයිසරයයි ඉක්මනට. මේ මැසේජ් එක දැම්මේ දමිත්. ඔයාව ඔයා ගැන તો කිව්වේ පොඩි. අපි දන්නේ දමිත් එක බේර ගන්න චුට්ටක් ඇත්ත තරහ යනවලු. බලමු ඒ සින්දුව දෙන්න පුළුවන් වෙන්නේ කියලා රුවන් හෙටි ආරච්චිගේ. ඒ වගේ විදිහට ලක්ෂණ රේඩියෝ සුබ උදෑසනක් කියලා තින තියෙනවා. වට සුබම සුබ උදෑසනක්. හරන පැට්‍රික් කර්ණාපාලාව එකතු කරගන්නම්. එන් සහන්නේ වගේම රශ්මිදු එකතු කරගන්න කියලා තිනවා. ලිලි මොනිස්ටදු එකතු කරගන්න කියලා තියෙනවා. ලස්සනට ප්‍රෝග්‍රෑම් එක කරනවා කියලා තිනවා. බොහොම ස්තුතියි. ඉතින් මේ දින ආදරෙට අඩි 46.

0: පත්තරේ අප්ඩේට් වෙන කාලෙක පත්තරෙන්ම විස්තර හොයන්න බෑ.
1: සාස්තරේ දන්න අයයි සූස්තරේ දන්න අයයි එකම තැනක පිච් කරනවා.
0: සයිබර් ජෙන් මේ නෙක්ස්ට් ජෙන් එකයි. සයිබර් ජෙන් දන්න අයට කියන්නයි, නොදන්න අයට අහන්නයි. සෙනසුරාදා උදේ 8ට.

0: කාටත් කලින් පත්තර විස්තර සමග අලුත්ම තොරතුරු දැනගන්න. උණුසුම් වන දේශපාලනය, විදෙස්, ක්‍රීඩා, තොරතුරු සවිස්තරව.
1: ලකන මොවලින් දේසල්
2: සම අනුග්‍රහය.
3: රාජ්‍ය බැංකුවක සුරක්ෂිතභාවය ඉහළම රැකවරණය සමගින් ස්ථාවර තැන්පතු සඳහා ඉහළම පොලිය RDB බැංකුවෙන්.

0: ITN රටට වග කියන රේඩියෝ හැම කාලෙම ට්‍රෙන්ඩින්ම සින්දු ඇහෙන ලංකාවේ එකම channel එක ලක්හඬ heartbeat.
1: ලස්සන සින්දුවක් ලැස්ත කරගෙන ඉන්නේ. හැබැයි ඔයයි මමයි අපහුව හම්බ වෙන්නේ දවල් 12 නිවුස් එකෙන් පස්සේ. ඉතින් ওই විදිහටම ඉන්න ලස්සන සින්දුවක් අහලා ඉක්මනට නිවුස් එක තහලා පියමු. දවල් 11:55.

0: වෙලාව මධ්‍යහන 12යි.
1: වෙලාව ඔබ වෙත ගෙන ආවේ
2: වාර්තාපිට වාර්තා කබන කෝටි යටේ NLB ධන නිධානය නුතරයි. රටේ සංවර්ධනයේ දැවැන්ත ශක්තියක් වෙමින් ඔබත් දිනවා රටත් දිනවට ධන නිධානය බෙදීගෙන ඔබත් කෝටිපතියෙකු වන්.

0: එල්පි හදහන ලංකාවේ වැඩිම තෑකිදෙන තෑගි අවස්ථා වැඩිමලුතරයිය එල්පි හඳහන ඔබත් අදම එල්පි හඳහඩ බලාගන්න.
1: රාජ්‍ය බැංකුවක සුරක්ෂිත භාවය ඉහළම රැකවරණය සමගින් ස්ථාවර තැන්පතු සඳහා ඉහළම පොලිය RDB බැංකුවෙන් සහයෝගී.

0: රස්තල.
1: අද ප්‍රදේශ වැසකට තද වැසි මුහුදු ගමනටත් තහංචි. විසි දෙවන වස්ථා සංශෝධනය අත්‍යවශ්‍ය බව ජනවර නීතිඥයන් අවධාරණය කරයි. වීගොවියාගේ වියදමඩු කර අනි 2027 අයවැයට ඇමති ලාල් ගෙන් යෝජනා. කෙහෙල්ප තිරපත්වගේ ගෝලෙක් හැෂ් සමග අත්තරංකෝට. රුසියාව සිවිල් වැසියන් ඉලක් කරන බවට යුක්රේනයෙන් චෝදනා. ලක්හඬ ප්‍රධාන ප්‍රවෘත්තිය සමගින් මම සුලක්ෂණ යුදේශිකයි ත්‍රිවීර ප්‍රවෘත්ති සංස්කරණයේ චන්දනමාර සිංහ. ඉදිරි වසර කිහිපය තුළ ශ්‍රී ලංකාව බිම්බෝම වලින් තොර රටක් බවට පත් කිරීම රජයේ සැලසුම් වී තිබෙනවා. ඒ සඳහා වන සාකච්ඡාවක් පාර්ලිමේන්තු සංකේතයේදී පැවැත්තුණා. බිම්බෝම ඉවත් කිරීමේ වැඩසටහන ක්‍රියාත්මක වන්නේ දිවස් ඉදිකිරීම සහ ජල සම්පාදන අමාත්‍යාංශය යටතේ. ඒ කණ්ඩම් කිරීම සඳහා වන සාකච්ඡා පැවැත්වුණේ අමාත්‍ය සුනිල් රණසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන්. ආරක්ෂක ඩියුටි අමාත්‍ය විශ්‍රාමික බේ ජෙනරල් අරුණ ජයසේකර, යුද හමුදාපති ලුතිනන් ජෙනරල් නිලන්ත ප්‍රේමරත්න සහ බිම්බෝම ඉවත් කිරීමේ වැඩසටහනේ ප්‍රධානීන්ද ඊට එක්ව සිටියා. බිම්බෝම ඉවත් කිරීම සඳහා යුදවාසීන් පුහුණු සෙබළුන්ගේ සංඛ්‍යාව 500 දක්වා හෙළනැන්වීම ඇතුළු කරුණු පිළිබඳ මෙහිදී අවධානය යොමු වුණා. රුපියල් 1.1 ලක්ෂයක හැෂ් බද්‍රව්‍ය සමග සංවිධානාත්මක අපරාධකරුගේ ගෝලික බව කියන පුද්ගලයෙකු විශේෂ කාර්ය බලකාය මගින් අත්තරංකුවට ගෙන තිබෙනවා. ඒ මිනුවන්ගොඩ ප්‍රදේශයේ සිදු කළ මෙහෙයුමකදී සැකරුලක් තිබේ හැෂ් බද්‍රව්‍ය කිලෝග්‍රෑම් 11කට වැඩි විමානයක් සොයාගෙන තිබෙනවා. ඔහු සංවිධානාත්මක අපරාධකරුවෙකු සහ මද්‍ර විජාවරම් කරෙකු බව කියන බන්දිනු පද්මසිරි නොහොත් කෙහෙල් බද්දර පද්ම යන අයගේ අනුගාමිකෙකු බවයි පොලිසිය පවසන්නේ. මේ අතර අපරාධ කලි සඳහා වාහන ලබා දීමේ ජාවරම්කට සම්බන්ධ බව කියන පුද්ගලයෙකු රුපියල් 1.3 කට ආසන්න වටා වාහන සමග අත්අඩංගුවට ගෙන තිබෙනවා. පාරදුර කොට්ටාස අපරාධ විමර්ශන ඒකකයයි වැටලීම සිදු කළේ. සැකරු සමග වෑන් රථයක් සහ මෝටර් රථ 3ක් පොලිස් භාරයට ගෙන තිබෙනවා. ප්‍රදේශ රැසකට මිලිමීටර 75ක්ම වූ තද වැසි ඇතිවී හැකි බව කාලුගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ප්‍රකාශ කළා. බස්නාහිර, සබරගමුව සහ වයඹ පළාත් මෙන්ම මහනුවර, නෝරේලිය, ගාල්ලහා, මාතර දිස්ත්‍රික් ඒ අතර වනවා. උතුරු බැද සබරගමුව, දකුණු සහ මධ්‍යම පළාත් වල සුළුකේ වේගය විටින් විට 50 කිලෝමීටර 50ක් පමණ වී හැකි බවයි කාලුගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කළේ. ආපදා හේතුවෙන් පුද්ගල මරණ අටක් වාර්තා වී තිබෙනවා. දිස්ත්‍රික් 9ක පවුල් 3014කට අයත් පුද්ගලයන් 11832 දෙනෙක් බලපෑමට ලක්වුණා. එක් දිවසකට පූර්ණ හානි සිදුව ඇති අතර අර්ධ හානි සිදුව නිවාස සංඛ්‍යාව 290. සුරක්ෂිත බද්ධස්ථාන 51 පුද්ගලයන් 3538 දෙනෙකු රඳවා සිටින බවයි ආපදා කමරාකන බද්ධස්ථානයේ සඳහන් කළේ. මේ අතර කොත්පලේ ජලාශයේ වාරදුරට දෙකක් විවෘත කිරීම හේතුවෙන් මහවැලි ගඟ දෙපස පහත්වීමවල ජනතාව අවධානයෙන් සිටිය යුතු බව ආපදා කමරාකඩ බද්ධස්ථානයේ සඳහන් කළා. මහනුවර තැන්නේ කුඹුර ප්‍රදේශයෙන් මහවැලි ගඟේ ජල මට්ටම ඉහළ ගොස් තිබෙනවා. වික්ටෝරියා ජලාශයේද ජල මට්ටම ඉහළ ගොස් ඇති බවයි ජලාශ භාර ඉංජිනේරුවරුන් සඳහන් කළේ. මහවැලි ජලාශවල වාරදුරට විවෘත කර තිබුණද ගංගපුතුර අවදානමක් නොමැති බව ජල කැමරාකන ලේකම් කාර්යාලයේ අධ්‍යක්ෂ ඉංජිනේරු නිලන්ත තනපාල මහතා ස්ථාන් කළා.
2: මහවැලි ඉහළ ජලදා ප්‍රවේදේශවලට වර්ෂා පතනයක් ඊයේ පතිත වුණා. ඒ නිසා මේ වෙනකොට සාමාන්‍ය තත්ත්වයකින් කොත්මලේ වාන්දොරට ඇරලා තියෙනවා. මේ කොත්මලේ ජලාශයේ වාන්දොරට විවෘත කරාට අගෝස්තු 3 ඉඳා මහවැලි ගඟේ ගලාගෙන ගිය වතුර ප්‍රමාණයට වඩා අඩු ප්‍රමාණයක් තමයි යන්නේ. ඒකින් ගත්තොත් එම 50% අතර වතුර ප්‍රමාණයක් යන්නේ. ඒ නිසා එහි සිටින ජනතාවට බියක් විය යුතු නැහැ. මහවැලි ඉහළ ධාරා ප්‍රදේශයට වර්ෂා පතනයක් ආවා කියලා මහවැලි පහළ නිම්නේ ගංගා වතුර තත්ත්වයක් ඇති වෙන්නේ නැහැ. ඒ නිසා ජනතාවට සාමාන්‍ය පරිදි කටයුතු කරගෙන යන්න පුළුවන්. කාසලේ සහ මාඋසා කැලේ වාන්දානවා කියන්නේ ලොකු වතුරක් එනවා කියන එක තමයි. ඉතින් නමුත් දැන් මේ වෙනකොට 87%ක ජල ධාරිතාව තමයි කාසලේ තියෙන්නේ. ඒ වගේම මාඋසා කැලේ 92%ක ජල ධාරිතාවක් තියෙන්නේ. ඉතින් ඒ නිසා තවත් ඒ වගේ සාමාන්‍ය ප්‍රමාණයක් පුරවන්න තියෙනවා. වාරි මාර්ග දෙපාර්තමේන්තුවෙමුත් අනාවැකි සහායේ පුරෝකතර නිදහස් කරනවා මාධ්‍යයට. ඉතින් ඒ අනුව සියලුම දෙනා අවධානයෙන් ඉන්න ඕනේ.
1: නිකුත් කර නිවේදන සම්බන්ධයෙන් විමසිල්ලෙන් පසුවන ලෙසයි වර්මර්ග අධ්‍යක්ෂ එල්ලි සූර්යබණ්ඩාර මහතා ජනතාවගෙන් ඉල්ලා සිටින්නේ.
0: වැඩිම වර්ෂාපතනය පෞගේ පැවිසි අතර තුර දක්නට ලැබෙන්නේ මහවැලි ගඟ සහ කැළණි ගඟ ඉහළ ජෝනී පිහිටි වටවල, ඒ වගේම හෝටන් නෝවුඩ් සහ මහවැලි ගඟ ඉහළ නාවල පිටිය ඇතුළු ඒ ප්‍රදේශවලට තමයි මිලිමීටර් 100කට ආසන්න ඇතැම් ස්ථානවල වර්ෂාපතනය දක්නට ලැබෙනවා. ඒ තත්ත්වයේ යටතේ ඉහළ ජෝනියේ ජල මට්ටම් වල යම් වැඩිවීමක් පෙන්නුම් කරත් ගම් වතුර දත්වයක් දක්වා වර්ධනය වීමක් පෙන්වන්නේ නැහැ. ගඟේ ජල පැලෑමේ වේගය සහ ප්‍රමාණාත්මකව මේ උසේ වැඩිවීමක් සිදු වෙනවා. ඒ නිසා පෙරාදෙනිය සහ එයාවට නගර ආසන්නයේත් ඒ වගේම ගඟ ආසන්නයේ ඉන්න පහත් බිම්වල අයත් මේ පිළිබඳ අතිශය සැලකිලිමත් වෙන්න කියන ඉල්ලීමක්, ගඟ පරිහරණය කිරීමේදී සැලකිලිමත් වෙන්න කියන ඉල්ලීමක් සිදු කරනවා. කැලණි ගඟේ ඉහළ ද්‍රෝණියේ ලැබෙන වර්ෂාපතනය සමග සාමාන්‍ය වැඩිවීමක් දක්නට තිබුණත් එය සැලකිය යුතු වැඩිවීමක් නෙවෙයි. ඒ නිසා ගම් වතුර තත්ත්වයක් ඇතිවීමේ අවධානමක් අපිට පෙනෙන්නට නැහැ. ඒ වගේම අනිකුත් ගංගාත්‍රෝණි ගතහොත් විශේෂයෙන්ම ගින්ගංග, නිල්වලා ගංග සහ කළු ගංග ගංගාත්‍රෝණි වලත් සාමාන්‍ය වර්ෂාපතනයක් තියෙනවා. නමුත් එය ගම් වතුර දක්වා වර්ධනය වීමට ප්‍රමාණවත් නැහැ. ඒ වගේම තනගලු ඔය සහ මහ ඔය ඇතුළු ඒ ප්‍රදේශ වලත් සාමාන්‍ය වර්ෂාපතනයක් පවතිනවා. ගම් වතුර තත්ත්වය දක්වා වර්ධනය වීමක් පෙන්වන්නේ
1: නැහැ. හැටින් කොළඹ ප්‍රධාන මාර්ගයේ කොයිල්වත්ත ප්‍රදේශයේදී පස්කන්දක් කඩාවැටීම හේතුවෙන් ගමනාගමනයේට බලපෑම් එල්ල වුණා. මාර්ගයේ එක් මන්තිරුවක් රථවාහන සඳහා විවෘත කර තිබෙනවා. වර්ෂාව සමග පස්කන්දට ඉහළින් විශාල ජල ධාරිතාවක් පහළට ගලා එමින් පවතිනවා. ඒ අනුව පස්කන්ද කඩාවැටීමේ අවධානමක් පැවතීම හේතුවෙන් රිය ධවනයේදී සැලකිලිමත් වන ලෙසයි ඉංජිනේරුවරුන් දැනුම් දෙන්නේ. පොත්තලඹ සිට කොළඹ, ගාල්ල සහ හම්බන්තොට හරහා පොතුවිල් දක්වා විලටොබ්බෙන් වන බුදු ප්‍රදේශ රළුවන බැවින් නැවත දැනුම් දෙන තුරු එම බුදු ප්‍රදේශවල යාත්‍රා නොකරන ලෙස දිවර හා ඩවක ප්‍රජාවගෙන් ඉල්ලීමක් කර තිබෙනවා. වත්මන් රජය විරිසිරිවරුන්ගේ සේවා දිරික් කිරීමට ගත් යෝජනාව කිසිසේත්ම අසාධාරණ හෝ අනීතික තීරණයක් නොවන බව ජනවරවේ නීතිච්චවරුන් පෙන්වා දෙනවා. ඒ පිළිබඳ අදහස් පළ කරන නීතිඥ රම්‍ය චන්ද්‍ර ගුණසේකර
3: එකතු කරගත් කරුණු අනුව එක්සත් ජනපදයේ ජීවිතාන්තය දක්වා දුර කාලේ දරන්න පුළුවන් ස්වේච්ඡාවෙන් මිස විශ්‍රාමයෑමට නියමිත වයසක් නැහැ. ඒ වගේම එක්සත් රාජධානී එංගලන්තේ වයස අවුරුදු 75 2022 අලුතින් සංශෝධනය කරලා 70 ඉඳලා වයස 75 දක්වා වැඩි කරනු ලැබුවා. ඒ වගේම ඕස්ට්‍රේලියාවේ වයස 70යි. ඊට කැනඩාවේ වසර 75යි. ඉන්දියාවේ වසර 65යි. මහා දිගන්නේ 62යි. සිංගප්පූරේ 65යි. නමුත් ඒ සිංගප්පූරේ අවශ්‍යතාවය මත වසර 70 හෝ ඊට වැඩි කාලයක් සඳහා නැවත තෝරාපත් කරගන්න පුළුවන්. දැන් මේ වයස අවුරුදු 65ක් කියනකොට එහෙම නැත්නම් 60ක් ඉක්ම වෙනකොට ඔවුන් නුසුදුසු වෙනවද කියන කාරණේ අපි දන්නවා. ජේෂ්ඨයන් හැටියට අපේ වෘත්තියේ වැඩි දැනුම, වැඩි අවධානය, වැඩි පළපුරුද්දක් තිබෙන්නේ ජේෂ්ඨතාවය අනුව. ඒකෙන් අපි ජේෂ්ඨ නීතිඥවරු හැටියට හඳුන්වනවා. ඒ පළපුරුද්ද වැඩි, වැඩි කාලයක් සේවයේ නිරත සිටි නීතිඥවරුන්ට. ඇයි මේ තත්ත්වය අපි විනිශ්චයකාරවරුන්ට ආරෝපණය කරන්නේ නැත්තේ?
1: නීතිඥ සුනිල් ජරත් මහතාද අදහස් පළ කළා.
4: 3-2 ජනවර්මකින් බලයට පත්වෙච්ච මේ ආණ්ඩුවට එවැනි වයස දීර්ඝ කිරීමේ අයිතියක් ඒ වගේම යුතුකමක් පවතිනවායි කියලා අපි විශ්වාස කරනවා. මොකද ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවේ හැටියට සහ පවතින නීතියේ හැටියට මේ ආණ්ඩුව ගෙන යන මේ ක්‍රියාමාර්ගය මේ පාර්ලිමේන්තුවේ මේ විදියට පනතක් සම්මත කරලා විශ්‍රාම වයස දීර්ඝ කිරීමට ගන්න ක්‍රියාමාර්ගය කිසිසේත්ම නීතියට පටහැනි කියලා කිසිවෙකුටත් තර්ක කරන්න බෑ. එනව අපිට පේනවා යම් කිසි විදියකට මේ පහුගිය කාල පරිච්ඡේදයන් තුල දේශපාලනික වශයෙන් පරාජයටපත් වී පක්ෂ සහ කණ්ඩායම් විශාල ජනමතයක් නිර්මාණය කරන්න යනවා. මේ යම් කිසි තුරකට ව්‍යවස්ථා විරෝධී එහෙම නැත්නම් නීති විරෝධී කටයුත්තක් හැටියට අපි විශ්වාස කරන්නේ නැහැ කිසිසේත්ම එය දේශපාලනික අරමුණකින් කරන දෙයක් හැටියට. මොකද හේතුව පොදුවේ ගත් කල මේ සියලුම විනිශ්චයකාරවරුන්ගේ වයස දීර්ඝ කිරීම අද එපමණක් නෙවෙයි මුළු අධිකරණ ක්‍රමයේම ප්‍රතිසංස්කරණයක් සිද්ධ කිරීම අද බරපතල බරපතල අවශ්‍යතාවයක් පවතිනවා. අපි දන්නවා මේ රටේ මිනිසුන්ගේ තියෙන විශාල දුක් ගැනවිල්ලක් තමයි රටේ අධිකරණ ක්‍රියාවලිය නිසියාකාරයෙන් වේගවත් සිදු නොවීම. ඒ වගේම නඩු සංඛ්‍යාව ශාල නඩු සංඛ්‍යාවක් අවිනිශ්චිතව තිබීම. ඉතින් මේවට විසඳුම් අතර එක විසඳුමක් හැටියට තමයි මේ විනිශ්චයකාරවරුන්ගේ වයස දීර්ඝ කිරීම මේ රජය යෝජනා කරන්නේ. අපි හිතන විදියට අධිකරණ සංඛ්‍යාව වැඩි කිරීම, ඒ වගේම නීතිය ක්‍රියාත්මක කිරීමේ ආයතනවල මේ දූරාවලිය සහ බල තල විමධ්‍යගත කිරීම ආදී කාරණ රාශියක් මේ සඳහා කළ යුතුව තිබෙනවා.
1: බදුල්ල දිස්ත්‍රික්කයේ නියෝජනය කරන ජනවරමේ නීතිඥ සංවිධානයේද මාධ්‍ය හමුවක් කැඳවමින් ඒ පිළිබඳ කරුණු ඉදිරිපත් කළා.
5: මොනම ආකාරයකින්වත් මෙම තීරණයට විරුද්ධ වෙන්න හේතුවක් නැහැ. ඒ හේතුවක් නැති බව හොඳටම තේරෙන්නේ පාර්ලිමේන්තුවේ මන්ත්‍රීවරුන් වන සුජීව සේනසිංහ, දයාසිරි ජයසේකර විටක ප්‍රකාශ කරනවා මේ විශ්‍රාමයන් ඉන්න අග්‍රවිනිශ්චකාරතුමා විශ්‍රාම ගියාට පස්සේ මේ සංශෝධනය කරන්න. නැකතක් අවශ්‍ය නැහැ ව්‍යවස්ථාදායකට. ඒ ව්‍යවස්ථාදායකයා අරමුණ තමයි ව්‍යවස්ථාදායක කරන්නේ. රජයක් හැටියට ඒ දේ කරන්න මේ ආකාරයට පෙළඹුණා. ඒ පෙළඹවීමට නැකත් හදන්න කිසිම පුද්ගලයෙකුට අවකාශයක් නැහැ.
1: උතුරු පළාතේ දුෂ්කර පාසල් සංවර්ධනය කිරීමේ වැඩපිළිවෙලක් ආරම්භ වුණා. ඒ යටතේ ඉදිකළ නව දෙමහල් ගොඩනැගිලි දෙකක් සිසු අයිතියට පත් කර තිබෙනවා. එය විවෘත කෙරුණේ නියෝජ්‍ය අමාත්‍ය උපාලි සම්රසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන්. වැකර ඇති මුදල රුපියල් බිලියන 78.5ක්. පොදුකුණි රිප්පු රෝමානු කතෝලික විද්‍යාලයේ නව ගොඩනැගිලි කිරීම සඳහා රුපියල් බිලියන 4.5ක් වැය කර තිබෙනවා. වැලියොය ඇතැවැටු වැව විද්‍යාලය සඳහා රුපියල් බිලියන 39ක වියදමින් ඉදිකළ ගොඩනැගිල්ලද ඉදිකර තිබෙනවා. වසර පහකට පසු කෘෂිකාර්මික හා ගෝජන් රක්ෂණ මණ්ඩල නිලධාරීන් සඳහා ප්‍රසන්තියමන ලබා දීමට පීවර කෙන තිබෙනවා. ඒ අමාත්‍ය කේ.ඩී. ලාල්කාන්ත මහතාගේ ප්‍රධානත්වයෙන්. අමාත්‍ය ශලේකම් ඩී.පී. වික්‍රමසිංහ හා කෘෂිකාර්මික හා ගෝජන් රක්ෂණ මණ්ඩලයේ සභාපති පේමසිරි ජාසිංහාරච්චි මහතා ඇතුළු පිරිසක් ඊට එක්ව සිටියා. එහිදී අමාත්‍යවරයා සඳහන් කළේ ආර්ථික සංස්කෘතිය වෙනස් කරමින් ශ්‍රී ලංකාව පරිවර්තනීය යුගයකට පැමිණ සිටින බවයි.
6: මේක අනුන්ගෙන් හම්බෙන දෙයක්ද? මේ ඔයගොල්ලෝ උපයපු දෙයින්ම තමයි මේක ලැබෙන්නේ. උපයනත් උපයන ප්‍රමාණය වැඩි කරගත්තොත් අර මම පැහැදිලි කරපු මූලධර්මයට අනුව උපයන ප්‍රමාණය වැඩි කරගත්තොත් අපි කියන්නේ සභාපතිතුමාටයි අධ්‍යක්ෂක මණ්ඩලයටයි අදාළ නිලධාරීන්ට ඒ උපයපු ප්‍රමාණය ඒ උපයපු අයට සාධාරණ විදියට දෙන්න. මගේ යෝජනාව තමයි මේ අපේ ආයතනයේ බලධාරීන්ට ඒ පැත්තට මේ ආයතනය ගෙනියන්න. ඒතර තමන් ආර්ථිකයට වැඩිපුර දායක වුණාම තමන් දන්නවා මට වැඩිපුර ලැබෙනවා. මට වැඩිපුර ලැබෙනවා නම් මම වැඩි වැඩි වැඩ කරනවා. හැබැයි මම වැඩ කරනවා මට ලැබෙන්නේ නැත්තම් මම මොකටද වැඩ කරන්නේ? මම තේරුම්න්නේ. ආර්ථික ප්‍රජාතන්ත්‍රවාදය කියන්නේ ඔන්න ඔහොම කරුණු කාරණා ප්‍රමාණයක් අන්තර්ගත එකක්. ඒක අපි හරියට යෙදුවොත් අපේ රට වේගෙන් දියුණු කරන්න පුළුවන්.
1: අමාත්‍ය හර්ෂ ඩනක්කර සහ අමාත්‍ය වෛද්‍ය නලින්ද ජතිස්යාන මහත්වරුන් ශ්‍රී ලංකා අමරපුර මහනිකායේ මහනාහිමිවරුන් බැහැදුටුවා. ජනතා සුභසිද්ධිය වෙනුවෙන් සිදු කරන ඕනෑම ක්‍රියාමාර්ගයකට තම ආශිර්වාදය හිමිවන්නේ යැයි මහනාහිමියන් ප්‍රකාශ කළ බව අමාත්‍ය හර්ෂ ඩනක්කර මහතා සඳහන් කළා. අමාත්‍යවරුන් ශ්‍රී ලංකා අමරපුර මහසංඝ සභාවේ වැඩබල සභාපති අතිපූජ්‍ය මාගල්ලි නාගිත මහනාහිමියන් බැහැදුටුවා. ඒ එම සංඝ සභා කාර්යාලයේදී එම හමුවෙන් අනතුරුව අමාත්‍ය වෛද්‍ය නලින්ද ජතිස්ස මහතා අදහස් පළ කළා.
2: මහවැලි ඉහළ ජලදා ප්‍රවේදේශවලට වර්ෂාපතනයක් ඊයේ පතිත වුණා. ඒ නිසා මේ වෙනකොට සාමාන්‍ය තත්ත්වයකින් කොත්මලේ වාන් දොරටු ඇරලා තියෙනවා. මේ කොත්මලේ ජලාශයේ වාන් දොරටු විවෘත කරාට අගෝස්තු 3 ඉඳලා මහවැලි ගඟේ ගලගෙන ගිය වතුර ප්‍රමාණයට වඩා අඩු ප්‍රමාණයක් තමයි යන්නේ. ඒකින් ගත්තොත් එම 50% කතර වතුර ප්‍රමාණයක් යන්නේ. ඒ නිසා ඒ සිටින ජනතාවට බියක් විය යුතු නැහැ. මහවැලි ඉහළ ධාරා ප්‍රදේශයට වර්ෂාපතනයක් ආවා කියලා මහවැලි පහළ නිම්නේ ගංවතුර තත්ත්වයක් ඇති වෙන්නේ නැහැ. ඒ නිසා ජනතාවට සාමාන්‍ය පරිදි කටයුතු කරගෙන යන්න පුළුවන්. කාසලේ සහ මාඋසා කැලේ වාහන දානවා කියන්නේ ලොකු වතුරක් එනවා කියන එක තමයි. ඒ නමුත් දැන් මේ වෙනකොට 80%ක ජල ධාරිතාව තමයි කාසලේ තියෙන්නේ. ඒ වගේම මාඋසා කැලේ 92%ක ජල ධාරිතාවක් තියෙන්නේ. ඉතින් ඒ නිසා තවත් ඒ වගේ සාමාන්‍ය ප්‍රමාණයක් පුරවන්න තියෙනවා. වාරි මාර්ග දෙපාර්තමේන්තුවෙමුත් අනාවැකි සහාය පොරෝ කතර නිදහස් කරනවා.
1: අමාත්‍ය හෂ ඩනක්කර මහතාද එහිදී අදහස් පළ කළා.
7: සමහර අවස්ථාවේ මහානායක ස්වාමින් වහන්සේලාට නිවැරදි තොරතුරු ලැබුණා තිබුණේ නැහැ. ඉතින් අපි කරේ ඒ නිවැරදි තොරතුරු ලබා දීලා අපි යන ගමන් මඟ පැහැදිලි කිරීමත් මේක මහ ජනතාවගේ සුබ සාධනය සඳහා කරන බවත් පෙන්වීම අපි ඒක පැහැදිලි කරා සාවධානව කන් දුන්නා. උන්වහන්සේලා කිව්වේ ජනතාවට යහපතක් වෙන ඕනෑම දෙයකට එතුමන්ලා සහයෝගය තිබෙන බව. වෙනත් වෙනත් තොරතුරු සඳහන් වෙලා තිබුණානේ නේද? එක නඩුකාරතුමෙක් ඉලක්ක කරගෙන කරනවා, එක්කෙනෙක්ගේ වයස වැඩි කරන්න හදනවා, එහෙම නැත්නම් ශ්‍රේෂ්ඨාධිකරණයේ විතරක් වයස වැඩි කරන්න හදනවා යන අධිකරණු. ඉතින් ඇත්ත තත්ත්වය ඒක නොවේ කියන එක අපි පැහැදිලි කරපුවම මේක අල්ලසක් වශයෙන් කරන දෙයක් නෙමෙයි කියන එක තේරුම් ගන්න ඇති.
1: අපද්‍ර විශ්වෝනිය කුරුදු සැකසු මධ්‍යස්ථාන පිහිටුවීම සඳහා රුහුණු විශ්වවිද්‍යාලය සහ කාර්මික තාක්ෂණ ආයතන අතර අවබෝධතා ගිවිසුමක් ඇති කරගෙන තිබෙනවා. කුරුදු නිෂ්පාදනයේදී විද්‍යාත්මක ක්‍රමවේද භාවිත නොකිරීම හේතුවෙන් එම නිෂ්පාදන අපතේ යාම හා ප්‍රමිතිය අඩුවීම සිදුවනවා. ඒ අනුව ඉහළම ප්‍රමිතියෙන් සමන්විත කුරුදු නිෂ්පාදනය සහ ඊට අදාළ ශ්‍රමිකයන් පුහුණු කිරීම හා පරීක්ෂණ ඇතුළු කණු රසක් පදනම් කරගනිමින් කුරුදු සැකසු මධ්‍යස්ථානයක් ඉදිකිරීමට කටයුතු යොදා තිබෙනවා. රෝහණ විශ්වවිද්‍යාලයට අයත් මාපලාඩ කෘෂිපීඨයේ ඒ පිහිටුවීමට නියමිතයි. ගිවිසුමට අත්සන් තැබීම සිදුවුණේ අමාත්‍ය මහාචාර්ය ක්‍රිෂාන්ත අබේසේන යන මහත්වරුන්ගේ ප්‍රධානත්වයෙන්. ශ්‍රී ලංකාවේ අට ජපානයේ රැකියා අවස්ථා පුළුල් වී තිබෙනවා. එවෙනුවෙන් ජපානයේ ව්‍යවසායකයන් සහ ආයතන ප්‍රධානීන් කීප දෙනෙකු දිවිනට පැමිණියා. ඒ ජපානයේ විශ්වවිද්‍යාල කථිකාචාර්යවරයෙකු වන ආචාර්ය සුනිල් ගමගේ මහතාගේ ආරාධනයකට අනුව එම පිරිස ජපානයේ රැකියා සඳහා තරුණ තරුණියන් තෝරා ගැනීමට සම්මුඛ පරීක්ෂණ කිහිපයක් පවත්වා තිබෙනවා. ජපන් භාෂා කුසලතාව සහ වෘත්තීය දක්ෂතා එහිදී සැලකිල්ලට ගෙන තිබෙනවා. සිවිල් වැසියන් ඉලක්ක කරමින් රුසියාව ප්‍රහාර එල්ල කරන බව යුක්‍රේන ජනාධිපති වොලොඩිමිර් සෙලෙන්ස්කී ප්‍රකාශ කළා. ඒ යුක්‍රේනයේ කර්සෝ නගරයේ වෙළඳාම් සිදු කරමින් සිටි පුද්ගලයෙකුට ඩ්‍රෝන් ප්‍රහාරයක් එල්ලවීමේ සිද්ධියත් සමග ඊට අදාළ වීඩියෝ වග්ද ඔවුන් සමාජ මාධ්‍ය වෙත නිකුත් කර තිබෙනවා. ඩ්‍රෝන් පිපිරීමෙන් තුවාල ලැබුවෙන් පුද්ගලයා රෝහල් ගත කර ඇති බවයි ජාත්‍යන්තර මාධ්‍ය සඳහන් කළේ. මේ අතර හෝමුස් සමුද්‍ර සන්ධිය යළි විවෘත කිරීම සම්බන්ධයෙන් සාකච්ඡා ආරම්භ වී තිබෙනවා. රාජතාන්ත්‍රික සාකච්ඡාවල ප්‍රගතිය හේතුවෙන් ලෝක වෙළඳපොලේ බොරතෙල් බිල සැලකිය යුතු ලෙස පහළ ගොස් ඇති බවයි මාධ්‍ය වාර්තා සඳහන් කළේ. කටාර් රාජ්‍ය මැදිහත් වූ සාකච්ඡාවලින් ප්‍රගතියක් අත්වීම හේතුවෙන් හෝමුස් සමුද්‍ර සන්ධිය හරහා ඩැව් ගමනාගමනය කඩමේ යථාතත්වයට පත්විය හැකි බවයි ඇමරිකා බලධාරීන් සඳහන් කර තිබෙන්නේ. අයර්ලන්තයේ සහ අෆ්ගනිස්තානය අතර පළමු එක්දින ක්‍රිකට් තරගය අද පැවැත්වෙනවා. තරග පහකින් තරගාවලිය සමන්විතයි. දෙබ්ලීබ ක්‍රීඩකයන් ජයග්‍රාහි මානසිකත්වයකින් තරගයට ඉදිරිපත්ව සිට බවයි ක්‍රිකට් වාර්තා සඳහන් කළේ. අයර්ලන්තයට එරෙහිව 2024 වසරේ අවසන් වන්නට පැවැත් තරගාවලිය 2-2 ලෙස ජය ගැනීමට අෆ්ගනිස්තාන කණ්ඩායම සමත් වුණා. ඒ අනුව අයර්ලන්තයට මෙම තරගාවලිය වැදගත් වන බවයි ක්‍රිකට් වාර්තා පෙන්වා දුන්නේ. අද ප්‍රදේශ රැසකිට තද වැසේ මුහුදු ගමනටත් තහංචි. 22 ව්‍යවස්ථා සංශෝධනය අත්‍යවශ්‍ය බව ජනවරමේ නීතිඥයන් අවධාරණය කරයි. විගොවියාගේ වියදම අඩු කරන්න 2027 අයවැයට ඇමති ලාල්කේන් යෝජනා. කෙහෙල්පත් රපත්වේගේ ගෝලයෙක් හැඩ් සමග අත්තරංගුවට. රුසියාව සිවිල් වැසියන් ඉලක්ක කරන බවට යුක්‍රේනයෙන් චෝදනා. මිරිඳු ලක්කඩ ප්‍රවෘත්ති ප්‍රකාශයේ පස්වරු එකට බලාපොරොත්තු වන්න.
8: 24 පෑම සිරුවෙන් ලක්කඩ ප්‍රවෘත්ති.
1: දැන් දීන් සයිඩ් ස්ටෝරි විශේෂාංගය.
9: ප්‍රශ්න කරන පුවතක ඇත්ත කතාව.
10: The inside story. The story behind the news.
11: අපේ රටට ඇත්තටම එල්ලුණු ආවද? අද the inside story. ඒක නයි.
10: the story behind the news.
12: අතරම දැන් අපි දන්නවා මහ ජනතාව සමාජ මාධ්‍ය හැම වෙලේම අපි කතා වෙනවා එල්නිනෝ එනවා එනවා කියනවා කෝවාවද නැත්නම් එල්නිනෝ තත්ත්වයක් නැත්ද එල්නිනෝවක් ආවම වහිනවා විතරද පායනවද වහිනවද වගේ සමාජ ජනතාවට විවිධ ප්‍රශ්න තියෙනවා අපි දකිනවා සමාජ මාධ්‍ය වල එක එක්කෙනෙක් එක එක විදිහට ප්‍රශ්න ඉදිරිපත් කරනවා. අතරම දැන් අපි එල්නිනෝ තත්ත්වයක තමයි ඉන්නේ. එල්නිනෝ පටන් ආරම්භ වෙන්නේ ජූනි මාසෙ. එල්නිනෝ ආරම්භ වෙන්නේ සාමාන්‍යයෙන් දුර්වල එල්නිනෝවක් පිළිගට. දැන් මේ වෙනකොට දුර්වල එල්නිනෝව මැදිහත් එල්නිනෝව දක්වා වර්ධනය
11: ලෝකේ රටවල් එක්ක සංසන්දනය කරලා බලනකොට ලංකාවේ කාලකුණියට මේ එල්නිනෝ බලපෑම ඇති කරන්නේ කොහොමද?
12: මේ එල්නිනෝව සාමාන්‍යයෙන් මේ වන විට ලෝකයේ ගෝලීය පුරෝකථන පෙන්වා දෙනවා. ඔක්තෝබර් මාසයත් දෙසැම්බර් මාසයත් අතර කාලයකදී මේක උපරිමයකට යනවා. ඒ කියන්නේ අති ප්‍රබල එල්නිනෝවක් බවට පත් වෙනවා කියලා. ඉතින් මේ එල්නිනෝවකදී ලංකාවේ කාලගුණයට බලපාන වෙන විවිධ රටවල් වලට මේ එල්නිනෝ නිසා වැසි වැඩි වෙනවා නැත්නම් වැසි අඩු වෙලා නියඟ ඇති වෙනවා. ওই දෙක දෙවිදිහකට තමයි බලපාන්නේ. ලෝකයේ විවිධ රටවල් වලට විවිධ ආකාරයක බලපාන. සාම ගත්තාම ලංකාවට මේක බලපාන්නේ අර එක දිගටම පායනවත් නෙමෙයි එක දිගටම වහිනවත් නෙමෙයි මේ දෙකම තියෙනවා මේ දෙකේම සංකල්පයක් තියෙන්නේ
11: කාලවක වණුවක් ගැන සඳහන් කළොත්
12: සාමාන්‍යයෙන් ගත්තොත් අපි එල්ලිනව පටන් ගන්නෙ මාර්තු අප්‍රේල් මැයි ජූනි වගේ කාලෙදී මේ එල්ලිනව පටන් ගත්ත ජූනි වලදී ඉවර වෙන්නේ සාමාන්‍යයෙන් ලබන අවුරුද්දේ මාර්තු අප්‍රේල් මැයි වගේ වෙනකන් තියෙන්න පුළුවන් ඒ එල්ලිනව සාමාන්‍යයෙන් මාස 9ක් 10ක් අවුරුද්දක් වගේ කාලයක් තියෙන්න පුළුවන්
11: මේ විදිහට අපිට පේනවා කාලගුණයේ විවිධ වෙනස්කම් සිදුවෙනවා කියලා ඇත්තටම මේ එල්ලිනව නිසා ලංකාවේ කාලගුණයේ සිදුවෙන වෙනස්කම් මොනවද?
12: ඒකෙදි මේ අපේ බලපෑම ගත්තොත් අපේ නිරුතික මෝසම ඒ කියන්නේ මැයි වල ඉඳලා සැප්තැම්බර් වල තියෙන නිරුතික මෝසමේ වැස්ස අඩු කරනවා. නමුත් මේවර ජූනි පටන් ගත්ත හිඳ අපට නිරුතික මෝසමේ වැස්ස සාමාන්‍යයෙන් ලැබිලා තියෙනවා. ඒකින්ද අඩු වීමක් බලාපොරොත්තු වෙන්නේ නැහැ. නමුත් මේ එල්නිනෝ තත්ත්වයක් එක්ක හැම විටම අපි පහුගිය එල්නිනෝ සම්සිද්ධියක කලකලා බලුවාම අපේ පූර්වාදර්ශත් තියෙනවා. අපේ තියෙන සංඛ්‍යාන දත්ත ලේඛන දත්ත අනුව ඔක්තෝබර් නොවැම්බර් මාස දෙකේ වැස්ස වැඩියෙන් ලැබෙනවා. ඒ කියන්නේ ලැබෙන්න ඕන වැස්සට වඩා වැඩි වැස්සක් තමයි හැම වෙලෙම එල්නිනෝ තත්ත්වයකදී අපි අපේක්ෂා කරන්නේ කියන්නේ මේ අවුරුද්දේ අපි ඔක්තෝබර් නොවැම්බර් අපිට වැසි ලැබෙවි සමහර විට නොවැම්බර් මාසේ ගම් වතුර පවා එන්න පුළුවන් තද වැසිත් ලැබෙනවා
11: මීට සමගාමීව කාලගුණයේ සිදුවන තවත් සංසිද්ධි මොනවද
12: ඒ වගේම මේ එල්නිනෝත් එක්ක ඉන්ඩියන් ඕෂන් ඩයිපෝල් කියලා තියෙනවා තවත් සංසිද්ධියක් මේ අපි කියන එකට ඕෂන් ඩ්‍රයිව් කියලා ක්ලයිමේට් ඩ්‍රයිව්ස් කියලා එතකොට ඒ අයෝඩී පොසිටිව් එක ධනාගයක් ගත්තොත් මේ වැස්ස දෙසැම්බර් දක්වාම යනවා මේ වන විට ඇත්තටම අයෝඩී පොසිටිව් කියලා තමයි ඉස්සරහට පුරවගතන පෙන්න එතකොට ඒත් එක්ක එනම් අපි අර මංග ඔක්තෝබර් නොවැම්බර් වැස්ස දෙසැම්බර් දක්වාම යා මේ වසරේ අපට එච්චර ලොකු වට අපට දැනෙන්නේ නැහැ මේ එල්නිනෝ නිසා උෂ්ණත්වය ඉහළ යනවා ඒව දැනෙවි මේ උතුරු නගරයකට මේ වගේම ඔය උතුරු මැද ඌ වගේ පළාත්වල ඉන්න ජනතාවට සමාජ ප්‍රශ්න ආයතන තබරගමු ජනතාවට මේ මාසේ අන්තිම හරියේදී ලබන මාසේ මුලපතියේදී දැනෙවි නමුත් ආයේ ඔක්තෝබර් නොවැම්බර් දෙසැම්බර් වහිනින්ද එක පහව යනවා
11: මේ එල්නිනෝ තත්ත්වේ තවත් කොතරම් කාලයක් පවතීද
12: ලබන වසරේ ජනවාරි පෙබරවාරි මාර්තු අප්‍රේල් යන මාස හතරේදී මේක හොඳින් දැනෙනවා මොකද වැසි අඩු වෙනවා උෂ්ණත්වය ඉහළ යනවා සමහර විට ජල මූලාශ්‍ර හිඳෙන්න පවා පුළුවන් ඒවත් එක්ක අපිට මේ එල්නිනෝ තත්ත්වය හොඳින් අපිට දැනෙන්න පටන් ගන්න ලබන වසරේ මුලකාර
11: ඒ අදහස කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජෙනරාල් අහිත විජේමාන්න මහතා
10: The story behind the news
11: එකම රටකට අධික වැස්සක් අධික පෑවුමක් මේ පිළිවෙල එල්නිනෝ බලපෑමෙන් රටක් විදියට අපි හැමෝම පීඩාවට පත් වෙලා කාලගුණ විද්‍යාඥයින් සඳහන් කරන්නේ මේ තත්ත්වය ලබන වසර දක්වාම පවතී කියලා මාස ගණනින් කිව්වොත් තවත් මාස 10ක් විතර නමුත් මේ පුංචි දූපතට කොයිතරම් ස්වභාවික විපත් ආවත් ඔබේ ආශිර්වාදයෙන් අපි රට නිරන්තරයෙන්ම සුරැකීවි එනිසා ස්වභාවික විපත් වලින් ආරක්ෂා වීමට හැමදිනම වග බලා ගන්න.
10: The inside story. The story behind the news.
13: ස්වාධීන පුවත් එසනින් ඔබේ ජංගම දුරකථනයට ගෙන්වා ගැනීමට ITN News Alerts සිංහල සේවාව සක්‍රිය කරගන්න.
14: ඔබට එල්ලම් RJ හිස්තරක් ITN S ලෙස ටයිප් කර 2299 SMS කරන්න.

0: ITN රටට වග කියන රේඩියෝ.
1: සුබ දහවලක්. දවල් 12:26යි.

0: හැම කාලෙම ට්‍රෙන්ඩින්ම සින්දු ඇහෙන ලංකාවේ එකම channel එක ලක්හඬ Heartbeat.
1: ලස්සන සින්දුවක් අපි හලාවේ නේද? ටිකක් ගොඩක් වෙලා හිටියා. ඉතින් නෙවස්සේ කිහිම අහලානේ අපි මේ පැත්තට ආවේ. මේ වෙලාවේ යව මොකද කරන්නේ? ලාස්ට් ටයිම් එක ඇවිල්ලා තියෙන්නේ. ලාස්ට් ටයිම් එක කියව ගමන් මට නම් ඉතින් ලොකු බඩගින්නක් ඇවිල්ලා තියෙන්නේ. හැබැයි මට කන්න වෙන්නේ නැහැ. මින් වැඩ සටහන ඉවර කරලා තමයි මට කන්න වෙන්නේ. කමක් නෑ ඔයා කන්නකෝ. දුකක් නෑ. මේ වෙලාවේ යව මොකද කරන්නේ කියන්න බලන්න. වැඩස වැඩ පළේ වැඩ ගොඩාක් කරන කොමන්ද ඉන්නේ. එහෙම නැත්නම් කැම කන ගමන්ද කියන්න බලන්න මොකද කරන්නේ කියන්න පොඩි සාකච්ඡාවක් දාන්න හාද. දවල් 12 විනාඩි 34යි වෙලාව. කවුද මේ පැත්තට ඇවිල්ලා තියෙන්නේ කියලා බලන්න තමයි මේ හදන්නේ. මහරිකම පැත්තට යමුද? ලස්සන ඇඳුම් තියෙන කඩේකට මේ වෙලාවේ සද්දර ලක්කන දාලා තියෙනවා. කලමනාකාර ඩිලංක නදීෂා නෝව එකතු කරගන්නම් විශේෂින්. හාත. ඒ වගේම රසික ගයාන් සිරිවංශ ගාමිණී ඉන්නවා මේ වෙලාවේ අපි වහගෙන. ලස්සිත ඉන්නවා, චුට්ටි ඉන්නවා, අනුර කුමාරි, ශාන්ති, ඒ වගේම නිරෝෂත් අහගෙන ඉන්නවා කියලා තියෙනවා. හර්ෂණි ආවත් එකතු කරගන්න. සුභා, දිනුෂා, කමනී, චන්ද්‍රානි, රේෂා, මේ හැමෝමත් සද්දර මහගෙන ඉන්නවා. ඒ විතරක් නෙමෙයි, නයනි, ඒ වගේම දෙල්ප චිත්‍ර, මේ හැමෝම එකතු කරගෙන ලස්සන සින්දුවක් දෙන්න කියලා තමයි තියෙන්නේ. ලස්සන සින්දුවක් අහන ගමන් දවල් 12ක් තනිකමක් නැතුව වැඩ ටික කරගන්න ඔයාට පුළුවන්. ඒ FM 93.5 93.7 ඔයා මාව හගෙන ඉන්නකොට. සුබ දවසක් වේවා කියලා තියෙනවා ඔයාට. සුබ දවසක් වෙන්න ඕනි. අපිටත් ගීතයකට එකතු කරගන්න. හා හා හා. මාතලේ එරබුදු ගොල්ලෙන් කුමාරි තමයි මට මැසේජ් එක දාලා තියෙන්නේ. කුමාරි ආව එකතු කරගන්න. ඒ වගේම නයනී, ගාමිණී, සුභාෂිණි, ඒ වගේම ධම්මිකා, මේ හැමෝම එකතු කරගන්න කියලා තියෙනවා ඊළඟ ලස්සන සින්දුවට. සින්දුවක් අහන්න ඕනේ මගේ නමින්. මාපලගම පියල් ජීවාව එකතු කරගන්න මාගේ නමින් ලස්සන සින්දුවක් දෙන්නම්. ඔය විදිහට මහගෙන ඉන්නම්. මේ වගේ ඔයාටත් පුළුවන් ඔය කැමති කෙනෙකු එකතු කරගන්න මේ ලන්ච් ටයිම් එකේ ලස්සන සින්දු ගොඩක් අහන ගමන් වැඩ ටික හිත සතුටින් කරගන්න. ජීවිතේ හරි සතුටෙන් ඉන්නකොට මල්ලිහනාවක් කියලා හිතනව නේද? ඔව් එහෙම වෙන්න පුළුවන්. ජීවිතේ තියෙන සතුටෙන් ඉන්නේ ඔයා ගන්න තීරණයක් නිසානේ. මේ හැමදේම ඔයාට සතුටින් ඉන්නවද නැද්ද කියලා තීරණය කරන්න පුළුවන් ඔයා හිතන පතන විදිහෙන්. ජීවිතේ මල්ලිහනාවක් කරගන්න. මල් ලෝකෙක ඉන්නෝ. මේ ලස්සන සින්දුව මගෙන් ඔයාට.

0: දැන් වෙලාව දවල් 12 විනාඩි 46.
1: වෙලාව ඔබ වෙත ගෙන ආවේ
2: මේ TVS Sport 110 පෙට්‍රල් ලීටරයක් ගෙවුවාම යනවා.
3: ඉවරයි.
4: TVS Sport 110 පෙට්‍රල් ලීටරයකට කිලෝමීටර් 80කට වැඩිය දුවන්න නම් මේක තමයි
5: FM 93.5 FM 93.7 ලකන රේඩියෝ ITN.

0: සුබ දවසක් ශ්‍රී ලංකා
1: සමනුග්‍රහය
2: නැවුනග නැති වසවිස නැති ඇල්වත්ත කිරි ඕනෙම සුකිරි වෙළඳ සැලකින් මිලදී ගත හැකි අපිම අපේ නැවුම් එළකිරි ඇල්වත්ත කිරි
0: සුබ දවසක් ශ්‍රී ලංකා
1: සහයෝගීතා අනුග්‍රහය දශක හතක ජනතා විශ්වාසය සහ ප්‍රසාදය දිනාගත් ක්‍රිමිරාජ ආයුර්වේද ඖෂධ වෙතින් ක්‍රිමිරාජ කරල් කුලී බඩේ අමාරු සහ ලදරු පණු රෝග සඳහා ක්ෂණික සුවයට ක්‍රිමිරාජ කරල් කුලී
3: ලෙන්ස් ටෙක් අයිකියා හොස්පිටල් වෙතින් සිළුම අක්ෂි සේවාවන් දැන් එකම තැනකින් ලෙන්ස් ටෙක් අයිකියා හොස්පිටල් අංක 74 රොබර්ට් ගුණවර්ධන මාවත කොස්වත්ත බත්තර මුල්ල දුරකථන 0706 478 478 ඇසේ සුදැවිල්ලද දියවැඩියාව ග්ලූකෝමා වැනි රෝග නිසා පෙනුම දුර්වල වෙලාද අඩුම වියදමකින් දවසින් පෙනුම ලබා ගන්න රජයේ අනුමත ලෙන්ස් ටෙක් අයිකියා රෝහලට දැන්ම කතා කරන්න ලෙන්ස් ටෙක් අයිකියා රෝහල බත්තර මුල්ල දුරකථන අංක 0706 478 478

ආදරේක හැඟුමක් නැති කාලෙක ඔයාව හම්බුනට පස්සේ හිත කෙටි කැවිලා ගියාද ඔයාගේ? ලස්සන සින්දුවක් නේද අපි අහලා ආවේ. දවල් 12:46 වෙලා ඔයාව මම හගෙන ඉන්න වෙලාව මට යන්න වෙලාවත් ඇවිල්ලා තියෙන. හැබැයි දැන්ම යන්නේ මට යන්න වෙලාව තියෙන. ඊට කලින් මට හිතුණා ඔයාට දෙයක් දෙන්න. ඔයා කැමතිද දැන් තව කාට හරි කෙනෙක්ට ඔයාගෙන් පුංචි මොනා හරි දෙයක් දෙනවනම්? සමහරක් අය ලෝභ නැතුව දන් දෙන්න පුළුවන් නම් ඔයා එහෙම කෙනෙක් ඉන්නවනම් එයාට තමයි මේ තියෙන චාන්ස් එක. අද අගෝස්තු 5 වෙනිදා ඉතින් ඔයාට පුළුවන් ලේ දන් දීමේ කඳුදක් ක්‍රියාත්මක වෙනවා මේ වෙනකොට කළුතර ප්‍රාදේශීය සභාවේ කාර්යාලයේ එකතු වෙලා සංවිධානය කරන ලේ දන් දීමේ කඳවුර දැන් තියෙන්නේ කළුතර කච්චේරි පරිශ්‍රයේ පැරණි ශ්‍රවණාගාරය ආශ්‍රිතව තමයි තියෙන්නේ. ඉතින් මේ කඳවුරට ඔයාට ගිහිල්ලා ඔයාට ලේ ටිකක් දෙන්න පුළුවන්. ඉතින් ඔයා මතක් කරලා යනකොට ඔයාගේ ID කාඩ් එක අරගෙන යන්න. ඉතින් මේ වගේ පුංචි දානයක් දෙන්න, ඒ ටිකක් දන් දෙන්න. ඉතින් හිතක් තියෙන කෙනෙක්ට තමයි මේ කියුවේ. අයපාරක් වට මම දැන කියන්නම්, කළුතර ප්‍රාදේශීය ලේකම් කාර්යාලය මගින් සංවිධානය කරන ලේ දන් දීමේ කඳවුර අගෝස්තු 5. ඒ කියන්නේ අද. දැන් තියෙනවා මේ වෙනකොට කළුතර කච්චේරි පරිශ්‍රයේ පැරණි ශ්‍රවණාගාරය ආශ්‍රිතව. ඉතින් ඔයාට යන්න පුළුවන් උදේ 8:30 තමයි පටන් ගත්තේ. හවස 3 වෙනකන් තියෙනවා. තාම වරක්ු නැහැ. ලේ ටිකක් දන් දෙන්න. පොඩි දානයක් දෙන්න හිත හදාගෙන පුළුවන් කෙනෙක්ට ඕන චාන්ස් එක තියෙනවා. ඉතින් එයා ඒ මතක් කිරීමත් එක්ක අපි යමු බලන්න මේ වෙලාවේ කවුද මාව අහගෙන ඉන්නේ කියලා බලන්න. කලතර පැත්තේ ඉඳලා මාව අහගෙන ඉන්න කෙනෙක් ඉන්නවා නම් ඉක්මනට යන්න. රේඩියෝ ගහන ගම ඉක්මනට ලේ ටිකක් දන් දීලා එන්න. FM 93.5 මේ වෙලාවේ කවුද මාව අහගෙන ඉන්නේ? සීපොත් ජනපද ඉඳලා මේ වෙලාවේ ධනුෂි දිදුලංකන අහගෙන ඉන්න හරි ලස්සන නමක් තමයි ආඩ තියෙන්නේ. ධනුෂි දිදුලංකන කවුදාට නම දැම්මේ? ලස්සන සින්දුවක් ඕනේ අදත් කියලා තමයි තියෙන්නේ. ලස්සන හිනාවකුත් ඕනි අක්කේ. හාද කමක් නැත්. ඔයාව එකතු කරගන්නම් ඊළඟ ලස්සන සින්දුවට. ඔය විදිහටම මාව අහගෙන ඉන්න. ඕෂද ඔයාට සත්තයි දෝනිය සින්දු ඕනෙද? ඔයාට සින්දු ඕනෙ නම් දවල් එක වෙනකන් මාව අහගෙන ඉන්න ඔය විදිහටම. ඉතින් මේ දවස්වල පාඩම් කරනු ඇති. ඉතින් පාඩම් කර හැමෝම සෙනෙහස ඔයාවත් එකතු කරගන්න. පාඩම් කරන ගමනේද මාව අහගෙන ඉන්නේ. ඉතින් මේ දවස්වල එලවල්ස් පටන් ගන්න ගන්නවා. ඉතින් ඔයා හොඳට එලවල්ස් ටික කරගන්න. පාඩම් කරන ගම මහන්සියක් නැති වෙන්නේ චූටි ලස්සන සින්දුවක් අහන ගම ආවත් ඉන්න පුළුවන්. එවගේ ඕඩත් කැමති නම් ලස්සන සින්දුවක් අහන්න මේ පැත්තට ඉක්මනට එන්න. FM 93.5 ලස්සන සින්දුවක් ගම ලෑස්ති කරගෙන ඉන්න. සද්ද වැඩි කරගෙන අහන්න. විදූෂක සින්දුවක් තමයි මේ ලෑස්ති කරගෙන ඉන්නේ. ඒ සින්දුව අහලා ඇවිල්ලා අපි කතා කරමු. දවල් 12:49

0: රටට වග කියන රේඩියෝ
1: ලුකයා මාර වෙඩනේ ඌනේ ඩොක්ටර් කිව්වානේ මට මෙමරි ලොස් කියලා.
2: මෙමරි ලොස්
1: කොහොමද ඩොක්ටර්? යාද සුන්නද? මම කිරිකෙ බුන්නේ අයියා සීනි වෙඩනේ මුකුත් අතපය වෙඩ කරන්නේ අයියා මට.
2: සුපුරි ඩොක්ටර්නේ, ඩොක්ටර් හරියටම කියලා තියනවානේ.
3: හිනා වෙවි සින්දු අහන්න FM 93.5, FM 93.7, හැන්දෑවේ 4 වෙද්දී ටියුන් කරලා තියාගන්න.
4: Evening drive with Chamit and Charu.
5: Sama anugrahaya.
2: Mama nan dan marama relax.
6: අනම් මනම් ගාලා වදුණා නේද මේ එක්ස්පර්ට්? හරියටම හරිනේ.
7: ඕනම සංවේදනාවකට ප්‍රබලම විද්‍යානුකූල විසඳුම ඕතුශීල් ඇක්ටිව් ප්ලස්.
3: ඔබේ කෝටිපති සිහිනය අද සැබෑ වෙයිද? රාත්‍රී 10ට ලක්හඬ අහන්න. ජාතික ලොතරැයි මණ්ඩලයේ සියලුම ටිකට් පත්වල ජයග්‍රාහී ප්‍රතිඵල අද රාත්‍රියේම ඔබට කියන එකම රේඩියෝව ලක්හඬ.
8: රේදුරු මහතාගේ වේගය වැඩිද? කතා කරන්න පසුව කතා කිරීමට අවස්ථාවක් නොමැත.

0: හැම කාලෙම ට්‍රෙන්ඩින්ම සින්දු ඇහෙන ලංකාවේ එකම චැනල් එක ලක්හඬ හට් බීට්.
1: ඩි පනස්සට වෙලා වයිතිීමට යන්න වෙලා වැල්ල ඇවිල්ල තියෙන මගඉතින් අදර ගහිලෙන් නම් පරිස්සුමට සතුටින්ගේ නම් මම යශ්.

0: රිදම් වයි බීට් එකට මික්ස් වෙන හාට් බීට් සම අනුග්‍රහය
1: රුපියල් කෝටි 40ක් අම්මුණොත් මොනවාද කරන්න බැරි මේක අපව ටැග් දැන් ඩබල් වෙලා සුපිරි ටැග් තුනක් ප්‍රථම ටැග් 120 ලක්ෂ 2 ටැග් සමග සුපිරි අංකයට ටැග් මේක අපව

0: 95.5 අනු 3.7 ලක්හඬ රේඩියෝ ITN සැබෑ ශ්‍රී ලාංකේය හඬ.
1: වෙලාව 5:01.
2: වෙලාව ඔබ වෙත ගෙන ආවේ
3: වාර්තා පිට වාර්තා කබන කෝටි යටේ NLB ධනනිධානය නුතුරැයියෙන් රටේ සංවර්ධනයට දැවැන්ත ශක්තියක් වෙමින් ඔබත් දිනවා රටත් දිනවට ධනනිධානය

0: ලක්කනේ ප්‍රවෘත්ති සමගින් මම සුලක්ෂණි උදේශිකා ඉදිරිවීර ප්‍රවෘත්ති සංස්කරණේ චන්ද්‍රමාර සිංහ
1: දයෙන් පැය පුවත් සම අනුග්‍රහය
2: NLP හදහන ලංකාවේ වැඩිම තෑගි දෙන තෑගි අවස්ථා වැඩිම ලොතරැය්‍ය NLP හදහන ඔබත් අදම NLP හදහන බලා ගන්න
3: මුහුදෙන්ම කුමනින්වත් කුඩු ගේන්න එපා කොහොම කිනාවත් අල්ලනවා විකුණන නොල්ලුන සමට දැනුම් දීමයි ඉබත් වෙන
1: සහයෝගීතා අනුග්‍රහය
4: සොනාලිකා ට්‍රැක්ටරය දැන් දිවයින පුරා ඇති TVS අලවි නියෝජිතයන් වෙතින් වටිනා දොරතිකි අල්මාරියක් නොමිලේ TVS ඇග්‍රිබිස්නස් වෙති සොනාලිකා ට්‍රැක්ටරය
5: ලකඩ දේශීය ප්‍රවෘත්ති
0: නවෝත්පාදකයන්ගේ නිෂ්පාදන වාජිකරණය සඳහා රජයේ විධිමත් වැඩපිළිවෙලක් ඔස්සේ කටයුතු කරන බව අග්‍රාමාත්‍ය ආචාර්ය හරිණි අමරසූරිය ප්‍රකාශ කළා. ඒ පාර්ලිමේන්තුවේදී අදහස් දක්වමින්
6: විද්‍යා හා තාක්ෂණ අමාත්‍යාංශය ජාතික නව්‍යකරණ නියෝජිත ආයතනය ශ්‍රී ලංකා නව නිපැයුම් කරුගේ කොමිෂන් සභාව යන ආයතන රාජ්‍ය විශ්වවිද්‍යාල සමග එක්ව නව ව්‍යවසායකත්වය සහ තාක්ෂණය වාණිජකරණය ප්‍රවර්ධනය කිරීම සඳහා තාක්ෂණික උපකාරක පද්ධති ඉන්කියුබේෂන් සෙන්ටර්ස් ක්‍රියාත්මක කරනු ලබයි. ඒ අනුව ශ්‍රී ලංකා නව නිපැයුම් කරුවන්ගේ කොමිෂන් සභාව මගින් ජාතික ඉංජිනේරු පර්යේෂණ හා සංවර්ධන මධ්‍යස්ථානය යාපනය විශ්වවිද්‍යාලය රජරට විශ්වවිද්‍යාලය සහ රුහුණ විශ්වවිද්‍යාලය ආශ්‍රිතව ටෙක්නොලොජි ඉන්කියුබේෂන් සෙන්ටර් ස්ථාපිත කර ඇති අතර නව නිපැයුම් මූලාකෘති සංවර්ධනය නිෂ්පාදන සැලසුම්කරණය ව්‍යාපාර සංවර්ධනය සහ බුද්ධිමය දේපල කළමනාකරණය පිළිබඳ උපදේශන එම මධ්‍යස්ථාන මගින් සපයනු ලැබේ. තවද විද්‍යා හා තාක්ෂණ අමාත්‍යාංශයේ විධාතා අංශය විසින් යුනිවර්සිටි ලින්ක්ඩ් ඉන්කියුබේෂන් සෙන්ටර් ව්‍යාපෘතිය ක්‍රියාත්මක කරනු ලබන අතර මේ යටතේ කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයන් සඳහා තාක්ෂණික සහාය ලබා දීම නිෂ්පාදන තත්ත්ව නිරීක්ෂණ පරීක්ෂණ සිදු කිරීම පුහුණු වැඩසටහන් ව්‍යාපාර උපදේශන සේවා ලබා දීම සහ නවෝත්පාදන ප්‍රවර්ධනය සිදු කිරීමට නියමිතය. නව්‍ය නිෂ්පාදන සහ සේවා සංවර්ධනය සඳහා මූලික මූල්‍ය සහාය ලබා දීමට අවස්ථා සලසා ඇත. එමෙන්ම ජාතික නව්‍යකරණ නියෝජිත ආයතනය ආයෝජකයන් මූල්‍ය ආයතන සහ ව්‍යාපාර සංවර්ධන සේවා සපයන්නන් සමග සම්බන්ධතා ගොඩනගා ගනිමින් නව්‍ය ව්‍යවසායකයන්ට සීඩ් ෆන්ඩින් වෙන්චර් කැපිටල් සහ වෙනත් ආයෝජන අවස්ථා වෙත ප්‍රවේශ වීම සඳහා අවශ්‍ය සහාය ලබා දීමට කටයුතු කරයි.
0: ලෙබනනයේ ප්‍රදේශ කිහිපයක පැවති උමන් මාර්ග විනාශ කළ බව ඊශ්‍රායෙල් ආරක්ෂක අංශ සඳහන් කළා. ආරක්ෂක අංශ වෙත ප්‍රහාර එල්ල කිරීම සඳහා හිස්බුල්ලා සංවිධානය එම උමන් මාර්ග යුදා කණ්ඩායමවටයි තොරතුරු හෙළිව තිබෙන්නේ. ඒ අනුව විශේෂ මෙහෙයුමක් සිදු කර තිබෙනවා. උමන් මාර්ග කිහිපයක්ම විනාශ කළ බව ඊශ්‍රායෙල් ආරක්ෂක අංශ සඳහන් කළා. මේනක ලක්කන ප්‍රවෘත්ති ප්‍රකාශයේ පස්වරු දෙකට බලාපොරොත්තු වන්න.
7: ස්වාධීන පුවත් එසනින් ඔබේ ජංගම දුරකථනයට ගෙන්වා ගැනීමට ITN News Alerts සිංහල සේවාව සක්‍රිය කරගන්න.
8: මොබිටෙල් නම් RJ හිස්තරක් ITN S ලෙස ටයිප් කර 2299 SMS කරන්න.

0: ITN රටට වග කියන රේඩියෝ.
1: දවල් එකයි විනාඩි 5යි.

0: සතියේ දිනබලා රාත්‍රී 7ට ලක්කනෙන්
1: සඳදිය දහන සම අනුග්‍රහය
2: වාර්තාපිට වාර්තා කබන කෝටි යටේ එන්.එල්.බී. දනඩ තහනිය නුතරයි ප්‍රති සංවර්ධනයේ තැවන්ත ශක්තියක් වෙමින් ඔබත් දිනවා රටත් දිනවට දන නිධානය බෙලදීගෙන ඔබත් කෝටිපතියෙකු වන්
1: අතාරින්න බෑ වගේද නෑ ඔබට පුළුවන් විෂමතෙන් මිදෙන්න ජීවිතේ කොට යන්න ඉවත් වෙන්න
3: කොළඹින් කතා කරන රේඩියෝ ස්ලෝන් මේ කොළඹ ගුවන් විදුලි ප්‍රචාරයයි
4: ලංකා ගුවන් විදුලි ප්‍රචාරය
3: මේ ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාවයි
1: රේඩියෝ සියවසක පොළොන්නරුව ලෝකණය
0: ආචාර්ය ධම්මික දිසානායකගේ A Century of Radio Broadcasting පරීක්ෂණ කෘතිය පාදක කරගත්
1: ශ්‍රී ලාංකේය රේඩියෝ කර්මාන්තේ අනාගතය කොයිබටද
0: විද්වත් දේශන සමක විවෘත සංවාදය
1: විජයනන්ද චෛවීර ආචාර්ය රංග කලන්සූරිය නාලක ගුණවර්ධන ඇතුළු මාධ්‍ය ප්‍රාමාණිකයන්ගේ සහභාගීත්වයෙන්
0: අගෝස්තු 6 වෙනිදා බ්‍රහස්පතින්දා පසර තුනට
1: ස්වාධීන රූපවාහිනී ශ්‍රවණාගාරයේදී
0: සංවිධානය රාජ්‍ය ගුවන්විදුලි පුවත්පත් සහ සමාජ මාධ්‍ය අනුමණ්ඩලය
1: සංස්කෘතික කටයුතු දෙපාර්තමේන්තුව සමග ලක්කඩ ගුවන්විදුලිය

0: සුබ දවසක් ශ්‍රී ලංකා
1: සමනුග්‍රහය
0: මාක්ස්වෙල් සමූහ ව්‍යාපාරය විතුන් ගෙන් අපි තහරින දැන් නව නිමාවකින් එන ඩෝමා ස්වයන්ක්‍රීය වී කිටිම යන්ත්‍රයක සාදම්බර හිමිකරුවෙකු වන්න අද මම තන්න 01.77 479
2: නැවනැග නැති වසවිස නැති ඇල්වත්ත කිරි ඕනම සුකිරි වෙළඳ සැලකින් මිලදී ගත හැකි අපිම අපේ නැවුම් එළකිරි ඇල්වත්ත කිරි
3: ශ්‍රී ලංකාවේ ප්‍රථම වතාවට රයිනෝ රූෆින් වෙතින් හඳුන්වා දෙන රයිනෝ ප්‍රීමියර් ජල ප්‍රතිරෝධී මතුපිට ආරක්ෂණය සහිත රූෆින් ෂීට් වැඩි විස්තර සඳහා 1396 අමතන්න
0: සුබ දවසක් ශ්‍රී ලංකා
1: සහයෝගීතා අනුග්‍රහය
0: ගොවියා රජු කරවන ගොවි බිමට කතිම සූර්ය බල වතුර මෝටරය ඩීප් ටෙක් සෝලා වෝටර් පම්ප්ස් අදම අවතන්න 0271711711
4: තත්පරේ අප්ඩේට් වෙන කාලෙක පත්තරෙන්ම විස්තර හොයන්න බෑ
5: සාස්තරේ දන්න අයයි සූස්තරේ දන්න අයයි එකම තැනක පිච් කරනවා
4: සයිබර් ජෙන් මේ නෙක්ස් ජෙන් එකයි සයිබර් ජෙන්
6: දන්න අයට කියන්නයි නොදන්න අයට අහන්නයි සෙනසුරාදා උදේ

0: එකයි විනාඩි 26යි.
1: වාර්තාපිට වාර්තා කබන කෝටි 8 NLB ධනනිධානය නතරයෙන් රටේ සංවර්ධනයට දැවැන්ත ශක්තියක් වෙමින් ඔබත් දිනවා රටත් දිනවට ධනනිධානය බෙලදීගෙන ඔබත් කෝටිපතියෙකු වන්නේ.

0: රටට වග කියන රේඩියෝ
1: එකයි විනාඩි 27 වෙලාව. හයිබෝන් සුබ දහවලක් වේවා කියලා ප්‍රාර්ථනා කරනවා හැමෝටම. ඉතින් ඔන්න ලක්හඬ ඕල් ටයිම් බීට් සරගෙනද මං ඇවිල්ලා ඉන්න මේ පැත්තේ FM 93.5 FM 93.7 ආරාධනා කරනවා මේ පැත්තේ දෙන්න. මතක් කරනනම් අපේ නම්බර් එක 07.3 93.5 93.7 අපේ WhatsApp නම්බර් එක. ඉක්මනට මේ පැත්තට මැසේජ් එකක් දාන්න. මම බලාගෙන ඉන්නවා එනකන්. හවස 4 වෙනකන් අපිට වෙලාව තියෙනවා. කතා කරන්න ගොඩක් දේවල් තියෙනවා. මේ පැත්තට මැසේජ් එකක් දාන්න. ඉතින් ওই පැත්තේ මොකද වෙන්නේ කියලා සමහර පැතිවලට තවමත් වහිනව නේද? ඔයාලගේ පැත්තේ කාලගුණේ මොන වගේද? පොඩක් මැසේජ් එකක් දාන්න මේ පැත්තට. අපේ අනිත් අයව දැනුවත් කරමු. අනිවාර්යෙන් අපි අපේ සමාජය දැනුවත් කරන්න ඕන. අපිට තියෙන පොඩි පණිවිඩයක් හරි තියෙනවා නම් අපි ආලව නිරන්තරයෙන් දැනුවත් කරන්න ඕන. ඒකෙහිඳ මේ පැත්තට මැසේජ් එකක් දාන්න. මම බලාගෙන ඉන්නවා ඔයා එනකන්. හවස 4 වෙනකන් අපිට වෙලාව තියෙනවා. අද ලකනකොට ටයිම් බීට්ස් මේ විදිහට අපි ආරම්භ කරන සූදානම්. ලස්සන සින්දුවක් තෝරගත්ත අමල් පෙරේරගේ. අපි සින්දුව අහලා ආයේ මේ පැත්තට එමු. දවල් එකයි විනාඩි 28යි වෙලාව.

0: ආදරේ බෙදාගන්න ඕනම නම් සතියේ දිනවල දවල් එකේ ඉඳන් හතර වෙනකම්
1: Overtime Beats with Jamie.

0: Lakhanda Radio ITN.
1: එකයි විනාඩි 37 වෙලාව. බය වුණා නේද? බය වෙන්න එපා, ඩග්ගාල කොහේ හිටියත් ඔයාගේ ළඟටම එනවා. ලකඩ ඕල් ටයිම් බීට්ස් අරගෙන අපි WhatsApp chat එක පැත්තට යන්න හැදුවේ. මේ වෙලාවේ අපි අහගෙන ඉන්නේ ආලෝක කට්ටියක් මට මැසේජ් කරලා තියෙනවා. අයිබෝන් මඩපාද සුබෝධි වැඩහිටි සමිතිය, ආනන්ද හේමපාල, කරුණාදාස සෝමදාස, ඒ වගේම රංජිත් ඉල්ලපෙරුම, නන්දලාල් සිරිකුමාර, ජයතිස්ස සමග ලක්ෂ්මන් කට්ටිය මාදුරණ එකතු කරගන්න කියලා මට මැසේජ් එක දාලා තියෙන්නේ. ඔන්න කට්ටිය මාදුරණ එකතු කරගන්නවද ලක්හඬ ඕල් ටයිම් බීට්ස් වලට? හෙතෙකම යන්න හදන්නේ කොහෙටද? අපි බරුදැල් පොළ පැත්තට යන්න කියලා හිතුවා. සුබ දහවලක් මාමත් සෙන්දෝකට එකතු කරගන්න. අපේ බරුදැල් පොළ SL ප්‍රනාන්දු සොමයි මැසේජ් එක දාලා තියෙනවා. ආදරෙන් එකතු කරගන්නවා මේ වෙලාවේ. මහරගම පැත්තට යද්දී මහරගම ඉඳන් අපිව සද්දට හැගෙන ඉන්නවා කියලා මට මැසේජ් එකක් දාලා තියෙනවා. කැටින් එකේ නිල්මිනියක්කයි ඉරේෂක්කයි තරහ ගන්න පොඩ්ඩි උඩ ලයින් එකේ ඔක්කොමයි සින්දෝකට එකතු කරගන්න කියලා අපේ දමිත් තමයි මැසේජ් එක දාලා තියෙන්නේ. ආදරෙන් එකතු කරගන්නවා මේ වෙලාවේ ඕල් ටයිම් බීට්ස් වලට. ගීතයි කොහොමද ඔයාට? කවුද මේ? අපේ තරුෂි බස්නායක. කොහොමද ඔයාට? දරුණිය කලින්දන් අපි අහගෙන ඉන්නවා කියලා මැසේජ් එක දාලා තියෙන්නේ. ආයෙක නෙමෙයි, ඔය පැද්දර මොකද උනේ? පහුගිය දවස්වල වැස්සත් එක්ක ගංවතුර තියෙනවා කියලා ආරංචි වුණා. මොකද ඔය පැද්දේ තත්ත්වය දැන් නම් මං හිතන්නේ වතුර නැතුව ඇතිනේ. ගංවතුර බැහැලා ගිහිලා තියෙන්නේ නේ. හරි, ඔයාවත් ආදරෙන් එකතු කරගන්නවා මේ වෙලාවේ. ගුඩ් ආෆ්ටර්නූන් ඩිය ලස්සන සෝංග එකක් දෙන්න කළුතරින් අපේ මනෝජ් තමයි මැසේජ් එක දාලා දෙන. මනෝජ්ව ආදරෙන් එකතු කරගන්නවා. හයි හයි, සුබ දවසක්. මම චන්දි, පින්නවල ඉඳලා සින්දුකට මගේ පවුලේ හැමෝමවත්, ඒ වගේම නිතු, සිතු, හස්බන්ඩ්, අතු හැමෝමවත් ඉන්නවා. ආදරෙන් ඔයාවත් එකතු කරගන්නවා කියලා මැසේජ් එක දාලා දෙන. ගොඩක් ස්තුතියි ඔයාවත් මේ වෙලාවේ අපි ලක්හඬ ඕල් ටයිම් බීට්ස් වලට එකතු කරගන්නවා. පුතේ මම කළු පහන බෝගහ හන්දිය චන්දා මිස්. අද මගේ මහත්තයා සිසිර කන්නංගරගේ 67 උපන්දිනය. එහෙමද? එහෙනම් ඔන්න අපි ආඩ ප්‍රාර්ථනා කරනවා නිදුක් නිරෝගී වාසනාවන්ත සුබම සුබ උපන්දිනයක් වෙන්න කියලා. එයාවත් මේ වෙලාවේ ආදරෙන් එකතු කරගන්නවා. ඒත් එක්කම අවුරුදු 39ක් පොලිස් සේවයේ ඉඳලා විශ්‍රාමික නිලධාරියෙක් විදියට දැන් ගෙදරට වෙලා ඉන්නවලු. ඇබිලිපිටිය යුදහමුදා කඳවුරේ කවීෂර දුව, ඒ වගේම සයුරි මල්ලි, ජනිත් ජනත් නේද ජනත්වත්, ඒ වගේම ආජිත් අම්මා ඇල්පේන්, ඒ වගේම දයානන්ද අයියා, හර්ෂ මල්ලි කට්ටියම ආදරෙන් එකතු කරගන්නවා කියලා මැසේජ් එකක් දාලා තියෙනවා. අපිත් ඔයාව අහනවා. විතිකුලියෙන් චමින්ද මහත්තයා, ඒ වගේම යසිර පුතා, නිරෝෂන් පුතා, පවනි දුව කට්ටියම එකතු කරගන්න කියලා මැසේජ් එක දාලා තියෙන අපේ සුමිත්‍රා. කෝ අපේ චාමි දුව අද නැද්ද? ඒකනේ. හරි, යාව අද පොඩ්ඩක් නිවාඩුවක් ගත්තා. වාවත් ආදරෙන් එකතු කරගන්නවා මේ වෙලාවේ. අපේ ජයමම අපි වහගෙන ඉන්නවා කියලා මැසේජ් එක දාලා තියෙන්නේ. අද දවස සතුටෙන් පිරි නිරෝගිමත් සුවදායිද වාසනාවන්ත දවසක් වේවා ඔයාට. වෙනද වගේම අදත් ඔයාගේ මිහිරි හඬ ඇහෙන මානෙයා අසාගෙන ඉන්නවා කියලා මැසේජ් එක දාලා තියෙන කොට්ටාව වීරක්කොඩි බේකරියේ. සින්දුකට අපිවත් එකතු කරගන්න ලොකු බොස් ඉන්නවා, පුල් පොඩි බොස් වරුණ, චම්පා මිස්, ඒ වගේම දිස්නා මිස් ඉන්නවා, ලක්ෂ්මී මිස් ඉන්නවා, මදුසංක ඉන්නවා, ධනුෂ්ක, ජගත් කට්ටිය මාදුරන් එකතු කරගන්න කියලා අපේ ජයමා මැසේජ් එක දාලා තියෙන්නේ. හයි අයියේ, මං දරුණියගලින් රශ්මික, මගේ නෝනා ධනුෂිකාව ආදරෙන් එකතු කරගන්න කියලා මැසේජ් එක දාලා තියෙනවා. කැට්ටේ මෙහෙනම් ඔන්න ආදරෙන් එකතු කරගෙන මං තවත් ලස්සන සින්දුව ක්ලාස් එක කරගෙන තියෙනවා. මොකද්ද ඔයාලට අහන්න දෙන්නේ ඊළඟට?

0: සහගෙන වෙලා මතක් කරන දවල් එකයි විනාඩි 41යි.
1: වෙලාව ඔබ වෙත ගෙන ආවේ
2: මේ TVS Sport 110 පෙට්‍රල් ලීටරයක් ගෙවුවාම යනවා
3: ඉවරයි. TVS Sport 110 පෙට්‍රල් ලීටරයකට කිලෝමීටර 80කට වැඩියෙන් දුවන්න නම් මේක තමයි.

එකයි විනාඩි 46 වෙලාව. ලැකඩ ඕල් ටයිම් බීට්ස් වල පළවෙනි පැයේ තාම ඔයා මේ විදිහට එකතු වෙලා ඉන්නේ. ඉක්මනට මේ පැත්තට මැසේජ් එකක් දාන්න. මම බලාගෙන ඉන්නවා එනකන්. අපේ නම්බර් එකත් මතක් කරගෙන මෙයන්නම්. 07.3 93.5 93.7 අපේ WhatsApp නම්බර් එක. ඉක්මනට මේ පැත්තට මැසේජ් එකක් දාන්න. මම බලාගෙන ඉන්නවා එනකන්. මේ පැත්තට කතා කරන ගොඩක් දේවල් තියෙනවා. අපි සින්දුවට ගිහිල්ලා හයි මේ පැත්තරෙමු. ඊට පස්සේ ආපහු ආදරෙන් අපි මේ විදිහට හම්බ වෙමු. ලස්සන සින්දුවක් ලෑස්ති කරගත්ත නිලන් හෙටියා රොචික සින්දුවක් තමයි මං ඊළඟට ලෑස්ති කරගෙන තියෙන්නේ. අපි නම් සින්දුව අහලා ආයේ මේ පැත්තට එමු. නවල 1:47

0: රටට වග කියන රේඩියෝ
1: ලකඩවල් ටයිම් බීට් සංගීත වලව මත කරන දවල් 1 විනාඩි
2: 52 NLP හදහන ලංකාවේ වැඩිම තෑගි දෙන තෑගි අවස්ථා වැඩිම ලොතරැය NLP හදහන ඔබත් අදම NLP හදහන බලා ගන්න
3: දන්නවද ටයිම් පාස් කරන්න ඕන නම් පොතක් කියවන්න ෆිල්ම් එකක් බලන්න හැබැයි ඒකට මනස එකතු කරගන්න

0: ඕනෙමන සතිය දෙනතන දවල් එක ඉඳ හතර වෙනකන්
1: ඕවර් ටයිම් බීට්ස් විත් ජාමි.

0: ඔබේ කෝටිපති සිහිනය අද සැබෑවෙයිද? රාත්‍රී 10ට ලක්හඬ අහන්න. ජාතික ලොතරැයි මණ්ඩලයේ සියලුම ටිකට් පත්වල ජයග්‍රාහී ප්‍රතිඵල අද රාත්‍රියේම ඔබට කියන එකම රේඩියෝව ලක්හඬ.
1: ලුකයා මාරෙ වෙඩනේ ඌනේ. ඩොක්ටර් කිව්වානේ මඩ මෙමරි ලොස් කියලා.
2: මෙමරි ලොස්? කවුද ඩොක්ටර්? යාද සුන්නද?
1: මම කිරිකේ බුන්නේ අයියා සීනි වෙඩනේ මුකු තත්පයි වෙඩ කරන්නේ අයියා මට.
2: සුපුරි ඩොක්ටර්නේ. ඩොක්ටර් හරියටම කියලා දිනවානේ.
0: hina vevi sindu ahanna FM 93.5 FM 93.7 handave 4 veddi
2: tune karala tiyaganna
3: even in driving chamit and charu

ITN. දවල්ක විනාඩි 50 වෙලාව ලකඩ ඕල් ටයිම් බීට්ස් වල පළවෙනි පැය අපි එහෙනම් මේ විදිහට ඉවර කරනවා. අපි ආපහු හම්බ වෙන්නේ දෙවෙනි පැයේදී ලකඩ ඕල් ටයිම් බීට්ස් වල. ඉතින් ඔයාලට පුළුවන් මේ පැත්තට ඉක්මනට මැසේජ් එකක් දාන්න ඊළඟ පැයේදී. අපේ නම්බර් එක මතක් කරගෙන මෙයන්නම් 0703 935 937 අපේ WhatsApp නම්බර් එක. ඉක්මනට මැසේජ් එකක් දාන්න. අපි එහෙනම් මේ ආදර දෙක ඊළඟ පැයේදී හම්බ වෙමු. අපි ඊළඟ පැයේ හම්බ වෙන්නේ පැයේ ප්‍රවෘත්ති වලින් පස්සේ. එතකන් ආදරෙන් එකතු වෙලා ඉන්න FM 93.5 FM 93.7 ලකඩ ඕල් time beats a car.

0: ලක්හඩේ ප්‍රවෘතේ සමගෙන් මම සුලක්ෂණ යුදේශික ඉදිරිවීර ප්‍රවෘති සංස්කරණයේ චන්දන මාරසිංහ
1: දයෙන් පැයපුවත් සම අනුග්‍රහය
2: NLP හදහන ලංකාවේ වැඩිම තෑගි දෙන තෑගි අවස්ථා වැඩිම ලොතරැය NLP හදහන ඔබත් අදම NLP හදහන බලා ගන්න
3: මොහොතෙන්ම කුමනින්වත් උඩුකේන්න එපා කොහොම කිනාවත් අල්ලනවා විකුණන නොල්මුන සමට දන් දීමයි
1: සහයෝගීතා අනුග්‍රහය
4: සොනාලිකා ට්‍රැක්ටරය දැන් දෙවිනපුරා ඇති TVS අලෙවි නියෝජිතයන් වෙතින් වටිනා දොරතකි අල්මාරියක් නොමිලේ TVS ඇග්‍රිබිස්නස් වෙතින් සොනාලිකා ට්‍රැක්ටරය
5: ලක්හඬ දේශීය ප්‍රවෘත්ති
0: දෙවිනපුරා පැහිටි රණවිරු ගම්මාන සංවර්ධනය කිරීම හා ප්‍රතිලාභීන් පදිංචි කිරීමේ කටයුතු කණ්ඩම් කිරීම සම්බන්ධයෙන් සාකච්ඡාවක් පැවැත්වුණා. ඒ ආරක්ෂක නියෝජ්‍ය අමාත්‍ය විශ්‍රාමික බේ ජෙනරල් අරුණ ජයසිකර මහතාගේ ප්‍රධානත්වයෙන් මීට පෙර පැවති සාකච්ඡාවල ඉදිරි පියවරක් ලෙසයි මේ පවත්වා තිබෙන්නේ. දියබෙදුබ පරාක්‍රම ගම රණවිරු ගම්මානය නියම ව්‍යාපෘතියක් ලෙස තෝරාගෙන එහි අත්‍යවශ්‍ය අඩිතල පහසුකම් සහ අනෙකුත් පොදු පහසුකම් සංවර්ධනය කිරීම පිළිබඳව විශේෂ අවධානය යොමු වුණා. හෝමු සමුද්‍ර සන්ධිය ආශ්‍රිත නෞකා ගමනාගමනය තවදුරටත් සීමා සහිත බව ජාත්‍යන්තර බාධ්‍ය සඳහන් කළා. බබ් අල් මණ්ඩේප් කලාපයටද බලපෑම් එල්ල වී තිබෙනවා. පසුගිය දින කිහිපය තුළ නෞකා අටක් පමණ හෝමුස් පසුකර ගොස් ඇති බවයි හෙළිව තිබෙන්නේ. මේ අතර රතු මුහුදේ යාත්‍රා කළ සෞදි ඉන්ද්‍ර නෞකාවකට ප්‍රහර එල කළ බව හෝදි කැරලිකරුවන් සඳහන් කළා. මීළඟ ලක්හඬ ප්‍රවෘත්ති ප්‍රකාශයේ පස්වර තුනට
5: ස්වාධීන
1: පුවත් එසනින් ඔබේ ජංගම දුරකථනයට ගෙන්වා ගැනීමට ITN News Alerts සිංහල සේවාව සක්‍රිය කරගන්න.
6: මොබිටෙල් නම් RJ හිස්තරක් ITN S ලෙස ටයිප් කර 2299ට SMS කරන්න.
1: මේ පැයේ ඔන්න මතක් කිරීම සුරේකිමු මගතොට
7: පාර මාරු වීමේදී පදික මාරුව නිතරම භාවිතා කරන්න. නැත්නම් පොලිස් නිලධාරියෙකු සිටින ස්ථානයකින් පාර මාරු වෙන්න.
1: සුබ ගමනක්. පරිස්සමින් කිහිපෙන්න.

දවල් දෙකයි විනාඩි 9 වෙලාව අයිබෝන් වාදරෙන් පිළිගන්නවා රැකඬ ෆුල් ටයිම් බීට්ස් වල දෙවෙනි පැයට මේ විදිහට අපි ඕල් ටයිම් බීට්ස් දෙවෙනි පැය පටන් ගන්න වෙලාව විවාඩ මතක් කරන තියෙනවා පුංචි නිවේදනයක් ඒ තමයි දැන් අපි දැක්ක පහුගිය දවස් ටිකේම ලංකාවේ විශේෂයෙන්ම මාධ්‍යම කඳුකරේ පැද්ද ගත්තට පස්සේ බොහෝ වෙලාවට වැසි සහිත කාලගුණයක් තිබුණේ. ඒ කාලගුණෙත් එක්ක පොඩ්ඩක් ගම් වතුර තත්ත්වය වැඩි වුණා. ඒ වගේම නායම් කඳු කඩාගෙන වැටීම්, ගස් පෙරලීම් මේ වගේ දේවල් තිබුණා. ඒ වගේම පාරට ගල් පෙරලීම් වගේ දේවල් නේද? මේ හැම දෙයක් එක්කම තමයි අපි පහුගිය දවස් ටික ගෙව්වේ. ඉතින් කොහොම නමුත් අද දවසේදීත් කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවෙන් රතු නිවේදනයක් නිකුත් කරලා තිබෙනවා. තද සුළං සහ රළු මුහුදු ප්‍රදේශ සඳහා නතුරුංග වීමේ රතු නිවේදනයක් විදිහට තමයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව මේ නිවේදන නිකුත් කරලා තියෙන්නේ. හම්බන්තොට ඉඳලා පොතුවිල් දක්වා වෙරළට ඔබෙන් වෙන මුහුදු ප්‍රදේශවල සුළඟේ වේගය විටින් විට පැයට කිලෝමීටර 60ක් 70ක් දක්වා වැඩි වෙනතර එම මුහුදු ප්‍රදේශ විටින් විට ඉතා රළු විය හැකි බව තමයි සඳහන් වෙලා තිබෙන්නේ. එහිඳ මෙම මුහුදු ප්‍රදේශයට නැවත දැනුම් දෙනතුරු යාත්‍රා නොකරන ලෙස අපේ නාවික සහ ධීවර ප්‍රජාවට දැනුම් දෙනවා කියලයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කරලා තියෙන්නේ. එතකමයි පුත්තලම ඉඳලා කොළඹ දක්වා, කොළඹ ඉඳලා ගාල්ල හරහා හම්බන්තොට දක්වා වෙරළට ඔබෙන් වන මුහුදු ප්‍රදේශවල සුළඟේ වේගය විටින් විට පැයට කිලෝමීටර 50ක් 60ක් පමණ වැඩි වෙන අතර එම මුහුදු ප්‍රදේශ විටින් විට රළු වන බව සඳහන් වෙනවා. එහිඳ මෙම මුහුදු ප්‍රදේශවල ධීවර සහ නාවික කටයුතු වල යෙදෙන ධීවර ප්‍රජාව සහ නාවික ප්‍රජාව මේ පිළිබඳව අවධානයෙන් කටයුතු කරන ලෙසත් ඉල්ලා සිටිනවා. එවැගේම කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව විසින් මේ සම්බන්ධයෙන් නිකුත් කරන ලබන ඉදිරි නිවේදන පිළිබඳව අවධානයෙන් පසුවන ලෙස හැම දෙපාර්තමේන්තුව ධීවර සහ නාවික ප්‍රජාවගෙන් ඉල්ලා සිටිනවා කියලා අද වැඩිදුරටත් සඳහන් කරලා තියෙනවා. ඉතින් අපි ඔබට නිරන්තරයෙන් මතක් කරන්නේ රටට වගේ කියන මාධ්‍ය නාලිකාවක් විදිහට අපි ඔබ වෙනුවෙන් මේ වගේ ප්‍රවෘත්ති නිරන්තරයෙන් ඔබ වෙත ගෙන එන සූදානම්. ඒක හින්දා බයනතු අපිත් එක්ක එකතු වෙලා ඉන්නේ ෆෙමනු 93.5 ෆෙමනු 93.7 රටට වගේ කියන රේඩියෝ විදිහට ලක්කන් රේඩියෝව ඒ වගේම කරුට අරගෙන තියෙනවා. අපි ඔබ නිරන්තරයෙන් දැනුවත් කරනවා. අපිත් එක්ක එකතු වෙලා ඉන්න කියලාත් ඔයාලට මේ වෙලාවේ අපි මතක් කරනවා. හරි ලකඬ ඕල් ටයිම් බීට්ස් අපි එහෙනම් දෙවෙනි පැය මේ විදිහට ආරම්භ කරනවා. මතක් කරනම් මේ පැයදිත් මුලින්ම අපේ WhatsApp නම්බර් එක මේ වෙලාවට මැසේජ් කරපු යාළුවෝ කට්ටියකුත් ඉන්නවා. අනිවාර්යෙන් යාළුව එකතු කරගන්නම් මේ සින්දුවෙන් පස්සේ. ආරාධනා කරනවා FM 93.5 FM 93.7 දිගටම ලකඬ ඕල් ටයිම් බීට්ස් එක්ක එකතු වෙලා ඉන්න. අපි සින්දුවට ගිහිල්ලා ආයේ මේ පැත්තටම මන්තරගත පළවෙනි දෙවෙනි පැයේ පළවෙනි සින්දුව විදිහට තීක්ෂණ අනුරාධගේ සින්දුවක් තමයි මම ලෑස්ති කරගෙන තියෙන්නේ. අපි එහෙනම් සින්දුව අහලා ආයේ මේ පැත්තටම

0: ലക്കണോൾടൈം ബീറ്റ് സാങ്ങിന്റെ വിലാമ തക്കരണം തവൽ ദേക്കായ് വിനാടി വിസായി
1: ඔබ රියදාවනේ යෙදෙන කිසිදු විටක කෙටි පණිවිඩ යැවීම හෝ දුරකථනය අතින් දරාගෙන ඇමතුම් ගැනීම සිදු නොකරන්න. මාරාන්තික අවදානම් ගැනීමෙන් ප්‍රවේශම් වන්න.
2: From the channel that shaped generations. From the stories you grew up with. Movies that resonate. Musicals that ignite the soul. Documentaries that open your eyes. All in one place. All on your terms. A legendary name returns. Redefining entertainment and reshaping the Sri Lankan entertainment landscape. This is not just streaming. This is the future of Sri Lankan entertainment. ITN Max.
3: Lukaya mare vedene une. Dokki giwane made memory loss kila.
4: Memory loss? Call the doctor. Yaar sunnade?
3: මම කිරිකෙ බුන්නේ අයියා සීනි වෙඩනේ මුකුත් අතපය විඩකරනේ අයියා මට සුපුරි ඩොක්ටර්නේ ඩොක්ටර් හරියටම කියල තියෙනවානේ
5: හිනා වෙවි සින්දු අහන්න FM 93.5 FM 93.7 හැන්දෑවේ 4 වෙද්දී ටියුන් කරලා තියාගන්න
6: Evening Drive with Chamit and Charu.
7: Sama Anugrahaya.
8: NLP Hadhana. Lankave Vedima Tagi Dena Tagi Avastha Vedima Lutraya. NLP Hadhana. Obat Adama NLP Hadhana Balaganna.

0: රටට වග කියන රේඩියෝ.
1: දවල් දෙකයි විනාඩි 22යි වෙලාව. ලකන ඕල්ටයිම් බීට්ස් එක එකතු වෙලා ඉන්නේ දෙවෙනි පැයේ මේ විදිහට. අපිට යාළුව කට්ටියක් මැසේජ් කරලා ඉන්නවා, ඉක්මනටම එකතු කරගන්න. ඔය හිටිය විදිහටම අපිත් එක්ක එකතු වෙලා ඉන්න. අනිවාර්යෙන් ඔයාලගේ මැසේජ් එක අපි කියනවා. මේකින්ද බය නැතුව අපිත් එක්ක ওই විදිහටම එකතු වෙලා ඉන්න. ලස්සන සින්දුවක් තෝරගත්ත ඊළඟට ග්‍රේෂන් ආනන්ද මහත්මයාගේ සින්දුවක් තමයි මම ලෑස්ති කරගෙන තියෙන්නේ. අපි නම් සින්දුව අහලා හයිමේ පැද්දරෙමු. දවල් දෙකයි විනාඩි 22යි.

0: FM 93.5, FM 93.7, La Conda, Radio ITN.
1: දන්නවද ටයිම් පාස් කරන්න ඕන නම් පොතක් කියවන්න, ෆිල්ම් එකක් බලන්න. හැබැයි ඒකට මනුස්සයෙකු දොරගන්න.

0: ගන්න ආදරේ බෙදා ගන්න ඕනෙම නම් සතියේ දිනවල දවල් එකේ ඉඳන් හතර වෙනකම්
1: Overtime Beats with Jam Jam.

0: දවල් දෙකයි විනාඩි 28යි වෙලාව ලක්හඬ ඕල් ටයිම් බීට්ස් වල දෙවෙනි පැය ඔයා එකතු වෙලා ඉන්නේ. මේ වෙලාවේ අපි වහන් ඉන්නේ ආලෝක හැටියක් එකතු කරගන්න තමයි අපි හදන්නේ. WhatsApp chat එක පෙද්දර යන්න කියලා හිතුවා. මේ වෙලාවේ අපි අහන් ඉන්නවා කියලා මට මැසේජ් එකක් දාලා තියෙනවා. ආදරණීය දවසක් ගීත් පුතේ කොහොමද? ආදරේ ගොඩක් ඇහැලිය ගොඩ මියන කොලත් එන්නේ. විනිත අයරාංගණි අම්මා හගෙන ඉන්නවා කියලා මැසේජ් එක දාලා තිනා. ආදරණ එකතු කරගන්නවා මේ වෙලාවේ ලක්හඬ ඕල් ටයිම් බීට්ස් වලට. සුබ දවසක් ලක්හඬ හගෙන අපි පිළියන්දල ඉඳලා වැඩ කරන ගමන් ඔයා වහගෙන ඉන්නේ. සිසිරුක්ස ඉන්නවා, කුමාරි අක්කා ඉන්නවා, රම්‍ය අක්කා, මధు, රෝෂණි, ඒ වගේම ජයන්ති, ගීතක්ක, රමණි, ලක්මාලි, උදේශිකා, ඒ වගේ උදේශිකා, රූබන් ඉන්නවා, නාමලි, කුමාරි සහ සුරුමංශේ, තිලින, රුක්ෂානි, ශෛලා, ශ්‍රයානි වගේම අපේ මැෂින් අංශේ සිසිරයියත් එකතු කරගන්න කියලා මැසේජ් එක දාලා තියෙන අපේ අනුෂ්ක පිළියන්දලින්දල අපි වහන් ඉන්නවා කියලා. ඔයාලවත් ආදරෙන් එකතු කරගන්නවා මේ පැයට. ලස්සන සින්දුවක් ඕනි ගීත්. සද්දරම ලක්කඩ හගෙන ඉන්නේ. මමත් සින්දුවකට එකතු කරගන්න අනුරාධපුර එයාපෝට් රෝඩ් එකේ අපේ සංජීව දිසානායක මාව අහගෙන ඉන්නවා කියලා මැසේජ් එක දාලා තියෙන්නේ. ආදරේ යහස තරම්, කවුද අපේ සුපුන් නේද? සුපුන් ආවත් එකතු කරගන්නවා මේ වෙලාවේ. ලස්සන සින්දුවකට අපිවත් එකතු කරගන්න අපේ ගණේමුල්ල, මර්සිය අක්කා, ඒ වගේම ජයල පවුලේ සමග ලක්හනහන හැමෝමත් ආදරෙන් එකතු කරගන්නවා කියලා මැසේජ් එක දාලා තියෙන්නේ. ගීත් පුතා, අද පුටුව මාරු කරලා නේද? මං ITN එක ITN එකට ආපු දවසේ ඔයාව දැක්ක පුතේ. මට මතකෙට ආවා කියලා තමයි මැසේජ් එක දාලා තියෙන අපේ බෝයගොඩ සුමනා. ඒකනේ බලන්නකෝ, ආවනම් කතා කරන්න තිබ්බනේ. හරි, ආවත් ආදරෙන් එකතු කරගන්නවා මේ වෙලාවේ. ආයිබෝ වේවා, වාසනාවන්ත සුබම සුබ දවසක් වේවා. අපිටත් ලස්සන සින්දුවක් දෙන්න හනුරගම අනුලාභති ඉන්නවා. එතකොට එයාගේ මහත්තයා සිරිල් ඉන්නවා, පුතා ප්‍රදීප් ඉන්නවා, දුව අනුෂිකා, පුතා හර්ෂණ, ඒ වගේම දුව පේශලා, අමේලියා සමරසේකරවත ආදරෙන් එකතු කරගන්න කියලා මැසේජ් එක දාලා තියෙන්නේ. අපිවත් සින්දුවකට එකතු කරගන්න පොතු පිටේ බාද්දු ඉඳලා අපේ සමන්ත ආදරෙන් එකතු කරගන්නවා මේ වෙලාවේ. හයි ලක්හඬ, මම මధు රත්තොට, මටත් ලස්සන සෝන් එකක් දෙන්න කියලා මැසේජ් එක දාලා තියෙනවා. මාවත් එකතු කරගන්නවා, මං එකතු කරගන්නවා මගේ පණ චානුවත් ගොඩක් ආදරෙන් කියලා. එහෙනම් ඔනවාගේ ඔයයි ඔයාගේ පණයි දෙන්නම අපි එකතු කරගන්නවා. හරිද? අද චාමි නෑ නේද? මල්ලි අපිටත් සින්දුවක් ඕන. වාද්දුවේ රූපසේන සහ සුනන්දනී නේද? සුනන්දනී ආදරණ එකතු කරගන්නවා මේ වෙලාවේ. සුබදහවලක් වේවා. අපිට සින්දුවක් ඕන ඒජී අනුර පුස්සැල්ලාවේ BF ජනපදේ ඉඳලා අපි වහගෙන ඉන්නවා කියලා මැසේජ් එක දාලා තිනවා. ඔන්න මමත් මේ වෙලාවේ ලක්හඬ අහගෙන ඉන්නේ. අපේ නන්දනී හේරත් පාදිනී ඉඳලා ලක්හඬ අහගෙන ඉන්නවා කියලා මැසේජ් එක දාලා තිනවා. මහරගම පැත්තට යද්දී අපේ විමලසේන, අයබෝවන් ගොඩ දවසකින් නේද? ආදරණ එකතු කරගන්නවා මේ වෙලාවේ ලක්හඬ ඕල් ටයිම් බීට්ස් වලට. කලමනාකාර ඩිලංක නදීෂාන් ඉන්නවා, රසික, ඒ වගේම ගයාන් සිරිවංශ, ගාමිණී ලසිත, චුට්ටි අනුර, ඒ වගේම කුමාරි, ශාන්ති, නිරෝෂා, හර්ෂණි, සුභ, දිනුෂා, කමනි, චන්ද්‍රාණි, ඉරේෂා, නයනි, ඒ වගේම දෙල්පේ, චිත්‍ර කට්ටියම එකතු කරගන්න කියලා මැසේජ් එක දාලා තියෙන. දැන් තමයි පොඩ්ඩක් හුස්ම ගත්ත විමලසේන. හරිද? හයයේ හොයාවත ලස්සන ප්‍රෝග්‍රෑම් එක කරනවා. කම්මැලිකම යන්නත් එක ලස්සන සින්දුවක් ඕනේ. හිතුවත් නැති දවසක හිතන්න දුමු ලන්නුනා සින්දුව දෙන්න පුළුවන්ද කියලා මැසේජ් එක දාලා තියෙන්නේ. මගේ අම්මවයි, පවුලේ හැමෝමවයි, මගේ යාළුවෝ හැමෝමවයි එකතු කරගන්න කියලා තමයි මැසේජ් එක දාලා තියෙන්නේ. අයවත් එකතු කරගන්නවා අපේ බුලත් කොහ පිටේ තරුෂි තමයි මැසේජ් එක දාලා තියෙන්නේ. තරුෂි, එහෙනම් ඔන්න ඔයයි ඔයාගේ පවුලේ හැමෝමවයි අපි එකතු කරගන්නවා මේ වෙලාවේ. අපිට ලස්සන සින්දුවක් ඕනේ කියලා මට මැසේජ් එක දාලා තියෙනවා අපේ අලව්වේ උපාලි තමයි මැසේජ් එක දාලා තියෙන්නේ. මේ වෙලාවේ ආ වැඩ කරන තැන අධිපතිතුමිය පද්මිනී මිස්, ඒ වගේම අධිපතිතුමා උදේ කුමාර සර් ඉන්නවා, ඒ වගේම වසන්ත, සමන් ඇතුළු, අතුල, සමිතා, ඒ වගේම නිලන්ති ඇතුළු ලක්හඬහන සියලු දෙනාම ආදරෙන් එකතු කරගන්න කියලා මැසේජ් එක දාලා තියෙන්නේ. හේතකම අපේ රත්න තමරා කුමාරි මේ වෙලාවේ අපි අහගෙන ඉන්නවා කියලා මට මැසේජ් එකක් දාලා තියෙනවා. ආදරෙන් එකතු කරගන්නවා. ඊට පස්සේ අපි යනවා සුබ දවසක් මාවත් සින්දුවකට එකතු කරගන්න කියලා මැසේජ් එක දාලා තියෙන කෑගල්ල මීදෙනී ගමේ අපේ උපනන්ද මටත් සින්දුවක් ඕනි. වසන්ත, ඒ වගේම කුමාරි ඉඳලා කට්ටියම එකතු කරගන්න කියලා ගම්පොළ ඉඳලා. ගම්පොළ පෙද්දට පොඩ්ඩක් පහුගිය දවස්වල ගංවතුර ආව නේද? මොකද දැන් තාත්තා දැන්නම් මං හිතන්නේ අඩුවෙලා ගිහිල්ලා තියෙනව නේද? හරි, ඔයාලා දෙන්නම එකතු කරගන්නවා මේ වෙලාවේ. එහෙනම් කට්ටියම එකතු කරගෙන අපි ලස්සන සින්දුවක් මං ලෑස්ති කරගෙන තියෙනවා. කවිෂ කවිරාජ්ගේ සින්දුවක් තමයි මං ලෑස්ති කරගෙන තියෙන්නේ. අපි සින්දුව අහන්න තෝරන ඊට කලින් වෙලාවත් බලලා අපි සින්දුවට යමු. ලක්කඩ ඕල් ටයිම් බීට් සාංගින වෙලාව මතක් කරන්න, දවල් 2:33.
1: වෙලාව

0: දවල් දෙකයි විනාඩි 38යි.
1: ඇසේ සුද ඇවිල්ලද? දියබැටියාව ග්ලූකෝමා වැනි රෝග නිසා පෙනුම දුර්වල වෙලාද? අඩුම වියදමකින් දවසින් පෙනුම ලබා ගන්න. රජයේ අනුමත ලෙන්ස්ටික් අයි කෙයාර් රෝහලට දැන්ම කතා කරන්න. ලෙන්ස්ටික් අයි කෙයාර් රෝහල මත්තර මුල්ල. දුරකථන අංක 0706 478 478.
2: මම නම් දැන් මාරම රිලැක්ස්.
3: අනම්මනංගල වදුණා නේද? මේ එක්ස්පර්ට් හරියටම හරිනේ.
4: ඕනම සංදි වේදනාවකට ප්‍රබලම විද්‍යානුකූල විසඳුම ඕතුෂීල් ඇක්ටිව් ප්ලස්.

0: මේෂා අධ්‍යක්ෂණය නිමන්ත ප්‍රසාර
1: මොනා කරන්නද? ඩොක්ටර් කෙනෙක් චැනල් කරලා මෙහා පෙන්නුම් අපි.
2: එපා එපා. ඩොක්ටර් ගෙන්න ගන්න එපා. සාමි ගෙන්න කියන්නේ.
3: සාමි?
1: පිසුද රාජේස්වරි? සාමි ඇවිල්ලා මොනා කරන්නද? සාමි දොස්තර කෙනෙක්ද? අනේ පුතා දොස්තර කෙනෙකුට පෙන්නුම් මෙයාව.
2: සාමි ගෙන්න කියන්නේ. ඔයා නෙමෙයි මේ අම්මා. මමයි. මම කියන දේ කරන්න.
4: සෑම
0: දිනකම රාත්‍රී 9ට ITN බලන්න. Rhythm, Vibe, Beat, Epic Mix Winner.

0: ඇහේ දොර ගඟේ කල නැහි නහදෙම විපෙනිලා
1: සම අනුග්‍රහය
2: වාර්තා පිට වාර්තා කබන කෝටි යටේ NLB දනඩ තහනේ ලොතරයින් රටේ සංවර්ධනයේ දැවැන්ත ශක්තියක් වෙමින් ඔබත් දිනවා රටත් දිනවට දන නිධානයේ බෙලදීගෙන ඔබත් කෝටිපතියෙකු වන්න

0: රටට වග කියන රේඩියෝ
1: ලකඩවල් ටයිම් බීට් සංගෙන වෙලාව මත කරන්නන් දවල් 2 විනාඩි 46 දැන්
2: වෙලාව ඔබ වෙත ගෙන ආවේ
3: මේ TVS Sport 110 පෙට්‍රල් ලීටරයක් ගෙවුවාම යනවා
4: ඉවරයි. TVS Sport 110 පෙට්‍රල් ලීටරයකට කිලෝමීටර 80කට වැඩියෙන් දුවන්න නම් මේක තමයි.

වෙලාව තියෙනවා හවස හතර වෙනකන්. එතකම ඔයාට මතක් කරන්න ඕන මේ වෙලාවේ සමහර විට ඔයා ගෙදරට වෙලා ඉන්නව නම් මොහරි අපිට දියුණු වෙන්න මොනවහරි දියුණු වෙන්න මාර්ගයක් හොයනව නම් ඔයාට හොඳම තැනක් පිළිබඳව තමයි මම මතක් කරන්න යන්නේ. සාමාන්‍යයෙන් අපිට වෙළඳ පොලේ තියෙන ඔය පොල් තෙල් වෙනුවට ගෙදරදී සාමාන්‍යයෙන් පහසුවෙන් පොල් තෙල් ඉතා ඉක්මනින් ඔබේ මතින් සාද ගන්න ක්‍රමයක් තියෙනවා නම් මේක බිස්නස් එකක් විදියටත් කරන්න පුළුවන්. ඒ වගේම ඔයාගේ ගෙදරට අවශ්‍ය කරන පොල් තෙල් ටික ඔයාට ගෙදරදීම හදා ගන්නත් පුළුවන්. සෞඛ්‍ය ආරක්ෂිතව පොල් තෙල් නිෂ්පාදනය කරන්න හොඳම තැන තමයි ඩෝමා හෝම් ඔයිල් මේකර් එක. ඒකට හේතුව තමයි සිංගල් පේස් විදුලිය මගින් ක්‍රියා කරන්නේ. ඒ වගේම තමයි ධාරිතාවයේ සාමාන්‍යයෙන් පැයට බෝතල් එකක් දෙකක් අතර ප්‍රමාණයක් ඔයාට පොල් තෙල් හිඳ ගන්න පුළුවන්. පොල් තෙල් විතරක් නෙමෙයි රටකජු, ඒ වගේම කජු, සූර්යකාන්ත, වටක, අබ, කොහොඹ, එඬරු ආදී ආහාර සඳහා බෙහෙත් වර්ග සඳහා සහ භාවිත වන බොහෝ තෙල් වර්ග මෙයින් නිෂ්පාදනය කිරීමටත් ඔන්න ඔයාට හැකියාව තියෙනවා. සම්පූර්ණ යන්ත්‍රය සුදුයකට නිමාවකින් තිබෙන බැවින් ගෙවියම අවම වෙනවා. ඒ වගේම තමයි තෙල් වර්ග සමග අහිතකර ලෝහමය ද්‍රව්‍ය මුසුවීමකින් තොරව ඔයාට සෞඛ්‍ය ආරක්ෂිත පොල් තෙල් ටිකක් නිෂ්පාදනය කරගන්න පුළුවන් ගෙදරදීම. වෙළඳ පොලේ ඇති පොල්තෙල් වෙනුවට ගෙදරදීම පහසුවෙන් නැවුම් පොල්තෙල් ඉතා ඉක්මනින් ඔබේ අතින්ම සාදා ගන්න ඩෝමා හෝම් ඔයිල් මේකර් එක මිලදී ගන්න කියලා ඔයාලට මතක් කරනවා. මේ පිළිබඳව වැඩිදුර විස්තර ඔයාලට ගන්න පුළුවන් නම්බර් එකත් මම ඉක්මනට මතක් කරන්නම්. ලියා ගන්න මේ නම්බර් එක 011-7-679-579 කියන නම්බර් එකට කෝල් එකක් දීලා ඩෝමා හෝම් ඔයිල් මේකර් එක පිළිබඳව ඔයාලට වැඩිදුර විස්තර ලබා ගන්නත් පුළුවන්. හරි, අපි ලස්සන සින්දුවක් ඊළඟට ලෑස්ති කරගෙන තියෙනවා. චාමර වීරසිංහගේ සින්දුවක් තමයි ගොඩක් දෙනා අයිලෝ චාමර වීරසිංහගේ සින්දුවක් ඕනි කියලා. ඔන්න මම ලෑස්ති කරගත්තා චාමර වීරසිංහගේ තවත් ලස්සන සින්දුවක්. එහෙනම් අපි සින්දුව අහලා ආයේ මේ පැත්තට එමු. දවල් 2:43 වෙලාව.

0: 105 FM 93.7 La Khanda Radio ITN
1: දවල් දෙකයි විනාඩි 51යි.
2: ඔයාට විෂ මත්ද්‍රව්‍ය භාවිතයෙන් ඉවත් වෙන්න ඕනද? ජීවිතය අලුතෙන් පටන් ගන්න ආසද? එහෙනම් මේක ඔයා ගන්නම ඕන කෝල් එකක්. 19:27ට කතා කරන්න. රටම එකට ජාතික මෙහෙයුම.

0: සුබ දවසක් ශ්‍රී ලංකා
1: සමනුග්‍රහය
2: නැවුනග නැති වසවිස නැති ඇල්වත්ත කිරි ඕනෙම සුපිරි වෙළඳ සැලකින් නිලදී ගත හැකි අපිම අපේ නැවුම් එළකිරි ඇල්වත්ත කිරි
3: කොටු කප කප ගහපු ගේම ඉවරයි අයියේ දවසේ වියදමට කියාපු ලක්ෂ දෙක හමාරක් දෙන රුපියල් 40 අලුත්ම සම්පත ආගෝ
4: මුහුදෙන්ම කුමනින්වත් කුඩු ගේන්න එපා කොහොම කිනාවත් අල්ලනවා විකුණන නොල්මු සැමට දැනුම් දීමයි ඉබන්

දවල් දෙක විනාඩි 58 වෙලාව ලැකඩ ඕල් ටයිම් බීට්ස් වල එහෙනම් අපිට දෙවෙනි පැයත් ඉවර කරන්න වෙලාව ඇවිල්ලා තියෙන්නේ. අපි යනවනා එහෙනම් ඊළඟ පැයේ ප්‍රවෘත්ති වලින් පස්සේ තමයි අපිට ආපහු හම්බ වෙන්න වෙලාව තියෙන්නේ. මේ හිටිය විදිහටම ඔය ආදරේ ටෙක් අපි ළඟ පැයේදී හම්බ වෙමු.

0: වෙලාව පස්සර තුනයි.
1: වෙලාව ඔබ වෙත ගෙන ආවේ
2: වාර්තාපිට වාර්තා තමන කෝටි අටේ එන්.එල්.බී. ධන නිධානය ලොතරැයියෙන් රටේ සංවර්ධනයට දැවැන්ත ශක්තියක් වෙමින් ඔබත් දිනවා රටත් දිනවට ධන නිධානය බෙලදීගෙන ඔබත් කෝටිපතියෙකු වන්න.

0: ලක්කන ප්‍රවෘත්ති සමගින් මම සුලක්ෂණී උදේශිකයි ත්‍රිවීර ප්‍රවෘත්ති සංස්කරණේ චන්දන මාරසිංහ
1: දයෙන් පැය පුවත් සම අනුග්‍රහය
2: NLP හදහන ලංකාවේ වැඩිම තෑගි දෙන තෑගි අවස්ථා වැඩිම ලොතරැය NLP හදහන ඔබත් අදම NLP හදහන බලා ගන්න
3: මුහුදෙන්වත් කුමනින්වත් කුඩු ගේන්න එපා කොහොම කිනාවත් අල්ලනවා විකුණන නොල්ලු සමට දැනුම් දීමයි
1: සහයෝගීතා අනුග්‍රහය
4: සොනාලිකා ට්‍රැක්ටරය දැන් දිවයිනපුරා ඇති TVS අලෙවි නියෝජිතයන් වෙතින් වටිනා දොරතිකේ අල්මාරියක් නොමිලේ TVS ඇග්‍රි බිස්නස් වෙති සොනාලිකා ට්‍රැක්ටරය
5: ලකඩ දේශීය ප්‍රවෘත්ති
0: එක්සත් ජාතික පක්ෂයේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී අකිල විරාජ් කාලිවසම් මහතා අල්ලස් කුමිසම් මගින් අත්අඩංගුවට ගෙන තිබෙනවා ප්‍රකාශයක් ලබා දීම සඳහා ඔහු අලස් කොමිසමට පැමිණි අතර එහිදී අත්අඩංගුවට ගෙන ඇති බවයි අප වාර්තාකරු සඳහන් කළේ. බන්ධනාගාර හෝ වැරදිකරුවන් ඩොමැති ආදර්ශමත් රටක් නිර්මාණය කිරීම වත්මන් රජයේ ප්‍රධාන බලාපොරොත්තුව බව අමාත්‍ය රාමලිංගම් චන්ද්‍රසේකර මහතා ප්‍රකාශ කළා. දූෂණයට සහ වංචාවලට එරෙහිව නීති ක්‍රියාත්මක කිරීම සඳහා ජනතාව රජයට ජනවරම ලබා දී තිබෙනවා. ජනතා අපේක්ෂා ඉටු කිරීම ඉලක්කයේ බවයි අමාත්‍යවරයා පවසන්නේ.
5: ලකඩ විදේශීය ප්‍රවෘත්ති.
0: ඕස්ට්‍රේලියාවේ අඩු වියදම් ගුවන් සේවාවක් වන ජෙට්ස්ටාර් සභාගම අත් ගමන්මාන සඳහා වෙනම ගාස්තුවක් අය කිරීමේ නව ප්‍රතිපත්තියක් හඳුන්වා දී තිබෙනවා. ඒ යටතේ මගින්ට ආසන අසල තැබිය හැකි කුඩා බෑගයක් නොමිලේ රැගෙන යාමට අවස්ථාව හිමිවනවා. කෙසේ වෙතත් ගබඩා කරන ගමන් බලු සඳහා අමතර ගාස්තුවක් ගෙවීමට සිදුවන බවයි ගොන් සේවය සඳහන් කළේ. මීළඟ ලක්කඩ ප්‍රවෘත්ති පස්වරු හතරට.
5: 24 පෑම සිරුවෙන් ලක්කඩ ප්‍රවෘත්ති.
6: ස්වාධීන පුවත් එසනින් ඔබේ ජංගම දුරකථනයට ගෙන්වා ගැනීමට ITN News Alerts සිංහල සේවාව සක්‍රිය කරගන්න.
7: මොබිට් එල්නම් RJ හිස්තරක් ITN S ලෙස ටයිප් කර 2299 ට SMS කරන්න.
8: මේ පැයේ මොළව මතක් කිරීම සුරේකිමු මගතුට.
9: ඔබ ලිස්සන සුළු මාර්ගයක ගමන් කරනවා නම් නිරන්තරයෙන් ඔබේ වාහනයේ ටයර් පිළිබඳව සහ තිරිංග පද්ධතිය පිළිබඳව අවධානය යොමු කරන්න.
8: සුපකමනක් පරිස්සමින් කිහිල්ලෙන්න.

හවස තුමයි විනාඩි පහයි වෙලාව ලක්හැඩ ගොල්ටයිම් බීට්ස් වල හෙනගන් ඔන්න අපි තුන්වෙනි පැයටත් ඇවිල්ලා තියෙන්නේ. වාඩ පුළුවන් මේ පැය අපි දෙක එකතු වෙන්න මැසේජ් එකක් දාන්න මේ පැද්දට. නම්බර් එක මතක් කරනම් 07 3935 93 5 වට්ස්ඇප් නම්බර් එක. යාළුවෝ කට්ටියක් ඉන්නවා මට මැසේජ් කරපු, යාළුවා ආදරෙන් එකතු කරගන්න ඕන මේ පැයට. කලින් පැය තමයි යාළුවා මැසේජ් කරලා තිබ්බේ. ඉතින් අපි යාළුවා ආදරෙන් එකතු කරගන්නවා. ඉතින් අපි මේ පැය මුලින්ම මතක් කරා වගේම ඔයා දුරගමනක් එහෙම යනව නම්, වගේම කඳු සහිත මාර්ගයක එහෙම යනව නම් පොඩ්ඩක් පරිස්සමෙන් යන්න. ඔය වාහනවල ටයර් එහෙම පොඩ්ඩක් ඒ පිළිබඳව සැලකිලිමත් වන්න. ඒ වගේම තමයි ඔය බ්‍රේක් සිස්ටම් එක පිළිබඳව පොඩ්ඩක් ඔයාගේ අවධානය යොමු කරන්න කියලාත් අපි මේ වෙලාවේ ආට මතක් කරනවා. මේ පැය මූලම මතක් කිරීම විදිහට. ඉතින් ඔය විදිහට අපිත් එක්ක ආදරෙන් එකතු වෙන්න FM 93.5 FM 93.7 ලැකඬ ඕල් ටයිම් බීට්ස් එක හවස 4 වෙනකම් වෙලාව තියෙනවා. ආට මේ පැද්දට එන්න මැසේජ් එකක් දාන්න. මම බලාගෙන ඉන්නවා ඔයා මේ පැද්දට එනකන්. හවස 3:06 වෙලාව.

0: taşıma paha, anlatın ay taşıma hata.
1: Lakın anı, lakın anı, lakın anı.
0: Radio ITN.
2: දන්නවද ටයිම් පාස් කරන්න ඕන නම් පොතක් කියවන්න, ෆිල්ම් එකක් බලන්න. හැබැයි ඒකට මිනිස්සු එක්ක තෝරගන්න.

0: ඕනෙමන සතිය දෙනකන දවල් එක එද හතර වෙනකන්
1: Overtime Beats with Jamie.

0: හවස තුනයි විනාඩි 10යි වෙලාව. අපි යන්න හදුව WhatsApp chat එක පැත්තට මේ වෙලාවේ අපි වහගෙන ඉන්නවා කියලා මට message එකක් දාලා තියෙන අපේ යාළුව කට්ටියව එකතු කරගන්න. හයි සුබ සන්දේව ගිහන් මල්ලී කෝ අද අපේ චාමි අපේ මැලේසියාවේ ඉඳලා අපේ නිෂූ තමයි මේ වෙලාවේ අපේ අහන් ඉන්නවා කියලා message එකක් දාලා තියෙන්නේ. මම මේ වෙලාවේ ලක්කඳ අහන් ඉන්නේ ලස්සන සින්දුවකට මාවත් එකතු කරගන්න මම නිෂූ කියලා message එක දාලා තියෙන්නේ. ගොඩක් ස්තුතියි නිෂූ. ආවාදරණ එකතු කරගන්නවා මේ වෙලාවේ ලක්කඳ all time beats all time beats වලට. එතකම අපි වහගෙන ඉන්නවා කියලා මට message එකක් දාලා තියෙනවා මේ වෙලාවේ. සුබ සන්දේව කේවා ගීත් මල්ලී වාට කෝ අද අපේ චාමි නංගි කොහේ ගිහිල්ලද? අපිට ලස්සන සින්දුවක් ඕනි මාතලේ කුමාරී එරමුදුගොල්ල නයනි ගාමිණී වගේම ධම්මිකා සුභාෂිනී කැටියම අඳුරන එකතු කරගන්න කියලා මැසේජ් එක දාලා තියෙන්නේ. ලස්සන සඳේව ක්ලාසන සින්දුකට අපි එකතු කරගන්න. දුව මෙතෙන්දී වගේම මහත්තයා ඉන්නවා හේමන්තද සිල්වා අම්මා ඉන්නවා. ඒ වගේම යාගේ අයියා නිමල් තිලකසිරි ඒ වගේම සුදු අක්කා අනෝම අක්කා යවත් ඒ වගේම ප්‍රබානංගී මම මැනිකේ කියලා මැසේජ් එක දාලා තියෙන දොඩම් ගස්ලාන්ද ඉඳලා මැනිකේ නංගු නොමත අඳුරන එකතු කරගන්නවා. ඒත් එකම යන්නුන් ලස්සන සින්දුවක් ඕන කියලා මට මැසේජ් එක දාලා තියෙනවා අපේ දර්ශනී කුමාර්තුංග අලව් ඉඳලා අපි වහගෙන ඉන්නවා කියලා මැසේජ් එකක් දාලා තියෙනවා. ඒත් එකම මාතල ඉඳන් අපේ දිලිනි මේ වෙලාවේ අහන් ඉන්නවා කියලා මැසේජ් එකක් දාලා තිනවා. ආදරණ එකතු කරගන්නවා කට්ටියම ලකන ඕල් ටයිම් බීට්ස් වලට. අපිවත් ලස්සන සින්දුවකට එකතු කරගන්න ලව්වේ කොහොලානි ජයකලනී සින්දුවට එකතු කරගන්නවා මේ වෙලාවේ. උපාලි චිත්‍රානි මාධව කසුන්නතුරු ලකනහන සියලු දෙනාම ඒ වගේම අපිවත් ලස්සන සින්දුවකට එකතු කරගන්න අයියේ අම්මා අනුෂා ඒ වගේම තාත්තා කුමාර මම තක්ෂිලා වෙන ඕන දෙයක් වෙච්චාවේ සින්දුව දෙනවද කියලා අහලා තියෙන්නේ. බලමු ට්‍රයි එකක් දෙන්නම් කලවල්මිදල තමයි මැසේජ් කරලා තියෙන්නේ. සුදම් චාමර්ගේ සින්දුව කෝණ කියලා මැසේජ් එක දාලා තියෙන්නේ. හෙදකම අපි යනවා කොහෙටද? හයි අයියේ මමත් හයි අයියේ මම හංගරපිටියේ මටත් ලස්සන සින්දුවක් ඕනි. වාවයි පවුලේ හැමෝම අය ආදරෙන් එකතු කරගන්නවා කියලා මැසේජ් එකක් දාලා තිනවා. අපිටත් ලස්සන සින්දුවක් ඕන සින්දුවකට එකතු කරගන්න. අලව්වේ ගල්තරෙන් මගේ මහත්තයා ඉන්නවා නන්දන පුතා ගයන්ත ඒ වගේම දුව මිනෝදී දුව ඉන්නවා සශිනී ඒ වගේම මට මැසේජ් එක දාලා තිනවා. අපි ගීතික ආදරෙන් එකතු කරගන්නවා. KDA සමරසිංහ සේරුවාවලින්දන් අපි වහගෙන ඉන්නවා කියලා මැසේජ් එකක් දාලා තිනවා. කටේ මේකතු කරගෙන අපි යමු තවත් ලස්සන සින්දුවකට. මම ඊළඟට ලෑස්ති කරගෙන තියෙන සංකගේ තවත් ලස්සනම ලස්සන සින්දුවක් අපි සින්දුව අහමු. සින්දුව අහන්න කලින් ඔයාලට වෙලාව මතක් කරලා ඉන්න ඕන ලකඩ ඕල් ටයිම් බීට්ස් එක එකතු වෙලින් වෙලාව මතක් කරන්නම්. හවස 3 විනාඩි 12යි දැන්.
1: ගුණාත්මක සහල් නිෂ්පාදනයක් සඳහා නවීන තාක්ෂණයෙන් බලගැන්වුණු ඩෝමා කළුවට ඉවත් කිරීමේ යන්ත්‍රයක් ඔබත් අදම ඇනවුම් කරන්න. සමහර මධ්‍ය පරිමාණ සහල් නිෂ්පාදකයන් සඳහා ස්වයංක්‍රීය වීකිටීමේ යන්ත්‍රයක් හඳුන්වා දීමේ පුරෝගාමියවර මාක්ස්පෙන් සමූහ ව්‍යාපාරයට අනුබද්ධිත මාක්ස්පෙන් හෝල්ඩින්ග්ස් පුත්කලික සමාගම වෙතින් අදම අමතන්න 01176779579

0: හවස 3:20යි.
1: NLP හදහන ලංකාවේ වැඩිම තෑගි දෙන තෑගි අවස්ථා වැඩිම ලොතරැය. NLP හදහන ඔබත් අදම NLP හදහන බලා ගන්න.
2: ඔබට කාලය ආපසු හැරවීමට නොහැකි බව දන්නව නේද? ඒ නිසා ඔබ රියධාවනයේදී අධික වේගයෙන් නොයන්න. නියමිත වේගයෙන්ම රියධාවනයට මතක තබා ගන්න.
3: කාටත් කලින් පත්තර විස්තර සමග අලුත්ම තොරතුරු දැනගන්න. උණුසුම් වන දේශපාලනය, විදෙස් ක්‍රීඩා තොරතුරු සවිස්තරව.
4: ලක්ෂණ මොනින් දුසල්
5: සම අනුග්‍රහය.
6: රාජ්‍ය බැංකුවක සුරක්ෂිතභාවය ඉහළම රැකවරණය සමගින් ස්ථාවර තැන්පතු සඳහා ඉහළම පොලිය RDB බැංකුවෙන්.
7: ලුකයා මාර වෙඩෙනේ ඌනේ. දොක්කි කිව්වානේ මට මෙමරි ලොස් කියලා.
8: මෙමරි ලොස්? කවුද ඩොක්ටර්? යාද සුන්නද?
7: මම කිරික බුන්නේ අය සීනි වෙඩනේ මුකුත් අතපය වෙඩ කරන්නේ අය මට.
8: සුපුරි ඩොක්ටර්නේ. ඩොක්ටර් හරියටම කියලා තියෙනවානේ.
9: hina baby sindu ahanna fm 93.5 fm 93.7 handabe 4 weddi tune karala thiyaganna
10: evening drive with chamit and charu
5: sama anugrahaya
10: marksman samuha vyapare vithin gen wabita harina dan navanimawakin ena domas entry wiketi miyantreka sadambara himikaruwe kumanna adumama ganna 01167 679 579
5: සහයෝගීතා අනුග්‍රහය
9: රන් පවුමට උපරිම මුදල අපෙන් ලක්ෂයටම පොලිය රුපියල් 480ක් විතරයි. ගනුදෙනුවයි රත්තරන් පල්ලි ගුරුගේ රන් අය.
11: කොළඹින් කතා කරන රේඩියෝ ස්ලෝන් කොළඹ ගුවන් විදුලි ප්‍රචාරයයි
12: ලංකා ගුවන් විදුලි ප්‍රචාරයයි
11: ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාවයි
5: රේඩියෝ සියවසක ලෝකමය
13: ආචාර්ය ධම්මික දිසානායකගේ A Century of Radio Broadcasting පරීක්ෂණ කෘතිය පාදක කරගත්
5: ශ්‍රී ලාංකේය රේඩියෝ කර්මාන්තේ අනාගතය කොයිබටද
13: විද්වත් දේශන සමක විවෘත සංවාදය
5: විජයනන්ද චෛවීර ආචාර්ය රංග කලන්සූරිය නාලක ගුණවර්ධන ඇතුළු ආද්‍ය ප්‍රාමාණිකයන්ගේ සහභාගීත්වයෙන්
13: අගෝස්තු 6 වෙනිදා බ්‍රහස්පතින්දා වසර තුනට
5: ස්වාධීන රූපවාහිනී ශ්‍රවණාගාරයේදී
13: සංවිධානය රාජ්‍ය ගුවන්විදුලි පුවත්පත් සහ සමාජ මාධ්‍ය අනුමණ්ඩලය
5: සංස්කෘතික කටයුතු දෙපාර්තමේන්තුව සමග ලක්කඩ ගුවන්විදුලිය
14: අසන්දිමිත
15: නංගි ආයක අවදෙන්නේ
16: මයික් මන් දෙන්නකෝ අයියා හොඳට කාලා බීලා තරහ ගන්න නැතුව මල්ලි කරඬු කරන්නේ එහෙම නැතුව ඉන්න ඕනි නෝ
15: එහෙනම් ඉක්මන් දෙන්න ඕනේ ගියපු ගමන් එන්න
16: ගියපු ගමන් එන්නකෝ
15: සුරජ්‍ය වොත් මට කියන්න
5: ශාන් ජයරත්න නිර්මාණයක් අසන්දිමිත
17: මං කියපු කාරණාව ගැන හොඳට හිතලා බලන්න ඒවා කල් දාන්න නැතුව හිත අනිත්තම කරන්න පටන්
5: සති අග රාත්‍රී 8ට ITN බලන්න

0: හවස තුනයි විනාඩි 25යි වෙලාව. ලකන්න ඕල් ටයිම් බීට්ස් වල ඔයා එකතු වෙලා ඉන්නේ තුන්වෙනි පැයේ. මේ පැයේ මට මැසේජ් කරපු යාළුවෙක් ඉක්මනට එකතු කරගන්නම්. එක්කෙනෙක් නෙමෙයි දෙන්නෙක් ඉන්නවා. ආදරෙන් එකතු කරගන්නවා මේ පැයට. හෙලෝ හෙලෝ ගිහාන් අයියේ සුබ සන්ධ්‍යාවක් වේවා. මා තිනවා අහගෙන. අය මට විඳුගේ සින්දුව කෝණ කියලා මැසේජ් එක දාලා තිනවා. පවුලේ හැමෝම වයි ඒ වගේම රසාංජලි හංසලි සශිනි පියුමි ඒ වගේම හිමයාංජලි සින්දුවකට එකතු කරගන්න කියලා මැසේජ් එක දාලා තිනවා. අපේ දරණිය ගලින් අනු තමයි මැසේජ් එක දාලා තිනවා. අනු ආදරෙන් එකතු කරගන්න. අපිට ලස්සන සින්දුවක් දෙන්න ලව්ව මහවීදී බවන්ත එකේ කට්ටියම මේ වෙලාවේ අහන් ඉන්නවා කියලා මැසේජ් එක දාලා තිනවා. ගිහන් මල්ලි මේක කියන්න හොඳේ කියලා මැසේජ් එකක් දානවා. චාමි කියලා නැති හන්දද ගුවනේ පුරුද්දටයි ලක්හඬ වෙත ගොඩ වැදුනේ සුපුරුදු හඬක් අපගේ දෙස වන බැටුනේ හෙට එනතුරා ඉවසන්නම් රත්තරනේ. චාමිගේ අඩුව ගිහන් පුරවන හින්දා අදත් හතර වෙනකම්ම ඔබ හා රැඳෙනා. ගිහන් ඔබට සුබ පැතුම් ගෙන එන්න. අපි මේ පොල් ගහවෙල මස්සිනා සහ නෑනා. මසුරේ නෑනා දෙන්නම ආදරෙන් එකතු කරගන්නවා. ලස්සනයි කවිය ආදරෙන් එකතු කරගන්නවා මේ පැයේ ඔයාලවත්. එතකම අපි යනවා. අපිට ලස්සන සින්දුවක් ඕන වැල්ලවායි සුරංග බේකරි එකේ. සුරංගයි යා සංජීවයි යා හර්ෂම්රයි යා මිහිරංග මල්ලි යන කට්ටිය ආදරෙන් එකතු කරගන්න කියලා මැසේජ් එක දාලා තියෙන අපේ සුපුන් හිරුෂාන්. සුපුන් හිරුෂාන් ආදරෙන් එකතු කරගන්නවා. හයි මම අද නම් සුපිර සින්දු ටිකක් මටත් සින්දුවක් ඕනි සුනිල් සර්ගේ. එවැගේම අම්මා තාත්තා මල්ලි රඹුකනේ ඉඳලා සදේව් පුතා තමයි මැසේජ් එක දාලා තියෙන්නේ. එහෙනම් ආදරෙන් එකතු කරගන්නවා මේ වෙලාවේ. ගිනිගත් තේන තපල් කාර්යාලයේ අපි වැඩ කරන ගමන් ලක්කඳහනවා. උඩදෙනිය මහතා චාන්දනී මිස් එවැගේම රිෆ්කා මිස් සංගීතා හැමෝම එකතු කරගන්නවා. අපේ මංජුල හේමන්ත හැමදාම වගේ ආදරෙන් එකතු කරගන්නවා මේ වෙලාවේ ලක්කඳ ඕල් ටයිම් බීට්ස් වලට. මංජුල මොකද ඔය පැත්තේ තත්ත්වේ? පහුගිය දවස්වල වැස්සත් එක්ක අපි දැක්ක ගිනිගත් තේන පැත්ත එහෙමත් මොකද කඳු කඩාගෙන වැටලා එහෙම තිබුණා. මොන වගේ තත්ත්වයක්ද ඔය පැද්ද තියෙන්නේ? මැසේජ් එකක් දාගෙන යන්න අපිට බලාගෙන ඉන්න වාගේ මැසේජ් එක එනකන් හරිද? හායයි අපිත් මේ වෙලාවේ අහගෙන වැඩ කරන ගමන් ඉන්නේ. අපිට ලස්සන සින්දුවක් ඕනි කියලා මැසේජ් එක දාලා තියෙන්නේ අරවුල. අරවුල ඉඳන් අපේ ලාලයියා, ඒ වගේම දිනුක අක්කා, අමිල දිනුක අක්කා, අමිල අක්කා, ඒ වගේම චමුදි කුමාරි, දිලිනි පවිත්‍රා, අමාශා, දිව්‍යා නබු, නවේදා නේද, නිවේදා ඇතුළු හැමෝම ආදරෙන් එකතු කරගන්න කියලා මැසේජ් එක දාලා තියෙනවා. ඉතින් ආදරෙන් එකතු කරගන්නවා මේ වෙලාවේ ඕල් ටයිම් බීට්ස් වලට. අපිට යන්න වෙන්නේ නෑ වගේ ඊළඟ සින්දුවට. සුබ සන්ධ්‍යාවක් වේවා. අපිට ලස්සන සින්දුවක් ඕනි රණාලෙන්, ක්‍රිෂාලි රුවන්, ඒ වගේම පහන්දි දුලාන්, නිෂ්මික, සමන්තිකා, චමින්ද, ආච්චි අම්මවත් ආදරෙන් එකතු කරගන්න කියලා මැසේජ් එක දාලා තියෙනවා. මමත් ඉන්නවා ලක්කඩ අහගෙන. මට ලස්සන සින්දුවක් ඕන. මගේ චූටි පුතා හිංසරත් ඉන්නවා. බත්තගමෙන් ශ්‍යාම අද නම් හොඳටම අව්වලු. බලන්නකෝ නේද අපි මෙන්න ඕන අව්ව පායන්නත් ශ්‍යාම ඔයාලට. හරි ශ්‍යාම අවත් ආදරෙන් එකතු කරගන්නවා මේ වෙලාවේ. මටත් ලස්සන සින්දුවක් ඕනි කියලා මැසේජ් එක දාලා තියෙන්නේ අපේ බොරුලහේන සුසන්ත සම්පත්, පිටිකල ධර්මරාජු මාවතේ චන්ද්‍රා ගුණවර්ධන මිස්, ඒ වගේම පිටිකල බස් ස්ටෑන්ඩ් එකේ චමෝදි, කටබැද්දෙන් රේණුකාකා, දොම්පේ පැලහැල ගමේ තාරුකා හෙට්ටිය රච්චවත ආදරෙන් එකතු කරගන්න කියලා මැසේජ් එක දාලා තියෙන්නේ. ඉතින් ඔන්න කැට්ටේ ආදරෙන් එකතු කරගන්නවා සුසන්ත. මම ඊළඟට තවත් ලස්සන සින්දුවකට යන්න ඕන. කොහෙද යන්න වෙන්නේම නැහැ. තව මැසේජ් එකක් ආවා. ඉක්මනටම යවත් කියලා අපි සින්දුවට යන්නම්. හයි අජිත් රාජකරුණා, ඒ වගේම ලකනහන් ඉන්නවා කඩේ ඉඳන්. ඉන්න ඔක්කොම එකතු කරගන්න කියලා මැසේජ් එක දාලා තියෙනවා. ලක්ෂපාණ ඉඳලා තරංග තමයි අපිට මැසේජ් එක දාලා තියෙන්නේ නේද? තරංග ලක්ෂයන් ආදරෙන් එකතු කරගන්නවා මේ වෙලාවේ. අපිත් ලස්සන සින්දුවකට එකතු කරගන්න. මම සෙව්වන්දි, අම්මා ලක්මාලි, වගේම තාත්තා කුමාර. අපිට වෙන ඕන දෙයක් වෙච්චාවේ සින්දුව දෙනවද කියලා අහලා තියෙන රත්නපුරේ ඉඳලා. අද නම් සින්දුව දෙන්න විදියක් නැහැ. බලමු අපි ට්‍රයි එකක් දෙන්නම්. හෙට අනිවාර්යෙන් ඔයාලට සින්දුව අපි දෙන්නම් කොහොම හරි. හරිද? හරි අපි ලස්සන සින්දුවකට යන්න ඕන. ගොඩක් අය ඉල්ලලා තිබ්බා අමු සින්දුවක් අහමු කියලා. අපි අහමු ඉතින්. මොකද ප්‍රශ්නේ නේද? සින්දු තියෙනවනේ නේ. හරි අපි අමු එහෙනම් සින්දුවට. සින්දු අහන්න කලින් ඔයාලට මතක් කරන්න ඕන මේ පැත්තට එන්න පුළුවන් අපේ නම්බර් එක 0703939357 අපේ WhatsApp නම්බර් එක. ඉක්මනට මැසේජ් එකක් දාන්න, මම බලාගෙන ඉන්නවා එනකන්. අවලාව තියෙනවා හවස 4 වෙනකම් මං ඉන්නවා. ලකන ඕල් ටයිම් බීට්ස් අරගෙන අවිල්ලා ආස කරන සින්දු ගොඩකුත් එක්ක. අපේ නම් සින්දුවට යමු. ඊට කලින් වෙලාවත් බලලිමු. ලකන ඕල් ටයිම් බීට්ස් අහගෙන වෙලාව මතක් කරන්න. හවස 3:30 දැන්.
1: වෙලාව ඔබ වෙත ගෙනා

0: සුබ දවසක් ශ්‍රී ලංකා
1: සමනුග්‍රහය
2: නැවුනක නැති වසවිස නැති ඇල්වත්ත කිරි ඕනම සුකිරි වෙළඳ සැලකින් මිලදී ගත හැකි අපිම අපේ නැවුම් එළකිරි ඇල්වත්ත කිරි
0: සුබ දවසක් ශ්‍රී ලංකා
1: සහයෝගීතා අනුග්‍රහය දශකහතක ජනතා විශ්වාසය සහ ප්‍රසාදය විනාගත් ක්‍රිමිරාජ ආයුර්වේද ඖෂධ වෙතින් ක්‍රිමිරාජ කරල්කුලි බඩේ අමාරු සහ ලදරු පණු රෝග සඳහා ෂණික සුවයට ක්‍රිමිරාජ කරල්කුලි
3: ලෙන්ස්ටික් අයිකිය හොස්පිටල් වෙතින් සිළුම අක්ෂි සේවාවන් දැන් එකම තැනකින් ලෙන්ස්ටික් අයිකිය හොස්පිටල් අංක 74 රොබර්ට් ගුණවර්ධන මාවත කොස්වත්ත බත්තර මුල්ල දුරකථන 0706 478 478
4: පත්තරේ අප්ඩේට් වෙන කාලෙක පත්තරෙන්ම විස්තර හොයන්න බෑ.
5: සාස්තරේ දන්න අයයි සූස්තරේ දන්න අයයි එකම තැනක පිච් කරනවා.
4: සයිබර් ජෙන් මේ නෙක්ස් ජෙන් එකයි. සයිබර් ජෙන්
6: දන්න අයට කියන්නයි නොදන්න අයට අහන්නයි. සෙනසුරාදා උදේ 8:00

0: channel that shaped generations. From the stories you grew up with. Movies that resonate. Musicals that ignite the soul. Documentaries that open your eyes. All in one place. All on your terms. A legendary name returns, redefining entertainment and reshaping the Sri Lankan entertainment landscape. This is not just streaming. This is the future of Sri Lankan entertainment. ITN Max. Mama tamai kelamisha.
1: Hena machan, u tamai ubaha uthagena yanne patthagena aapu eka.
2: Nimanta prasara nirmanayak. Meesha.
3: Swami. Swami kiyanne me. Wagini doctor kenek lagata geniyan depa kiyala.
4: Mahan mathaya. Mata rahin una balanne thu mukuth kiyanne bena.
3: Ya viswi wage hetirenne.
2: සති සෑම දිනකම රාත්‍රී 9ට ITN බලන්න. ඇහෙන ක්‍රීඩාවලින් අහන ක්‍රීඩාවකට ලක්කන ක්‍රීඩා පිටිය. සෑම සෙනසුරාදාවකම සවස 4:30ට ලක්හලින් ක්‍රීඩා පිටිය.

0: ලකඩවල් ටයිම් බීට් සාංගින වෙලාව මතකරනම් හවස 3යි විනාඩි 40යි.
1: වෙලාව ඔබ වෙත ගෙන ආවේ
2: මේ TVS Sport 110 පෙට්‍රල් ලීටරයක් ගෙවුවාම යනවා.
1: ඉවරයි. TVS Sport 110 පෙට්‍රල් ලීටරයකට කිලෝමීටර 80කට වැඩියෙන් දුවන්න.

හවස තුනයි විනාඩි 40යි වෙලාව. ලැකඩෝල් ටයිම් බීට්ස් වල තුන්වෙනි පෑය මේ විදිහට ගෙවිගෙන යන්නේ. රත්ලස්සන සින්දුවක් තෝරගත්ත ජයශ්‍රීලගේ සින්දුවක් තමයි මං ඊළඟට ලෑස්ති කරගෙන තියෙන්නේ. ඒත් එකම අපේ මංජුල හේමන්ත මට මැසේජ් එකක් දාලා තියෙනවා. පහුගිය දවස්වල වැස්සත් එක්ක හොඳටම වැස්ස ගොඩක් කලාබහානි වුණා. අවතන් පිරිසින්න මොනව කරන්නද? ස්වභාව ධර්මයනේ. ඒක නේද මංජුල? කමක් නැහැ මොන වුණත් අපි ලක්කඩ අහගෙන ඉන්නවා ඉතින් කියලා මැසේජ් එක දාලා තියෙන්නේ. අපි ප්‍රාර්ථනා කරනවා ඔයාලට නැති වුණු හැම දෙයක්ම ඉක්මනින්ම ලැබෙන්න කියලා. මොනව කරන්නද? ස්වභාව ධර්මයා විසින් තමයි මේ දේවල් කරලා තියෙන්නේ. සමහර විට අපි ස්වභාව ධර්මයාට කරපු විනාශය තියෙනවා. ඒත් එක්ක මේ වැස්සත් එක්ක ගොඩක් අපිට අලාභහානි පාඩු සිදු වුණා. අපි දැක්ක ජීවිත හානිත් වාර්තා වෙලා තිබුණා. කොහොම නමුත් ඉදිරියේදී තවත් සමහර විට වැස්ස වැඩි වෙන්න පුළුවන්. කොහේ හිටියත් ඔය පරිස්සමෙන් අපිත් එක්ක ඉන්නවා කියලා අපි දන්නවා. ඒක හින්දා හැම වෙලේම FM 93.5 FM 93.7 ලක්කඩත් එක්ක එකතු වෙන්න කියලාත් අපි ඔයාලට මේ වෙලාවේ මතක් කරනවා. එතකම යටියන්තර පෙත්තර යද්දී අපි සේබලි අපි වහගෙන ඉන්නවා කියලා මට මැසේජ් එකක් දාලා තිනවා. ආදරණ එකතු කරගන්නවා. හායයි අපිවත් අසන සින්දුවකට එකතු කරගන්න. සපුමල් උයනේ බට්ටි තමයි මැසේජ් එක දාලා තියෙන්නේ. මේ වෙලාවේ රොෂාන් ගරාජ් එකේ සද්දෙටම ඔයා වහගෙන වැඩ කරනවා. රොෂාන් අයියේ වයි කොල්ල සෙට් එක වගේම රතුපස් වල ගාමන්ට් එකේ වැඩ කරන රෝහිණියක්කා උදේනියක්කා නිලුවක්කා මේ වෙලාවේ ඔයා වහන අහන් වැඩ කරනවා. ඒ වගේම දයා අපිවත් එකතු කරගන්න කියලා තමයි මැසේජ් එක දාලා තියෙන්නේ. එහෙනම් කට්ටියම එකතු කරගෙන අපි යනවා ලස්සන සින්දුවකට. ශාස්ත්‍රයේ සින්දුවක් තමයි මං ඊළඟට ලෑස්ති කරගෙන තියෙන්නේ. ඒත් එක්කම අපේ ධනුෂ්කත් අපි වහගෙන ඉන්නවා කියලා මැසේජ් එක

හවසතුනයි විනාඩි 52 වෙලාව ලැකඩ ඕල් ටයිම් බීට්ස් වල ඔන්න තුන්වෙනි පැයත් මේ විදිහට ගෙවිගෙන යනවා. ඉතින් ඉක්මනට මේ පැතර මැසේජ් එකක් දැම්මොත් යන්න කලින් අනිවාර්යෙන් කියලා යන්නම්. නම්බර් එක මතක් කරනම් 0743935937 අපේ WhatsApp නම්බර් එක. ඉක්මනට මැසේජ් එකක් දාන්න මේ පැත්තට. තවත් ලස්සන සින්දුවක් තෝරගත්තා. චන්දන ලියනාරච්චිගේ සින්දුවක් තමයි අපි තෝරගත්තේ. තාම පමා වැඩි නෑ. ඉක්මනට මැසේජ් එකක් දාන්න. හරි, අපි එහෙනම් සින්දුව අහලා ආයෙ මේ පැතරෙමු.

IVM. හවස තුනයි විනාඩි 55යි වෙලාව. ලක්හඬ ඕල් ටයිම් බීට්ස් එනන් ඉවර කරලා යන්න වෙලාව ඇවිල්ලා තියෙන්නේ. ඊට කලින් යාළුවෝ කිනු ඉක්මනට මගතු කරගන්නවා. අපේ ශාමලී කිතුල් ගලින් දැන් අපි අහගෙන ඉන්නවා කියලා මැසේජ් එකක් දාලා තියෙනවා. ගෙදර හැමෝම තාදරෙන් එකතු කරගන්න කියලා. ඉතින් ඔන්නව තාදරෙන් මේ වෙලාව එකතු කරගන්නවා. එහෙනම් අපි ගිහිල්ලා එන්නම්. කට්ටිය සතුටින් පරිස්සමින් hina වෙලා අදරින් ඉන්න ඕන. මම ගියාට වඩා පාළුවක් නැතුව හවස හතර ඉඳලා සවස 6 හමාර වෙනකන් නේද? 6 හමාර වෙනකන් අපේ රේඩියෝ ඩබල ඉන්නවා. චමිත් එක්ක චාරු ඊවනින් ඩ්‍රයිව් අරගෙන එනවා. ඉතින් ඔයාලට පාළුවක් නැතිව හවස වරුව ගෙවන්න පුළුවන්. අපිත් එක්ක එකතු වෙන්න FM 93.5 FM 93.7 දෙකටම ලකනත් එක්ක එකතු වෙලා ඉන්න. ඔයාලට පාළුවක් නැතිව කූල් එකේ ඩ්‍රයිව් කරන්න පුළුවන්. අපේ චමිත් එක්කයි චාරු එක්කයි. එනං ගිහිල්ලා ඉන්නම්. හැමෝටම ජය වේවා. මම ගීත්.

0: 95.5 93.7 Lakhanda Radio ITN Sabah Sri Lanka Handa
1: Velava Pasur Hatarai
2: වෙලාව ඔබ වෙත ගෙන ආවේ
3: වාර්තා පිට වාර්තා කබන කෝටි යටේ එන්.එල්.බී. ධනනිධානය නුතුරයි රටේ සංවර්ධනයේ තැනන්ත ශක්තියක් වෙමින් ඔබ අදිනවා රටත් දිනවට ධනනිධානය

0: ලක්කඩේ ප්‍රවෘත්ති සමගින් මම සුලක්ෂණී උදේශිකයි දිරිවීර ප්‍රවෘත්ති සංස්කරණේ චන්ද්‍රමාර සිංහ
1: දයෙන් පැය පුවත් සම අනුග්‍රහය
2: NLP හදහන ලංකාවේ වැඩිම තෑගි දෙන තෑගි අවස්ථා වැඩිම ලොතරැය NLP හදහන ඔබත් අදම NLP හදහන බලා ගන්න
3: මුහුදෙන්ම කුමනින්වත් කුඩු ගේන්න එපා කොහොම කිනාවත් අල්ලනවා විකුණන නොල්ලුන සමට දැනුම් දීමයි ඉබත් වෙන
1: සහයෝගීතා අනුග්‍රහය
4: සොනාලිකා ට්‍රැක්ටරය දැන් දිවයිනපුර ඇති TVS අලවි නියෝජිතයන් වෙතින් වටිනා දොරතකි අල්මාරියක් නොමිලේ TVS ඇග්‍රි බිස්නස් වෙතින් සොනාලිකා ට්‍රැක්ටරය
0: මද්‍ර විචාවාර බෙඩපැත්වීම සඳහා පොලිසිය ආරම්භ කළ බෙහෙවින් තවත් සැකරුවන් 757 දෙනෙක් අත්අඩංගුවට තිබෙනවා. රජ උපයෝග ලබාගත් සැකරුවන්ගේ සංඛ්‍යාව 4ක්. හයිති රිකු පුනරුත්ථාපනයට යොමු කළ බවයි පොලිසිය පවසන්නේ. වැටලීම්වලදී හෙරොයින්, අයිස්, ගංජා ඇතුළු මද්‍ර විතුගයක් අත්අඩංගුවටගත් බවත් පොලිස් මාධ්‍ය කොට්ටාසය සඳහන් කළා. ඇමරිකා කොටස් වෙළඳපළ වාර්තාගත ලෙස ඉහළ ගොස් තිබෙනවා. හෝමුස් සමුද්‍ර සන්ධිය යළි විවෘත විය හැකි බවට පවතින විශ්වාසය සමග එම තත්ත්වය නිර්මාණය වී ඇති බවයි මාධ්‍ය වාර්තා සඳහන් කළේ. බලශක්ති සැපයූ පිළිබඳ අවනිශ්චිතතාව පහව යාමද ආයෝජකයන්ගේ අපේක්ෂාවක් වී තිබෙනවා. කෙසේ වෙතත් මැදපෙරදිග පවතින වාතාවරණය හමුවේ ගොලිය බුලිය වෙළඳපළේ ඉදිරි තත්ත්වයේ රඳා පවතින බව විශ්ලේෂකයන් ප්‍රකාශ කළා. ලක්කඩ ප්‍රධාන ප්‍රවෘත්ති සවස 6:00ට
5: 24 පෑම සිරුවෙන් ලක්කඩ ප්‍රවෘත්ති
6: ස්වාධීන පුවත් එසනින් ඔබේ ජංගම දුරකථනයට ගෙන්වා ගැනීමට ITN News Alerts සිංහල සේවාව සක්‍රිය කරගන්න.
7: මොබිටෙල් නම් RJ හිස්තරක් ITN S ලෙස ටයිප් කර 2299ට SMS කරන්න.

0: RTN රටට වග කියන රේඩියෝ සම අනුග්‍රහය
1: මාක්ස්මන් සමූහ ව්‍යාපාරය විසින් ගෙන්වා අපි තහරින දැන් නව නිමාවකින් එන ඩෝමාස් වන්ට්‍රි වී කිටිම යන්ත්‍රයක සාඩම්බර හිමිකරුවෙකු වන්න අද මම තන්න 01176779579
2: මම නම් දැන් මාරම රිලැක්ස්
3: අනම්මනංගල වදුණා නේද මේ එක්ස්පර්ට් හරියටම හරිනේ
4: ඕනම සන්ධ වේදනාවකට ප්‍රබලම විද්‍යානුකූල විසඳුම ඕතුෂීල් ඇක්ටිව් ප්ලස්
5: NLP හදහන ලංකාවේ වැඩිම තෑගි දෙන තෑගි අවස්ථා වැඩිම ලොතරැය්‍ය NLP හදහන ඔබත් අදම NLP හදහන බලාගන්න
6: සහයෝගීතා අනුග්‍රහය පටස්ගාල අතට සල්ලි පල්ලි ගුරුගේ රන් අය රන් පවුමට උපරිම මුදල අපෙන් ලක්ෂයටම පොලිය රුපියල් 480ක් විතරයි ගනුදෙනුවයි රත්තරන් පල්ලි ගුරුගේ රන් අය
7: සුබ සන්ධ්‍යාවක් හවස 4:05

0: හතරයි විනාඩි 12යි වෙලාව. සුබ සන්ධ්‍යාවක් හැමෝටම. සුබ සන්ධ්‍යාවක් චාරු.
1: සුබ සන්ධ්‍යාවක්. අද මොකද වෙනස් වෙලා?
0: අද මොකද වෙනස් වෙලා කියන්නේ?
1: දැන් පොඩ්ඩක් අපි කතා කරන එක.
0: කතා කරන බීට් එක වෙනස් වෙනවා.
1: ඔව් ඔව්.
0: ඒක ඉතින් එහෙමයි. හැමදාම ඉතින් එකම බීට් එකේ ඕන නැහැ නේද?
1: අපි පොඩ්ඩක් බීට් එක චේන්ජ් කරන්න ඕනේ නේ.
0: අපි චේන්ජ් කරන්න ඕනේ සමහර වෙලාවට.
1: හරි.
0: දැන් අපි සමහර වෙලාවට එකම ජොබ් එකේ එකම බිග්ගර්ට වැඩ කරාට පස්සේ
1: ඕකේ.
0: අපි දරව වෙන ජොබ් එකකට ගියා නම් හොඳයි. මට තියෙන ක්වොලිෆිකේෂන් එකම මම මොකටද හැමදාම මෙතෙන්ටම මෙහෙම වෙන්නේ? මට මීට වඩා හොඳ සැලරි එකකට යන්න පුළුවන් නේ කියලා නිකන් ඔළුවට එනවා.
1: ඔව්.
0: එහෙම වෙලා අපි චේන්ජස් ගන්නවා. සමහර වෙලාවට අල්ලපුවත්තක් නැහැ, පාය ගහපුවත්තක් නැහැ. වෙනවා. ඊට පස්සේ
1: එහෙම වෙලා තියෙනවා අපිට.
0: එහෙම වෙලා තියෙනවා.
1: හරි.
0: හොම්බෙන් යන්න වෙන වෙලාවල් තියෙනවා.
1: ඔව්. ඒ නිසා පරිස්සමෙන් ඒ දේවල් චේන්ජ් කරගන්න ඕනේ.
0: හැබැයි මෙහෙමයි ජීවිතේට රිස්ක් එකක් ගත්තේ නැත්නම් අපි හැමදාම එක තැන කියලා කියනවා.
1: ඔව් ඒක ඇත්ත.
0: රිස්ක් ගන්න අය තමයි ගොඩ ගිහිල්ලා තියෙන්නේ ජීවිතේ.
1: වරදින්න හරි හරියන්න හරි මුලින් කරලා බලන්න එපේ.
0: ඔව් මුලදී මොන හරි දෙයකට try කරන්න නැතුව හැමදාම මෙතන තමයි මරුම තැන, මෙතන තමයි මේක තමයි ෂෝක් කියලා හිටියොදී.
1: හරි.
0: සමහර වෙලාවට ඉතින් අපිට එතනම ඉන්න වෙන්න පුළුවන්.
1: ඇත්ත.
0: ජීවිතේ ඉස්සරහට යamak නැතුව. හැබැයි අර ඒවට පයින් ගහලා කමන්නේ ඕන එකක්.
1: හරි.
0: වෙද්දෙන් කියලා.
1: නැති වුණත් කමක් නැහැ මං කරලා බලනවා.
0: ඕන දෙයක් වෙද්දෙන් කියලා.
1: හරි.
0: පණිනා ඉන්නව නේද?
1: ඔව්.
0: පැනපු ගමන් ගොඩ යනවා.
1: ඇත්ත.
0: ගොඩ යනවා. සමහරු
1: මේ කොර වෙනවා.
0: කොර වෙනවා. මට වචනයක් කවන්නේ මට ආවේ වචනේ. සමහරු ගොඩ යනවා සමහරු කොර වෙනවා. කොහොමනම් ඉතින් රිස්ක් එකක් ගන්න වෙනවා නැතුව බෑ. රිස්ක් එකක් ගත්තාය තමයි ගොඩ ගිහින් තියෙන්නේ.
1: ඔව්.
0: රයිට්. එහෙමනම් ඉතින් ඔන්න වැඩ කරන අතරේ සින්දු අහන අතරේ මැසේජ් කරන්න තිරකට තියෙනවා. වාට පුළුවන් අද තවස 6:00 වෙනකන් ඉබිලින් ඩ්‍රයිව් එක එකතු වෙලා ඉන්න මැසේජ් එකක් එවන්න 07:03
1: 93.5 93.7
0: අපේ වට්ස්ඇප් නම්බර් එක තියෙනවා. මැසේජ් එකක් එවන්න හවස 6:00 වෙන්න කලින්.
1: අපි ඉන්නවා ඉවිනින් ඩ්‍රයිව් එක.

0: ලකන රේඩියෝ ITN
1: වාර්තා පිට වාර්තා කබන කෝටි යටේ NLV දනඩ තහනේ නුතරයින් රටේ සංවර්ධනයේ තැවන්ත ශක්තියක් වෙමින් ඔබත් දිනවා රටත් දිනවට දන නිදහන

0: දෙමාපියන් හතලිහ අලුත්ම සම්පතකාගෝ.
1: ශ්‍රී ලංකාවේ ප්‍රථම වතාවට රයිනෝ රූෆින් වෙතින් හඳුන්වා දෙන රයිනෝ ප්‍රීමියර් ජල ප්‍රතිරෝධී මතුපිට ආරක්ෂණය සහිත රූෆින් ෂීට්. රයිනෝ රූෆින් වෙතින් හඳුන්වා දෙන රයිනෝ ප්‍රීමියර් රූෆින් ෂීට්. වැඩි විස්තර සඳහා 1396 අමතන්න.
2: ඔයාට විෂ මත්ද්‍රව්‍ය භාවිතයෙන් ඉවත් වෙන්න ඕනද? ජීවිතය අලුතෙන් පටන් ගන්න ආසද? එහෙනම් මේක ඔයා ගන්නම ඕන කෝල් එකක්. 19:27 කතා කරන්න. රටම එකට ජාතික මෙහෙයුම.
3: ඇසේ සුද ඇවිල්ලද? දියවැඩියාව ග්ලූකෝමා වැනි රෝග නිසා පෙනුම දුර්වල වෙලාද? අඩුම වියදමකින් දවසින් පෙනුම ලබා ගන්න. රජයේ අනුමත ලෙන්ස්ටික් අයි කෙයාර් රෝහලට දැන්ම කතා කරන්න. ලෙන්ස්ටික් අයි කෙයාර් රෝහල වත්තර මුල්ල. දුරකථන අංක 0706 478 478.
4: NLP හදහන ලංකාවේ වැඩිම තෑගි දෙන තෑගි අවස්ථා වැඩිම ලොතරැය. NLP හදහන. ඔබත් අදම NLP හදහන බලා ගන්න.
5: ඔබේ කෝටිපති සිහිනය අද සැබෑ වෙයිද? රාත්‍රී 10ට ලක්හඬ අහන්න. ජාතික ලොතරැයි මණ්ඩලයේ සියලුම ටිකට් පත්වල ජයග්‍රාහී ප්‍රතිඵල අද රාත්‍රියේම ඔබට කියන එකම රේඩියෝව ලක්හඬ.

0: හතරයි විනාඩි 26යි වෙලාව. ඉවිනින් ඩ්‍රයිව් අහගෙන ඉන්න වෙලාව. පොඩ්ඩක් නේද?
1: හරි බරි ගැහෙන්නෙපැයි.
0: වැස්සත් එක්ක පොඩ්ඩක් උගුරේ හැම සෞත් වෙලා තියෙන්නේ.
1: ඔව්.
0: පොඩ්ඩක් හෙම්බ ගතියක් වගේ එන්න ඇවිල්ලා වගේ කියලා මට දැනෙනවා. දැනී නොදැනී වගේ යනවා.
1: ඒ දේවල් අපේ ජීවිතවලට නොදැනීම එනවා.
0: නොදැනීම යන්න කියලා ප්‍රාර්ථනා කරනවා. මොකද ඔක දැනෙන්න ගත්තොත් ජොබ් එක කරලි ඉවරයි.
1: හරි, ඕකේ. මේකෙන්ද හැමදේම කරන්නේ?
0: රයිට්. අපි මතක් කරන්න ඕන මේ ඩීප් ටෙක් ඉන්ජිනියරින්ග්ස්, ඩීප් ටෙක් සෝලා ගැන විශේෂයෙන්ම. දැන් සෝලා කිව්වම චාරු, වැඩේ කියන්නේ මේ ලෝකේ දැන් සෝලා කියන එකත් එක එක විදියට ට්‍රයි කරලා බලනවා මේකෙන් වැඩ ගන්න කොහොමද කියලා. ඔය දැකලා තියෙනවද සමහර රටවල් වල ලොකු ජලාශ මැද්දේ සෝලා පැනල් ගහලා තියෙනවා. හරිද? ඒ කියන්නේ ලොකු ඒරියා එකක් කව වෙන විදියට. මොකද බිම ගොඩ බිම ඕන නෑනේ. ගොඩ බිම සෝලා වෙනුවෙන් සෝලා පද්ධති සවි කරන්න ලොකු ඉඩවල් ගන්න ඕන නෑ. අර මේ හොඳ ඉඩක් තියෙන තරක් නේ. දැන් ජලාශයක් ගත්තට

0: සේකේ ජලාශයේ මතු පිට මොනවා කරන්නද? අපි ක්‍රිකට් ගහන්නද? බෝල ගහන්නද?
1: ඔකට ඇවිදයි යන්නද?
0: ඔකම ඇවිදයි යන්නද?
1: බෑනේ.
0: බෑනේ. ඒක නිසා ඔයකේ මේ මාළුවෙක් අල්ලන්න උරුවක් ගියොත් තමයි. ඉතින් දැන් එයාලා කරලා තියෙන රටවල් කරලා තියෙන්නේ ඒ උරුපාරු මොන හරි යන දෙයකට ඉඩ තියෙන විදියට
1: ඒ
0: මැද්දේ කණු ස්ථාපිත කරලා ඒවා මත සෝලා පැනල් ගහනවා. හරිද? ඊට පස්සේ දැන් ඒ වගේ එකක් තමයි දැන් මේ වෙනකොට අස්වැන්නට වගාව සඳහා මේ වගාවන් කරන රටවල් වලත් දැන් මේ සෝලා පැනල් සවි කරන්න තමන්ගේ වගාවීම් තෝරගෙන තියනවා කියලා. නමතම ප්‍රවණතාවක් මේක. ඉතින් මේක මේ බොහෝ රටවල් දැන් මේ ක්‍රමය අත්දා බලමින් තියනවා කියලා. නෙදර්ලන්ඩ්ස් වලින් තමයි මේක ආරම්භ වෙලා තියෙන්නේ. මේ වැඩේ ටිකක් අර මහා පරිමාණයෙන් කරන්න පටන් ගන්න තියෙන්නේ. ඉතින් මේක හරහා විශේෂයෙන්ම වාසි ගොඩක් තියෙනවා කියලා තමයි කියන්නේ. කියන්නේ වගාබිම් වල මේ සෝලා පැනල් සවි කරාට පස්සේ විශේෂයෙන්ම නෙදර්ලන්තයේ වගාබිම් වල මීටර 5ක් පමණ ඉහළින් කණු මත විශේෂිත සූර්ය පැනල මේ විදිහට සවි කරලා තමයි මෙයාලා විදුලිය ගන්නවා කියලා කියන්නේ. ඒ වගේම ඊට යටින් වගාවන් කරනවා, බේරි වගාවන්. එහෙම ඒ රටේ සිද කරගෙන යනවලු. එතකොට මේකෙන් එන වාසි එක පැත්තකින් උෂ්ණත්වය පාලනය කරන්න, අධික හිරු රශ්මි තියෙන දවස්වල පැනල මගින් ලැබෙන සෙවන නිසා ඒවායින් වගාවන් වලට හානි, අධික හිරු රශ්මියෙන් වෙන හානි වළක්වා ගන්න පුළුවන් කියලා
1: කියනවා.
0: ඔව්. එතකොට ඒ වගේම තමයි දැන් වගාබිමේ තියෙන ජලය ජල වාෂ්ප ඉහලට ඇදලා ගන්න එක මේ සෙවන එක අවම කරගන්න පුළුවන් කියලා තියෙනවා. කියන්නේ වගාවට ඕන කරන හිරුවෙලිය පතිත වෙන විදියට තමයි මේක සවි කළ තියෙන්නේ. කියන්නේ ලොකු රස්නයක්, ලොකු අවුවක් එක සැරේට පතිත නොවන විදියට මේකෙන් වැඩ දෙකම කරගන්නවා කියලා තමයි කියන්නේ. ඒ වගේම තමයි අස්වැන්න වැඩි වෙන්නත් මේක ප්‍රයෝජනක් වෙලා තියෙනවා කියලා කියනවා. කියන්නේ දැඩි නියං සහ රශ්මිය සහිත කාලවලදී සාමාන්‍යයෙන් එලිමහන් වගාවන්ට වඩා 5ක් 20ක් දක්වා වැඩි අස්වැන්නක් මේ පැනල සවි කරාට පස්සේ මේ පැනලයට වගා කරනකොට ලැබෙනවා කියලා තමයි
1: නෙදර්ලන්තින් කියන්නේ.
0: නෙදර්ලන්ත වගා භූමියේ වල මේ කරන අත්හදා බැලීම කියලා කියන්නේ. ඉතින් ඒ වගේම තමයි අධික වැසි හෝ කැටවැසි ඒ වගේ රටවල වල තියෙනුනේ එහෙම ප්‍රශ්න අපේ රටේ නැති වුණාට.
1: ඔව්.
0: ඒ වගේ වෙන්න ආරක්ෂා වෙන්නත් මේක ප්ලාස්ටික් ආවරණයක් වෙනුවද ක්‍රියා කරන්න පුළුවන් කියලා තමයි කියලා තියෙන්නේ. ඉතින් මේ වගේ වාසි ගොඩක් තියෙනවා කියලා කියනවා. ඒ වගේම පිරිසුදු මේ විදුලිය උත්පාදනයක් කරගන්න, කියන්නේ පරිසර දූෂණයෙන් තොරව විදුලි උත්පාදනයක් කරගන්න මේකෙන් පුළුවන්කම ලැබෙනවා කියලා කියනවා. ජාතික විදුලි පද්ධතියට. ඉතින් මේ වගේ අත්හදා බැලීම් ලෝකේ පුරා සිද්ධ වෙනවා.
1: අපි නොදැනුවත්වම.
0: ඒ වගේම සහ විශේෂයෙන්ම මේ පුනාජනනීය බලශක්තිය කෙරෙහි ලෝකෙම නැඹුරු වෙලා තියෙන වෙලාවක මේ වගේ අත්හදා බැලීම් එක්ක ලෝකෙ ඉස්සරහට යන්න ට්‍රයි කරනවා. ලංකාවේ අපිටත් ඉතින් මේක අතහරින්න බෑ. මොකද අපි ලෝකයන්ත් කොහොම දේවල් මෙහෙ ගන්නව නම් පිටරට හදන බර්ගර් එකයි ඔක්කොම දේවල් ටික මෙහෙ බඩට දාගන්නවා. පීසා එකයි ඔක්කොම බඩට දාගන්නව නම් කෘතිම හදන මේ අඹ ගෙඩියත් මෙහෙ ගෙනල්ලා කනව නම් ඔක්කොම දේවල් පිටරට දේවල් මෙහෙ ට්‍රයි කරනවා.
1: ඇයි මේක කරන්න බැරි?
0: ඇයි මේ වගේ හොඳ දේවල් වලට වැඩි ප්‍රවණතාවයක් දෙන්න බැරි කියලා මම හිතනවා ඇති. එහෙම නැහැ. දැන් ඩීප් ටෙක් සෝලා කියන්නේ ඔයාලට ඕන කරන මේ තාක්ෂණය අරගෙන ඇවිල්ලා හරියටම වැඩේ කරන ආයතනයක්. ඩීප් ටෙක් සෝලා එක්ක සම්බන්ධ වුණොතින් ඔයාට ඔයාගේ වගාබිමට විතරක් නෙමෙයි, මගේ කම්පැනි එකේ වගේම නිවසේ ඕනම තැනක ඔයාට අවශ්‍ය කරන විදියට සූර්ය පැනල් සවි කරගෙන මේ විදුලිය ලබා ගන්න පුළුවන්කම තියෙනවා. ඉතින් විශ්වාසයෙන් ඔබට සම්බන්ධ වෙන්න පුළුවන් ඩීප් ටෙක් එක්ක.
1: ඒත් එක්කම ඔයාලට කියන්න ඕනේ ඩීප් ටෙක් සෝලා වෝටර් පම්ප් එක ගැන. දැන් අපේ ගොවි මහතුන්ට අස්වැන්න සරු කරගන්න, පිරවේ අඩු කරගන්න ඩීප් ටෙක් සෝලා වෝටර් පම්ප් එකක් මිලදී ගන්න පුළුවන්කම ලැබිලා තියෙනවා. ඒ වගේම කියන්න ඕනේ ගොවි මහතුන් වෙනුවෙන්ම සුවිශේෂෝ මිලාඩු කිරීම එක තමයි ඩීප් ටෙක් සෝලා වෝටර් පම්ප් එක අපි ගොවි මහතුන් වෙනුවෙන් ඩීප් ටෙක් ආයතනය දෙන්න සූදානම්ින් ඉන්නේ. එනිසා ඔන්න ගොවි මහතුනේ ඔබගේ අස්වැන්න සරු කරගන්න, පිරවේ අඩු කරගන්න chance එක තමයි ඩීප් ටෙක් ආයතනය දීලා තියෙන්නේ. දැම්මම කෝල් එකක් දීලා ඩීප් ටෙක් ආයතනය සම්බන්ධ කරගන්න අර අවස්ථාව තියෙනවා. 0711 711 1 කෝල් එකක් ගන්න.
0: Right, ඒ වගේම තමයි අපි මතක් කරන ඩෝමා මැෂින්ස් ගැන. ඩෝමා කිව්වහම ලංකාවේ සහල් නිෂ්පාදන ආශ්‍රිත ව්‍යාපාර කරන අයට, ඒ වගේම එතනින් ගිහාට ගිහිල්ලා අඹරුම් කර්මාන්තයෙන්, පොල් තෙල් ඉදින කර්මාන්තයෙන් තමන්ගේ ජීවනෝපාය සවි කරගන්න අයට ඔන්න දැන් හොඳ අවස්ථාවක් ලැබිලා තියෙනවා. මේ නවතම මැෂින්ස් වලින් තමන්ගේ වැඩ ටික පහසු කරගන්න, කාර්යක්ෂම වැඩ ටික කරගන්න දැන් ඩෝමා මැෂින්ස් ගණනාවක් හඳුන්වා දීලා තියෙනවා.
1: දැන් සහල් ආශ්‍රිතව ඔයා මොනාහරි ව්‍යාපාරයක් කරනනම් අපි කියලා තියෙනවා ඩෝමා කළුවැටිපත් කිරීමේ යන්ත්‍ර, කැඩුණු සහල් වෙන් කර ගැනීමේ යන්ත්‍ර, වගේම සහ ලැසරුම් කිරීමේ යන්ත්‍ර ඔබට මෙලදී ගන්න පුළුවන්කම ලැබිලා තියෙනවා. ඒ වගේම එතනින් එහාට ගිහිල්ලා දැන් පොල්තෙල් හිඳින මොකක් හරි ව්‍යාපාරයක් කරන්න ආසාවෙන් බලාගෙන ඉන්නවනම් ව්‍යාපාරයක් ආරම්භ කරන්න ඒකට අවශ්‍ය කරන පොල්තෙල් හිඳින යන්ත්‍ර වගේම ඔයාට ඇඹරුම් යන්ත්‍රත් මෙලදී ගන්න පුළුවන්කම ලැබිලා තියෙනවා. නොම්බර 30 ගැලහෙන පාර මහරගම මාක්ස් පින් හෝල්ඩින්ග්ස් ප්‍රධාන ශාඛාවට කියොත් අවශ්‍ය ධාරිතා වලින් අවශ්‍ය මාදලි වලින් මේ හැමදේම මෙලදී ගන්න පුළුවන්කම තියෙනවා. ඒ වගේම යන්න කලින් කතා කරලා විස්තර දැනගන්න ඕන නම් කොහොමද යාලගේ සර්විස් එක කියලා ඔයාට කතා කරන අවස්ථාව තියෙනවා. 011 6796 579 011 6796 579ට කෝල් එකක් දීලා අලවියෙන් පසුත් ඔබට හොඳ සේවාවක් දෙන මාක්ස් පින් හෝල්ඩින්ග් සම්බන්ධ කරගන්න.
0: රයිට්, සිංදුවක් අහන්න කවුද ඉන්නේ කියලා බලන්න තව පුංචි වෙලාවකින් අපි ලෑස්ති. ඊට කලින් සිංදුවක් අහලෙමු. 4:33 වෙලාව.

0: සබන කෝටියට එල්වී දනට තහනය ලොතුරයිෙන් රටේ සංවර්ධනයට තැනන්ත ශක්තියක් වෙමින් ඔබත් දෙනවා රටත් දෙනවට තන නිධානය බිලදීගෙන ඔබත් කෝටිපතියකුවන්
1: ලංකේ විශ්වාසය දින මක්ස් පෙන් සමහ ව්‍යාපාරය වෙතින්ගෙන් පපිතහරින දැන් නවනිමාවකින් එන ඩෝමාස්වංක්‍රය වීකටීම යන්ත්‍රයක සාතැම්බර හිමිකරමකු වන්න අදම අමතන්න 0117479 ප්‍රධාන කාර්යාලය නොමල 31 ඇල්හේන පාරමහරගම

අතාරින්න බෑ වගේද? නෑ, ඔබට පුළුවන්. විෂමතෙන් මිදෙන්න, ජීවිතේ කොට යන්න. ඉවර.

0: නාඩි 43යි.
1: වෙලාව ඔබ වෙත ගෙන ආවේ
2: මේ TVS Sport 110 පෙට්‍රල් හීටරයක් ගැව්වාම යනවා.
3: ඉවරයි.
4: TVS Sport 110 පෙට්‍රල් හීටරයකට කිලෝමීටර 80කට වැඩියෙන් දුවන්න නම් මේක තමයි.

0: හතරයි විනාඩි 43යි වෙලාව. ඉවිනි ඩ්‍රයිව් අහගෙන ඉන්න වෙලාව කවුද මැසේජ් කළේ දින අපිට සිඳුවක් අහන්න ඕන කියලා.
1: ඔයා ගාව තියෙන්නේ.
0: මං ගාව තියෙන්නේ රයිටර් මේලා සිඳුවක් අහන්න ඉදු කරගන්න කියලා. දිලුම් මැසේජ් කළා තියෙනවා ප්‍රෝග්‍රෑම් එක අහගෙන ඉන්නවා කියලා. වගේම කාවින්ග සම්පත් අනුර ඇතුළු කට්ටියම ගිනිගත් හේනෙන් මැසේජ් කළා තියෙනවා. අපිවත් ඔයාව අහගෙන ඔයාලව අහගෙන ඉන්න කියලා.
1: හරි.
0: ඔයාව අහගෙන කියලා මම නිකන් ආත්මార్థකාමී වෙන්න කැමති නැහැ. ඔයාලව අහගෙන ඉන්න කියලා තියෙනවා. ඊට පස්සේ දිනුක සඳමාල් කොමද බ්‍රෝ ඔයාව ඉදු කරගන්නවා. මේ වෙලාවේ ඉවිනින් ඩ්‍රයිව් අහගෙන මීරගම ඉන්නවා කියලා කිව්වේ. එයාගේ බුක් ෂොප් එකක් තියෙනවා. එතන වැඩ කොල්ලා බිසි මේ වෙලාවේ. ක්ලාස් ඇරිලා යන වෙලාව ළමයි මේ වෙලාවේ. ඒ නිසා මේ වෙලාවේ පොඩ්ඩක් බිසි කියලා තියෙනවා. රයිට්. ඔකේ. එහෙනම් පරිසම වැටි කරගෙන යන්න සද්දෙම අහගෙන ඉන්නවා කියලා දෙනවා. ජය වේවා.
1: රොන් සර් ගාමන්ට් එකේ එන කටියෝ අපි එකතු කරගන්න මේ වෙලාවේ නිර්මිනි එතකොට ෂේරා එතකම පොඩි බොඩි ඉවත් එකතු කරගන්න කියලා තියෙනවා. මම දමිත් කියලා තමයි මැසේජ් එක දාලා තියෙන්නේ. පුසලෙන් අනුර ඉන්න වෙනද වගේම එතක බොසුමුණ ඔයාව එකතු කරගන්න බයගොඩ ඉඳලා ඊට පස්සේ හඳක් වගේ ලස්සන මලක් වගේ අපිට ලස්සන මැසේජ් එකක් එවලා තියෙනවා. අපේ බදුල්ලෙන් ඔනිජ තමයි මැසේජ් එක එවලා තියෙන කටියෝ එකතු කරගන්න මේ වෙලාවේ. පිවිතුරු සුනේත් එතකම සයි රූප බුදු මේ හැමෝම එකතු කරගන්න මැසේජ් එකක් තියෙනවා. ඒක මෙස්සර් ප්‍රනන්දු බර්දල් පොලෙන් දා මැසේජ් එකක් දාලා තියෙනවා. ඊට පස්සේ පාදු කැම්පේන් තු මොයාවත් එකතු කරගන්නවා.
0: රයිට් හොයන්න පුළුවන් කම තියෙනවා. ජාතික ලොතරැයි මණ්ඩලය එක්ක එකතු වෙලා ලොතරැයියක් අරගෙන ජීවිතේ දිනන ජීවිතේ වාසනාවට ආශිර්වාදය අරගෙන එන්නේ ජාතික ලොතරැයි මණ්ඩලය. දැන් මේ දවස්වල එයාලගේ වාසනාව එයාලා හැමදාම මිනිස්සු අතරට අරගෙන එන ඒකත් එක්ක ඒ ආශිර්වාදේ මිනිස්සුන්ට අරගෙන එන ඒකත් එක්ක දැන් එයාලට මේ දවස්වල ආශිර්වාදය ළඟා වෙලා තියෙනවා කියලා අපිට දැනගන්න ලැබුණා. ඒ නිසා ඒ ගැන කියන්න කියලා හිතුවේ. විශේෂයෙන්ම 2025 2026 අවුරුදු දෙක කාලය තුල ලංකාවේ විශ්වාසවන්තම ආයතනයක් විදියට නම් දරන්න ජාතික ලොතරැයි මණ්ඩලයට පුළුවන්කම ලැබුණා. ඒ විශ්වාසයේ ආශිර්වාදයාලට ලැබෙන්නේ ජාතික ව්‍යාපාර විශිෂ්ටතා සම්මාන උළෙලේදී. ජාතික ව්‍යාපාර විශිෂ්ටතා සම්මාන උළෙලේදී රාජ්‍යංශයෙන් දෙවන ස්ථානය දිනා ගනිමින් තමයි මේ සම්මාන උළෙලේදී ජාතික ලොතරැයි මණ්ඩලය 2025 සහ 2026 වසරේ සම්මානිත වන්නේ වාසනාවේ විශ්වාසනීය ආයතනයේ බවට පත් වෙමින්.
1: හරි. ඒ වගේම තමයි ඉතින් රටේ අසක් මුල්ලක් නෑරම ලොතරැයි ජයග්‍රහණ හිමි කර දෙමින් රටේ ජාතික මෙහෙවරට උරදුන් ජාතික ලොතරැයි මණ්ඩලයේ එකම පැතුම තමයි වාසනාවන්ත ඔබේ මුහුණේ හිනාව දැකීම. ඒ නිසායි පුංචි රුපියල් 40කින් ඔබ සියලු දෙනාම ඔවුන් ගොඩ දාන්න උත්සාහ කරන්නේ. ලක්ෂපති කරන්න, කෝටිපති කරන්න, ජයග්‍රහකෙක් කරන්න ඔවුන් මහන්සි වෙන්නේ. ඉතින් ඔබට බලයන් කරප තියෙනවා ජීවිතයේ සිහිනයට වාසනාවේ ආශිර්වාදේ ජාතික ලොතරැයි මණ්ඩලයේ ටිකට් පත් වැඩි වැඩියෙන් මිලදී ගන්න.
0: හරි. ඉතින් දැන් රන් භාණ්ඩයක් ගෙදරක තියෙනවා කියන්නේ ඔයාට හොඳ හිතේ හැටියට නෑකිල්ලන ඔයාට සල්ලි දෙන්න පුළුවන් යාළුවෙක් ළඟ ඉන්නවා වගේ.
1: හා
0: අපිට එහෙම යාළුවෝ හරි අඩුයිනේ.
1: හරි.
0: ඉල්ලුවදී නෑ මට කියාගත්තේ උන්නේ
1: කොයි වෙලෙත් නෑ.
0: නෑ මට කියාගත්තේ උන් තමයි අපි
1: නේද. හැබැයි අපි දෙනව නේද?
0: අපි දෙනවා. ඒ උනාට උන් කියන්නේ එහෙමයි. යාලුවත් කියන්නේ එහෙමයි. අපි කියන වගේ.
1: අපි මොකටදනේ කාගේවත් ලොකු ලයින් බලන්නේ.
0: ඔව්. ඒක නිසා ඔයාගාව රන් භාණ්ඩයක් තියාගන්න. රන් භාණ්ඩයක් අරන් තියාගන්නවා කියන්නේ ලොකු ආයෝජනයක්.
1: ඔයාට
0: පුළුවන් හදිස්සියකට මොනවා හරි කරදරයක් වුණු වෙලාවට සල්ලි ටිකක් ගන්න උකස් කරලා. ඒක නිසා අපි කියන්නේ කරදර කියන ඒවා කොයි වෙලාවෙ කාට කොයි විදියට වෙනවද කියලා අපි දන්නේ නැහැ. ඒ නිසා රන් භාණ්ඩයක් තියෙනවා නම් ඔයාට පුළුවන් ඒක හරි තැනක තියලා හොඳ මුදලක් ලබාගෙන ඔයාගේ අවශ්‍යතාවය ඉෂ්ට කරගන්න. ඉතින් ඒකට වගකීමක් සහිත විශ්වාසයක් තියෙන වැඩි මුදලක් ඔයාගේ රන් භාණ්ඩයට ලැබෙන, ඒ වගේම රන් භාණ්ඩේ බේරගන්න වැඩි කාල සීමාවක් දෙන ආයතනයක් තෝරගන්නත් ඕන. රත්තරන් බඩුවක් ගන්නකොට අපි විශ්වාසවන්ත තැනක් තෝරගන්න වගේම රන් භාණ්ඩයක් උකස් කරනකොටත් ඒ වගේ විශ්වාසවන්ත තැනක් හොයාගන්න ඕන. අන්න ඒකට යන්න හොඳම තැන තමයි පල්ලිකුරුගේ රන් අය සේවාව කියලා කියන්නේ.
1: ඉතින් රස්සියාදුවක් නැතුව ඉක්මනින් වාගේ අතටම සල්ලි ගන්න පුළුවන් එකම තැන තමයි 40 වසරක විශ්වාසනීය සේවාවක් තියෙන පල්ලියගුරුගේ රන් අය සේවාව කියලා කියන්නේ. සතිය දින හතම විවෘතයි. ඒ වගේම දෙවෙනි පුරා ශාඛා 24ක් තියෙන පල්ලියගුරුගේ නමින්. ඉතින් ආටි කියන්න ඕනේ පල්ලියගුරුගේ රන් අය සේවාවත් එක්ක එකතු වුණොත් අර හදිස්සි අවශ්‍යතාවයකදී රන් භාණ්ඩයක් තියලා ඒකට අවශ්‍ය කරන මුදල් ලබා ගන්නකොට

0: රන් පවුමට උපරිම මුදල ඔවුන්ගෙන් ලබා ගන්නට පුළුවන්කම ලැබෙනවා. ඒ වගේම තමයි ලක්ෂෙම පොලිය වෙන රුපියල් 480ක් වගේ මවට බේර ගන්නත් ඒ අය මාස 14කට වඩා වැඩි කාලයක් දෙනවා. ඉතින් ආට පුළුවන්කම තියෙනවා ගනුදෙනුවයි රත්තරන් පල්ලියගුරුගේ රණය සේවාවත් එක්ක විශ්වාසයෙන් එකතු වෙන්න.
1: 4:48 වෙලාව.

0: එල්බි හදහන ලංකාවේ වැඩිම තෑකි දෙන තෑගි අවස්ථා වැඩිමලු තරයිය එල්බි හඳහන ඔබත් අදම එල්බි හඳහඩ බලාගන්න.
1: ශ්‍රී ලංකාවේ ප්‍රථම වතාවට රයිනෝ රූෆින් වෙතින් හඳුන්වා දෙන රයිනෝ ප්‍රීමිය ජල ප්‍රතිරෝධී මතුපිට ආරක්ෂණය සහිත රූෆින් ෂීට්. රයිනෝ රූෆින් වෙතින් හඳුන්වා දෙන රයිනෝ ප්‍රීමිය රූෆින් ෂීට්. වැඩි විස්තර සඳහා 1396 අමතන්න.
2: Cool drive එකට
3: ලක්කන. Evening drive.

0: සුබ දවසක් ශ්‍රී ලංකා
1: සමනුග්‍රහය
2: මම නම් දැන් මානම රිලැක්ස්
3: අනම්මනංගල වදුණා නේද මේ එක්ස්පර්ට් හරියටම හරිනේ
4: ඕනම සන්ධි වේදනාවකට ප්‍රබලම විද්‍යානුකූල විසඳුම ඕතුෂීල් ඇක්ටිව් ප්ලස්
5: FM 93.5 FM 93.7 ලකන රේඩියෝ ITN රේඩා වයි බී It could mix better.

0: ඇහේ දොර ගඟේ කල නැහි නහදෙ මෙවි පෙනිලා
1: සම අනුග්‍රහය
2: වාර්තා පිට වාර්තා කබන කෝටි යටේ එන්එල්බී දනනිධානයේ දොතරයින් ප්‍රති සංවර්ධනයේ තැවන්ත ශක්තියක් වෙමින් ඔබත් දිනවා රටත් දිනවට දනනිධානයේ බෙලදීගෙන ඔබත් කෝටිපතියෙක් වන්
1: ඇහෙන ක්‍රීඩාවලින් අහන ක්‍රීඩාවකට ලක්කන ක්‍රීඩා මිටිය සෑම සෙනසුරාදාවකම සවස 4:30ට ලක්හලින් ක්‍රීඩා මිටිය.

0: සුබසන්ධ්‍යාව කවස පහයි හරියටම වෙලාව. හරියටම පහයි වෙලාව.
1: හරි.
0: ඉබිනින් ඩ්‍රයිව් අහගෙන අපි දෙවෙනි පැයට මේ විදිහට අවිලා තියෙන්නේ. සුබසන්ධ්‍යාව කැමෝටම. දැන් ඉස්කෝලේ යන කාලේ මතක් වෙනවා කියන එක.
1: හහ්.
0: ඊයේ දවසේ අපි මතක් කරානේ.
1: ඔව්. ඒකට ගොඩාක් කටි කමෙන්ට්ස් දැම්මා අපිට.
0: ඔව් මේ වගේ මතකයන් කියන්නේ අපිට මතක කරන්න බැරි දේවල්.
1: කොයි වෙලාවෙත් අපිට මොන සිද්ධිය වුණත් මතක් කරගන්න පුළුවන් දේවල්.
0: ඔයාලට මේ උදේ රැස්වීමේදී මොකද්ද අමතක නොවන සිදුවීමක් තියෙන්නේ?
1: අමතක නොවන සිදුවීමක්. උදේට මමනි ගාති කියන්නේ අපි ඉස්කෝලේ ඒ කාලේ. එතකොට ඇනවුස් කරන්නේ මම. එතකොට එහෙම මඩ
0: ලොකු. ඒ කාලෙත් ඒ කියන්නේ ලවුඩ් ස්පීකරේම තිබුණ නැද්ද?
1: ඇයි ඒ?
0: කියන්නේ ඉස්කෝලේ ලවුඩ් ස්පීකර් ගන්න වෙනකොට තමයි මම දැම්මේ.
1: නෑ තිබුණා මගේ ලස්සනව කටහඬ උදේ හැමෝගෙම අර කන් වලට මින් පැණි වක්කරනවා වගේ නිසා මාව ගත්ත ඇනවුස් කරන්න. එතකොට මම උදේ ඉස්කෝලේ ගාත කිව්වේ මම. ඒ වගේ තියෙන අමතක නොවන සිදුවීමක් එහෙම මාව කලන්ත දැම්ම එක දවසක්.
0: ඒකදී සාමාන්‍ය ඕන හිට වෙන එක නේද? දැන් උදේ රැස්වීම කට් කරන්න ගොඩක් වෙලාවට මේ ට්‍රයි කරනවානේ.
1: අතන
0: පෝලිං වල ඉඳගෙන ගොඩක් වෙලා කතා අහන් ඉන්න බෑ එහෙම කියලා. මට මතකයක් තියෙනවා එක සැරයක්. මේ ඔය රැස්වීම කට් කරලා
1: ඕකේ.
0: දැන් එදා මේ තිබුණා පොඩි අර උදේ රැස්වීමේ නහරි අංගයක් ඉදිරිපත් කරන්න
1: තියෙනවා.
0: විශේෂාංග ඉදිරිපත් කරන්න සමහර දවස්වලට තියෙනවනේ.
1: හරි මේ පන්ති මේ දේවල්.
0: ඔව් එහෙම තියෙන දවස් තියෙනවා.
1: හහ්.
0: එදා මේ එහෙම අංග තිබුණා කීපයක්ම.
1: හහ්.
0: දැන් ජාතික ගීය ප්ලේ කරන්න.
1: ඕකේ.
0: හිටියා තම්මැට්ටම ගහන්න එහෙම හිටියා.
1: හරි.
0: එක්කෙනෙක් කට්ටියක්.
1: හහ්.
0: දැන් මේ ඔය එක දවසක් තම්මැට්ටම ගහන කෙනා
1: හහ්. ඇවිල්ලා නැහැ.
0: කට් කරලා.
1: ඕකේ.
0: ඇවිල්ලා නැහැ නෙමෙයි. ඇවිල්ලා.
1: හැංගිලා
0: කොමාරි ඇවිල්ලා නැහැ.
1: එයාලා
0: කණ්ඩායමක් විදියට තමයි වැඩේට ඉන්නේ.
1: ඒ කියන්නේ ඉන්ස්ට්‍රුමන්ට් වලින් ජාතික ගීය මේ ගහලා ප්ලේ කරන්නේ. ඔව්
0: කණ්ඩායමක් ඉන්නේ.
1: හා
0: හා. දැන් එක්කෙනෙක් කට් කළා.
1: හා
0: හා. ඒ කාලේ හිටපු ඔය විදුහල්පතිවරයා.
1: හරේ.
0: දුන්න දඬුවමක්.
1: හා.
0: තම්මැට්ට මොළුවේ තියාගෙන හා
1: ග්‍රවුන්ඩ් එක වටේ යන්න ඕනේ.
0: ග්‍රවුන්ඩ් එක වටේ හොදවන්න ඕන.
1: හා.
0: එහෙම සිදුවීමක් වුණා මට නෙමෙයි.
1: හරේ.
0: මේ
1: මං හෙද්දල ඔයාට දැන්නේ.
0: මට නෙමෙයි. එහෙම සිදුවීමක් වුණා.
1: ඒ උනාට කියන්න බෑ.
0: එහෙම සිදුවීම් වෙලා තියෙනවා.
1: හරි.
0: ඊට පස්සේ ඔයගේ තව ගොඩක් දේවල් තියෙනවා ඉතින් මම කියන්න ඉතින් අපිට බෑ. ඔය හැමෝටම ඕනම කෙනෙක්ට ඉස්කෝලේ කාලෙත් එක්ක බැඳිච්ච ඒ වගේ මතකයක්
1: තියෙනවා. අමතක නොවන සිදුවීමක් තියෙනවා කාගෙත් නේ.
0: අමතක නොවන සිදුවීම් තියෙනවා. ගස් ගෙඩි කඩලා.
1: හරි.
0: ඉස්කෝලේ තියෙන මොකක් හරි ගහකට තියෙන ගෙඩියක් කඩාගෙන ඒ වගේ දේවල්.
1: ඔව්.
0: වගේ ඉතින් සිදුවීම් තියෙනවා. පාසල් කාලේ කියන්නේ හරි සුන්දර කාලයක් නේ. ඔය කාලේදී ඔය වගේ දේවල් නොකරනම්
1: හා
0: වැඩකුත් නැහැ.
1: ඉස්කෝලේ ගිහිල්ලා නැහැ.
0: ඉස්කෝලේ ගිහිල්ලා නැහැ. දැන් එහෙම නේ. දැන් ඊට වැඩිය ලොකු ඇඩ්වාන්ස් දේවල් සමහර ස්කෝලවල වෙනවා.
1: ඔව්.
0: ඒ දේවල් නම් කරන්න එපා. ඔය පොඩ්ඩක් ඔය වගේ දේවල්.
1: දඟ වැඩක්
0: කරාට කමක් නැහැ. දඟ කියන එක මේ
1: උපරිමයට යන්න එපා.
0: يعني
1: අර ලිමිට් තියාගෙන දඟ කරන්න.
0: වැඩි හිටියෝ කරන දඟ වැඩ පාසල් කාලේ.
1: ඔව්.
0: කරන්න යන්න එපා. ඒක ළමා කාලේ කරන දඟ වැඩ තියෙනවනේ මිස. අන්න ඒ වගේ දේවල් ඉතින් කමක් නැහැ ඉතින්.
1: හහ.
0: ඒවා කරෝදින් තමයි වායි මතකයක් කවදා හරි ඉතුරු වෙන්නේ. අර කැම්පස් ගිහපයි කියනවනේ. අපිට රැග් සීසන් එක තමයි කැම්පස් එකේ මතක හිටපු දෙයකට ඉතුරුනේ කියලා. ඒ වගේ තමයි නේද? ස්කෝලේ කාලෙත් එහෙම අපිට මොකක් හරි සුන්දර මතකයක් ඉතුරු වෙලා තියෙනවා ඒ වගේ හිටපු අයට.
1: හැමෝටම තියෙනවානේ.
0: හැමෝටම තියෙනවා. පොඩි අය පොඩි සමහර අයට නෑ. සමහර කියන්නේ ඉස්කෝලේ ගිය දවස් ඉඳලාම අර මුළු ගෑනිලා ඉන්න.
1: ඔව්.
0: ආ
1: පොතේ මෙලිලා ඉන්නක හොඳයි. නමුත් අර
0: පොතේම කියන්නේ මෙහෙමයි.
1: බාහිර වැඩත් කරනකොටනේ ඔය දේවල් නේ.
0: එන්නේ. සමහර ඉන්න සමහරට මොකක් කර දෙයක් අනේ මට බෑ
1: අනේ මට ඔය තේරෙන්නේ නෑ.
0: අද වහින්න වගේ.
1: ඔන්න හේමුවනේ.
0: අද රස්නේ.
1: ඕකල ගුටි කන්න බෑ අනේ.
0: ඕකල ගුටි කන්න බෑ. අපෝස ටීචට අහුවේ.
1: මං ඕක කරන්නේ. මං වැරදි වැඩ
0: කරන්නේ. මම ප්‍රිපෙට් වෙන්න ඉන්නේ.
1: හරි.
0: ඕවටම ටව් වෙන්න බෑ.
1: එහෙනම් කොහොමවත් වැරදි වැඩ කරන්න බෑ.
0: එහෙමයි ඉන්නෝනේ.
1: එහෙමයිට
0: ඉතින් ඒ කාලේ හිටිය විදිහම දැනුත් ඉන්න පුළුවන්.
1: ඔව්.
0: හවස 5:05 වෙලාව.

0: රටට වග කියන රේඩියෝ
1: මේ පැයි මොල්ම මතක් කිරීම සුරේකිමු මගතුට
2: යතුරු පැදියක ගමන් කරන ඔබ නිතරම ආරක්ෂිත හිස්වැසුම් පළඳින්න. ආරක්ෂිත හිස්වැසුමක් තෝරා ගන්නා විට SLS 517 සම්මත ප්‍රමිතියේ හිස්වැසුමක් තෝරා ගැනීමට කටයුතු කරන්න.
1: සුපකවණක් පරිස්සමින් කිහිල්ලෙන්න.

0: අවසපහයි විනාඩි 13යි වෙලාව. ඉවිනින් ඩ්‍රයිව් එක එකතු වෙලා ඉන්න වෙලාව සිංදුවක් අහන්න මැසේජ් එකක් එවන්න පුළුවන්කම තියෙනවා. කොතන හිටියත් මේ වෙලාව වැඩ කරන අතරතුර වෙන්න පුළුවන්, යන එන ගමන් වෙන්න පුළුවන්, බස් එකක වාහනයක නේද. කොතන හිටියත් FM 93.5 එක මීටර වෙනස් නොකරවාගේ කන ළඟින්ම තියාගත්තොත් ඉවිනින් ඩ්‍රයිව් එක වඩ පාළුවක් නැතුව ඉන්න පුළුවන්කම තියෙනවා.
1: 0703 93.5 93.7 0703 93.5 93.7 ජෝවාගේ වට්ස්ඇප් මැසේජ් එක මේ පැත්තට එවන්න.
0: රයිට්, දැන් අපේ මහා තරගාවලිය, තරන්ත තරගාවලිය ආරම්භ වෙන්න ළඟදිම සූදානමක් තියෙනවා.
1: ඉතින්
0: ඔයාලට ගායන හැකියාව තියෙනව නම් ඒ වෙනුවෙන් අපි කිව්වා ඔයාගේ හඬපටයක්.
1: ඔව්,
0: හඬපටයක්.
1: හඬපටයක් කිව්වට එහෙම හඬපටයක් නෙවෙයි.
0: එහෙම කිව්වහම
1: සින්දුවක් කියලා.
0: එහෙම කිව්වම නේද අපිට වෙන එකක් නෙමෙයි වෙන්නේ.
1: හඬපටයක් කියලා කිව්වම නේ.
0: ඔව්, හඬපටයක් කිව්වත් දැන් වෙන එකක් මතක්
1: වෙනවා. වෙන එකක් මතක් වෙනවා.
0: මේ තරමට ට්‍රෙන්ඩින් වෙලා තියෙනවා. අපි කිව්වා ආගේ මේ වාගේ හඬ පරීක්ෂා කරන්න පුළුවන් විදියට වාගේ ලස්සන හඬින් සින්දුවක කොටසක්, ගීතයේ කොටසක් ගායනා කරලා එවන්න කියලා අපිට ලැබිලා තියෙනවා.
1: දැන් ඒක අපි අරගෙන ඉවරයි.
0: ඔව්, ඉතින් මේ විදියට අපිට ලැබුණු 30,000කට ආසන්න අයිදුම් කරුවන්ගෙන් අපි තෝරාගත් පිරිසකට ඉදිරියේදී ආරාධනා කරන්න සූදානමින් ඉන්නවා. ඔයාගේ තරඟ ඉසව්වට, තරඟ වටයට, පළමු තරඟ වටයට සහභාගි වෙන්න කියලා. එතෙන්දී ඔයාලා ජයග්‍රහණය කළ ඉස්සරහට යන්න පුළුවන්කම තියෙනවා. ඉතින් ලංකාවම දන්න තරුවක් වෙන්න, ඒ වගේම ලෝකෙටම ඔයාගේ හඬ අරගෙන යන්න අවස්ථාවක් හදලා දෙන්න හදන්නේ. ඉතින් ලක්හඬ අපි මේ විදියට මේ වැඩේ පටන් ගන්න සූදානමින් ඉන්නවා. දිගටම ඔය අපිට අයදුම් කරපු නැත්නම් හඬ එකතු කරපු හැමෝටම කියනවා, මතක් කරනවා, දිගටම ලක්කඩත් එක්ක ඉන්න, අහගෙන ඉන්න, මොනවද ඔයාලට ලැබෙන
1: විස්තර
0: කියලා අවධානයෙන් ඉන්න.
1: කියන්න බෑනේ ඔයත් ඒ අතර ඉන්නවද කියලානේ.
0: ෆෝන් එකට කෝල් එකක් මැසේජ් එකක් එයි.
1: ඔයාම තේරිලා ඉන්නේ.
0: ඔයාල බලන්න, අවධානයෙන් ඉන්න. කෝල් එක මිස් කරගන්න එපා.
1: ඔව් ඒකනේ.
0: සමහර කෝල් දෙනවා අපිට මිස් වුණොදී. අපිට සෑහෙන කාලයක් පසුතැවෙන්න වෙනවා.
1: ඔව්, ඇයි මේක මං එදා මිස් කරගත්තේ කියලා.
0: කියලා. ඉතින් ඒ නිසා එහෙම මිස් කරගන්න ඕන කෝල් එකක් නෙමෙයි වාට එන්නේ.
1: හරි.
0: ඒ නිසා මේ දවස්වල ෆෝන් එක ගැන ටිකක් ඇටෙන්ෂන් ඉන්න. හොඳ ළමයි වගේ.
1: හා, හරි සර්.
0: රයිට්, හවස 5 විනාඩි 15ක් වෙනකොට අපි මතක් කරන්න ඕන ඩෝමා නිෂ්පාදන පිළිබඳව. ඩෝමා කිව්වහම ලංකාවේ අපිට සහ නිෂ්පාදනය ආශ්‍රිත ව්‍යාපාර කරන අයට විශේෂයෙන්ම දැන් මැෂින්ස් ගණනාවක් හඳුන්වා දීලා තියෙනවා තමන්ගේ ව්‍යාපාර දියුණු කරගෙන ඉස්සරහට යන්න. කණු දෙක එලිවේට යන්ත්‍රය, මේක තමයි විශාලම පහ පරිමාණයෙන් ව්‍යාපාර කරන අයට තියෙන මැෂින් එක.
1: සහල්ලාශ්‍රිතව.
0: ඉතින් මේක තමතරව සහල් ඇසුරුම් කරන්න, කළු ඇටිවත් කරන්න, ඒ වගේම කැඩුණු සහල් වෙන් කරගන්න, මේ වගේ කාරණා ගණනාවක් වෙනුවෙන්, අවශ්‍යතා ගණනාවක් වෙනුවෙන් මේ වෙනකොට මැෂින්ස් ගණනාවක් ඩෝම හඳුන්වා දීලා තියෙනවා. මාක්ස් පෙන් හෝල්ඩින් සමාගම හඳුන්වා දීලා තියෙනවා ඩෝම නමින්. ඊට අමතරව ඇඹුරුම් යන්ත්‍ර, පොල් තෙල් ඉන්දිරි යන්ත්‍ර මේවත් තියෙනවා.
1: ඔන්න මේ යන්ත්‍ර ටික ආට පුළුවන්කම තියෙනවා. ඔන්න අලවියෙන් පසු හොඳ සේවාවක් එක මාක්ස්මන් හෝල්ඩින්ග්ස් ඇතේ මිලදී ගන්න. ඒකත් අර අවශ්‍ය මාදලියෙන් අවශ්‍ය ධාරිතාවලිය මිලදී ගන්න පුළුවන්කම ලැබිලා තියෙන නිසා නොම්බර 30 ගැල්හේන පාර මහරගම කියන ඇඩ්‍රස් එකට යන්න, මාක්ස්මන් හෝල්ඩින්ග්ස් ප්‍රධාන ශාඛාවට යන්න. යන්න කලින් ඔයාලට විස්තර දැනගන්න අවශ්‍ය නම් ඔයාලට කතා කරන්නත් අවස්ථාව තියෙනවා. සම්බන්ධ කරගන්න මාක්ස්මන් හෝල්ඩින්ග්ස් 0117 679 579 0117 679 579
0: රයිට් ඉවිනින් ඩ්‍රයිව් අහගෙන අපි යනවා සින්දුවක් අහන්න.

ලකඬ රේඩියෝ ITN දශක හතක ජනතා විශ්වාසය සහ ප්‍රසාදය දිනාගත් ක්‍රිමිරාජ ආයුර්වේද ඖෂධ වෙතින් ක්‍රිමිරාජ කරල් කුලී බඩේ අමාරු සහ ලදරු පණ රෝග සඳහා ෂණික සුවයට ක්‍රිමිරාජ කරල් කුලී ISO GMP තත්ත්ව සහතිකලත් ක්‍රිමිරාජ නිෂ්පාදන කාගිල්ස් ලාෆ් ඇතුළු දිවයින පුරා සියලුම දේශීය ඖෂධ වෙළඳසැල් සහ ඔබට ළඟම වෙළඳසැලෙන්නේ

0: ඇසේ සුද ඇවිල්ලද දියවැඩියාව ග්ලූකෝම වැනි රෝග නිසා පෙනුම දුර්වල වෙලාද අඩුම වියදමකින් දවසින් පෙනුම ලබා ගන්න රජයේ අනුමත ලෙන්ස්ටික් අයි කෙයාර් රෝහලට දැන්ම කතා කරන්න ලෙන්ස්ටික් අයි කෙයාර් රෝහල මත්තර මුල්ල දුරකථන අංක 0706 478 478
1: Ceylon Green Life Plantation Private Limited I'm going to live a new green life
2: මේෂා අධ්‍යක්ෂණය නිමන්ත ප්‍රසාර
3: මොනා කරන්නද ඩොක්ටර් කෙනෙක් චැනල් කරලා මෙහා පෙන්නවා අපි
4: එපා එපා ඩොක්ටර් කෙනෙක් ගන්න එපා සාමි කෙනෙක්
5: මේ සාමි
3: පිසුද රාජේස්වරි සාමි ඇවිල්ලා මොනා කරන්නද සාමි දොස්තර කෙනෙක්ද අනේ පුතා දොස්තර කෙනෙකුට පෙන්නමු මෙයාව
4: සාමි කෙනෙක් කියන්න ඔයා නෙමෙයි මේයි අම්මා මමයි මම කියන දේ කරන්න
6: සෑම
2: දිනකම රාත්‍රී 9ට ITN බලන්න

0: මහ වැස්සත් එක්ක ඔයාගේ නිවස කර්මාන්ත ශාලාව වතුරෙන් පිරිලද ගම් වතුර වැහි වතුර විතරක් නෙවෙයි තියෙන රොන් මඩ ටිකත් ඉවත් කරන හොඳම වතුර මෝටරය Deep Tech Waste Motor Pump අමතන්න 077 777 7374 අඩ කුඹුරේ රළු මාවතේ නිල් කුරුල්ලා සොනාලිකා අශ්ව බල 50ක එන්ජින් ධාරිතාව අවම ඉන්ධන දහනය පහසුවෙන් හැසිරවීම නඩත්තුව සහ අමතර කොටස් ගැනීම පහසුම 2-wheel 4-wheel සොනාලිකා ට්‍රැක්ටරය දැන් දිවයින පුරා ඇති TVS සොනාලිකා අලෙවි නියෝජිතයන් වෙතින් රක්ෂණය ලියාපදිංචිය අවුරුදු 4ක සේවාව සහ වගකීම සමග TVS Agri Business වෙතින් සොනාලිකා ට්‍රැක්ටරය මහ පොළවට මහ බලයක් ශ්‍රී ලංකාවේ ප්‍රථම වතාවට රයිනෝ රූෆින් වෙතින් හඳුන්වා දෙන රයිනෝ ප්‍රිමිය ජල ප්‍රතිරෝධී මතුපිට ආරක්ෂණය සහිත රූෆින් ෂීට් රයිනෝ රූෆින් වෙතින් හඳුන්වා දෙන රයිනෝ ප්‍රිමිය රූෆින් ෂීට් වැඩි විස්තර සඳහා 1396 අමතන්න
1: NLP හදහන ලංකාවේ වැඩිම තෑගි දෙන තෑගි අවස්ථා වැඩිම ලොතරැය NLP හදහන ඔබත් අදම NLP හදහන බලා ගන්නවා

0: හවස 5:27 වෙලාව ඉවිනින් ඩ්‍රයිව් අහගෙන ඉන්න වෙලාව. දැන් ඊයේ දවසේ අපි ඊයේනේ පෙරේද නේද වැසි තත්ත්වයේ වැඩිවීමක් එක්ක අපි හිටිය පොඩි ප්‍රශ්නකනේ හිටියේ.
1: දැන් ඒ
0: ප්‍රශ්නේ පොඩ්ඩක් ඊයේ ෂේප් වෙලා ගියා.
1: හරි.
0: හැබැයි දැන් හෙට ඉඳලා අමත් වැසි තත්ත්වයේ වැඩිවීමක් අපේක්ෂා කරනවා කියලා
1: කියනවා. 6 වෙනිදානේ.
0: ඔව් මිලිමීටර් 100කට වැඩි වර්ෂාපතනයක් සමහර ප්‍රදේශවලට ඇතැම් ප්‍රදේශවලට බලාපොරොත්තු වෙන්න පුළුවන් කියලා කියනවා. ඒ වගේම කලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව කියනවා ස්වභාවික විපත් පිළිබඳව පූර්ව අන්තරු නැගීමේ මධ්‍යස්ථානය යාලා කියලා තියෙනවා. සුළං පිළිබඳ අවධානාත්මක නිවේදනයක් නිකුත් කරමින් දිවයින හරහා පවතින සක්‍රීය නිර්ිතදික මෝසම් තත්ත්වයේ හේතුවෙන් උතුරු මැද එවැගේම වයඹ සබරගමුව මධ්‍යම සහ දකුණු පළාත්වල වෙටින් විට පැයට කිලෝමීටර් 40ක 50ක පමණ තද සුළං ඇති වෙන්න පුළුවන් කියලා කියනවා.
1: ඔව්.
0: ඉතින් මේ ගැන සැලකිල්ලෙන් ඉන්න අවධානයෙන් ඉන්න ඉතින් අදාල් ප්‍රදේශවල ජනතාව එවැගේම රියදුරන් මේ ගැන විශේෂයෙන්ම අවධානයෙන් ඉන්න කියලා කියනවා. තද සුළං පවතින වෙලාවන් වලදී ගස් යට වාහන නතර කරලා යන්න.
1: ඔව්.
0: එවැගේම ඔය ගෙවල් වලට අවධානම් සහගත විදියට ගස් තියනවා නම් ඒක කපා ඉවත් කරන්න.
1: මේ සම්බන්ධව කියලා නෙවෙයිනේ නේ.
0: ඔව් මේව ගැන ටිකක් අවධානයෙන් ඉන්න, අවදියෙන් ඉන්න, හිමුරුවකින් අනුතුරු වෙන එක වළක්වා ගන්න පුළුවන්කම තියෙනවා. දෙයක් උනාට පස්සේ කතා කරලා වැඩක් නැහැ.
1: ඉතින්
0: මේ වෙනකොටත් සමහර ප්‍රදේශවලට වැසි ඇදහැලිමින් තියෙනවා. ඉතින් මහවැලි ගඟ ආශ්‍රිත සමහර ප්‍රදේශවලට සුළු ගං වතුර තත්ත්වයන් පිළිබඳව අවධානයෙන් ඉන්න කියලා තියෙනවා. ඉතින් මෙහෙම කාලගුණයක් තවම පවතිනවා. ඒ අතරේ සඳහන් කළා දුන පෞගිදස මම දැක්කා මේ එල්ලිනෝ තත්ත්වයත් එක්ක.
1: ඔව්.
0: එක පැත්තකින් නියගයෙන් පීඩා විඳින්නත් අනිත් පැත්තෙන් ගං වතුරෙන් පීඩා විඳින්නත්
1: අපිට සිද්ධ වෙනවා කියලා.
0: සමහර රටවල වලට මේක නියගය දැඩිව බලපෑම් එල්ල කරලා තියෙනවා. සමහර ප්‍රදේශවල අධික උෂ්ණත්වය නිසා සතුන් විශාල වශයෙන් මිය ගිහලා තියෙනවා. මිනිස්සුන්ටත් එක දරා ගන්න අපහසුතාවයන් නිසා මේ මියෑම් සම්බන්ධයෙන් වාර්තා වෙනවා. එහෙම ගත්තට පස්සේ විශේෂ ජර්මනිය මේ වගේ රටවල් වලට කොහොමුණත් ඒ දැඩි නියගයන් සහ වියලි කාලගුණයන් ඒ රටවල් වලට තියෙද්දි අපිට දෙකෙන්ම සංග්‍රහ කරලා තියෙනවා.
1: ආ පාඩු නෑ.
0: සංග්‍රහ කරලා තියෙනවා කියලා තමයි කියන්නේ.
1: ඔව්.
0: අපිට පේනෝ එක දැන්. දැන් එක පැත්තකින් ගං වතුර තව යම්පාර පැත්තට වෙන්න.
1: වහින්නේ
0: නැද්ද? වහින්නේ නැහැ. පොළොව ඉරිතලා ගිහිල්ලා මගා බිම් වලට වතුර නැතුව පහළ වෙලා. එතකොට වැව් හිඳිලා ගිහිල්ලා. එහෙම තත්ත්වයක් එක පැත්තක තියෙනවා.
1: හා.
0: තව මේ පැත්තට වෙන්න

0: වහිනවා ගං වතුර කරා.
1: දෙයනේ නේ කියලා ඒ දේවල් නම් හරි වෙලාවට හරිම විදිහට ලැබෙනවා.
0: අපිට දැන් අර මේ මේ මෙහෙ වතුරට ගෙහෙට යවා ගන්න ක්‍රමයක් තියෙනවා නම්
1: මොකක් හරි පොඩි ඒක තමයි දා ගන්න පුළුවන්.
0: පුළුවන්කම තියෙන දැන් මහවැලි ගඟ ලොකු කාර්යභාරයක් කරනවා.
1: යාලා
0: එයා ගිහිල්ලා සෑහෙන ඒරියා එකක් කවර් කරනවානේ.
1: හා හා එයාට තවවද දෙන්න බෑනේ.
0: තවවද දෙන්න බෑ වෙන මොකක් හරි එකක් මාර්ගයෙන් තමයි අපිට යවන්න වෙන්නේ අනිත් අනිත් ප්‍රදේශ වලට.
1: හා හා
0: ඉතින් කොහොම හරි මේ මේ පුංචි රටට
1: ඕකේ
0: දෙයනේ කියලා දෙකෙන්ම ඔය කියපු දෙකෙන්ම ගංග වතුරේ
1: සංග්‍රහ කරලා තිනවා.
0: නෑ නියගේ දෙකෙන්ම අපිට ලැබෙනවා කියලා තමයි කියන්නේ. විපතක් නොවි කලමනාකරණය කරගන්න අපිට මේවා හැකියාව ලැබුණොත් ඒක තමයි වටිනම දේ නේද?
1: මොන තත්වයක් උඩදී වුණත් හැමෝම පරිස්සම් වෙලා හැමෝම ආරක්ෂා වෙලා ඉන්න එක තමයි නේද? අපි හැමෝටම තියෙන එකම පැතුම.
0: ඔව් දැන් වහින් නැති ප්‍රදේශවල අදිස්සින් කලාතුරකින් හරි වහින වැස්සක් වැස්සොදින් වතුර ටික එකතු කරගන්න ඒ වගේ දේවල් වලට වැඩපිළිවෙලා හදාගන්න. දැන් ඕස්ට්‍රේලියාව එහෙම මේ මේ ඔය එල්නිනෝ තත්ත්වය එනවා කියලා කිව්වා එකත් එක්කම ආරංචියක්
1: මාස ගානකට කලින් ඉඳලා
0: මෙයාලා වැසි ජලය එකතු කරගන්න භූගත ජල ටැංකී ඉදි කරලා ඒ වගේ විවිධ ව්‍යාපෘති ක්‍රියාත්මක කරා. ඉන්දියාවත් ඒ වගේ වැඩසටහන් ක්‍රියාත්මක කරා. ඉතින් දැන් හරි අපි ලෑස්ති වුණෝතින් ඔය නියගේ පවතිනවා කියන ප්‍රදේශවලට කලාතුරකින් හරි වැස්සක් වැටුණොතින් වතුර ටික එකතු කරගන්න ඒ වගේ දේවල් වලට පොඩ්ඩක් අවධානයෙන් ඉන්න. හැමෝතින් ඔය වගා බිම් ටික පාළු වෙන එක වළක්ව ගන්න, පානීය ජලයට සහනයක් කරගන්න අපිට පුළුවන්කම ලැබෙයි කියලා හිතනවා. හවස 5:31 වෙලාව ඉවිනින් ඩ්‍රයිව් අහගෙන ඉන්නේ සිඳුවක් අහන්න ආඩ පුළුවන්කම තියෙනවා. මැසේජ් එකක් එවන්න 0703935937 අපේ WhatsApp නම්බර් එකට. කවුද ඉන්නේ මැසේජ් කරපොය?
1: මහින්ද ඉදිරිසිංහ ඉන්නෝ වැලවායෙන් එකතු වෙන්නේ. හේදිකම අපිවත් එකතු කරගන්න කියලා මැසේජ් එකක් දාලා තියෙනවා. ගිනිගත් හේනේ සහන් තමයි මැසේජ් එක දාලා තියෙන්නේ. අද සද්දට මලක්කඩ අහගෙන ඉන්නෝ කියලා මැසේජ් එකක් දාලා තියෙන පවනවාවත් එකතු කරගන්න. ලස්සන දවසක් අපිවත් එකතු කරගන්න කියලා ඩොඩම් ගස්ලාන්දේ හැමෝම තමයි මැසේජ් එක දාලා තියෙන්නේ. කුලිය අපිට නිලක්ෂි ඉන්නෝ වෙලා වයමතක වෙලා නැහැ. ඊට පස්සේ චාමරලියනගේ ඉන්නවා හොයාවත් එකතු කරගන්නවා. මහරග මෝපල් ෆැෂන් එකේ හැමෝම එකතු කරගන්න ගමන් දම්පාලිලගේ ගෙදර අපි වහගෙන ඉන්නෝ කියලා මැසේජ් එකක් දාලා තියෙනවා. දම්පාලිගේ අම්මා සද්දෙනම අපි වහගෙන ඉන්නවලු චමි.
0: Thank you වේවා. 5:32 වෙලාව.

නොසැලකිල්මත් ගමනකින් ඔබේ මුළු පවුලම දුකට පත්වන බව සිතන්න. අවිධිමත්ව අසිහියෙන් රියදාවනය කිරීමෙන් වළකින්න.

0: සුබ දවසක් ශ්‍රී ලංකා.
1: සමනුග්‍රහය
2: නැවුනක නැති වසවිස නැති ඇල්වත්ත කිරි ඕනම සුකිරි වෙළඳ සැලකින් මිලදී ගත හැකි. අපිම අපේ නැවුම් එළකිරි ඇල්වත්ත කිරි.
0: සුබ දවසක් ශ්‍රී ලංකා.
1: සහයෝගීතා අනුග්‍රහය දශක හතක ජනතා විශ්වාසය සහ ප්‍රසාදය දිනාගත් ක්‍රිමිරාජ ආයුර්වේද ඖෂධ වෙතින් ක්‍රිමිරාජ කරල්කුලි බඩේ අමාරු සහ ලදරු පණු රෝග සඳහා ක්ෂණික සුවයට ක්‍රිමිරාජ කරල්කුලි.
3: ලෙන්ස්ටෙක් අයිකියා හොස්පිටල් වෙතින් සිළුම අක්ෂි සේවාවන් දැන් එකම තැනකින්. ලෙන්ස්ටෙක් අයිකියා හොස්පිටල් අංක 74 රොබර්ට් ගුණවර්ධන මාවත කොස්වත්ත බත්තර මුල්ල දුරකථන 0706 478 478.

0: ඔයාට විෂ මත්ද්‍රව්‍ය භාවිතයෙන් ඉවත් වෙන්න ඕනද? ජීවිතය අලුතෙන් පටන් ගන්න ආසද? එහෙනම් මේක ඔයා ගන්නම ඕන කෝල් එකක්. 19:27 කතා කරන්න. රටම එකට ජාතික මෙහෙයුම.
1: ගුණාත්මක සහ නිෂ්පාදනයක් සඳහා නවීන තාක්ෂණයෙන් බලගැන්වුණු ඩෝමා කළුවට ඉවත් කිරීමේ යන්ත්‍රයක් ඔබත් අදම ඇනවුම් කරන්න. සමහ මධ්‍ය පරිමාණ සහ නිෂ්පාදකයන් සඳහා ස්වයංක්‍රීය වී කැටීමේ යන්ත්‍රයක් හඳුන්වාදීමේ පුරෝගාමියාවන මාක්ස්පෙන් සමූහ ව්‍යාපාරයට අනුබද්ධිත මාක්ස්පෙන් හෝල්ඩින්ග්ස් පුද්ගලික සමාගම වෙතින් අදම අමතන්න 011 6176 479.
2: ආචාර්ය ධම්මික දිසානායකගේ A Century of Radio Broadcasting පරීක්ෂණ කෘතිය පාඨක කරගත්
3: ශ්‍රී ලාංකේය රේඩියෝ කර්මාන්තේ අනාගතය කොයිබටද?
2: විද්වත් දේශන සමක විවෘත සංවාදය.
3: විජයානන්ද ජයවීර, ආචාර්ය රංග කලන්සූරිය, නාලක ගුණවර්ධන ඇතුළු මාධ්‍ය ප්‍රාමාණිකයන්ගේ සහභාගීත්වයෙන්
2: අගෝස්තු 6 වෙනිදා බ්‍රහස්පතින්දා වසර තුනට
3: ස්වාධීන රූපවාහිනී ශ්‍රවණාගාරයේදී
2: සංවිධානය රාජ්‍ය ගුවන්විදුලි පුවත්පත් සහ සමාජ මාධ්‍ය අනුමණ්ඩලය
3: සංස්කෘතික කටයුතු දෙපාර්තමේන්තුව සමග ලක්කඩ ගුවන්විදුලිය
4: ලක්කඩ රේඩියෝ ITN.

0: රටට වග කියන රේඩියෝ
1: වෙලාව පසර පහය විනාඩි 45යි.
2: ලක්කන්ඩ ප්‍රවෘත්ති සවස 6 ට බලාපොරොත්තු වන්න සම

0: සහයෝගීතා අනුග්‍රහය සොනාලිකා ට්‍රැක්ටරය දැන් දෙවයින පුරා ඇති TVS අලවි නියෝජිතයන් වෙතින් වටිනා දොරතකි අල්මාරියක් නොමිලේ TVS ඇග්‍රිබිසිනස් වෙති සොනාලිකා ට්‍රැක්ටරය.
1: හිටපු ඇමති අකිල විරාජ් දූෂණ චෝදනාවකට රිමාන්ඩ්. මහවැලියේ පහත් බිම් වලට ගඟ වතුර අවතානවා. උසස් වීමක් හිමි වූ රොමේෂ්. රුසියාවෙන් යුක්‍රේනයට එල්ල වූ ප්‍රහාරය.
2: ලක්කඩ ප්‍රවෘත්ති සවස 6:00 ට බලාපොරොත්තු වන්න.

0: මම නම් දැන් මානම රිලැක්ස්.
1: අනම් මනම් ගාලා වදුණා නේද? මේ එක්ස්පර්ට් හරියටම හරිනේ.
2: ඕනම සංවේදනාවකට ප්‍රබලම විද්‍යානුකූල විසඳුම ඕටෝෂීල් ඇක්ටිව් ප්ලස්.
3: වාර්තාපිට වාර්තා කබන කෝටි යටේ NLB දනඩි තහනේ නුතරයි රටේ සංවර්ධනයේ දැවැන්ත ශක්තියක් වෙමින් ඔබත් දිනවා රටත් දිනවට දනනි දහනේ බෙලදීගෙන ඔබත් කෝටිපතියෙකු වන්න.
4: මෝටර්සයිකල් ලොවේ පෙරලිකාරයා TVS ලංකාවේ තින් නවීන තාක්ෂණීය ඉහළම ඉන්ධන කාර්යක්ෂමතාවෙන් නිපදවන TVS XL 100 heavy duty නවීන උපාංග සහිත මෝටර්සයිකලය. පොකට් එකට දැනෙන්නේ නැතිව බජට් එකට සෙට් වෙන ගමනට වැඩට TVS XL 100 heavy duty මෝටර්සයිකලය පැදලම බලන්න. TVS XL 100 heavy duty මෝටර්සයිකලය වැඩිම දුර දුවන ලංකාවේ මෝටර් බයිසිකලයේ TVS XL 100.
5: ඇසේ සුදැවිල්ලද? දියවැඩියාව ග්ලූකෝමා වැනි රෝග නිසා පෙනුම දුර්වල වෙලාද? අඩුම වියදමකින් දවසින් පෙනුම ලබා ගන්න. රජයේ අනුමත ලෙන්ස්ටික් අයිකියා රෝහලට දැන්ම කතා කරන්න. ලෙන්ස්ටික් අයිකියා රෝහල බත්තර මුල්ල. දුරකථන අංක 0706 478 478.
6: NLP හදහන ලංකාවේ වැඩිම තෑගි දෙන තෑගි අවස්ථා වැඩිම ලොතරැය. NLP හදහන. ඔබත් අදම NLP හදහන බලා ගන්න.

0: අවසපහයි විදාලි 53යි වෙලාව LPL තරගාවලිය මේ දවස්වල පැවැත්වෙනවා. අද විශේෂිත තරගයක් පැවැත්වෙනවා. ගැන තොරතුරු දැනගන්න අපි යන්න සූදානම් වෙන්නේ කොළඹ ආර් ප්‍රේමදාස ක්‍රීඩාංගණයට. සමීර ඉන්නවා. සමීර සුබ සන්ධ්‍යාවක්.
1: චාරු ඔබ මේ මොහොතේදී මේ අපිව සම්බන්ධ කරගන්න මොහොතේ උණුසුම් තරගයන් දැක බලා ගන්නට පුළුවන්කම ලැබී තිබෙනවා ආර් ප්‍රේමදාස පිටියේ. ජප්නා කිංස් කණ්ඩායම සහ ගෝල් ගැලන්ස් කණ්ඩායම අතර තරගය පැවැත්වෙන්නේ ලකුණු 242 ක ඉලක්කයක් සමිත් සභාගෙන යන්නේ ගෝල් ගැලන්ස් කණ්ඩායම මේ මොහොත වන විට. රසුන් ශානක කණ්ඩායමේ නායකයා මේ මොහොතේ දැන් ලකුණු 6ක් ලබා ගත්ත ඔහුගේ පිටින්. ඒ අනුව ඔහුගේ ලකුණු සංඛ්‍යාව ලකුණු 32 දක්වා ගෙන යනවා. 514කට තමයි ඔහු ලබා ගන්නේ මේ ලකුණු සංඛ්‍යාව. දැන් ලකුණු 157.59යි ගෝල් ගැලන්ස් කණ්ඩායම කඩු 4 බිඳ වැටී තිබෙනවා. 542කදී ලකුණු 84ක් පමණ අවශ්‍ය වී තිබෙනවා. ටිකක් අභියෝගාත්මක ඉලක්කයක් තමයි හම්බ වෙලා තිබෙන්නේ. නමුත් මේ පන්දුර පාර දෙන විඥාන්ත එක ගත්තාම අපිට පෙනියන්නේ ගෝල් ගැලන්ස් කණ්ඩායම ජයග්‍රහණය ලබා ගන්නට පුළුවන් ඉඩ කඩකුත් තිබෙනවා. නමුත් කණ්ඩායම් දෙකටම තරගයේ විවෘත වෙමින් තිබෙනවා. අනිත් අන්තයේ ක්‍රීඩා කරමින් සිටින චාමික කරුණාරත් ඔහු වේගින් පන්දුර පාර දෙනවා මේ මොහොතේ උනිට ජැප්නා කිංස් කණ්ඩායමට රිව. අපිට පේනවා ප්‍රේක්ෂකයන්ගේ පැවිදි මත දවසේ දීලා කියලා මත වශයෙන් තිබෙනවා. බැරෙන් තරග නිසාම උන්ට උඩ පන්දුවක් ලබා ගන්නේ චාමික මේ මොහොතේදී භානුක රාජවක්ෂ ඉතාම අනර්ග උඩ පන්දුවක් ඇටගත්තා. ඒ අනුව ගෝල් ගැලන්ස් කණ්ඩායමේ පස්වෙනි කඳුළු බිඳරන ලකුණු 160කට පන්දු 13 පන්දු 3කදී ඉතාමත්ම හොඳ පන්දුවක් ලැබුවේ බංග්ලාදේශ ක්‍රීඩකයා සගීබ් අල්-හසන් ක්‍රීඩාපිටේ පන්දු යවමින් සිටිනේ. ඒ අනුව ගත්තාම පස්වෙනි කඳුළු බිඳවැටලා කියන්නේ චමිත් තරගයේ දැන් ජපා කිංස් කණ්ඩායම ටිකක් පරවෙන්න වැඩි වෙමින් තිබෙන බව තමයි අපිට පෙනියන්නේ. ඉතාමත්ම විශිෂ්ට උඩ පන්දුවක් කණ්ඩායමේ නායකයා ජපා කිංස් කණ්ඩායමේ භානුක රාජපක්ෂ ලබාගත් අද විශේෂයක් තිබෙනවා. චමිත් මේ තරගයේ පිළිබඳව සඳහන් කරන්න ඕනේ. මේ ප්ලේ ඔෆ් වටේ තරගයේ යන්නේ අද දවසේ තරග ටිකක් පැවැත්වෙන මේ පැවැත්වෙන තරගයෙන් අනතුරුව ඊළඟට අපිට තවත් තරගයක් පැවැත්වෙන ඒ තමයි කොළඹ කැප්ස් සහ කැන්ඩි රෝයල් අතර තරගය. දැන් මේ තරග මේ පැවැත්වෙන තරගයේ ජයග්‍රහණය කරන කණ්ඩායමට අවසන් මහා තරගයේ සුසුකම් ලබා ගැනීමේ අවස්ථාව ලැබෙනවා. අද මේ තරගයෙන් පරදින කණ්ඩායමට චමිත් තව අවස්ථාවක් තිබෙනවා. ඒ කියන්නේ ඊළඟ තරගයේ රාත්‍රි 7:00 සිට ආරම්භ වන තරගයේ 3-4 ඒ කියන්නේ පොයින්ට් ටේබල් එකේ LPL තරගාවලිය හිටපු 3-4 කණ්ඩායම් තරග වදිනවා. එහිදී ඒ අවස්ථාවේදී ජයග්‍රහණය කරන කණ්ඩායම මේ පළමු තරගයේ පරදින කණ්ඩායම එක්ක 7 වෙනිදා බ්‍රහස්පතින්දා දවසේ සිකුරාදා දවසේ තරග වදිනවා. එතනින් තේරෙන කණ්ඩායම තමයි අවසන් මහා තරගයේ සුසුකම් ලබා ගන්නේ. අයි මේ තරගාවලිය තිබෙන විශේෂත්වය. දැන් අපි අවසාන වශයෙන් ඔබට සඳහන් කරනවා ලකුණු 160යි කඩු 5යි පන්දු 13යි පන්දු 3යි ජයග්‍රහණය සඳහා තවත් ලකුණු 89ක් අවශ්‍ය වී තිබෙනවා ගෝල් ගැලන්ස් කණ්ඩායමට. වරුණු කෙසේ තරගේ නිමා වේවිද කියලා ඔබට ඔබේ වැඩසටහන යන අවස්ථාවේ අපිට තවස්සක් ලබා ගන්න පුළුවන් වුණොත්
0: ඔබට අරගෙන එන්න 5:56 වෙලාව ඉවිනින් ඩ්‍රයිව් අහගෙන ඉන්නේ.

0: දිනබල රාත්‍රී 7ට ලක්කනේ
1: සංගීතය දහර සංගීතය දහර පත්තරේ අප්ඩේට් වෙන කාලෙක පත්තරෙන්ම විස්තර හොයන්න බෑ.
2: සාස්තරේ දන්න අයයි සූස්තරේ දන්න අයයි එකම තැනක පිච් කරනවා.
1: සයිබර් ජෙන් මේ නෙක්ස්ට් ජෙන් එකයි. සයිබර් ජෙන් දන්න අයට කියන්නයි නොදන්න අයට අහන්නයි. සෙනසුරාදා උදේටට සම අනුග්‍රහය.
3: කොටු කප කප ගහපු ගේම ඉවරයි අයියේ. දවසේ වියදමට කියාපු ලක්ෂ දෙක හමාරක් දෙන රුපියල් 40 අලුත්ම සම්පත ආවෝ.
1: නිමන්ත ප්‍රසාර අධ්‍යක්ෂණයක් මීෂා.
4: අනේ විසු මම මැරුණා ඔය කිල්ලට මගේ කොල්ලව දෙන්නේ.
5: එහෙනම් ඉතින් ආපහු අලුත්ම යන්න වෙයි.
4: අලුත්ම ඒ මොකටද?
5: අම්මා ඔයගලගේ අයියගේ කලින් පැරක නැවැත්වේ අලුත් ගම ගිහින්.
6: මම තමයි කෙල්ල මීෂා.
5: අපේ කාලේ ඔයගේ අම්ම අලුත් ගම ගියේ නැද්ද?
4: මොකද නැත්තේ? ගියා. හැබැයි ඉතින් මාස තුනක් යන කලින් අපි දෙන්න ගාවක මාර්ණානේ. ඊට පස්සේ අපි අම්ම කරපු දේ ඔයලා මුළු හත් මුතු પરම්පරාවෙන් ගැන සර්ටිෆිකේට් එක මාස තුනක් යන කලින් මාව යාට බැඳුවා.
1: සතිය සෑම දිනකම රාත්‍රී 9ට ITN බලන්න. ඔබේ කෝටිපති සිහිනය අද සැබෑ වෙයිද? රාත්‍රී 10ට ලක්හඬ අහන්න. ජාතික ලොතරැයි මණ්ඩලයේ සියලුම ටිකට් පත්වල ජයග්‍රාහි ප්‍රතිඵල අද රාත්‍රියේම ඔබට කියන එකම රේඩියෝව ලක්හඬ. FM 93.5 FM 93.7 Lakhana Radio ITN
7: හවස 6 විනාඩි 12යි. ලාංකේය විශ්වාසය දිනු මාක්ස් පෙන් සමූහ ව්‍යාපාරයේ වෙතින් ගේල්පපිත හරින. දැන් නව නිමාවකින් එන ඩෝමා ස්වංක්‍රීය වීකටිම යන්ත්‍රයක සාදම්බර හිමිකරුවෙක මන්න. අදම අවතන්න 01176679579 ප්‍රධාන කාර්යාලය නොමර 31 ඇල්හේන පාර මහරගම.
8: රිය පැතිවීමේදී ඔබ නිවැරදි වූ පමණින් අනතුරු වළක්වා ගත නොහැක. මන්දයත් සෑම විටම අනෙක් ප්‍රියතුරන් වැරදි කිරීමට ඉඩ ඇත. අවධානයෙන් රිය පදවන්න.

0: ඉවිනි ්‍රයිව් හගෙන ඉන්නතර අපි මදක් කරනුන් ජාතික ලොතරයි මණ්ඩලය ගැන විශේෂෙන්ම දැංග. ජාතිකොතරමන්ලි කියන ජවිතයේ සිහිනයට වාසනාවේ ආශිර්වාදය කැන්දනවා කියර තමයි කියන්නේ. අපිට ආශිර්වාදය කැන්දන ආයතනය තමයි ජාතික ලොතරෑමන්ලි කියෙන්. හැබැයි පහුකි දවස්සල එයාලට ආශිර්වාදය කැඳගන්න පුළුවන්කම ලැබුණා ඒ අපිට ලබා දෙන ආශිර්වාදයත් එක්කම තමයි. ශ්‍රී ලංකා ජාතික වාණිජ මණ්ඩලය විසින් සංවිධානය කරන ලැබු ජාතික ව්‍යාපාර විශිෂ්ටතා සම්මානවලුලේ රාජ්‍යංශයෙන් දෙවන ස්ථානය හිමිකර ගනිමින් තමයි මේ ආශිර්වාදය යාලා ලබා ගත්තේ. මේ සම්මානවලුලේ තුලදී ජාතික ලොතරැය මණ්ඩලය 2025 වසර තුලදී සහ 2026 වසර තුලදීත් සම්මානිත වී වාසනාවේ විශ්වාසනීය ආයතනය බවට ජාතික ලොතරැය මණ්ඩලය යලි යලිත් තහවුරු කරනු ලැබුවා. ඉතින් මේ වගේ විශ්වාසයක් ගොඩනගාගත් ආයතනයක් එක්ක තමයි දීර්ඝ කාලයක් තිස්සේ ඔබ ගනුදෙනු කරන්නේ. ඉතින් මේ ජීවිත ආශිර්වාදය ඔබට කැන්දන, වාසනාවේ ආශිර්වාදයේ කැන්දන ජාතික ලොතරැය මණ්ඩලයත් එක්ක දිගටම එකතුලා ඉන්න කියන මතක් කිරීම අපි කරන්න ඕන චාරු.
1: දශක 6කට අධික කාලයක් ලක්ෂ ගණනින් කෝටි ගණනින් මිලියන ගණනින් වාසනාවන්තයින් බිහි කරමින් වගේම සමාජ සුබ සාධනය වගේ රාජ්‍ය සේවය මේ දේවල් වලටත් දායකත්වය ලබා දෙන ගමන් තමයි ජාතික ලොතරැයි මණ්ඩලය ඔයාවත් ජයග්‍රහකෙක් කරන්නේ. ඉතින් අස්සක් මුල්ලක් නෑරම ලොතරැයි ජයග්‍රහණ හිමි කර දෙනවා වගේම රටේ ජාතික මෙහෙවරට උරදුන් ජාතික ලොතරැයි මණ්ඩලයේ එකම පැතුම වෙන්නේ වාසනාවන්ත ඔයාගේ හිනහෙන මූණ දැකීම. ඒ නිසාවෙන් තමයි ඔයාවත් ජයග්‍රහකෙක් කරන්නේ. ජාතික ලොතරැයි මණ්ඩලයේ ටිකට්පත් වැඩි වැඩියෙන් මිලදී ගන්න.
0: ඒ වගේම තමයි පල්ලිය ගුරුකේ රන් අය සේවාව ගැනත් මතක් කරන්න ඕන. හදිස්සියකට අතමාරුවක් කරගන්න අපිට තියෙන හොඳම තැන, විශේෂයෙන්ම අපේ රන් භාණ්ඩ සඳහා වැඩිම මුදලක් ලබා දෙන, ඉහළම මුදලක් ලබා දෙන ආයතනය තමයි පල්ලිය ගුරුකේ රන් අය සේවාව කියන්නේ. ඒ වගේම වැඩිම කාලයක් රන් භාණ්ඩ බේරා ගැනීමට අපිට ලබා දෙන්නෙත් පල්ලිය ගුරුකේ රන් අය සේවාව.
1: රස්තියාදුවක් නැතුව ඔයාට ඉක්මනින් ඔයාගේ රන් භාණ්ඩය තියලා ඒකට අවශ්‍ය කරන මුදල ලබා ගන්න පුළුවන් එකම තැන තමයි ගනුදෙනුවයි රත්තරම් පල්ලිය ගුරුකේ රන් අය සේවාව කියලා කියන්නේ. 40 වසරක විශ්වාසනීය සේවාවක් එක්ක ඔයාට පුළුවන්කම තියෙනවාගේ රන් භාණ්ඩයට ඉහළම මුදල ලබා ගන්න. ඒ වගේම ලක්ෂයටම පොලිය වෙන්නේ 480ක් විතරයි. ඒකම ඔයාට මතක් කරන්න ඕනේ, බේර ගන්න හදිස්සි වෙන්න ඕනේ නැහැ. බේර ගන්න ඒගොල්ලෝ මාස 14කට වඩා වැඩි කාලයක් ඔයාට ලබා දීලා තියෙනවා. ඔයාට පුළුවන්කම තියෙනවා දිවිනපුර පල්ලිය ගුරුකේ රන් අය සේවාව නමින් ශාකා 24ක් තියෙනවා. ළඟම තියෙන ශාකාවට ගියොත් ඔයාට පුළුවන්කම තියෙනවා වැඩි විස්තර දැනගන්න.

0: FM 93.5, FM 93.7, La Khanda, Radio ITN.
1: හවස 6:19 දැන්.

0: සහයයි විනාඩි 22යි දැන්.
1: පටස්කාල අතට සල්ලි පල්ලි ගුරුගේ රන් අය. රන් පවුමට උපරිම මුදල අපෙන් ලක්ෂයටම පොලිය රුපියල් 480ක් විතරයි. බේරා ගැනීමට මාස 14කට වැඩි කාලයක්. 40 වසරක විශ්වාසය. ගානු දෙනුවයි රත්තරන්. පල්ලි ගුරුගේ රන් අය. ඇසේ සුදැවිල්ලද? දියවැඩියාව ග්ලූකෝමා වැනි රෝග නිසා පෙනුම දුර්වල වෙලාද? අඩුම වියදමකින් දවසින් පෙනුම ලබා ගන්න. රජයේ අනුමත ලෙන්ස්ටෙක් අයිකියා රෝහලට දැන්ම කතා කරන්න. ලෙන්ස්ටෙක් අයිකියා රෝහල වත්තර මුල්ල. දුරකථන අංක 0706 478 478.
2: NLP හදහන ලංකාවේ වැඩිම තෑගි දෙන තෑගි අවස්ථා වැඩිම ලොතරැය්‍ය NLP හදහන. ඔබත් අදම NLP හදහන බලා ගන්න.
3: අතාරින්න බෑ වගේද? නෑ, ඔබට පුළුවන්. විසමතෙන් මිදෙන්න, ජීවිතේ කොට යන්න.
4: ඕල් ඩ්‍රයිව් එකට
3: ලක්කඩ ඊවෙනින් ඩ්‍රයිව්.
0: අවසහය විනාඩි 23යි වෙලාව. ඉවෙනින් ඩ්‍රයිව් එක. අදට එහෙනම් අපිට යන්න වෙලාව ඇවිල්ලා තියෙන්නේ. හවස 6 විනාඩි 23යි කියලා කියන්නේ ඉතින් ඔයා දන්නවා. අපිට එහෙනම් අදට ටටා බයි කියන වෙලාව ඇවිල්ලානේ. ඒ වුණාට අපි හෙටත් හවස 4ට ආව බලන්නවම හම්බ වෙන්න ලස්සන සින්දු ටිකක් එක්ක ඉවෙනින් ඩ්‍රයිව් වලින් හවස 4ට එන බලාපොරොත්තුෙන් තමයි අදට යන්නේ. එහෙනම් ඉතින් හැමෝම පරිස්සමෙන් ඉන්න. අපි හෙටත් හවස 4ට ඉවෙනින් ඩ්‍රයිව් එක හම්බ වෙමු. ඔයාලට සුබ දවසක්.

0: 105 FM 93.7 La Conda Radio ITN.
1: Even in driving, Chamit and Charu.
2: ඔබත් අදම NLP හඳහඳ බලා ගන්න.
3: සහයෝගීතා අනුග්‍රහය. පටස්කාල අතට සල්ලි පල්ලි ගුරුගේ රන් අය. රන් පවුමට උපරිම මුදල අපෙන් ලක්ෂයටම පොලිය රුපියල් 480ක් විතරයි. ගනු දෙනුවයි රත්තරන්. පල්ලි ගුරුගේ රන් අය.
0: FM 93.5 FM 93.7 ලකන Radio ITN.
3: ඔබේ කෝටිපති සිහිනය අද සැබෑ වෙයිද? රාත්‍රී 10ට ලක්හඬ අහන්න. ජාතික ලොතරැයි මණ්ඩලයේ සියලුම ටිකට්පත්වල ජයග්‍රාහී ප්‍රතිඵල අද රාත්‍රියේම ඔබට කියන එකම රේඩියෝව ලක්හඬ.
0: ලක්හඬ රේඩියෝ ITN.

0: NLP හදහන ලංකාවේ වැඩිම තෑගි දෙන තෑගි අවස්ථා වැඩිමලුතරය NLP හදහන ඔබත් අදම NLP හදහන බලා ගන්න.
1: රාජ්‍ය බැංකුවක සුරක්ෂිතභාවය ඉහළම රැකවරණය සමගින් ස්ථාවර තැන්පතු සඳහා ඉහළම පොලිය RDB බැංකුවෙන්
2: සහයෝගී.

0: вырастала.
1: හිටපු ඇමති අකිල විරාජ් දූෂන් චෝදනාවකට රිමාන්ඩ්. දෙවෙනට ආ ඉන්දිය විදේශ ලේකම් ජනපති හමුවෙයි. විමල් ගම්මන්පිල දෙලිත් අධික නිටා පහස කර ඇති බව කොටුව බහිෂ්ටවා තීරණය කරයි. 22 වන සංශෝධනයේ අවශ්‍යතාව අවධාරණය කළ නීතිඥ මන්ත්‍රීවරුන්. මහවැලියේ පහද්දින් වලට සුළු ගඟ වතුර අවදානමා. රොමේෂ්ට ගුවන් හමුදාවෙන් හිමිවෝ උසස් වීම. රුසියාවෙන් යුක්‍රේනයට එල්ල වූ බැලස්ටික් මිසයිල් ප්‍රහාරය. ලක්කඩ ප්‍රධාන ප්‍රවෘත්තේ සමගින් මම සුලක්ෂණී උදේශිකා ඉදිරිවීර ප්‍රවෘත්ති සංස්කරණයේ චන්දනමාර සිංහ. දූෂණ චෝදනාවක් මත අල්ලස් කුමිස බගින් අත්තරන්කුටගත් හිටපු ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක සහ හිටපු අමාත්‍ය අකිල විරාජ් කාර්යව සම්බහතා ලබන 18 වෙනිදා තෙක් රක්ෂිත බතරාකාරගත කර තිබෙනවා. ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක විමතිගත පරිපාලන ලෙස කටයුතු කරමින් තම කාර්ය මණ්ඩලයට බව පවසමින් බදවාගත් සේවකීන් 4 දෙනෙකුගෙන් 3 දෙනෙකු තමන්ට අයත් ඉන්ධනහලක සේවය යොදවාගත් බවට අකිල විරාජ් මහතාට චෝදනා එල්ල වී තිබෙනවා. තවත් සේවකයෙකු තරතුරට අදාළ වෙන්කර තිබූ කාර්යාලයේ රාජකාරි සඳහා යොදවා නොගෙන එම සේවකයා වෙත රජින් ලබා දී තිබූ කාර්යාලයේ රාජකාරි සඳහා යෙදවූ බවට අකිල විරාජ් කාර්යව සම්මහතාට චෝදනා එල්ලවෙනවා. එම සේවකයන්ට රජයෙන් රුපියල් 27,68,836.14 වැටුපා දීමනා ගැවීමට සැලසවීමෙන් රජයට පාඩුවක් සිදු කිරීමෙන් දූෂණ නැමැති වරද සිදු කිරීම යන චෝදනාව ඔහුට එල්ල වී ඇති බවයි අල්ලස් කොමිසම පවසන්නේ. සැක්කරු කොළඹ ප්‍රධාන බහිෂ්ටවාද අධික නෙට ඉදිරිපත් කිරීමෙන් අනතුරුවයි ලබන 18 වෙනිදා තෙක් රක්ෂිත බන්ධනාගාරගත කර තිබෙන්නේ. ඉන්දියාව ශ්‍රී ලංකාවට පශ්චාත් ආපදා ප්‍රතිසංස්කරණ සඳහා ඇමරිකා ඩොලර් බිලියන 250ක ඩයි පහසුකම් ලබා දී තිබෙනවා. ඉන්දිය විදේශ ලේකම් වික්‍රම් බස්රි මහතා, ජනාධිපති අනුර කුමාර සනක මහතා, ජනාධිපති ලේකම් කාර්යාලයේදී හම්වීමෙන් අනතුරුව ඊට අදාළ කිවිසුම හුමාරු කරගෙන තිබෙනවා. මෙම හමුවේදී දිරට්ට අදාළ වැදගත් කරුණු වෙන්ව ඉන්දිය සහ යටතේ ශ්‍රී ලංකාවේ ක්‍රියාත්මක ප්‍රධාන සංවර්ධන ව්‍යාපෘති පිළිබඳවද සාකච්ඡා කර තිබෙනවා. එන අනතුරුවයි ඉන්දිය රුපියල් පදනම් කරගත් ඇමරිකා ඩොලර් බිලියන 250ක ණය මාර්ග සඳහා වන කිවිසුම හුමාරු කරගෙන තිබෙන්නේ. ඒ දිත්වාසිලිකු නාටුවෙන් පසු ශ්‍රී ලංකාවේ ප්‍රතිසංස්කරණ සඳහා ඉන්දියාව ලබා දෙන ඇමරිකා ඩොලර් බිලියන 450ක සමස්ත ප්‍රතිසංස්කරණ පැකේජයේ කොටසක් බව ඉන්දිය මහ කොමසාරිස් කාර්යාලය සඳහන් කළා. යටතල පහසුකම් සංවර්ධනය, ප්‍රතිසංස්කරණ කටයුතු සහ සුලිකු නාටුවෙන් පසු මතුව ඇති ප්‍රසම්පාදන අවශ්‍යතා සඳහා මෙම ණය පහසුකම් යොදා ගැනීමට නියමිතයි. ඉන්දිය විදේශ ලේකම්වරයාගේ ශ්‍රී ලංකා සංචාරයේ අතරතුර ජනාධිපති අනුර කුමාර සනායක මහතාට අමතරව විදේශ කටයුතු අමාත්‍ය විජිත හේරත් මහතා ඇතුළු රජයේ ඉහළ පිළිවෙළධාරීන් සමග සාකච්ඡා පැවැත්වුණා. පාස්කෝ ප්‍රහාරය සම්බන්ධයෙන් රතුවාගෙන ප්‍රශ්න කරන හිටපු බුද්ධි ප්‍රධානි සුරේෂ් සලී පිළිබඳව නිකුත් කළ ප්‍රකාශ තුළින් විවල් වීරවංශ, උදය ගම්මන්පිල, සුගීෂ්වර බණ්ඩාර සහ දිලීප් ජයවීර, අසංක නවරත්න සහ මහින්ද පතිරණ යන අය අධික නිටා පහස කර ඇති බව කොටුව බහිෂ්ටවාද පසන් අමරසේන මහතා අද තීරණය කළා. සැක්කරුවන් 2024 අංක 8 දරන අධික නිටා පහස කිරීමේ පනත උල්ලංඝනය කරමින් අදහස් ප්‍රකාශ කර ඇති බවට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අධික නේට කරුණු වාර්තා කර තිබුණා. දීර්ඝ වාර්තාවක් ඉදිරිපත් කරමින් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ඉදිරිපත් කළ එල්ලේම සලකා බැලූ බහිෂ්ටවාදවරයා මෙම නියෝගය ලබා දුන්නා. ඒ අනුව මේ සම්බන්ධයෙන් ඉදිරි නෛතික පියවර ගැනීම සඳහා මේ පිළිබඳ අභියෝජන අධිකරණයට දන්වා යැවීමට කටයුතු කරන බවද බහිෂ්ටවාදවරයා නියෝග කළා. අධිකරණ ක්ෂේත්‍රයේ කටයුතු ශක්තිමත් හා විධිමත් කිරීමට වත්මන් රජයේ ක්‍රියාමාර්ග ගනිමින් සිටින්නේ එක් පුද්ගලෙ ඉලක්ක කරගෙන නොව සමස්ත සමාජයටම යහපතක් සැලසෙන ආකාරයෙන් බව ජාතික ජනබල වේගයේ නීතිඥ පාර්ලිමේන්තු කණ්ඩායම පවසනවා. නියෝජාබාත සුනිල් වටකළ මහතා සඳහන් කළේ නියමිත ක්‍රමවේදය ඔස්සේ වැඩපිළිවෙල ක්‍රියාත්මක බවයි.
0: මේ පනත නීති විරෝධී කියලා කවුරු හරි වගකීමෙන් කියනවා නම් අපි ඕනම කෙනෙක් එක්ක වාද කරන්න ලෑස්ති. මේ පනත නීති විරෝධී එකක් නෙවෙයි, නිසි ක්‍රියාමාර්ගයට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට යටත්ව නියමිත ප්‍රොසීඩියර් එකේ ගමන් කරමින් තියෙනවා. ඉතින් ඒක නිසා තමයි සමහර උදවිය කියන්නේ පුළුවන් නම් ඔය ඔයගොල්ලන්ගේ පනත දෙසැම්බර් මාසේ පස්සේ ගේන්න, එතකොට ප්‍රශ්නයක් නැහැ. ඒක අස්සෙම අපිට ගැටලුවක් තියෙනවා. ඒ කියන්නේ දැන් හොඳ වෙන්නේ නැති පනත කොහොමද දෙසැම්බර් මාසෙන් පස්සේ මේ පනත හොඳ වෙන්නේ කියලා. ඉතින් ඒක නිසා විතරන්නේ සමහර අය ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවකට දාලා ගේන්න කියන. ඉතින් කොහේ දැම්මත් දැන් හදපු ඇක්ට් එකනේ, දැන් හදපු සංශෝධනයනේ. ඒ සංශෝධනය දෙසැම්බර් මාසෙන් පස්සට හොද වෙන්නත්, අලුත් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවකට දැම්මම හොද වෙන්නත්, දැන් නරක වෙන්නත් හේතුව මොකක්ද? ඒකෙන් පේනවා වෙන පටු පෞද්ගලික දේශපාලන අභිලාෂයක් මුදුන්පත් කර ගැනීම වෙනුවෙන් තමයි ඔවුන් මේ තර්කයන්. ඒක නිසා විශ්වාසයෙන් අපි මේ සංශෝධනය ජනතාවගේ අභිලාෂය වෙනුවෙන්, ජනතාවට අපි දීපු පොරොන්දුවක් වෙනුවෙන්, ජනතාවගේ මැන්ඩේට් එක වෙනුවෙන් අපි මේ වැඩේ කරන්නේ. වෙන කවුරුවත් පටු පෞද්ගලික අභිලාෂයකට නෙවෙයි, ජනතා වරම ඉෂ්ට කිරීමක් ලෙස සලකලා තමයි අපි මේ වැඩේ කරන්නේ.
1: පාර්ලිමේන්තු මන්ත්‍රී ලක්මාලි හේමචන්ද්‍ර මහත්මියද අදහස් පළ කළා.
2: අධිකරණයේ ස්වාධීනත්වයට බාධාවක් වෙන්නේ අන්න ඒ විශ්‍රාම යනකම් තියෙන කාලය අඩු කළොතින් තමයි මේ ප්‍රශ්නේ මතුවෙන්නේ. දූර කාලය අඩු කිරීම තුල තමයි ඇත්තටම අපි සජාතීන්ගේ සංවිධානයේ ප්‍රතිපත් මූලධර්ම තියෙනවා අධිකරණයේ ස්වාධීනත්වයේ සම්බන්ධයෙන්, ඒ වගේම බීජින් ස්ටේට්මන්ට් එක තියෙනවා අධිකරණයේ ස්වාධීනත්වයේ සම්බන්ධයෙන්. මේ හැම තැනකම බොහොම පැහැදිලිව පෙන්වන්නේ දූර කාලය ආරක්ෂා කිරීම තමයි අධිකරණයේ ස්වාධීනත්වයට බලපාන කරුණ. මොකද විධායකයට හෝ පාර්ලිමේන්තුවට පුළුවන් නීතියක් පාස් කරලා අධිකරණ නිලධාරියෙක්ව එහෙම නැත්නම් විනිසුරුවරයෙක්ව විශ්‍රාම යාමේ කාලයට පෙර විශ්‍රාම යවන්නට, එහෙම නැත්නම් අපි දැන් දැක්ක ශිරාණි බණ්ඩාරනායක මහත්මියව දෝෂාභියෝගයක් කරහා ඉවත් කරපු එක. ඒ වගේම ඕනනම් අවශ්‍ය නම් පුළුවන් ඒ අවස්ථාවේදී ව්‍යවස්ථා සංශෝධනයක් කළා විශ්‍රාම වයස අඩු කරලා අධිකරණයේ නිලධාරියෙක්ව බලහත්කාරයෙන් විශ්‍රාම යවන්නට පුළුවන්. මෙන්න මේක නවත්වන්නක තමයි අධිකරණයේ ස්වාධීනත්වයේ දූර කාලයට අදාළව තියෙන කොටස. එහෙම නැතුව දූර කාලය වැඩි කිරීම, අධිකරණයේ නිලධාරීන්ගේ විනිසුරුවරුන්ගේ දූර කාලය අඩු කිරීම සහ වැඩි කිරීම කියන එක හා සමානව එකවර කියන්න පුළුවන් දෙයක් නෙවෙයි. රජයකට ඒ වෙලාවේ අධිකරණයේ කාර්යක්ෂමතාවයේ සහ ජනතාවට අධිකරණයේ සම්බන්ධව තියෙන විශ්වාසනීයත්වය ඉහළ දැමීම සඳහා ප්‍රතිපත්තිමය තීරණයකට එන්න පුළුවන් අධිකරණ විනිසුරුවරුන්ගේ දූර කාලය ඉහළ දැමීමට. ඒක තමයි අපේ රජය විසින් මේ අවස්ථාවේදී සිද්ධ කරලා තියෙන්නේ. එතකොට ඒක අපි ඇත්තටම ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවරුන්ට සීමා කරලා නැහැ. ඒක අධිකරණ ක්ෂේත්‍රයේ ඉන්න සියලුම විනිසුරුවරුන්ට ඒක බලපානවා.
1: තවදුරටත් අදහස් පළ කළ මන්ත්‍රීවරිය,
2: ඊට අමතරව අධිකරණ ප්‍රමාණය වැඩි කිරීම සහ අධිකරණයේ සේවය කරන මහාධිකරණ විනිසුරුවරුන් සහ අභියාචන අධිකරණ විනිසුරුවරුන් ප්‍රමාණය වැඩි කිරීම කියන කාරණයටත් මේ අධිකරණ ප්‍රතිසංස්කරණ ක්‍රියාවලිය ඇතුලේ අවධානයට ලක් වෙනවා කියන එක. දෙවැනි කාරණය තමයි මේ ක්‍රියාවලිය හරහා කිසිදු ආකාරයකින් අධිකරණයේ ස්වාධීනත්වයේ කියන සංකල්පයට හෝ ඒ නීතිය තුළ තියෙන ඒ මූල ධර්මයට කිසිදු හානියක් සිද්ධ වෙන්නේ නැහැ. මම හිතන්නේ ඒ චෝදනාව කරන පිරිස හරි නිශ්චිතව ප්‍රකාශ කරන්න ඕන කොතනද මේ මූල ධර්මයේ උල්ලංඝනය වෙන්නේ, මොකක්ද අධිකරණයට වෙන්න පුළුවන් බලපෑම, ඒ මොකද්ද මේ රජයේ මේ බලපෑම කරලා බලාපොරොත්තු වෙන්නේ මොකක්ද කියන එක. දැන් අපි ගත්තොතින් 14 වන ව්‍යවස්ථා සංශෝධනය, 18 වන ව්‍යවස්ථා සංශෝධනය, 19 වන ව්‍යවස්ථා සංශෝධනය, 20 වන ව්‍යවස්ථා සංශෝධනය සහ 21 වන ව්‍යවස්ථා සංශෝධනය. මේ සියලුම ව්‍යවස්ථා සංශෝධනවල අධිකරණ නිලධාරීන් පත් කිරීමේ ක්‍රමවේද, විශේෂයෙන් ඉහළම අධිකරණයට නිලධාරීන් පත් කිරීමේ ක්‍රමවේද වරින් වර සංශෝධනයට ලක් වෙනවා. එතකොට ඒ කිසිම අවස්ථාවක මේ චෝදනාව එන්නේ නැහැ ඒක අධිකරණයේ ස්වාධීනත්වයට බලපෑමක් වෙනවා කියලා. ඒකින්ද අපි හිතනවා ව්‍යවස්ථාව සංශෝධනය කළ පමණින් අධිකරණයේ ස්වාධීනත්වයට බලපෑමක් වෙන්නේ නැහැ. ව්‍යවස්ථාව සංශෝධනය ක්‍රියාවලියේදී අධිකරණ ස්වාධීනත්වයේ කියන මූල ධර්මයට හානි වෙනවා නම් තමයි ඒක මතු කර යුත්තේ. මේ සංශෝධනය හරහා කිසිම ආකාරයකින් අධිකරණයේ ස්වාධීනත්වයේ කියන මූල ධර්මයට හානියක් වෙන්නේ නැහැ.
1: පාර්ලිමේන්තු මන්ත්‍රී ඩීතිඥ තුෂාරි ජයසිංහ මහත්මිය සඳහන් කළේ ජනවරමට අනුව කටයුතු කරන බවයි.
3: අපිට ජනතාව ජනවරමක් දුන්නා. ඒ ජනවරමේදී ජනතාව බලාපොරොත්තු වෙන යුක්තිය කාර්යක්ෂමව සිදු කිරීම, ඒ සඳහා අපිට ලැබුණ ජනමතය අපි මේ සඳහා භාවිතා කරන්න බලාපොරොත්තු වෙනවා. අපිට තියෙනවා ඉතා පැහැදිලිව යුක්තිය ඉටු කිරීමේ කාර්ය ජනතාව වෙත සමීප කරවීම, ඒ වගේම ජනතා අභිලාෂයන් මුදුන්පත් වෙන ආකාරයට කටයුතු කිරීම කියන හැම කාරණයක් සමගම ඒකාබද්ධ වෙමින් යන්න, එකකට එක කාර්යයක් වෙනුවෙන් එක කාර්යයක් පසෙක තියන්න අපිට බෑ.
1: මේ අතර විරිසුරුවරුන්ගේ විශ්‍රාම වයස් තීර කිරීමේ සංශෝධනය පිළිබඳ මහාචාර්ය රාහුල් දන්තඩිය මහතා අදහස් පළ කළා.
4: අවුරුදු දෙක නෙවෙයි මේක, අවුරුදු දෙක ගැන කතා කරන්නවත් දෙයක් නැහැ. මම නම් කියන්නේ මේක අර අප්‍රිකාවේ වගේ, අප්‍රිකාවේ ව්‍යවස්ථාවේ වගේ, මේක අවුරුදු 70ක් කරන්න ඕනේ මිනිසුන්ගෙන් ප්‍රයෝජනය ගන්න, උගත් කෙනෙකුගෙන් ප්‍රයෝජනයක් ගන්න. අවුරුදු 70ක් ගියා කියලා දැන් ඉස්සර වගේ නෙමෙයි, අර ජීවත් වීමේ අපේක්ෂාව, වෛද්‍ය විද්‍යාවේ දියුණුව, සෞඛ්‍ය විද්‍යාවේ දියුණුව, තාක්ෂණයේ දියුණුවත් එක්ක වයස් සීමාව ඉහළ ගිහිල්ලා තියෙනවා. අද හැම රටකම, ලංකාවත් එක්ක අද හැම රටකම වැඩිහිටි පරම්පරාව වැඩි වෙලා තියෙනවා. අවුරුදු 60 70 වැඩි ඉතින් මේ වැඩිහිටියන්ගෙන් අපි ප්‍රයෝජනයක් ගන්න ඕනේ නැද්ද? ඉතින් ප්‍රයෝජනයක් ගන්න අපි කොහොමද? මේ ඉලක්කමකට සීමා කරන්න පුළුවන්ද මේ මිනිහගේ සේවය? මේ මිනිහගේ දැනුම, මේ මිනිහගේ ප්‍රවීණතාවය? මං හිතන්නේ ඒක විහිළුවක්. ඕක ඔය පාට කණ්ණාඩි වලින් බලලා තමයි එක එකනා තීන්දුව කරන්නේ. බංකොලොත් වෙච්ච රටකට දැන් යහපත් අත්යකට ආණ්ඩුවක් පත් වෙලා තියෙනවා. ඒ ආණ්ඩුවට අපි ඉඩ දෙන්න.
1: හෙට සිට වෙස්තත්වයේ වැඩිවීමක් අපේක්ෂා කරන බව කාලුගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කළා. මහනුවර දිස්ත්‍රික්කයේ මහවැලි ගාශ්‍රිත පහත්බිම් ප්‍රදේශවලට ඉදිරිපැය 24 තුළ සුළු ගංවතුර අවදානමක් පැවති හැකි බවයි අවධාරණය කර තිබෙන්නේ. ඉහළ කොත්මලේ ජලපෝෂක ප්‍රදේශවල තද වැසි ඇතිවීමත් සමග කොත්මලේ ජලාශයේ වාර්දුරට තුරක් විවෘත කිරීමට ඉංජිනේරුවරුන් පියවර ගත්තා. ඒ අනුව කොත්මලා ඔය දෙපස පදිංචිකරුවන් සැලකිලිමත් විය යුතු බවයි ඔවුන් පවසන්නේ. දොරට විවෘත කිරීම හේතුවෙන් මහවැලි ගන්ත්‍රෝඩියේ සුළු ගංවතුර තත්වයක් හට ගැනීමේ අවතාරණමක් පවතිනවා. උඩුනුවර, උඩපළාත, යටිනුවර, දොළුව, ගඟ ඉහළ කෝරළය, ගඟවට කෝරළය හා හරිස්පත්තු යන ප්‍රාදේශීය ලේකම් කොට්ටාසවල ජනතාව විමසිල්ලෙන් සිටිය යුතු බව වරිමාර්ග දෙපාර්තමේන්තුව ස්ථාන් කළා. හෙට දිනේදීත් බොහෝ ප්‍රදේශවලට මිලිමීටර් සීක්ව වූ වැසි ඇති විය හැකි බවයි කාලුගුණ විද්‍යා දෙපාර්තමේන්තුවේ නියෝජ්‍ය අධ්‍යක්ෂ මෙරිල් මෙන්ඩිස් මහතා පවසන්නේ.
5: දිවෙනහරා නිර්දතික මෝසම තාමත් සක්‍රීය තත්ත්වයේ පවතිනවා. විශේෂයෙන් බස්නාහිර, සබරගමුව, වයඹ වගේ පළාත්, ඒ වගේම මහනුවර, නුවරලි සහ ගාලමාතර දිස්ත්‍රික්කවල විටිමීට වැසි අද දිනේදීත් අපේක්ෂා කරන්න පුළුවන්. සබරගමුව පළාත සහ මහනුවර, නුවරලි දිස්ත්‍රික්කවල ඇතැම් ස්ථානවල මිලිමීටර 75ක් වූ තරමක තද වැසි ඇතිවීමේ හැකියාව අද දිනේදීත් පවතිනවා. විශේෂයෙන් උතුරු මැද පළාත, ඒ වගේම මධ්‍යම කඳුකරයේ බටහිර වෑයම් ප්‍රදේශ ආශ්‍රිතව සහ දකුණු පළාතේ විටින්ටවන 8 කිලෝමීටර 40-50 පමණ තද සුළං අපේක්ෂා කිරීමේ හැකියාව අද දිනේදීත් පවතිනවා. ඊට අමතරව මේ සමගම විශේෂයෙන් මතක් කරන්න ඕනේ දිවෙන හරහා මුහුදු ප්‍රදේශවලත් තද සුළං පවතින නිසා මුහුදු ප්‍රදේශ රළු ස්වභාවයක් ගන්නවා. මුහුදු ප්‍රදේශවල ධීවර සහ නාවික කටයුතුලින් තවදුරටත් වළකින්න කියන එක අපි ධීවර සහ නාවික ප්‍රජාවගෙන් ඉල්ලා සිටිනවා. විශේෂයෙන් දිවෙනේ නිරිත දෙකොටසේ වැසි තත්ත්වයේ වැඩිවීමක් අපේක්ෂා කරනවා. අගෝස්තු මාසයේ 6, 7, 8 සහ 9 දිනවල විශේෂයෙන් බස්නාහිර, සබරගමුව, වයඹ පළාත්, ඒ වගේම මහනුවර, නුවරලි සහ ගාල්ලමාතර දිස්ත්‍රික්කවල දවස පුරා වගේ ඉදිරි දින කීපයේ කඩින් කඩ වැසි අපේක්ෂා කරන්න පුළුවන්. විශේෂයෙන් වැඩි බලපෑමක් පවතිනවා සබරගමු පළාත සහ ඒ වගේම මහනුවර, නුවරලි දිස්ත්‍රික්කවල ඇතැම් ස්ථානවල මිලිමීටර 100ක් මුහුදු තද වැසි ඉදිරි දින කීපයේ අපේක්ෂා කිරීමේ හැකියාව පවතින.

0: එහිදී තීරණය වී තිබෙන්නේ යොදාගත් පරිදි විභාගයේ පැවැත්වීමටයි. විභාග මධ්‍යස්ථානවලට ළඟාවීමට අපහසුතාවක් ඇතිව හොත් ඒ සඳහා කටයුතු කිරීමට සූදානම් බව ආපදා කැමරාකඩ මධ්‍යස්ථානයේ සඳහන් කළා. අවතැන් වූ දරුවන් සඳහා අවතැන් කඳුරු ආශ්‍රිතව විභාග මධ්‍යස්ථාන සකස් කර තිබෙනවා. අගෝස්තු මාසයේ ආපදා අවම කාලයක් වීම හේතුවෙන් විභාගයේ පැවැත්වීමට සියලු කටයුතු සූදානම් බවයි ආපදා කැමරාකඩ මධ්‍යස්ථානයේ අධ්‍යක්ෂ චතුර ලීනාරච්චි මහතා සඳහන් කළේ.
1: අපි පහුගිය වතාවල් වල විභාග බැක්ලොග් එක නිසා තිබ්බ අවස්ථාමන් වලදී විශේෂයෙන් වර්ෂා කාලවලට තමයි විභාග පැවැත්වුවේ. ඒ නිසා ගොඩක් අවදානම් සහිත තත්ත්වයන්ට මුහුණ දෙන්න වුණා පසුගිය වාතාවරණයේදී. නමුත් දැන් හරියටම විභාග ෂෙඩියුල් එකට ඇවිල්ලා තිනවා අගෝස්තු සහ දෙසැම්බර් කියන මාසයන්හි. ඒ මාසයන්හි විශේෂයෙන්ම ඔය ඇතිවිය හැකි උදුරු තත්ත්වයන් අවම බැවින් මේ විභාගය පැවැත්වීම සුදුසුයි. තෙන්දි විශේෂයෙන්ම කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ඇතුළු තාක්ෂණික ආයතනත් විභාග දෙපාර්තමේන්තුවත් තහවුරු කරනු ලැබුවා. ඒ නිසා යම් කිසි තත්ත්වයක් ඇති වුණොත් ඉදිරි දින තුන තුළ ඒ සාකච්ඡාවට බාධනය කර හොඳ තීරණයක් විභාග දෙපාර්තමේන්තුව මගින් ලබා දෙනු ලැබේ.
0: පොදුරජ බඩලිය ක්‍රීඩා ඔලලේ හෙල්ල විසිකිරීමේ ඉසව්වෙන් රන් පදක්කම හිමිකරගත් රොමේෂ් තරංගට ගුවන් හමුදාවෙන් උසස් වීමක් ලබා දී තිබෙනවා. ගුවන් හමුදාවේ කෝපර නිලේ කටයුතු කළ ඔහු සැරේ නිලේ දක්වා උසස් කිරීමට ගුවන් හමුදාපති එයා මාෂල් බන්දු එදිරිසිංහ මහතා පියවරගෙන තිබෙනවා. ඊට අමතරව රොමේෂ් තරංගට විශේෂ බූල ත්‍යාගයක් පිරිනැමීමටද ගුවන් හමුදාපතිවරයා කටයුතු කළා. ඔහුගේ පුහුණුකරුවන ටෝනි ප්‍රසන්න මහතා හා භෞතික චිකිත්සක කෝප්‍රල් චන්දිම ගුරුසිග මහතාගේ සේවය ඇගීමටද පීවර කෙන තිබෙනවා. නවෝත්පාදකයන්ගේ නිෂ්පාදන වාජකරණය සඳහා රජය විධිමත් වැඩපිළිවෙලක් ඔස්සේ කටයුතු කරන බව අග්‍රාභාත්‍ය ආචාර්ය හරිණි අමරසූරිය ප්‍රකාශ කළා. ඒ පාර්ලිමේන්තුවේදී අදහස් දක්වමින්
2: විද්‍යා හා තාක්ෂණ අමාත්‍යාංශය ජාතික නව්‍යකරණ නියෝජිත ආයතනය ශ්‍රී ලංකා නව නිපැයුම්කරුගේ කොමිෂන් සභාව යන ආයතන රාජ්‍ය විශ්වවිද්‍යාල සමග එක්ව නව ව්‍යවසායකත්වය සහ තාක්ෂණය වාණිජකරණය ප්‍රවර්ධනය කිරීම සඳහා තාක්ෂණික උපකාරක පද්ධති ඉන්කියුබේෂන් සෙන්ටර්ස් ක්‍රියාත්මක කරනු ලබයි. ඒ අනුව ශ්‍රී ලංකා නව නිපැයුම්කරුවන්ගේ කොමිෂන් සභාව මගින් ජාතික ඉංජිනේරු පර්යේෂණ හා සංවර්ධන මධ්‍යස්ථානය යාපනය විශ්වවිද්‍යාලය රජරට විශ්වවිද්‍යාලය සහ රුහුණ විශ්වවිද්‍යාලය ආශ්‍රිතව ටෙක්නොලොජි ඉන්කියුබේෂන් සෙන්ටර් ස්ථාපිත කර ඇති අතර නව නිපැයුම් මූලාකෘති සංවර්ධනය නිෂ්පාදන සැලසුම්කරණය ව්‍යාපාර සංවර්ධනය සහ බුද්ධිමය දේපල කළමනාකරණය පිළිබඳ උපදේශන එම මධ්‍යස්ථාන මගින් සපයනු ලැබේ. තවද විද්‍යා හා තාක්ෂණ අමාත්‍යාංශයේ විධාතා අංශය විසින් යුනිවර්සිටි ලින්ක් ඉන්කියුබේෂන් සෙන්ටර් ව්‍යාපෘතිය ක්‍රියාත්මක කරනු ලබන අතර මේ යටතේ කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයන් සඳහා තාක්ෂණික සහාය ලබා දීම නිෂ්පාදන තත්ත්ව නිරීක්ෂණ පරීක්ෂණ සිදු කිරීම පුහුණු වැඩසටහන් ව්‍යාපාර උපදේශන සේවා ලබා දීම සහ නවෝත්පාදන ප්‍රවර්ධනය සිදු කිරීමට නියමිතය. නව්‍ය නිෂ්පාදන සහ සේවා සංවර්ධනය සඳහා මූලික මූල්‍ය සහාය ලබා දීමට අවස්ථා සලසා ඇත. එමෙන්ම ජාතික නව්‍යකරණ නියෝජිත ආයතනය ආයෝජකයන් මූල්‍ය ආයතන සහ ව්‍යාපාර සංවර්ධන සේවා සපයන්නන් සමග සම්බන්ධතා ගොඩනගා ගනිමින් නව්‍ය ව්‍යවසායකයන්ට සීඩ් ෆන්ඩින්, වෙන්චර් කැපිටල් සහ වෙනත් ආයෝජන අවස්ථා වෙත ප්‍රවේශ වීම සඳහා අවශ්‍ය සහාය ලබා දීමට කටයුතු කරයි.
0: විපක්ෂ නායක සනිත් ප්‍රේමදාස මහතා සඳහන් කළේ මිල සූත්‍රයක් පිළිබඳවයි.
3: ඔබතුමන්ලා ලබා දෙන සහතික මිලත් එක්ක සංසන්දනය කරහම වශයෙන්ම මේ ලාභය පිළිබඳව ඔබතුමා කියපු ගණන්වල බරපතල ගැටලුවක් තිබෙනවා. අපි යෝජනා කරනවා ඊළඟ කණ්ඩේ ඉඳලා මේක හදාගන්න පුළුවන් හොඳ ප්‍රබුද්ධ මිල සූත්‍රයකට යන ක්‍රමවේදයක් සකස් කරන්න. මං ඔබතුමාට කියන සද්භාවයෙන් මේ යෝජනාව පිළිගන්නේ.
0: අමාත්‍ය කේඩි ලාල්කාන්ත මහතා ඊට පිළිතුරු ලබා දුන්නා.
4: ඔබතුමා මේ සියල්ල කරේ සද්භාවයෙන් බව මම පිළිගන්නවා. මොකද ඔබතුමා අපේ විපක්ෂ නායකයා. ගොවියන්ට දැනට තියෙන ප්‍රධානම ගැටලුව ඒගොල්ලන්ගේ පිරිවැය ඉහළ යනවා නිෂ්පාදනයේ ප්‍රමාණය පහළ නිසා. නිෂ්පාදනයේ ප්‍රමාණය වැඩි කිරීමෙන් තමයි එක පැත්තකින් අපිට ගොවියට සාධාරණ ඉෂ්ට කරගන්න පුළුවන් වෙන්නේ. මං හිතන්නේ මං ඉදිරිපත් කරපු වැඩසටහන තුළ ඔය අපේ ආයෙ වැඩසටහනින් අපි බලාපොරොත්තු වෙන්නේ ඒක. අනිත් ඒ පිරිවැය අඩු කරන එක. දැන් අපි පෝරසානාධාරයේ වුණත් මෙපමණ ප්‍රමාණයක් දෙන්නේ හෙක්ටයාරයකට 30,000ක් දෙන්නේ ඇත්තටම පිරිවැය අඩු කිරීමේ පැත්ත ගැන බලලා. අපි සාකච්ඡා කරමින් ඉන්නවා තවත් පිරිවැය අඩු කිරීම සඳහා ගොවීන්ට දිය හැකි සහන එළඹෙන අයවැයට ඇතුළත් කර

0: ගැනීම වෙනුවෙන් මේ දිනවල අපි සාකච්ඡා කරමින් තිබෙනවා. ඒකෙන් තමයි මේක විසඳ ගන්න පුළුවන් වෙන්නේ. ගොවීන්ගේ නිෂ්පාදන මිලදී ගැනීමේ කාරණේදී ඇත්තරම බරපතල ගැටලු තියෙනවා. අපි දැන් 120 130 140 එකවට අපි ළඟට ගෙනල්ලා දෙන්නත් ඕන ප්‍රමිතිගත මිල. ඒ වගේම අපි දැනට අරගෙන තියෙන්නේ 103ක් විතර. අපි තාම 103-4 අතර ඉන්නේ වියලි මණ්ඩලයේ. මේ වෙනකොට මෙට්‍රික් ටොන් 130,000-20,000 අතර තියෙන ගණිමින් තියෙන නිසා මම මේ පරාසයක් කිව්වේ. අවසන් කරලා නැහැ හරිම උත්තරේ. අපි දැන් තිබුණු නරක තැනක ඉඳලා වියලි මණ්ඩලයත් ආරම්භ කරලා මිලදී ගැනීමත් ආරම්භ කරලා මේකට උත්තර හොයන්න පොරබදිමින් ඉන්නේ. ඉතින් ඒ කාලය තුල මේක අතරමැදි කාලයන් නිසා ඔය උද්ඝෝෂණ පැන නගින එක සාධාරණයි. දේශපාලන හේතුන් මතත් සමහරු කරනවා. ඉතින් එහෙම කරන්න පුළුවන් වෙන්නේ ප්‍රශ්නේ තියෙන ඉඳනේ.
1: ඇමරිකාට ලැබිලින 2.5ක දය අපසුගෙවීමට අදාළ සයිබ අපරාධමය වංචාව සම්බන්ධයෙන් රජයේ මුදල් පිළිබඳ කාරක සභාවේ වාර්තාව පිළිබඳ සභාව කැල්තැබි විවාදය පැවැත්තුණා. එහිදී අභාත්‍ය ආනන්ද විජේපාල මහතා සඳහන් කළේ ඇමරිකා බෝලේ බුද්ධේක්කේ මගින් අදාළ වාංචු ගිණුම් වෙත බැරකරවාගෙන ඇති මුදල් සංසන්දය වී ඇති ආකාරය මෙවන විට ශ්‍රී ලංකා මූල්‍ය බුද්ධේක්කේ වෙත ලබා දී ඇති බවයි. ඒ අනුව ඉදිරි විමර්ශන ක්‍රියාත්මක බව ඔහු සඳහන් කළා.
2: CID විසින් කරන විමර්ශනයේ ප්‍රගතිය මේ සභාවට අවධාරණය කරන්න කැමැති. විදේශ සම්පත් දෙපාර්තමේන්තුවේ සර්ව පරිගණකයේ දත්ත සුරක්ෂිත කරලා තියෙනවා මේ වෙනකොට. ඒ වගේම මේ දත්ත පිටපත් කර විශ්ලේෂණය කරමින් පරීක්ෂණ සිදු කරනවා. ඒ වගේම විදේශ සම්පත් දෙපාර්තමේන්තුවේ රාජ්‍ය ණය කළමනාකරණ කාර්යාලයේත් ශ්‍රී ලංකා මහ බැංකුවේ නිලධාරීන් 91 දෙනෙකුගේ ප්‍රකාශ සටහන් කරගෙන තියෙනවා. ඒ වගේම බැංකු ගිණුම් තොරතුරු හා ඩිජිටල් සාක්ෂි ලබා ගැනීම සඳහා MLA ක්‍රමවේද යටතේ විදේශ රාජ්‍යයන් 5කින් තොරතුරු ඉල්ලා තියෙනවා. ඇමරිකා එක්සත් ජනපදයේ, ඕස්ට්‍රේලියා, එක්සත් අරාබි එමිරාජ්‍ය, ශ්‍රීස්ත්‍රලන්තයා, සැම්බියාව. සැකකරුවන් හඳුනා ගැනීම සඳහා අන්තර්ජාතික පොලිසිය සහ අදාළ රාජ්‍යයන් සමග ඒකබද්ධව කටයුතු කරමින් මේ තොරතුරු ලබා ගනිමින් ඉන්නවා. ඇමරිකානු මූල්‍ය බුද්ධි ඒකකය විසින් මේ වෙනකොට වංචනිකයන් ලෙස අදාළ ව්‍යාජ ගිණුම වෙත බැරකරවාගෙන ඇති මුදල් සංසරණය වී ඇති ආකාරය පිළිබඳව තොරතුරු ශ්‍රී ලංකා මූල්‍ය බුද්ධි ඒකක වෙත මේ වෙනකොට ලබා දීලා තියෙනවා. ඒ තොරතුරු ඔස්සේ තවදුරටත් විමර්ශනය කරමින් පවතිනවා. එහෙනම් මෙතනදී අවධාරණය කරන්න ඕන කාරණේ තමයි සිද්ධියක් වුණාම, යම් අලාභයක් වුණාම මේ බඳ හොඳ විධිමත් විමර්ශනයක් කරන්න ආණ්ඩුව කිසිසේත්ම පැකිලෙන්නේ නැහැ. ඒක අපි ඉතාම විනිවිද භාවයෙන් සාධාරණව ඒ විමර්ශනය සිද්ධ කරනවා. ඒ වගේම මේ වෙනකොට නිලධාරීන් කීප දෙනෙක් වැඩතහනමට ලක් කරලා තියෙනවා. ඔවුන් යම් වගකීමකට බැඳෙනවා නම් ඒ සම්බන්ධයෙන් විනය ක්‍රියාමාර්ග අරන් තියෙනවා. මේ සඳහා ගත හැකි සියලු ක්‍රියාමාර්ගයන් මේ වෙනකොට අරන් තියෙනවා.
1: අමාත්‍ය හෂ නනක්කර සහ අමාත්‍ය වෛද්‍ය නලදිජාතිස්ස යන මහත්වරුන් ශ්‍රී ලංකා අමරපුර මහනිකායේ මහනාහිමිවරුන් බැහැදුටුවා. ජනතා සුභ සිද්ධිය වෙනුවෙන් සිදු කරන ඕනෑම ක්‍රියාමාර්ගයකට තම ආශිර්වාදය හිම්වන්නේ යැයි මහනාහිමියන් ප්‍රකාශ කළ බව අමාත්‍ය හෂ නනක්කර මහතා සඳහන් කළා. අමාත්‍යවරුන් ශ්‍රී ලංකා අමරපුර මහසංඝ සභාවේ වැඩබන සභාපති අතිපූජ්‍ය මගල්ලේ ඩාගිත මහනාහිමියන් බැහැදුටුවා. ඒ එම සංඝ සභා කාර්යාලයේදී එම හමුවෙන් අනතුරුව අමාත්‍ය වෛද්‍ය නලදිජාතිස්ස මහතා අදහස් පළ කළා.
3: අධිකරණ ප්‍රමාණය වැඩි කරන්නට, අධිකරණවල පුරප්පාඩු පුරවන්නට, සියලුම අධිකරණ විෂයකාරුන්ගේ විශ්‍රාම වයස වැඩි කිරීමට අපගෙන යන ක්‍රියාමාර්ග පිළිබඳව බන්ධනාගාර තදබද අඩු කරන්න, රස පරිසර පාර්තමේන්තුවේ පහසුකම් වැඩි කරන්නට, බඳවා ගැනීම කරන්නට ආදී සමස්ත අපි සිදු කරමින් පවතින ක්‍රියාමාර්ග සහ ප්‍රතිසංස්කරණ පිළිබඳව අපි උන්වහන්සේලාව දැනුවත් කළා. මොකද අපි අරමුණ පවතින්නේ ජනතාවට මේ නඩු ගොඩ ගැහිම නිසා පවතින පීඩනය අඩු කිරීම සහ අධිකරණයේ ස්වාධීනත්වයේ විශ්වාසනීයත්වයේ වැඩි කිරීම. අමරපුර නිකායේ අපේ නායක හඳුනාංශලාගේ පැත්තෙන් ප්‍රකාශයට පත් වුණේ ජනතාවගේ සුබ සිද්ධිය වෙනුවෙන් සිදු කරන ඕනෑම කටයුත්තකදී උන්වහන්සේලාගේ ආශිර්වාදය ලැබෙනවායි කියන එක. ඒ අනුව අපි ඉදිරි කටයුතු කරගෙන යනවා.
1: අමාත්‍ය හෂ ඩනක්කර මහතාද එහිදී අදහස් පළ කළා.
3: සමහර අවස්ථාවේ මහානායක ස්වාමින් වහන්සේලාට නිවැරදි තොරතුරු ලැබුණා තිබුණේ නැහැ. ඉතින් අපි කරේ ඒ නිවැරදි තොරතුරු ලබා දීලා අපි යන ගමන් මඟ පැහැදිලි කිරීමත්, මේක මහ ජනතාවගේ සුබ සාධනය සඳහා කරන බවත් පෙන්වීම. අපි ඒක පැහැදිලි කරා, සාවධානව කන් දුන්නා. උන්වහන්සේලා කිව්වේ ජනතාවට යහපතක් වෙන ඕනෑම දෙයකට එතුමන්ලා සහයෝගය තිබෙන බව. වෙනත් වෙනත් තොරතුරු සඳහන් වෙලා තිබුණානේ නේද? එක නඩුකාරතුමෙක්ගේ ලක්ක කරගෙන කරනවා, එක්කෙනෙක්ගේ වයස වැඩි කරන්න හදනවා, එහෙම නැත්නම් ශ්‍රේෂ්ඨාධිකරණයේ විතරක් වයස වැඩි කරන්න හදනවා වෙනම අධිකරණු. ඇත්ත තත්ත්වය ඒක නොවේ කියන එක අපි පැහැදිලි කරපුවා. මේක අල්ලසක් වශයෙන් කරන දෙයක් නෙමෙයි කියන එක තේරුම් ගන්න ඇති.
1: නව යුද හමුදාපති ලුතරන් ජෙනරාල් නිලන්ත ප්‍රේමරත්න මහතා ජනාධිපති අනු කුමාර සනායක මහතා හමු වුණා. ඒ ජනාධිපති ලේකම් කාර්යාලයේදී මෙරට 26 වැනි යුද හමුදාපති විරා වශයෙන් පත්ව ලුතිරන් ජෙනරාල් නිලන්ත ප්‍රේමරත්න මහතා වැඩ භාර ගැනීමෙන් පසු නිල වශයෙන් ජනාධිපතිවරයා හමු වුණා. ඒ දුරේ වැඩ භාර ගැනීමෙන් අනතුරුව රාජ්‍ය නායකයා හමුවීමේ සම්ප්‍රදාය ඉටු කරමින් ඔහුට ජනාධිපතිවරයා සිය සුභපැතුම් පිරිනමා තිබෙනවා. ලෝක බකබුරු දිනය වෙනුවෙන් ශ්‍රී ලංකා පක්ෂී විද්‍යා කවය ලංකා කුරුළු සංගමය සහ කොළඹ විශ්වවිද්‍යාලය වැඩසටහන් රැසක් සංවිධානය කර තිබුණා. කොළඹ විශ්වවිද්‍යාලයේ පැවති ජාත්‍යන්තර බකබුරු දිනය සැබරීමේ අනතුරුව එම කණ්ඩායම රාත්‍රී 12ට බුරැල්ල පොදු සනභූමි ප්‍රදේශයේදී ක්ෂේත්‍ර චාරිකාවක නිරත වුණා. වගවන්ට හානි කරන බියන් පාලනය කිරීම බකබුරාගේ ප්‍රධාන කාර්යයක්. නාගරිකව කොළඹ ප්‍රදේශයේ පමණක් බකමුණු විශේෂ වර්ග 3ක් සිටින බවයි කොළඹ විශ්වවිද්‍යාලයේ සත්ව විද්‍යා හා පරිසර දෙපාර්තමේන්තුවේ මහාචාර්ය නිමල් දයාවංශ මහතා සඳහන් කළේ. අපද්‍රව්‍ය විශ්වවිද්‍යාලයේ කුරුදු සැකසු මධ්‍යස්ථාන පිහිටුවීම සඳහා රුහුණු විශ්වවිද්‍යාලයේ සහ කාර්මික තාක්ෂණ ආයතන අතර අවබෝධතා ගිවිසුමක් ඇති කරගෙන තිබෙනවා. කුරුදු නිෂ්පාදනයේදී විද්‍යාත්මක ක්‍රමවේද භාවිත නොකිරීම හේතුවෙන් එම නිෂ්පාදන අපතේ යාම හා ප්‍රමිතිය අඩුවීම ස්තුවනවා. ඒ අනුව ඉහළ ප්‍රමිතිය සමන්විත කුරුදු නිෂ්පාදනය සහ ඊට අදාළ ශ්‍රමිකයන් පුහුණු කිරීම හා පරීක්ෂණ ඇතුළු කරුණු රැසක් පදනම් කරගනිමින් කුරුදු සැකසු මධ්‍යස්ථානයක් ඉදිකිරීමට කටයුතු යොදා තිබෙනවා. රුහුණු විශ්වවිද්‍යාලයට අයත් මාපලාන කෘෂිපීඨයේ එය පිහිටුවීමට නියමිතයි. ගිවිසුමට අත්සන් තැබීම සිදු වුණේ අභාත්‍ය භාචාර්ය ක්‍රිෂන්ත අබේසේන මහතාගේ ප්‍රධානත්වයෙන්.
4: අපි පරීක්ෂණ කළ හොයාගත්ත තාක්ෂණය වාණිජකරණය කිරීමක් තමයි මේ අද කරන්නේ. කුරුදු වලට අගය එකතු කරපු දේවලුත් තාක්ෂණය මගින් යොදලා අලුත් නිෂ්පාදන ඇති කරලා අපි අපේ කර්මාන්තකරුවෝ විතරක් නෙමෙයි අපේ ගොවියෝ විතරක් නෙමෙයි අපනයනය කරලා මේ කුරුදු ඩොලර්ස් හොයා ගැනීමේ ක්‍රමයකුත් මෙතන තියෙනවා. අවබෝධතා ගිවිසුම ඇති කරන අපේ ලබන අරුත් තමයි මේක සම්පූර්ණම ඉවර වෙන්නේ. තොර ඒගි වුණාට පස්සේ අපිට මේ මොඩල් එක අනිකුත් ගම්වලට කුරුදු වගා කරන පැතිවලට තවත් වික ව්‍යාප්ත කරන්න පුළුවන්. ඒ විතරක් නෙමෙයි මේ වගේ තවත් කෘෂිකර්ම අපනයන සඳහා වූ කර්මාන්ත ලංකාවේ තියෙනවා. ඒ වලට තාක්ෂණයක් දැනටමත් අපේ විද්‍යා තාක්ෂණ අමාත්‍යාංශය යටතේ තියෙන ආයතන මගින් යම් යම් තාක්ෂණ දැනුත් හොයාගෙන තියෙනවා. ඒවත් තව තියෙනවා ඉස්සරහට එන්න වාණිජකරණය කිරීමට.
1: වරදකරුවන්ට දඩුවම් දෙන ක්‍රියාමාර්ගය කුමන බාධක පැමිණියද නතර කළ යුතු නැති බව වමී කේන්ද්‍රය සඳහන් කළා. ඒ පිළිබඳ අදහස් පළ කළ එහි කැඳවුම්කරු චමීර පෙරේරා මහතා.
5: ඉහළටම ඇවිල්ලා තියෙන නඩු ටික ඉවර කළ යුතුයි. මේ රටේ මිනිස්සු මේ රජය බලයට පත් කළේ කාටවත් අත තියන්න බැරි ඒ ඔළුවටම ගහන්න ඕනේ කියන. අපි කියන්නේ හරියටම නිලය බල්ලා ගහන්න ඕනේ කියලායි මිනිස්සු කියන්නේ. ඒ නිසා ඒ ක්‍රියාදාමයේ ඉදිරියට ගෙන යන්න පුළුවන් විදිහට ඒකට අවශ්‍ය කරන පහසුකම් ලබා දීමේ වගකීම රජයේ කාර්යභාරයක් අපි කියන අඩියක් පස්සට තියන්න එපා. මේ මොහොත ඉතාම තීරණාත්මක මොහොතක් බවට පත් වෙලා තිනවා මේ රටේ. ඒ ක්‍රියාදාමය ඉදිරියට යමින් තියෙන මොහොතක්. ඒක වළක්වන්න එල්ලෙන්න පුළුවන් ඕනම එක කෙල්ලෙන්න හදනවා. දැන් එල්ලෙන්න හදන්නේ බන්ධනාගාරය කියලා ඔක්කොම
6: දන්නවා.
1: රුසිය වේලකල බැලස්ටික් මිසයිල් සහ ඩ්‍රෝන ප්‍රහාරවලින් යුක්‍රේන ජාතිකයන් 17 දෙනෙක් ජීවිතක්ෂයට පත් වුණා. තවත් 45 දෙනෙක් තුවල් ලබා තිබෙනවා. ජනකීන ප්‍රදේශ දුම්රිය මධ්‍යස්ථාන හා යටතල පහසුකම් මධ්‍යස්ථාන වලට හානි සිදු වී තිබෙනවා. බැලස්ටික් මිසයිල් ප්‍රහාර 24ක් සහ ඩ්‍රෝන 115ක් එල්ල වී ඇති බවයි යුක්‍රේනයේ පවසන්නේ. එම ප්‍රහාර වැළැක්වීම සඳහා ආරක්ෂණ පද්ධතියක් අවශ්‍ය බවත් යුක්‍රේන ජනාධිපතිවරයා සඳහන් කළා. ලංකා ප්‍රීමියර් ලීග් තරගාවලියේ ගෝල් ග්ලෑන්ස් කණ්ඩායමට එරෙහි තරගයේ මුලින්ම පන්තුර පහර දුන් ජැෆ්නා කිංස් කණ්ඩායම ලකුණු 242ක් රැස් කළා. කබිල් බිෂාර ලකුණු 108යි. කඩලු දෙකක් බිඳ වැටුණා. පිළිතුරු නිම ක්‍රීඩා කළ ගෝල් ග්ලෑන්ස් කණ්ඩායමට ලබා ගැනීමට හැකි වූයේ කඩලු 8ක් දැවේ ලකුණු 228ක් පමණයි. ඒ අනුව ජැෆ්නා කිංස් කණ්ඩායම අවසන් මහා තරගයේ සුසුකම් ලබා ගැනීමට සමත් වුණා. හිටපු ඇමති අකිල විරාජ් දූෂණ චෝදනාවකට රිමාන්ඩ්. දෙවිනට ආ ඉන්දිය විදේශ ලේකම් ජනපති හමුවේ. විමල් ගම්මන්පිල දිලිත් අධිකරණ අපහස කර ඇති බව කොටුව බහිෂ්ටවා තීරණය කරයි. 22 වන සංශෝධනයේ අවශ්‍යතාව අවධාරණය කළ නීතිඥ මන්ත්‍රීවරුන්. මහවිලියේ පහත් දින් වලට සුළු ගංවතුර අවතානමක්. නොබේෂ්ට ගුවන් හමුදාවෙන් හිම් වූ උසස් වීම. රුසියාවෙන් යුක්‍රේනට එල්ල වූ බැලස්ටික් මිසයිල් ප්‍රහාරය. අපගේ ප්‍රධාන ප්‍රවෘත්ති ප්‍රකාශය මින් නිමාවට පත්වනවා. යලිත් හමුවෙමු හෙට පෙරවරු 9ට.
6: ස්වාධීන පුවත් එසනින් ඔබේ ජංගම දුරකථනයට ගෙන්වා ගැනීමට ITN News Alerts සිංහල සේවාව සක්‍රිය කරගන්න.
7: මොබිට් එල්නම් RJ හිස්තරක් ITN S ලෙස ටයිප් කර 2299ට SMS කරන්න. ගුණාත්මක සහ නිෂ්පාදනයක් සඳහා නවීන තාක්ෂණයෙන් බලගැන්වුණු ඩෝමා කළුවට ඉවත් කිරීමේ යන්ත්‍රයක් ඔබත් අද මෑනවුම් කරන්න. සමහ මධ්‍ය පරිමාණ සහ නිෂ්පාදකයන් සඳහා ස්වයංක්‍රීය වී කැටීමේ යන්ත්‍රයක් හඳුන්වා දීමේ පුරෝගාමියාවන මාක්ස්පෙන් සමූහ ව්‍යාපාරයට අනුබද්ධිත මාක්ස්පෙන් හෝල්ඩින්ග්ස් පුත්කලික සමාගම වෙතින් අදම අවතන්න 011 176 479 579.
8: ඇසේ සුද ඇවිල්ලද? දියවැඩියාව ග්ලූකෝමා වැනි රෝග නිසා පෙනුම දුර්වල වෙලාද? අඩුම වියදමකින් දවසින් පෙනුම ලබා ගන්න රජයේ අනුමත ලෙන්ස්ටික් අයි කෙයාර් රෝහලට දැන්ම කතා කරන්න. ලෙන්ස්ටික් අයි රෝහල මත්තර මුල්ල දුරකථන අංක 0706 478 478.
9: FM 93.5, FM 93.7, ලකන රේඩියෝ ITN.
10: සුබ සන්ධ්‍යාවක්. දැන් වෙලාව රාත්‍රී 7:00.

0: සමානුග්‍රහය
1: ලාංකේය විශ්වාස දිනු මාක්ස් පෙන් සමූහ ව්‍යාපාරයේ වෙතින් ගෙන් පපිත හරින දැන් නව නිමාවකින් එන ඩෝමා ස්වංක්‍රීය වීකිටීමේ යන්ත්‍රයක සාඩම්බර හිමිකරුවෙකු වන්න අදම අමතන්න 0117 679 579

0: සංගීත රසකාමේ ආදරණීය රසවතුනි, ඔබ සියලු දෙනාටම ආයුබෝවන් සුබ සන්ධ්‍යාවක්. ප්‍රාණසම ප්‍රේමේ රාගස්වර බෙදමින් මත්මතක අවදි කරන මානවීය ප්‍රේමේ සෞන්දර්යාත්මකම වියමන ලක්කඳ සඳදිය දහර ප්‍රාසංගික සජීව කරන ප්‍රසංග මාලාවේ තවත් පියවරක් ඉදිරියට තබන මොහොත. ආදරණීය රසික හිතවතුනි, සිංහල ස්වභාවිත ගීතයේ රසය, ඒ තුළ සැඟවුණු අතීත මතකයන් සමගින් අදත් අපේ රටේ ප්‍රවීණයන් ත්‍රිත්වයකගේ ස්වරාලංකාරයෙන් මේ රසවත් හමුව ඔබ වෙනුවෙන් රසගන්වන්නට අපි සූදානම්. අපි බොහොම ආදරෙන් සෙනෙහසින් අද රසවතුනි ඔබ වෙනුවෙන් ගයන්නට මේ ප්‍රාසංගික සජීව කරන්නට ඇරයුම් කළා විශාරද එඩ්වඩ් ජයකුඩි ප්‍රවීණ ගායන වේදියාරන්ට, එවකේම ආචාර්ය දයාරත්න රණතුංග ප්‍රවීණ ගායන වේදියාරන්ට, එවකේම විශාරද නිරෝෂා විරාචනී ප්‍රවීණ ගායන ශිල්පිනියට. වසවතුනේ මේ ප්‍රවීණයන් ත්‍රිත්වයේ ස්වරාලංකාරයෙන් ප්‍රාණ සම ප්‍රේමේ වාග්ගස්වර බිඳිබින් ඔබේ මත්මතක අවදි කරන්නට අවසරයි. මානවීය ප්‍රේමේ සෞන්දර්යාත්මකම වියමන ලක්කඳ සඳතිය දහර ප්‍රාසංගික සජීවකරණය මෙලෙසින් සහෘද සන්තකයට පත් කරන්නට. තවත් මාදරණීය ප්‍රේමණීය රාත්‍රියක්, තවත් මාදරණීය ප්‍රේමණීය හමුවීමක්, තවත් ඔබේ මත්මත කවදි කරන රසහැඟුම් පුබුදුවන ආදරණීය හමුවීමක්. රසික හිතවතුනි, අදත් පුරා දෙහෝරාවක් මුළුල්ලේ ඔබ ආදරෙන් සෙනෙහසින් සිංහල ස්වභාවිත ගීතයේ රසයත්, ඒ රසයට පාදක වුණු පදවැල් අතර සැඟවුණු ගීතයේ අතීත මතකත් හරවසමින් අපි සූදානම් ඔබ ආනන්දනීය හමුවීමක ප්‍රඥාවේ පෙරමන් තලන්නට ආදරණීය ඔබ වෙනුවෙන්. සහෘද රසවතුනි, එහෙමනම් අද අපේ ආදරණීය හමුවීම ප්‍රේමණීය හමුවීම මුලින් රසවත් කරන්නට අපි හොඳ අත්පු සම්ප්‍රසාදයකින් ආරාධනා කරමු ආචාර්ය දයාරත්න රණතුංග ප්‍රවීණ ගායන වේදියාණන්ට. අපි හොඳ අත්පු සම්ප්‍රසාදයක් එකතු කරමු.
1: බොහොම සුතේ දසුන්, මට මේ ලක්හඬ මියුරු මියසියට ආරාධනා කිරීම පිළිබඳව ඉතින් අද මා හිතන්නේ මම මේ ගීත සමුච්චය ආරම්භ කරන්නේ උදුම්බරා ගීතයෙන්. මොකද මේ ගීතය ආරම්භ කිරීමට මම තෝරා ගත්තේ කාරණා කීපයක් නිසා. ඇත්ත වශයෙන්ම මගේ මේ උදුම්බරා කියන ගීතය ඇත්ත වශයෙන්ම ඉතාමත්ම ජනප්‍රිය වෙච්ච ගීතයක්. උදුම්බරා තනුව නිර්මාණය කළේ සරත් දසනායක, එහි කේයපද නිර්මාණය කළේ උපාලි ධනරවිතානයන්. මේ දෙදෙනාම අද ජීවතුන් අතර නැහැ. විශේෂයෙන්ම උපාලි ධනරවිතානයන් සාර්ථක හොඳ ගීත රචනා ලියපු කෙනෙක් තමයි උපාලි. ඉතින් මා අද මේ ලක්හඬ මියුරු මියසේ ආරම්භ කරන්නේ මේ උදුම්බරා ගීතයෙන්.

0: විශාරද දයාරත්න රණතුංග ස්වරයෙන් හරි අපූර්වට මත් මතක අවදි කරගන්න වෙන්න අපේ සඳදියධාර ප්‍රාසංගික සචිවකරණයේ ඒකාත්මික වෙන්න මොහොත. මීළඟ තෝරා ගැනීම දයාරත්න රණතුංග මැතිතුමන්ගේ ගීතගොන්නේ තියෙන රස පිරුණු ගීතයක්. වැඩිය නෑසුනත් මේ ගීතයේ සංගීත භාවිතාව පද රචන හරිම රසවත්. සැන්දෑ අහසේ හිරුට මුවාවේ. අපි ගීතය ගැන කතා කරමු ටිකක්.
1: සැන්දෑහසේ ගීතය, ඒ ගීතයෙන් සුනිල් ආවර්ජනය කරන්නේ ජීවිතයේ සැඳෑ කාලය. මේක සුනිල්ගේ හෝ සාමාන්‍ය බොහෝ දෙනෙකුගේ ජීවිතයේ ඒ සැන්දෑ කාලය ආවර්ජනය කරන විට ඇතිවෙන අදහස් වෙන්නට පුළුවන් කියලා මම හිතන්නේ. මොකද අපේ ජීවිතයේ විවිධ අවස්ථාවල විවිධ හමුවීම ප්‍රසිද්ධ වෙනවා. දැන් මෙහි කියවෙනවා, සැන්දෑ අහසේ ඉරට මුවාවෙන් කාලය කවුළු දොරින් මිය යනවා. කාලය අවසන් වේගෙන යනවා, ජීවිතයේ කාලයත් අවසන් වේගෙන යනවා. ඇත්තසෙම දවසේ සන්ධ්‍යා කාලය කියන දවසේ කාලය අවසන් වේගෙන යන වෙලාවට දැන් මේ ගීතේ ඉතාමත්ම රසවත් ඉදුම් තියෙනවා. සුනිල් යොදපු ඈත අතීතෙන් පියවර නගමින් කනවල අල්ලන් කවුදෝ එනවා. යම් යම් අවස්ථාවල ජීවිතේට තමා ගත කළ ජීවිතේට එකතු වුණු අය ඉන්නවා. ඒගොල්ලෝ මතක් වෙන්නට පුළුවන් තමාගේ අවසාන කාලයේදී මේ එවැනි අවස්ථාවක්. සමහර විට අන්තිම හරියදි ගීතයේ කියන පාළුව තනිකම මාවට දැවටි කඳුළු සරනවා කියලා. ඒ කියන්නේ කිසියම් පාළුවක දැනනවා. සමහර විට ඒ පාළුව දැනෙන්නේ අර එයාට මතක් වෙච්ච කෙනෙක් තමන් ළඟ නැති නිසාදෝ කියන හැඟීමකුත් ඇති වෙනවා. ඒ නිසා මේ හැමදේම සංකල්පණය කරමින් මම මේ තනුව නිර්මාණය කිරීමේදී මා යමන් කල්ලානි කියන රාගයේ ඇස්රෙන් විශේෂයෙන්ම සන්ධ්‍යා කාලයේ ගායනා කරන නිසා. සැන්දෑහසේ ගීතයේ ගීය පද රචනය සුනිල් සරත් පෙරේරා, සංගීත නිර්මාණය මගේමයි.

තුන්වෙනියට ගායනා කරන්න හිතුවේ රූම් පෙත්ත කැරකෙනවා ගීතය. මේ රූම් පෙත්ත ගීතය ගැනත් මට අපූරු සිතුවිලි මතුවෙනවා. මොකද මේ රූම් පෙත්ත ගීතය නිර්මාණය කළේ උදේ චාමරසිංහ. උදේ චාමරසිංහ මට හමු වුණේ මේ ගීතයත් රැගෙන අපේ ගෙදරට මාව හමුවෙන්න ආපු අවස්ථාවේ. ඒ ගීතේ ඒ පද රචනය මා හොඳට කියෝලා දෙතුන් පාරක් මේ උදේ චාමරසිංහ දිහා බැලුවා. උදේ චාමරසිංහ දිහා බැලුවම මට පෙනුනේ මේ ගීතේ ලියන්න ඕනි ඉතාමත්ම මේ ජීවිතය මුහුකුරා ගිය කෙනෙක්. නමුත් ඔහු විශ්වවිද්‍යාල ශිෂ්‍යෙක් ඒ කාලේ. ඉතින් විශ්වවිද්‍යාල ශිෂ්‍යකගෙන් මේ ජීවිතයේ කිසියම් අත්දැකීමක් ලැබපු කෙනෙක් ලියන ගීතයක්. ඉතින් රසවත් අන්දමින් දීපක ගැන මම ඇත්ත වශයෙන්ම ඒ තාරුණ්‍ය ගැන මම කල්පනා කරලා ඔහුගේ තියෙන කුසලතාවය ගැන මම ඉතාමත්ම සතුටු වුණා. මොකද මේ ගීතයෙන් කියවෙන්නේ ජීවිතයේ අපි අත්විඳින එක්තරා වකවානුවක්. ඒ කියන්නේ තරුණ යුවලක් විවාහ වෙලා දරුවෙක් ලැබුණාට පස්සේ ඇතිවන සිතුවිලි. මොකද ඒ දෙදෙනා අතර තිබුණු ආදරණීය බැඳීම සමහර විට ඒ ආදරයෙන්ම ගත කරන්න බාධාක් වෙන්නත් පුළුවන් දරුවෙක් ලැබීම. ඒ මොකද දරුවා ගැන මම විශේෂයෙන්ම ධාරක ප්‍රේමය කියන එක ස්වාමියා කෙරේ ඇති වුණු ප්‍රේමය එතෙන්දී තරමක් අඩු වෙනවම නෙමෙයි. නමුත් ඒ ප්‍රේමය ප්‍රකාශ කිරීමට ලැබෙන අවස්ථාවල් අඩු වෙනවා. මොකද දරුවා කෙරෙහි ඇති වෙන ධාරක ප්‍රේමය නිසා මෙවැනි අවස්ථාවල ඇතැම් විට ජීවිතය සමහරු තරමද්දුරට අවුල් කරගන්න වෙලාවලුත් තියෙනවා. ඒ මොකද හැමතිස්සෙම ස්වාමියෙක් බලාපොරොත්තු වෙන එකලෙසම අර බිරිඳ සමග ඒ ගත කළ ජීවිතය ඒ විදිහටම ගත කරන්න. නමුත් ඒ ජීවිතයේ රසවත් පැත්ත තමයි අතවසම තමන් ලැබූ ඒ දරුවා සමග එකට ආදරය බෙදා හදාගෙන ජීවත් වීම. මම හිතන්නේ ඒ නිසා ඒ ආදර්ශ ලැබෙනවා ඒ ගීතයෙන්. ජීවිතයේ ආදර්ශමත් ගීතයක් හැටියට මා හිතනවා. අපි අහලා බලමු රූම් පෙත්ත කරගෙනවා ගීතය.

මමීළඟට ඔබ වෙනුවෙන් ගායන කරන්නේ සමකෝණී ත්‍රිකෝණය. මේ ගීතය ගැන අත්වශයෙන්ම කිසියම් විශේෂතාවයක් තියෙනවා ප්‍රකාශ කිරීමට. මොකද මා අසා තියෙන මුළු ලෝකයේම ජීවිත ගැටලුවක්, ගණිතමය ගැටලුවක් වශයෙන් ඉදිරිපත් කරන ගීතයක් මුළු ලෝකයේම ඇත්තේ මේ ගීතය පමණයි කියන මම අසා තියෙනවා. මම ටික සොයා බැලුවා, කීප දෙනෙක්ගෙන් අහලා බැලුවා, එවැනි ගීත නැහැලු. ඉතින් මම හිතන්නේ අපි ලාංකිකයෝ වශයෙන් අපි එක්තරා විදිහට ආඩම්බර වෙන්න පුළුවන් එවැනි ගීතයකොත් අපි ගායනා කිරීම, අපි ශ්‍රී ලාංකිකයන් ගායනා කිරීම පිළිබඳව. මේ ගීතය රචනා කළේ සමන් චන්ද්‍රනාථ වීරසිංහන්, මගේ සංගීත නිර්මාණය. හොඳයි, දැන් අපි ගායනා කරමු සමකෝණී ත්‍රිකෝණය.

0: අපේ දෙතොලග මිමිනෙන බොහෝ වෙලාවට අපේ ජීවිතවලට බද්ධ වුණු අපේම කතන්දර මුසූුණු ඉතාමත්ම රසවත් හරවත් ගීත කිහිපයකෙන් අද සඳදීදහර ප්‍රාසාංගික සජීව කරණය ආචාර්ය දයාරත්න රණතුංගස්වරයෙන් ඇරඹුණේ එහෙමයි. ආදරණීය සහෘද රසවතුනි, අපි දයාරත්න රණතුංග ප්‍රවීණ ගායන වේදියානන්ට මොහොතක විරාමයක් ලබා දෙමින් ඇයට මේ වේදිකාවට ආරාධනා කරන්න සූදානම් ඔබ වෙනුවෙන් ගයන්නට. ඊට කලින් අපට අනුග්‍රහය එකතු කරන අනුග්‍රහක බෞතුන් පිළිබඳවත් මතක් කරන්නට ඕන. ලක්කඳ සඳදී ධර්මයේ ප්‍රාසංගික සජීවකරණේ මේ විදිහට ඔබ ළඟට අරගෙන එන්නට අපට අනුග්‍රහය එකතු කරන්න අපිත් සමගින් නැත්තල් බැඳගෙන ඉන්නවා අංකකේ ඩෝමා විකුණන යන්ත්‍රයේ ගෙන්වා පිටාහරින මාක්ස් පෙන් හෝල්ඩින්ග්ස් ආයතනය. දැන් මාක්ස් පෙන් හෝල්ඩින්ග්ස් within ඩෝමා කළු ඇටවත් කිරීමේ යන්ත්‍ර, කැඩුණු සහල් පෙන් කර ගැනීමේ යන්ත්‍ර, සහල් ඇසුරුම් කිරීමේ යන්ත්‍ර ඇතුළු සහල් නිෂ්පාදනය සඳහා අවශ්‍ය සියලු යන්ත්‍ර උපකරණ එකම වහලක් යටින් ලබා ගැනීමේ පහසුකම ඔබ වෙනුවෙන් සපයලා තියෙනවා. මේ යන්ත්‍ර ඔබට අවශ්‍ය ධාර්තාවන්ගෙන් ලබා ගන්නත් පුළුවන්. නම්බර 31 ඇල්හේන පාර මහරගම තමයි ඔවුන්ගේ ලිපිනය. 011767597 කතා කළොත් ඔබට තවත් විස්තර දැනගන්නට පුළුවන්. ඒ වගේම තමයි අපිට කත්වල් බැඳගෙන ඉන්නවා NLB. හිතපු තුනේ මේ වසර තුලදී ගෙවි ගිය මාස 7ක කාලය තුල ධන නිධානයේ ලොතරැය තුලින් සුපිරි ත්‍යාගලාභින් 2 දෙනෙක්, ඒ වගේම ලක්ෂ 20 ත්‍යාගලාභින් 35 දෙනෙක්, ඒ වගේම 2 ලක්ෂ ත්‍යාගලාභින් 457 දෙනෙක් වගේම මාර්තු පළවෙනිදා සිට පටන් ගත්ත සන්දේ බෝනස් තුලින් ගෙවි ගිය මාස 5ක කාලය තුලදී දසදහසේ ත්‍යාගලාභින් 1327 දෙනෙක් බිහි කිරීමට ධන නිධානයේ ලොතරැයට හැකියාව ලැබිලා තියෙනවා. නිසා ජාතියේ මහදන සම්පත ධන නිධානයේ ඔබත් මිලදීගෙන කෝටිපති සිහිනය සැබෑ කරගන්න කියලා බොහොම ආදරෙන් සිහිපත් කරනවා. ජීවිතයේ සිහිනයට වාසනාවේ ආශිර්වාදය ජාතික ලොතරැයි මණ්ඩලය. හොඳයි, එහෙමනම් ආදරණීය සහෘද රසබතුනි, ආචාර්ය දයාරත්න රණතුංගස්වරයෙන් බොහොම රසවත්ව හරවත්ව ඇරඹුණු මේ සඳදිය දහර ප්‍රාසංගික සජීවකරණයේ මෙතැන් සිට ඔබ වෙනුවෙන් රස ගන්වන්නට අපි හොඳත්ව සම්ප්‍රසාදයකින් වේදිකාව භාර කරමු. නිරෝෂා විරාචිදී ප්‍රවීණ ශිල්පිනියට අපි හොඳත්ව සම්ප්‍රසාදයක් එකතු කරමු.
1: බොහොම ස්තුතියි දසුන්. මියුරු මියසියට මට ආරාධනා කරාට අද ගීත ගායනා කරන්න. අද මම මුලින්ම තෝරාගත්තේ මේ ප්‍රසංගය ගායනා කරන්න පුන්සඳරයට කියන ගීතය. මොකද ඒ ගීතය තමයි මගේ ජීවිතේ මම හින්දි ද්‍රවිඩ ගීත ගායනා කරන අවදී මම බොහොම හිතුවක්කාර ලෙස මගේ අනන්‍යතාවය මෙතන නෙමේ තියෙන්නේ. මම ඇත්තටම හරි ආදරය කරන ඒ ගීතවලට. නමුත් මගේ රටේ මගේ අනන්‍යතාවය තියෙන නම් මට මේ වැනි ගීත ගායනා කරන්න පුළුවන් කියලා මට පෙන්වන්න ඕනේ වුණා. ඒ හිතුවක්කාර තීරණයට නිර්මාණය වෙච්ච ගීතයක්. ඒකට ඇත්තටම මට උදව් කර ඔස්ටිංස ඔස්ටිමල සිංහස සහ රත්නශ්‍රී විජේසිංහන්. ඉතින් මම හිතනවා ඒ දෙදෙනාට මම මගේ ජීවිතේ හැමදාම ණය ගැතියි. මොකද ඔවුන් තමයි මාව වෙනම තැනකට වෙනම ගමනක් යන්න පාර පෙන්වුවේ. ඉතින් මං ඔවුන්ගෙන් ඒ ලබාගත්තු ගුරුහරුකම් දේවල් එක්ක මම මේ ගීතය මුලින්ම මන් තෝරගත්තා මේ ප්‍රසංගේ ගායනා කරන්න. අපේ හාමු පුන්සඳරයට ඇවිදී

මීළඟට මම ඔබ වෙනුවෙන් ගායනා කරන්නේ මගේ පළවෙනි චිත්‍රපටි ගීතය නෙමෙයි, නමුත් මේ චිත්‍රපටිට තමයි මම මගේ ජීවිතේ ලැබිච්ච පළවෙනි සම්මානය ලැබුණේ, ජනාධිපති සම්මානය. මම හිතනවා ඒක මට, ඒකත් මගේ ජීවිතේ කවදාවත් අමතක නොවන ගීතයක්. සඳ තනියම මම අද ඒක ඇත්තටම සංගීතවත් කරේ දිලුප් ගබඩාමැදලි සහ ගීපද රචනාවෙන් බණ්ඩාර ඇහැලිගොඩයන්. ඉතින් මම අද ඉතාමත් කැමැත්තෙන් තෝරාගත්ත ඔබ වෙනුවෙන් මේ ගීතය ගායනා කරන්න.

මීළඟට මම ඔබ වෙනුවෙන් ගායනා කරන්න දුහුල් මලක කියන ගීතය. මහිදන්නේ විවිධාකාර වූ ගීත ගායනා කරන්න උනන්දු වෙච්ච කෙනෙක් හැටියට ඒකාකාරීත්වයෙන් තොරව ඉතින් නිර්මාණය වෙච්ච ගීතයක්. මේක ඇත්තටම මගේ කැලුම් ශ්‍රීමා තමයි මේ ගීතය ගී පද රචනාවෙන් සහ මහින්ද බණ්ඩාරයන් තමයි සංගීතවත් කළේ. ඉතින් මං හිතනවා මේ ගීතයත් අද වෙනකන් රසිකයා හැමදාම ඉල්ලන ගීතයක් හැටියට පත් වෙලා තියෙනවා ගායනා කරපු දවසේ ඉඳන්. මං හිතනවා ඒකෙත් ඇත්තට විශේෂයක් තියෙනවා කියන එක මට දැනෙනවා. මොකද වෙනස්කම් ගොඩක් තියෙනවා ඒ ගීතය තුළ. එහෙමනම් අපි හැමෝ දුහුල් මලක මල් පෙත්තක.

0: ආදරණීය සහෝදර රසවතුනේ, මොනතරම් මිහිරි ගීහණක්ද, මොනතරම් රසවත් ගීත සමුච්චයක්ද, අපි කොයිතරම් දුරකට රැගෙන ගියාද නේද? අපි නිරෝෂා විරාචිනීස්වරයටත් භෞතික විරාමයක් ලබා දෙනවා. ඔබ වෙනුවෙන් ගයන්නට අද අපේ ගෞරවනීය ඇරයුම් ලැබූ එතුමන්ටත් මේ වේදිකාවට ආරාධනා කරමින් සහෘද ඔබ වෙනුවෙන් ගයන්නට. රසවතුනේ, සිංහල ස්වභාවිත ගීත වංශාවලිය තුළ ඔහුත් ඔහු වෙනුවෙන් පරිච්ඡේදයක් වෙන් කරගන්න සමත් වුණු ප්‍රවීණයෙක්. සිංහල ගීතයේ සෑම ඉසව්වකම සිය මధుර ස්වරයෙන් සේම සංගීත ඥානයනුත් මනරම් රටා මැවූ විශාරද එඩ්වඩ් ජයකොඩි ප්‍රවීණ ගායන වේදියානන්ට, සංගීත වේදියානන්ට අපි හොඳ අත්පු සම්ප්‍රසාදයක් එකතු කරමු. මෙතැන් සිට මානවීය ප්‍රේමේ සෞන්දර්යාත්මකම ව්‍යමන ලක්හඬ සඳදිය දහර සිය මధుර ස්වරයෙන් ව්‍යමන් කරන්නට.
1: ආයුබෝවන්. ඔබත් මාත් අදත් ලක්හඬ මියුරුමි ඇසේ තුළින් බැඳී ඉන්නට වරම් ලැබුවා. එහෙනම් මගේ පළමු ගීතය, සඳ මත හිඳ කැරකුණාට ලොව යුදගිනි අඩු නොවේලු, වෙසතුරු අත් දන් දුන්නට නැති බැරිකම නැති නොවේලු. සිරිතිලක මානවිල රචනා කරපු ගීයක් රෝහණ වීරසිංහගේ සංගීතයට අද මා මුලින්ම ගයනවා.

අද හොඳම දවස ඔබ එනවා නම් ඔබ මා අසලට ඇවිත් මා ඔබ අසලට ඇවිත් දේදුණු පාලමේ ගීය රත්නශ්‍රී විජේසිංහ රචනා කළේ කරුණාරත්න විජේවර්ධන සංගීතවත් කළේ.

මේ ගීය මහාචාර්ය සුනිල් ආරියරත්නයන් මට ලියලා දුන්නා. හැකි ඉක්මනින් මේකට තනුවක් දාන්න කියලා එතුමන්ගේ නිවසේදී. එතෙන්දි මම මේ වචන පෙළ අතට ගත්ත ගමන් මට තනුවක් මැවිලා, මා එතුමන්ට යෝජනා කළා නිකන් මේ වාගේ එකක්, මේ වාගේ තනුවක් හොඳයිද කියලා. පස්සේ මේක වැඩි දියුණු කරන්න හිතාගෙන එතුමා ඒ වෙලාවේ කිව්වා, නෑ නෑ මට ওই තනුවමයි ඕනේ කියලා. ඒ තනුව තමයි දැන් ගායන්නේ මා විසින් සංගීතවත් කොට.

ලක්හඬ මියුරු මියසිය තුලින් මීළඟට ගයන්නේ ගීතනාත් කුඩලිගමයන් රචනා කළ ගීයක්. ප්‍රවීණ සංගීතවේදී වික්ටර් රත්නායකයන් සංගීත නිර්මාණය කළ ගීයක්. අහම්බෙන් මෙන් මුණ ගැසුණු අවාරේ පිපි මල් කැකුළ.

0: බලවරත්‍රි 7යි විනාඩි 58යි.
1: ලංකේ විශ්වාසය දිනු මාක්ස් පෙන් සමූහ ව්‍යාපාරයේ වෙතින් ගෙන් පපිත හරින. දැන් නව නිමාවකින් එන ඩෝමා ස්වංක්‍රීය වීකටි මියන්ත්‍රයක සාදම්බර හිමිකරුවෙ කුමන්න? අදම අවතන්න. 011767979 ප්‍රධාන කාර්යාලය නොමර 31 ඇල්හේන පාර මහරගම.
2: ජීවිතයක් නැති කර ගැනීමට ගතවන්නේ එක් තත්පරයක ප්‍රමාදයක්. රිය පැදවීමේදීත් මාර්ගයේ ගමන් කිරීමේදීත් ප්‍රවේශම් වන්න.
3: විශ්වාසය සහ ප්‍රසාදය දිනාගත් ක්‍රිමි රාජ ආයුර්වේද ඖෂධ ISO SLS 9001:2008 සහතික සහ GMP ප්‍රමිතිය සහතික කළ ක්‍රිමි රාජ නිෂ්පාදන කුරුලෑසුවේ වැල්විපැණිය හන්දි තෛලය මුඛ සෝදනය ක්‍රිමි රාජ කරල් ගුලි ඇතුළු ඖෂධ වර්ග 300කට වඩා දැන් කාගේ ස්ලාෆ් ඇතුළු දිවයින පුරා සියලුම දේශීය ඖෂධ වෙළඳසැල් සහ ඔබට ළඟම වෙළඳසැලෙන්
4: ඔළුවට ප්‍රෙෂර් එකක් නැතුව ඔයාගේ නිවසේ හෝ කර්මාන්ත ශාලාවේ වෝටර් ෆ්ලෝ එකට හොඳම ප්‍රෙෂර් එකක් දෙන්න පුළුවන් එකම වතුර මෝටරය Deep Tech Pressure Pumps. අමතන්න 077 777 7374

0: පතලිහ අලුත්ම සම්පත ආවෝ.
1: ඔයාට විෂ මද්‍රව්‍ය භාවිතයෙන් ඉවත් වෙන්න ඕනද? ජීවිතය අලුතෙන් පටන් ගන්න ආසද? එහෙනම් මේක ඔයා ගන්නම ඕන කෝල් එකක්. 19:27ට කතා කරන්න. රටම එකට ජාතික මෙහෙයුම.
2: වාර්තා පිට වාර්තා කබනි කෝටි යටේ NLB දනඩ තහනේ ලොතරැයියෙන් රටේ සංවර්ධනයට දැනන්ත ශක්තියක් වෙමින් ඔබත් දිනවා රටත් දිනවට ධන නිධානය බෙලදීගෙන ඔබත් කෝටිපතියෙකු වන්.
3: ගුණාත්මක සහ නිෂ්පාදනයක් සඳහා නවීන තාක්ෂණයෙන් බලගැන්වුණු ඩෝමා කළුවට ඉවත් කිරීමේ යන්ත්‍රයක් ඔබත් අදම ඇනවුම් කරන්න. සමහ මධ්‍ය පරිමාණ සහ නිෂ්පාදකයන් සඳහා ස්වයංක්‍රීය වී කැටීමේ යන්ත්‍රයක් හඳුන්වා දීමේ පුරෝගාමියාවන මාක්ස්පෙන් සමූහ ව්‍යාපාරයට අනුබද්ධිත මාක්ස්පෙන් හෝල්ඩින්ග්ස් පුත්කලික සමාගම වෙතින් අදම අමතන්න 011176779.
4: ඕනම සන්ධි වේදනාවකට ප්‍රබලම විද්‍යානුකූල විසඳුම ඕතුශීල් ඇක්ටිව් ප්ලස්.

0: ශිල්පී හදහන ලංකාවේ වැඩිම තෑගි දෙන තෑගි අවස්ථා වැඩිමලුතරයිය NLB හදහන ඔබත් අදම NLB හදහන බලා ගන්න.
1: ඔයාට විෂ මත්ද්‍රව්‍ය භාවිතයෙන් ඉවත් වෙන්න ඕනද? ජීවිතය අලුතෙන් පටන් ගන්න ආසද? එහෙනම් මේක ඔයා ගන්නම ඕන කෝල් එකක්. 19:27 කතා කරන්න. රටම එකට ජාතික මෙහෙයුම.
2: ඔබ වාහනේ ගමන් කරන සෑම විටම ආසන පටි පැලඳ ගන්න. ආසන පටි ඔබේ ජීවිතය බේරා ගැනීම සඳහා පමණක්ම නොවේ. ඒවා ඔබ වීරයන් බවට පත් කරයි.

0: සබන කෝටියට එල්වී ධනනිධානය ලොතරැයිෙන් රටේ සංවර්ධනයට දැනන්ත ශක්තියක් වෙමින් ඔබත් දෙනවා රටත් දෙනවට ධනනිධානය බිලදීගෙන ඔබත් කෝටිපතියකුවන්.
1: Green Life Plantation Private Limited. I'm going to live a new green life.
2: Kolambin Katana, Radio Ceylon.
3: Kolambu Guan Vidhuli Pracharayai.
4: Sri Lanka Guan Vidhuli Pracharayai.
3: Sri Lanka Guan Vidhuli Sangsthavai.
5: Radio Siyavasaka. Pumin Rangu Lokamaya.
6: Acharya. ධම්මික දිසානායකගේ A Century of Radio Broadcasting පරීක්ෂණ කෘතිය පාදක කරගත්
5: ශ්‍රී ලාංකේය රේඩියෝ කර්මාන්තේ අනාගතය කොයිබටද?
6: විද්වත් දේශන සමක විවෘත සංවාදය.
5: විජයනන්ද චෛවීර, ආචාර්ය රංග කලන්සූරිය, නාලක ගුණවර්ධන ඇතුළු මාධ්‍ය ප්‍රාමාණිකයින්ගේ සහභාගීත්වයෙන්
6: අගෝස්තු 6 වෙනිදා බ්‍රහස්පතින්දා වසර තුනට
5: ස්වාධීන රූපවාහිනී ශ්‍රවණාගාරයේදී
6: සංවිධානය රාජ්‍ය ගුවන්විදුලි පුවත්පත් සහ සමාජ මාධ්‍ය අනුමණ්ඩලය
5: සංස්කෘතික කටයුතු දෙපාර්තමේන්තුව සමග ලක්කඩ ගුවන්විදුලිය ලක්කඩ සිත නිවන බුදුපණ සිත නිවන බුදුපණ
6: සත්‍යන්තේ රාත්‍රී සුමధుර ධර්මදේශනය සෙනසුරාදා රාත්‍රී 9ට

සසර මග පින්පුරන ඔබ සිත නිවන බුදු බණ දායකත්වය සඳහා විමසන්න 0777 273 450

0: 95.5 අනු 3.7 ලක්හඬ රේඩියෝ ITN සැබෑ ශ්‍රී ලාංකේය හඬ
1: බලාපොරොත්තු 8 විනාඩි 5යි.
2: මානවීය ප්‍රේමී සෞන්දර්යාත්මක වියමන
3: සන්තෝෂයේ දහර
4: සංගීත රසකාමේ ආදරණීය සහෘද රසවතුනේ අපි නැවතත් මානවීය ප්‍රේමයේ සෞන්දර්යාත්මකම වේමන ලක්කඳ සඳදිය දහර ප්‍රාසංගික සජීවකරණය සමගින් අද ආචාර්ය දයාරත්න රන්තුංග ප්‍රවීණ ගායන වේදයානන්ගේ එවැගේම විශාරද එඩ්වඩ් චයිකොඩි ප්‍රවීණ ගායන වේදයානන්ගේ එවැගේම ප්‍රවීණ ගායන ශිල්පිනි නිරෝෂා විරාජිනියගේ ස්වරාලංකාරයෙනුයි ලක්කඳ සඳදිය දහර මේ ප්‍රාසංගික සජීවකරණය ඔබට සමීප කරන්නේ. අද මේ හමුවීමේ දෙවන අර්ධයත් අපි එතුමන්ගේ ශාන්තිදායක මනමෝහනීය ගීස්වරයෙන් අරඹමු. අපි හොඳත්ව සම්ප්‍රසාදයක් එකතු කරමු. ලක්කඳ සඳදිය දහර මේ ප්‍රාසංගික සජීවකරණයේ දෙවන අර්ධයත් අරඹන්නට ආචාර්ය දයාරත්න රන්තුංග ප්‍රවීණ ගායන වේදයානන්ට මේ වේදිකාවට ගොඩවන්නට අපි හොඳත්ව සම්ප්‍රසාදයක් එකතු කරමු.

ප්‍රසංගයට මා ඔබ හැම රසවත් කිරීමට මා හිතුවා සරසවේදි කියන ගීතය ගායනා කළ යුතුයි කියලා. මේ සරසවේද හෙට විතරයි හමුවන්නේ කියන ගීතය තවසෙම අපේ මේ විශ්වවිද්‍යාල ජීවිතයේ ගත කළ බොහෝ දෙනෙක් ඉතාමත් ඇලුම් කරන ගීතයක් බව මා දැනගෙන හිටියා. සිරි සමන් විජේතුංගයන් මේ ගීතය රචනා කළේ අත්වසෙම එතුමා පේරාදින සරසවියේ ගත කළ ජීවිතයේ කිසියම් මිහිරක් නැවත නැවතත් ආවර්ජනය කිරීම සඳහායි කියලයි මට හිතෙන්නේ. ඉතාමත්ම රසවත් අඳිමින්නේ පැදිවල මුසු කරලා තියෙනවා. ඒ සඳහා සංගීත නිර්මාණය කිරීමේදී මට ඇත්ත වශයෙන්ම මේ අවස්ථාවේ කියන්න මට හිතෙනවා මේ ඒ පැදිවලට සමාන අපේ පැරණි ජන ගීයක් මට මතක් වුණා, නාරිලතා සින්දුව කියලා. මේ නාරිලතා සින්දුවේ තියෙන්නේ මෙන්න මෙවැනි අදහසක්. සිරිදරු මල් උයනේ අතරලතරු අතරලතරු බමර ලතාවයි. මේක කියවෙනවා හිමගිරි කුළුවරණේ නිතර නිතර කෙඳුරු ලතාවයි කියලා. මට මේ මේ ගිය මේ පැල් කියන්නේ මේ ජන ගීය මතක් වුණේ. ජන ගීයේ හඬ තමයි ඇත්තසෙ මම වර්ධනය කළේ මේ සරසවිදි ගීතයේ තනුව නිර්මාණය කිරීමේදී. මං හිතන්නේ ඒ ඔබ අහලා තියෙන නම් ඒ ජන ගීය මේ මං ගීතය ගායනා කරනකොට මේ මා ඉදිරියේ සිටින මේ රසවන්තට ඇතමකට මතක් වෙන්නට පුළුවන් ඒ ගීතය තනුවද. ඒ නිසා ඒ ගීතයේ තනුව වර්ධනය කිරීමෙන් මා නිර්මාණය කළ මේ ගීතය මා දැන් ඔබට ඉදිරිපත් කරනවා සරසවිදි හෙට විතරයි.

මම ඊළඟට ඔබ වෙනුවෙන් ගායනා කරන්නේ සිව්වසරක් කියන ගීතය. මේ ගීතය මට මතකයි මේ ගීය පද රචනය කළේ උපාලි ධනවල විද්‍යානයන්. ප්‍රථමයෙන්ම මට මතක් වෙනවා මේ ඒ කාලයේ 1970 දශකයේ මේ ගීතය නිර්මාණය වන විට අප සමග අප ඇසුරු කළ තවත් සංගීතවේදියෙක් සරත් දසනායක. අපේ අවාසනාවකට අද මේ උපාලි ධනවල විද්‍යානයන් සහ සරත් දසනායකයන් අප අතර නැහැ. මා ගීතය ගායනා කිරීමට ප්‍රථම ඒ දෙපළටම නිවන් සුව ප්‍රාර්ථනා කරනවා. ඉතින් හොඳයි, දැන් අපි රසවිඳමු සිව්වසරක් ගීතය.

හොඳයි, අද මේ මියසි ප්‍රසංගයේ අවසානයට මා තෝරාගත්තේ මල් පිපිලා ගීතය ගැනත්. මට ඇත්ත වශයෙන්ම මතක් වෙනවා මේ මගේ හිතවතෙක් හිටිය ගුවන්විදුලියේ චන්ද්‍රසේන රංගේ කියලා. චන්ද්‍රසේන රංගේ ඇත්ත වශයෙන්ම මේ කාර්මික අංශයේ හිටියේ. ඒ කියන්නේ විද්‍යුත් කාර්මික ශිල්පියෙක් හැටියට. එතුමා ඊටත් වඩා මම හිතන්නේ සේවයක් කළා කියලා මට හිතෙනවා මේ ගීය පද රචනය අතින්. මොකද එතුමා ලියපු ඒ ගීත හැම එකක්ම ඉතාමත්ම ජනප්‍රිය වුණා. මේ මල් පිපිලා ගීතයත් ජීවිතයේ කිසියම් අවස්ථාවක හැඟීම් උද්දීපනය වෙන අන්දමේ ගීත රචනයක්. මේ සඳහා ඉතාම රමණීය තනුවක් නිර්මාණය කළා ස්ටැන්ලියම් ප්‍රනාන්දු. මා දැන් ගායනා කරන්නේ අවසාන ගීතය මල් පිපිලා ගීතය.

ಸ್ತುತಿ ದೇವನಿಮ ಸ್ತುತಿ ದಯಾರತ್ನ ರಂತುಂಗ ಪ್ರವೀಣ ಗಾಯನ ವೇದಿಯಾನ ಉಬುತುವಂಟ ಕವದತ್ ಅಪೇ ಗೌರವನೀಯ ಆರಾಧನೆಯ ತುಲ ಒಮ ನಿಹತಮಾನೇ ಬ್ಯಾಬಿತ್ ಎತುಮನ್ ಗೇಯು ಗೀತ ಸಮುಚ್ಚೇ ಅತೀತ ಮತಕೇನು ಅವಧಿಕರಮೇನ್ ರಸಮುಸುತೆನ್ ಸಿಹಿಕರಬೆನ್ ಮೇ ಸಂದದಿಯ ಧಾರ ಪ್ರಾಸಾಂಗಿಕ ಸಜೀವಕರಣೆಯ ರಸಗಾನ್ವನು ಅದತ್ ಎಲಸಿಂ ಸಿದು ಕಲಾ ಭೂಮಿಸುತಿ ದಯಾರತ್ನ ರಂತುಂಗ ಪ್ರವೀಣ ಗಾಯನ ವೇದಿಯಾನ ಉಬುತುವಂಟ ಅಪಿ ತವತ್ ದವಸಕ ವಿವೇದಿಕಾವೇ ಸಿಟ್ ಉಬುತುವನ್ ಗೇ ಹರಿನ್ ಗೇವನು ಗೀತ ಸಮುಚ್ಚೇ ರಸೇ ವಿದಾ ಹದಾ ಗನ್ನ ಮುನಗೆಹೆಮುಯಿ ಕೇನ ಆದರಣೀಯ ಅರಯುಮತುಲೈ ಅಪಿ ವಿವೇದಿಕಾವೇನ್ ಒಬಟ ಸಮುದೆನ್ನೇ ಭೂಮಿಸುತಿ ದಯಾರತ್ನ ರಂತುಂಗ ಪ್ರವೀಣ ಗಾಯನ ವೇದಿಯಾನ ಉಬುತುವಂಟ ನೆವದಾತ್ ಆದರಣೀಯ ಸಹೋದರ ರಸಮತುನಿ ಅಪಿ ವಿವೇದಿಕಾವೇ ಸಿಟ್ ಗಯನ್ನಟ ನೆವತತ್ ಐತ ಅರಯುಮ್ ಕರನ್ನ ಸೂದಾನಂ ವಿವೇದಿಕಾವತ ඊට මත්තෙන් අපට අනුග්‍රහය එකතු කරන අපේ අනුග්‍රහක බෞතුන් පිළිබඳවත් මතක් කරන්නට ඕන අපට අනුග්‍රහය එකතු කරන්න අපේත් සමගින් නත්වල් බැඳගෙන ඉන්නවා අංකකේ ඩෝමා විකුණන යන්ත්‍රයෙන් ගෙන්වා පිටාහරින මාක්ස් පෙන් හෝල්ඩින්ග්ස් ආයතනය දැන් මාක්ස් පෙන් හෝල්ඩින්ග්ස් වෙතින් ඩෝමා කළු ඇටවත් කිරීමේ යන්ත්‍ර කැඩුණු සහල් පෙන් කර ගැනීමේ යන්ත්‍ර සහල් ඇසුරුම් කිරීමේ යන්ත්‍ර ඇතුළු සහල් නිෂ්පාදනය සඳහා අවශ්‍ය සියලු යන්ත්‍ර උපකරණ එකම වහලක් යටින් ලබා ගැනීමේ පහසුකම ඔබ වෙනුවෙන් සපයලා තියෙනවා මේ යන්ත්‍ර ඔබට අවශ්‍ය ධාර්තාවන්ගෙන් ලබා ගන්නත් පුළුවන් නම්බර් 31 ඇල්හේන පාර මහරගම තමයි ඔවුන්ගේ ලිපිනය 011767597 කතා කළොත් ඔබට තවත් විස්තර දැනගන්නට පුළුවන්. ඒ වගේම තමයි අපිට කත්වල් බැඳගෙන ඉන්නවා NLB හිතපතුනේ මේ වසර තුලදී ගෙවී ගිය මාස 7ක කාලය තුල ධන නිධානයේ ලොතරැය තුලින් සුපිරි ත්‍යාගලාභින් 2 දෙනෙක්, ඒ වගේම 120 ත්‍යාගලාභින් 35 දෙනෙක්, ඒ වගේම 200 ත්‍යාගලාභින් 457 දෙනෙක් වගේම මාර්තු පළවෙනිදා සිට පටන් ගත්ත සන්දේ බෝනස් තුලින් ගෙවිගේ මාස 5ක කාලය තුලදී දසදහසේ ත්‍යාගලාභින් 1327 දෙනෙක් බිහි කිරීමට ධන නිධානයේ ලොතරැයට හැකියාව ලැබිලා තියෙනවා. නිසා ජාතිය මහදන සම්පත ධන නිධානයේ ඔබත් මිලදීගෙන කෝටිපති සීනේ සැබෑ කරගන්න කියලා බොහොම ආදරෙන් සිහිපත් කරනවා. ජීවිතයේ සීනේට වාසනාවේ ආශිර්වාදය ජාතික ලොතරැයි මණ්ඩලය. මේ පිළිබඳවත් බොහොම ආදරෙන් සෙනෙහසෙන් සිහිපත් කරනවා. හොඳයි. එමනම් ආදරණීය සහෝදර රසවතුනි අපි නැවතත් ඇයට හොඳ අත්ව සම්ප්‍රසාදයකින් මේ වේදිකාව බාර කරමු. ඇගේ ගී හඬින් සඳදිය දහර මේ ප්‍රාසංගික සජීවකරණය වසගන්වන්නට. මේ අරයුම නිරෝෂා විරාජනී ප්‍රවීණ ශිල්පිනීනි ඔබතුමේටයි නැවතත් සඳදිය දහර මේ වේදිකාවට.

මීළඟට මම ඔබ වෙනුවෙන් ගායනා කරන්නේ මම මගේ ජීවිතයේ සිංහල ගීතයක් කියලා මුල්ම ගීතයක් නිර්මාණය කරානම් ඒ ගීතේ තමයි සිත ඔබටම ආවි කියන ගීතේ. ඒ ගීතේ තමයි මගේ ජීවිතේ මම මේ සංගීත ගමන ආරම්භ කරලා සිංහල ගීතයක් මේ නව නිර්මාණයක් හැටියට එළි දක්වපු පළවෙනි ගීතේ. මේක ඇත්තටම ශේෂ්ත්‍රයේ සිංහල ශේෂ්ත්‍රයේ කිසිම කෙනෙක් වඳුරන් නැති කාලයක මේක නිර්මාණය කරේ. ඉතින් මට අරුණ කිත්සිරිව තමයි ඉස්සලම හම්බුනේ පුද්ගලෙක් හැටියට ගී පද රචනා කරන. ඉතින් ඒක ඔහු ජනප්‍රිය ගී පද රචකයෙක් නෙමෙයි කාලේ. නමුත් ඔහුට උනන්දුවක් තිබ්බා හොඳ නිර්මාණ කරන්න. ඉතින් ඒ වගේම කතා කරපු වෙලාවක මම මේ ගීතේ තෝරගත්තා ඔහුගෙන් අරුණ කිත්සිරිගෙන්. ඔහු තමයි හඳුන්ලා දුන්නේ මට සමන්ත පෙරේරා අපේ සංගීතඥ ගායක. ඉතින් සමන්ත අයියා අරුණයි එකතු කරගෙන මේ ගීතය මම නිර්මාණය කළා. මම හිතන්නේ සමන්ත අයියා මට ලබා දීපු හොඳ දායාදයක් මේක. ඉතින් මේ ගීතය හරහා මට ගොඩක් රසිකයාට ලං වෙන්න පුළුවන් වුණා. මම හිතනවා මම හරිම වාසනාවන්ත ගායිකාවක් කියලා. මොකද මගේ ජීවිතේ මම කරපු මුල් නිර්මාණ සියලුම දේ රසිකයා ඉතාමත් ආදරේ වැළඳගත්තු නිර්මාණ. ඉතින් මම හිතනවා මගේ වාසනාව දක්ෂතාවය තෙක්ක වාසනාව කියන එක ඊට අභිභවා ගිහිලා තියෙනවා කියලා මම විශ්වාස කරනවා. මොකද අනිවාර්යෙන් මාව කවුදවත් කියලා දැන නැති කාලේ මේ ගීතය තමයි ජනප්‍රිය වෙච්ච ගීතයක්. අපි අහලා බලමු මේ ගීතය.

නියුරු නියැසයට මම ගායනා කරන අවසාන ගීතය ඔබගේ අමුදුකමටදී. මහිතරා, මේ ගීතය ආදරය කරපු, ආදරය කරමින් ඉන්න, ආදරේ විරහව දැනිච්ච සියලුම හදවත්වලට ඉතාමත් ලං වෙච්ච ගීතයක්. මොකද මේ ගීතය පුරාවටම තියෙන්නේ ආදරේ අහිමි වෙච්ච තැනදීත් මට ඔහු වෙනුවෙන් හෝ ඇය වෙනුවෙන් ආදරය කරන්න පුළුවන් නම්, ඒ සිතුවිල්ල මගේ හිතේ තියෙනා නම් කියන තේමාව තමයි මේ ගීතයට ඇතුළත් වෙලා තියෙන්නේ. මම ඉතාමත් ආදරෙන් ගායනා කරපු ගීතයක්. නිලාරෙන් කාසිම් තමයි ගීපද රචනාව, සහ රෝහණ වීරසිංහන් තමයි සංගීතවත් කරේ. අපි අහලා බලමු මේ ගීතයක්.

සුතියි භොමිසුතියි නිරෝෂක්කේ වෙළඳ වගේ මදත් ඇවිත් මේ සඳදීධාර ප්‍රාසංගික සජීවකරණය ඔබේ මියුරු හඳින් ඒ විදිහට රසවත් කළාට අදත් වේදිකාවෙන් සමු දෙන්නේ අපි නැවතත් මේ වේදිකාවේ සිට මුණ ගැහෙමු ඒ ගීතාවලිය රසය විදා හදාගමුයි කියන ආදරණීය ඇරයුමත් කරගෙන භොමිසුතියි නැවතත් ඔබට. එමනම් ආදරණීය සහෘද රසමුතුනේ ආචාර්ය දයාරත්න රන්තුංග ස්වරයෙන් ඒ වගේම නිරෝෂා විරාචනයේ ප්‍රවීණ ශිල්පිනියගේ මధుර ස්වරයෙන් රසගැන්නුණු මේ සඳදියදහර ප්‍රාසංගික සජීවකරණයේ අවසන් දිගහැරුම වෙනුවෙන් අපි හොඳ අත්පොසම් ප්‍රසාදයකින් ආරාධනා කරමු. නැවතත් ඔබ වෙනුවෙන් ගයන්නට විශාරද එඩ්වඩ් ජයකුඩි ප්‍රවීණ ගායන වේදියානන්ට වේදිකාවට අපි හොඳ අත්පොසම් ප්‍රසාදයක් එකතු කරමු.

සඳ ගැන කොච්චර ගී අපි අහලා තියෙනවද? සඳ ගැන උපමා කරන්නේ වැඩියෙන්ම ආදරයට. එහෙම නැත්නම් ආදරවන්තියගේ මුව කමලට. එපා සඳේ ඔබේ සිනා මේරයේ, පිපි දිලේ හිතේ යොවුන් ආදරේ. ඇගේ ආදරය මට සඳට වඩා වටිනවා. රෝහණ වීරසිංහ සංගීතවත් කළේ කුමාරදාස සපුතන්ත්‍රී ගීතය ලිව්වේ.

අපි ගීත නිර්මාණ කරනකොට දෙආකාරයකට ගීත නිර්මාණය කරනවා. එකක් තමයි ගේය පද රචනය මුලින් ලබාගෙන ඊට තනුවක් නිර්මාණය කිරීම. දෙවෙනි එක තමයි තනුව මුලින් නිර්මාණය කළා ගේය පද රචනය ඊට සරසවා ගැනීම. මගේ බොහෝ ගීත තියෙනවා තනුව මුලින් නිර්මාණය කළා ගායපු ගී. මේ ගීයත් තනුව නිර්මාණය කළා ආනන්ද පෙරේරා සිහශක්ති සංගීත කණ්ඩායමත් සමග. අජන්තා රණසිංහයන්ට, ආචාර්ය අජන්තා රණසිංහයන්ට මේ තනුව බාර දුන්නා මේකට ගේය පද රචනාවක් කරන්නට කියලා. ඔහු ඉතාමත් අභියෝගාත්මකව මේ ගීය එක රැයකින් මට ලියලාගෙන දුන්නා. ආචාර්ය අජන්තා රණසිංහයන්වත් මේ ලා ස්තුතිපූර්වකව මතක් කරනවා. ඉතාමත් ශෘංගාරාත්මක ගීයක්, හින්දුස්ථානී රාගධාරි සංගීතයේ එන කවාලි කියන ගීත ශෛලිය තමයි මේකට පාදක කරගෙන තියෙන්නේ ආනන්ද සංගීතය නිර්මාණය කිරීමේදී.

අදත් ආදරණීය සහෘද රසවතුනි, ඔබ ආනන්දයෙන් නැරඹි ගමනක ප්‍රඥාව කරා රැගෙන යන්නට සිංහල ස්වභාවිත ගීතයේ රසය දෙහිවරාවක් පුරා ඔබ අප හා සමග බෙදා හදා ගන්නට මේ වේදිකාවේ සිට ගයන්නට සැපෙමිනි. ආචාර්ය දයාරත්න රන්තුංග ප්‍රවීණ ගායන වේදිකාවේ ඔබතුමන්ටත්, එවැගේම විශාරද දිද්වජයකොඩි ප්‍රවීණ ගායන ශිල්පියාණන් ඔබතුමන්ටත්, එවැගේම නිරෝෂා විරාජිනී ප්‍රවීණ ගායන ශිල්පිනී ඔබතුමියටත් බෙහෙවින් සුති. අදත් සඳදිය ධර්මයේ ප්‍රාසංගික සංචිවකරණයේ එලෙසින් රසවත් කළාට, එවැගේම වෙනත වගේම අදත් සිංහල ස්වභාවිත ගීතයේ රසය සොයා යන්නට, ඒ රසයෙන් රසමනස් ඥානනය කරගන්නට ලක්කඳ සඳදිය ධර්මයේ ප්‍රාසංගික සංචිවකරණ වේදිකාව ඉදිරිපස අසුන්ගත් ඔබට සේම අපව රසවිඳි ආදරණීය සහෘද හිතවතුනි ඔබ සියලු දෙනාටමත් බෙහෙවින් සුති. අපි අදත් සමුගන්නේ චලිත සතියක විරාමයකින් මේ වේදිකාවේ සිටම තවත් රසවත් ප්‍රසංගයක් ඔබට සමීප කිරීමේ බලාපොරොත්තුව පෙරදරිව. එබනම් ප්‍රාර්ථනා කරන ඔබ සියලු දෙනාටම සුභ වාසනාවන්ත ප්‍රේමණීය රාත්‍රියක්. මම දසුන් වසන්ත, අපි සමුගන්නවා චලිත සතියකින් මේ වේදිකාවේ සිට මුණගැහිමේ බලාපොරොත්තුව පෙරදරිව.

0: සන්තතිය දහර
1: සමානුග්‍රහය
2: කෝටි 11 ධන නිදාන ලොතරැය 10 ලක්ෂයේ ප්‍රථම ත්‍යාග 20 ලක්ෂයේ වෙලා රුපියල් ලක්ෂය 3000 1000 160 20 ත්‍යාගි ඩබල් වෙලා කෝටි 11 ධන නිදානයේට රුපියල් 40ක් හොදටම ඇති
3: ලාංකේය විශ්වාසය දිනු මාක්ස් පෙන් සමූහ ව්‍යාපාරයේ විතුන්ගෙන් පපිතහරින දැන් නව නිමාවකින් එන ඩෝමාස් ස්වංක්‍රීය වීකටිම යන්ත්‍රයක සාතම්බර හිමිකරුවෙකු වන්න අදම අමතන්න 0111 679 579

ප්‍රේමයේ ద్వාරය ඔබ මට විවර කළෙහිය. දැන් මගේ අතීතය ඔබය, මගේ වර්තමානය ඔබය, මගේ උත්තරීතර අනාගතයද ඔබය.

0: සිත නිවන බුදු බණ දායකත්වය සඳහා විමසන්න 0777 273 454
1: From the channel that shaped generations. From the stories you grew up with. Movies that resonate. Musicals that ignite the soul. Documentaries that open your eyes. All in one place. All on your terms. A legendary name returns. Redefining entertainment and reshaping the Sri Lankan entertainment landscape. This is not just streaming. This is the future of Sri Lankan entertainment. ITN Max.
2: Magi perali pemvati muga.
3: An hitune pahanmate hindiyak kiyai ki. Eidin pahange hatine. Man wada kalinut kiyala dena. පහන් කියන මහ අවසාවාදී මිනිස්සේ
4: අධ්‍යක්ෂණය ඉන්දික ධර්මතිලක
3: අපි මූඩ් එක චේන්ජ් කරන්නත් එක්ක පොඩි බ්‍රේක් එකක් ගන්නත් එක්ක යන් අපි ගිහලා මූවි එකක් බලමු
5: මෑ මූඩ් එකක් නැහැ මට
3: එන්නේ මූඩ් එක හදාගමු එන්න මූවි එකක් බලන්න එන්න
4: මගේ ඉපැරණි පෙම්වතිය සතියක රාත්‍රී 7:30ට ITN බලන්න.
6: ඔබ කැමති මා ලක්කන වැඩසටහන් නැරඹීමට දැන් අවස්ථාව. පිවිසෙන්න ලක්කන YouTube නාලිකාවට.
7: ලක්කන YouTube channel එක දැන්ම subscribe කරන්න.

Radio ITN. ඔබේ කෝටිපති සිහිනය අද සැබෑවෙයිද? රාත්‍රී 10ට ලක්හඬ අහන්න. ජාතික ලොතරැයි මණ්ඩලයේ සියලුම ටිකට් පත්වල ජයග්‍රාහී ප්‍රතිඵල අද රාත්‍රියේම ඔබට කියන එකම රේඩියෝව ලක්හඬ. මේ විදිහට සටහන් කරන්න ප්‍රාර්ථනා කරන ඔබ ජයග්‍රහී වාසනාවන්ත සුබ රාත්‍රියක්.

0: ඒ විශ්වාස කරන්නට ඔබ සූදානම්ද? MLB ජීවිතයේ සිහිනයට වාසනාවේ ආශිර්වාදය.
1: අයිබෝවන්, ඔබේ හිතේ තියෙන කෝටියක් හීන හැබෑ කරගන්න කෝටි ගණනින් ලක්ෂ ගණනින් මුදල් තෑගි අරගෙන අදත් අපි ආරම්භ කරනවා වාසනාවේ සුබ අඩහෝරාව NLB ජාතික ජයවත්නය. දශක 6කට වඩා වැඩි කාලයක් අපිව විශ්වාස කරපු පාරිභෝගික ඔබ නිසාත්, අපරිමිත ශක්තියකින් අපිත් සමග නිරන්තරයෙන් ඉන්න අපේ අලවිජාලයේ ඔබ නිසාත් ජාතික ලොතරැයි මණ්ඩලයේ අපි යළිත් වතාවක් සම්මානයෙන් පිදුම් ලැබුවා. ශ්‍රී ලංකා ජාතික වාණිජ මණ්ඩලය විසින් සංවිධානය කරන ජාතික ව්‍යාපාර විශිෂ්ටතා සම්මාන උළෙලේදී ජාතික ලොතරැයි මණ්ඩලයේ අපිට හැකියාව ලැබුණා රාජ්‍ය අංශයේ අනුශූරතාවය හිමි කරගන්න. ඉතින් අපිත් සමග හිටපු ඔබට බෙහෙවින්ම ස්තුතිවන්ත වෙනවා. මේ සම්මානය පිටුපස ඉන්නේ ඔබත් ඔබගේ ශක්තිය. ඉතින් අද NLB ජාතික ජයවත්නේ පරිගණක නිල වාර්තාව අපිට ලබා දෙනවා චමින්ද පුෂ්පකුමාර මහතා. මේ හඳුන්වා දෙන්නේ අද දවසේ අපේ අධීක්ෂණ මණ්ඩලය. රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශයේ සහකාර අධ්‍යක්ෂ තිලිනි තාමරසී මහත්මිය, ජාතික ලොතරැයි මණ්ඩලයේ සාමාන්‍ය අධිකාරී AM අරිෆ් මහතා, ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී කින්ස්ලි ගුණසේකර මහතා, ජාතික විගණන කාර්යාලයේ ජ්‍යෙෂ්ඨ සහකාර විගණකාධිපති වරලත් ගණකාධිකාරී DGAS අනුලසිරි මහතා අද දවසේ අපිත් සමගින් එකතු වෙනවා. එහෙමනම් ලොතරැයි වර්ග 8කින් ඔබට වාසනාව උදා කරන්න අපි සූදානම්. මුලින්ම අතර ගන්න NLB ජය. පන්සිය 38 වතාවටත් ඔබේ අතට සල්ලි වෙනුවෙන් අදත් අපි ආරම්භ කරන්න සූදානම් NLB ජය දිනුමැදිමේ වාරය. එවන අපි දැන් යොමු වෙනවා දිනුමැදිමට. ඔබට ජයගෙන ඉන්න NLB ජය බලමුද වාසනාව තේරෙන්නේ කොහොමද? අද ජයග්‍රහී ඉංග්‍රීසි අක්ෂරය O, ජයග්‍රහී අංක 4.48. රටේ සෞඛ්‍ය ශේත්‍රයේ සුබ සාධනය උදෙසා පිහිට වූ සෞඛ්‍ය සංවර්ධන අරමුදල වෙනුවෙන් රජයේ ඒකාබද්ධ අරමුදලට දායකත්වය ලබා දෙන NLB ජය ලොතරැයියෙන් අපි මේ අවුරුද්දට රුපියල් ලක්ෂ 5 ජයග්‍රහකින් 283 දෙනෙක්ම බිහි කරලා තියෙනවා. බොහොම ස්තුතියි. එහෙනම් බලමු අද වාසනාවේ තොරතුරු. අද NLB ජය තුලින් රුපියල් ලක්ෂ 5 ජයග්‍රහකින් 2 අපි බිහි කරනවා. වාසනාවන්ත ලොතරැයිපත් අලෙවි කරනවා S ජයරත්න දඹුල්ල, අචලා නානකර කුරුණෑගල. ඒත් එක්කම රුපියල් 50,000 ජයග්‍රහකින් 34 දෙනෙකුත් අපි බිහි කරනවා. ඒ අනුව NLB ජය සමස්ත වාසනාවන්තීන් 76,953 දෙනෙකු අතරේ රුපියල් 69,19,520 මුදලක් අපි බෙදා දුන්නා. හොඳම ධනයෝග ගලපන නියත ධනයෝග හදාන මේ ආරම්භ කරන්නේ 1579 දිනුමැදින වාරය. ලග්න සංකේත 12 අතරින් අද දවසේ හඳහන වාසනාවන්ත ලග්න සංකේතයයි මේ තෝරගන්නේ. අද ජයග්‍රහී ලග්න සංකේතය මකර. දැන් අපි තෝරගන්නවා හඳහනෙන් ඔබට වාසනාවගෙන් ජයග්‍රහී අංක 4. මුල්ම ජයග්‍රහී අංකය අංක 44. හඳහනේ ඊළඟ ජයග්‍රහී අංකය අංක 48. ඊළඟ වාසනාවන්ත අංකය අංක 35. අවසන් ජයග්‍රහී අංකය අංක 53. අපේ රටේ ශක්තිය රණවිරුවන්. ඔවුන් රැක ගැනීම වෙනුවෙන් පිහිට වූ රණවිරු සේවා අරමුදල වෙනුවෙන් රජයේ ඒකාබද්ධ අරමුදලට දායකත්වය ලබා දෙන හඳහන ලොතරැයියෙන් මේ අවුරුද්දට විතරක් සුපිරි ත්‍යාගලාභීන් 10 මේ වෙනකොට අපි බිහි කළ තියෙනවා. බොහොම ස්තුතියි. දැන් බලමු හඳහනේ වාසනාව ගැන අපි. අද 1579 හඳහන දිනුමැදීමේ බාරෙන් වාසනාවන්තීන් 134,802 අතරේ රුපියල් 83,31,201 මුදලක් අපි බෙදා දුන්නා. හෙටත් විශ්වාසයෙන් හඳහන ලොතරැයියක් ඔබ මිලදී ගන්න ඔබට දිනා ගන්න පුළුවන් සුපිරි තෑගි වටිනාකම රුපියල් 33,66,691.7. සතියට දින 7යි. ඒ සත් දිනම ඔබට ජයනියතයි. ඒ ගොවිසෙත නිසා. මේ ආරම්භ කරන්නේ ගොවිසෙත වාසනාවන්ත 4512 දිනුමැදිමේ වාරය. එහෙමනම් දැන් යොමු වෙමු දිනුමැදීමට. රුපියල් කෝටි 7 වූ සුපිරි තෑගක් ගොවිසෙතෙන් ඔබ වෙනුවෙන් සූදානම් කරලා තියෙනවා. එවෙනුවෙන් අපි මුලින්ම තෝරගන්නේ ජයග්‍රහී ඉංග්‍රීසි අක්ෂරය. අද වාසනාවන්ත ඉංග්‍රීසි අක්ෂරය T. මේ තෝරගන්නේ ඔබට වාසනාව ගේන ජයග්‍රහී අංක 4. මුල්ම ජයග්‍රහී අංකය අංක 71. මීළඟට වාසනාව ගේනවා අංක 44. ගොවිසෙතේ මීළඟ ජයග්‍රහී අංකය අංක 49. අද අවසන් ජයග්‍රහීයාංකය අංක 60. කෘෂිකර්මාන්තයේ නගා සිටුවන දායක වන ගොවින්ගේ බාරකාර අරමුදල වෙනුවෙන් රජයේ ඒකාබද්ධ අරමුදලට දායක වන ගොවිසත ලොතරැයියෙන් මේ අවුරුද්දට සුපිරි ත්‍යාගලාභීන් දෙදෙනෙක් එක්ක රුපියල් ලක්ෂ 20 ප්‍රථම ත්‍යාගලාභීන් 64 දෙනෙක් බිහි කරලා තියෙනවා. බලමු අද මේ වාසනාවේ ලයිස්තු අලුත් වෙන්නේ කොහොමද කියලා. බොහොම ස්තුතියි. අද ගොවිසෙතෙන් රුපියල් ලක්ෂ 20ක ප්‍රථම ත්‍යාගලාභියෙක් අපි බිහි කරනවා. වාසනාවන්ත ලොතරැපත අලෙවි කරනවා මුලතිව් අලෙවි නියෝජිත එස් සිවරංජනී මහත්මිය. ඒත් එක්කම රුපියල් 250,000 වාසනාවන්තිනුත් 4 දෙනෙක් අපි බිහි කරනවා. ලොතරැපත අලෙවි කරනවා WA ආර්යවති දෙමිටකොඩ, අමරා ගුණරත්න මුර්තලාව, නිලක්ෂණී කුමාරසිංහ උඩුවෙල, LHA සුමනසිරි කිරිඳිවැල. ඒ අනුව අද ගොවිසෙතේ සමස්ත වාසනාවන්තීන් 123,240 දෙනෙකු අතරේ රුපියල් 1,04,75,400 මුදලක් අපි බෙදා දුන්නා. වාසනාවේ සිරිකත කැන්දන ගොවිසෙත හෙට ඔබේ සුපිරි තෑග්ග රුපියල් 7,60,40,236.76. දවස සුබයි, සිහින දිනයි, ගන්න මොන ටිකට් එක සුබ දවසක් දැන් ඔබේ අතේ තියෙනවා. මේ මතක් කරන්නේ ත්‍යාග රටාව ගැන. සුබ ලග්නයත් එක්ක ජයග්‍රහී අංක 3 ගලපා ගැනීමෙන් ඔබට පුළුවන් මුදලින් රුපියල් 105ක් හෝ ඉලෙක්ට්‍රික් යතුරු පැදියක් හිමි කරගන්න. ජයග්‍රහී අංක 3ට රුපියල් 50,000 තෑගි එක්ක රුපියල් 25,000 තෑගි ඔබට දිනා ගන්න පුළුවන් වෙන්නේ ප්‍රවර්ධන ත්‍යාග අංකය ගලපා ගැනීමෙන්. සසු තෑගිත් මදි නොකියන්න පුළුවන් සුබ දවසක් තුලින් ඔබට දිනා ගන්න. එහෙනම් මේ ආරම්භ කරන්නේ 386 වෙනි සුබ දවසක් කිම්මැලිව. සුබ දවසක් සුබ ලග්න සංකේතයයි මේ තෝරගන්නේ. අද ජයග්‍රහී සුබ ලග්න සංකේතය වෘෂභ. වාසනාව උදා කරන සුබ අංක 3යි මේ තෝරගන්නේ. පළමු සුබ අංකය අද දවසේ අංක 37. ඊළඟ සුබ අංකය අංක 38. අවසන් සුබ අංකය අංක 12. රුපියල් 25,000 තෑගි දිනා දෙන ප්‍රවර්තන ත්‍යාග අංකයයි මේ තෝරගන්නේ. අද ජයග්‍රහී ප්‍රවර්තන ත්‍යාග අංකය 7,256. රටේ සංවර්ධනය මෙන්ම රාජ්‍ය සේවය පවත්වාගෙන යාමට රජයේ ඒකාබද්ධ අරමුදලට දායක වන සුබ දවසක් ලොතරැයියෙන් අපි මේ අවුරුද්දට රුපියල් 105ක් හෝ ඉලෙක්ට්‍රික් යතුරුපැදි ජයග්‍රහකින් 267 දෙනෙක්ම බිහි කළ තියෙනවා. එහෙමනම් බලමු අද දවසේ සුබ දවසක් වාසනාවේ තොරතුරු. බොහොම ස්තුතියි. අද සුබ දවසක් ලොතරැයියෙන් රුපියල් 105ක් හෝ ඉලෙක්ට්‍රික් යතුරුපැදියක් දිනා ගන්නා වාසනාවන්තයෙක් බිහි වෙනවා. ලොතරැයිපත අලෙවි කරනවා වාතුව අලෙවි නියෝජිත WSM ක්‍රූස් මහතා. ඒත් එක්කම රුපියල් 50,000 ජයග්‍රහකින් 8 දෙනෙකුත් අපි ප්‍රවර්ධන ත්‍යාගාංකය ගලපා ගැනීමෙන් රුපියල් 25,000 බැගින් ජයග්‍රහකින් 38 දෙනෙකුත් අද සුබ දවසක් තුලින් අපි බිහි කරනවා. සුබ දවසක් සමස්ත වාසනාවන්තයින් 108,640 දෙනෙකු අතරේ රුපියල් 94,20,500 මුදලක් අද දවසේ අපි බෙදා දුන්නා. තවත් ලොතරැයි වර්ග 4කින් ඔබට වාසනාව උදා කරන්න දැන් සූදානම් ඉන්නවා ශිරෝමි සමගින් ජේමන්.
2: වාසනාවන්ත ඔබ වෙනුවෙන් රුපියල් කෝටි 47ක් වගේම රුපියල් කෝටි 23ක් දිනා දුන් ලංකාවේ වාර්තාගත එකම ලොතරැයිය NLB මෙගා පව. අදත් ඔබේ වාසනාව වෙනුවෙන් රුපියල් කෝටි 30 ඉක්මවාගේ දැවැන්ත සුපිරි ත්‍යාග මුදලක් ඔබ වෙනුවෙන් සූදානම්. ඒ වෙනුවෙන් ඔබ අතරින් වාසනාවන්තිකු සොයන අප සූදානම් NLB මෙගා පව ඔස්සේ. සුපිරි මෝටර් රථයක් පිළිබඳ ඔබ සිහින දකිනවා නම් මේ තමයි ඒ වෙනුවෙන් ඔබට තියෙන හොඳම අවස්ථාව. දැන් ඔබට හැකියාවක් තියෙනවා ඔබ මේ දකින සුපිරි මෝටර් රථය ඔබේ කරගන්න. ඒ වෙනුවෙන් ඔබට පුළුවන් ග්‍රෑන්ඩ් සුපිරි ත්‍යාගයත් එක්ක ඔබ වාසනාව ගලපා ගන්න. එහෙනම් මෙගා පවර් ග්‍රෑන්ඩ් සුපිරි ත්‍යාග තුනම පෙරමුණ ත්‍යාගන අපි ආරම්භ කරමු NLB මෙගා පවර් 2618 වන දිනුම් බැඳීම. NLB මෙගා පව දිනු මැදීමෙන් මුලින්ම ඔබට වාසනාව උදා කර දෙන ජයග්‍රහී ඉංග්‍රීසි අක්ෂරයයි දැන් අපි තෝරා ගන්න. අද වාසනාවන්ත ඉංග්‍රීසි අක්ෂරය M. දෙවන යන්ත්‍රයෙන් ඔබට වාසනාව උදා කර දෙන සුපිරි අංකය දැන් අපි තෝරන්නේ. අද සුපිරි අංකය 18. ඔබේ වාසනාව වෙනුවෙන් ජය අංක 4යි දැන් අපි තෝරා ගන්නෙ. පළමු ජය අංකය අංක 21. ජයග්‍රහී දෙවන ජය අංකය අංක 50. අංක දෙකක් තෝරගෙන අවසන්නේ ඔබේ වාසනාව වෙනුවෙන් තෝරා දෙන තුන්වන ජය අංකය. ජයග්‍රහී තෙවන ජය අංකය අංක 7. වාසනාවන්ත සිවුන ජය අංකය අංක 23. රටේ සංවර්ධනයේ මෙන්ම රාජ්‍ය සේවය පවත්වා ගැනීමට රජයේ ඒකාබද්ධ අරමුදලට ඍජුවම දායක වන මෙගා පවර් ලොතරැයියෙන් මේ වසරට සුපිරි ත්‍යාගලාභින් 5ක් වගේම 120 ප්‍රථම ත්‍යාගලාභින් 58ක් බිහි කළා. බලමු මෙගා පවර් තුලින් ඔබ කොයි ආකාරයෙන් වාසනාව දිනාගන්නද කියලා. අදත් NLB මෙගා පවර් වාසනාවන්ත දිනුම් ඇදීම තුලින් 120කට හිමිකම් කියන වාසනාවන්තෙක් සමත් වෙනවා. ලොතරැයි පත අලෙවි කරනවා ධනුෂ්ක සංජීව වඳුරබ අලෙවි නියෝජිතවරයා. ඒ වගේම 102 බැගින් දිනා ගන්න වාසනාවන්තයන් 7 දෙනෙක් සමත් වෙනවා. ලොතරපතල් විකරන්නේ ජයතුංග ප්‍රනාන්දු ඇලකන්ද, රංගන ආර්යදාස නාරම්මල, ගිල්මන් සිල්වා මහනුවර, බී.ඒ. සුනිල් ප්‍රේමරත්න මාකොළ. ඒ අනුව අද දවසේ වාසනාවන්තයන් 123,567 දෙනෙකු අතර අපි බෙදා දුන්නා 98,46,800 මුදලක්. අකණ්ඩව ඔබේ විශ්වාසය දිනා ගනිමින් නිසැකවම ඔබට ලොකුම සුපිරිත්‍යාගයේ තිරිණ කරන මෙගා පව හෙට දවසේ මෙගා සුපිරිත්‍යාග මුදලේ වටිනාකම රුපියල් 30,06,61,466 මුදලක්. ඒ වගේම පව සුපිරිත්‍යාගයේ තුලින් රුපියල් කෝටියක් වගේම ග්‍රෑන්ඩ් සුපිරිත්‍යාගයේ තුලින් සුපිරි මෝටර් රථයකට ඔබට හිමිකම් කියන්න පුළුවන්. දෙදහස් තුන්සේ වන වතාවටත් ඔබේ ජීවිතයට ධන සම්පතින් වාසනාව උදා කරන්න අපි සූදානම්. මේ ජාතියේ මහා ධන සම්පත ධන නිධානය. එන්.එල්.බී. ධන නිධානය ඔබට වාසනාව උදා කර දෙන ජයග්‍රහ ඉංග්‍රීසි අක්ෂරයයි දැන් අපි තෝරා ගන්න. අද වාසනාවන්ත ඉංග්‍රීසි අක්ෂරය Y. දෙවන අංකයේ ඔබේ ජය තහවුරු කර දෙන ජයංක 4යි දැන් අපි තෝරා ගන්න. වාසනාවන්ත පළමු ජයංකයේ අංක 56. ජයග්‍රහී දෙවන ජය අංකය අංක 80. තුන්වන ජය අංකය අංක 38. ධන නිධානයේ ඔබට වාසනාව උදා කර දෙන ජයග්‍රහී සිවන ජය අංකය අංක 69. රටේ සංවර්ධනය මෙන්ම රාජ්‍ය සේවය පවත්වා ගැනීමට රජයේ ඒකාබද්ධ අරමුදලට ඍජුවම දායක වන ධන නිධානයේ ලොතරැයෙන් මේ වසරට සුපිරි ත්‍යාගලාභින් දෙදෙනෙක් වගේම 120 ප්‍රථම ත්‍යාගලාභින් 35ක් බිහි කළා. බලමු ධන නිධානයෙන් ඔබ වාසනාව දිනාගත් ආකාරය. බොහොම ස්තුතියි. අදත් එන්.එල්.බී. ධන නිධානයේ වාසනාවන්ත දිනුම් ඇදීමෙන් 102 බැගින් දිනා ගන්න වාසනාවන්තයන් සිව් දෙනෙක් සමත් වෙලා තියෙනවා. ලොතරැයිපත් අලෙවි කරන්නේ ටී.කේ. සුමනාවති හෝකන්දර, කමලාවති පීරිස් බතුල්ල, කේ.ඒ.ජී. ගුණරත්න අබේගොඩ, තිවංක ධර්මසිරි අරනායක යන අලෙවි නියෝජිත වරුන්. ඒ අනුව අදත් වාසනාවන්තයන් 92,610 දෙනෙකු අතර අපි බෙදා දුන්නා රුපියල් 59,11,320 මුදලක්. 2025 වසරේ සිට මේ දක්වා රුපියල් කෝටි 13ක්, රුපියල් කෝටි 12ක්, කෝටි 9ක් වගේම කෝටි 8ක් ඔබට තිළිණ කර සුපිරි ධන නිධානය මේ ළඟ දිනුම් වාරින් ඔබට තිළිණ කර නිධානයේ වටිනාකම රුපියල් 8,30,43,247.20 මුදලක්. ලොතරැයිලොව රජකිරුළ මහජන සම්පත 6,270 වන දිනුම් ඇදීමයි දැන් අපි ආරම්භ කරන්නේ. එහෙනම් ඔබේම වාසනාව වෙනුවෙන් ජැක් බ්‍රහින් විසි අක්ෂර සමග ජයංක 6 දැන් අපි තෝරා ගනිමු. මහජන සම්පත දෙනු ලැබීමෙන් අපි බලමු අද දවසේ ඔබට කොයි ආකාරයෙන් වාසනාව උදා වෙන්නේ කියලා. අද වාසනාවන්ත ඉංග්‍රීසි අක්ෂරය E. ජය අංක 9,94,05,1. රටේ සංවර්ධනයේ මෙන්ම රාජ්‍ය සේවය පවත්වා ගැනීමට රජයේ ඒකාබද්ධ අරමුදලට ඍජුවම දායක වන මහජන සම්පත ලොතරැයෙන් මේ වසරට සුපිරි ත්‍යාගලාභින් 13ක් වගේම 125 ත්‍යාගලාභින් 240ක් බිහි කළා. බලමු අද මහජන සම්පතින් ඔබේ වාසනාව. බොහොම ස්තුතියි. අදත් එන්.එල්.බී. මහජන සම්පත වාසනාවන්ත දිනුම් ඇදීම තුළින් රුපියල් 125කට හිමිකම් කියන්න වාසනාවන්තයෙක් සමත් වෙනවා. ලොතරැයි පොත අලෙවි කරනවා රසිකා සමන් කුමාරි මොනරාගල අලෙවි නියෝජිත වරිය. ඒ වගේම රුපියල් 100 බැගින් දිනා ගන්නත් වාසනාවන්තයන් 20 දෙනෙක් අද දවසේ සමත් වෙනවා. ලොතරැයි පොත අලෙවි කරන්නේ කේ.ජී. අජිත් අකුරැස, දීපිකා දිල්රුක්ෂි කොළඹ කොච්චි කඩේ, ජේ.ජී. වසන්ත කොළඹ කොටුව, යූ.ජී. සම්පත් උඩුගම, එච්.ඒ.කේ. රූපලතා අවිස්සාවෙල්ල, කේ.ඒ.ජී. එස් අල්විස් තොටලඟ, WMC සෙව්වන්දේ බතුල්ල, සිසිර කුමාර මරතන් කඩවල, ජී නිමල්සිරි කහවත්ත, චමරි කුමාරි නයිවල, ප්‍රසත් කුමාර නාවලපිටිය, නිශාන්ත ජයලත් ගලෙවල, එච්.එම්. චරිත් රුමාල් මාකඳුර, එස්.එම්. සොමරත්න ගණේමුල්ල, වී.එල්.ඕ. පතිරණ ගණේවත්ත, පී. ඇලටින් පෙරේරා දිගන, ශිරාණි කොස්තා කිරුලපන, සරත් කෝදාගොඩ කිරුලපන, අමිල දියුණුගේ ගාල්ල, MASD ආලෝක කත්තම්බේරියන අලිවි නියෝජිත වරුන්. ඒ අනුව අදත් වාසනාවන්තයන් 267,747 දෙනෙකු අතර අපි බෙදා දුන්නා 214,071,280 මුදලක්. දිනක ජයනියත භාජන සම්පත හෙට ඔබේ වාසනාව වෙනුවෙන් අපි තිරණය කරනවා රුපියල් 2,28,17,824 මුදලක්. අද වියදමට අද සම්පත 845 වන වාසනාවන්ත දිනු මැදිමිනුත් ඔබට වාසනාව උදා කරන්නයි දැන් අපි සූදානම් වෙන්නේ. ඔබ දන්නවා අද දවසේ බහතන සම්පත දිනු මැදිමින් අපි තෝරා දුන් වාසනාවන්ත ඉංග්‍රීසි අක්ෂරය වගේම අවසන් ජය අංක 4 අද සම්පතෙන් ගලපා ගැනීමෙන් ඔබට වාසනාව උදා වෙන බව. ඒ අනුව අද දවසේ අද සම්පතේ වාසනාවන්ත ඉංග්‍රීසි අක්ෂරය E ජය අංක 4.51. ඒ අනුව අද දවසේ අද සම්පත දිනු මැදීම තුලින් රුපියල් 250,000කට හිමිකම් කියන වාසනාවන්ත එක් සමත් වෙනවා. ලොතරේ පත අල්වි කරන්නේ තිලකා ෆොන්සේකා මහරගම අලිවි නියෝජිත වරිය. ඒ වගේම රුපියල් 50,000 බැගින් දිනා ගන්න ඔබ අතරින් වාසනාවන්තයන් 50 දෙනෙක් අදත් සමත් වෙලා තියෙනවා. ඒ අනුව අදත් සියලුම ජයග්‍රහකයන් අතර අද දවසේ අපි බෙදා දුන්නා රුපියල් 1,15,93,080ක මුදලක්. අදත් NLB ජාතික ජයවරණයේ රට පුරාම වාසනාවන්තයන් 953,838 දෙනෙකු අතර අපි බෙදා දුන්නා රුපියල් 8,39,75,100ක මුදලක්. හෙටත් ඔබට වාසනාව උදා කරන්න අපි සූදානම්. ඒතික් මතකේ තබා ගන්න. ජීවිතයේ සිහිනයට
3: වාසනාවේ ආශිර්වාදය NLB.
4: ජාතික
5: ලොතරැයි මණ්ඩලය.

සූත්‍ර දේශනාව මහා කාරුණික බුදුරජාණන් වහන්සේ විසින් ලෝක සත්වයා වෙත අනුකම්පාවෙන් දේශනා කරන ලද ආරක්ෂක පරිත්‍රාණ දේශනා අතරින් මහා සමය සූත්‍ර දේශනාව අති විශේෂ වූවකි. තාරකා සමූහයක් පිරිවරා බැබලෙන පූර්ණ චන්ද්‍රයාසේ එදා කපිල වස්තු නගරාසන්නයේ මහා වනපෙත ඒකාලෝක කරමින් සමස්ත මහා විශ්වතලයේම බුද්ධඥා චත්‍රයට හසු කරමින් පවත්වන ලද මේ දේශනා විශේෂයෙන්ම සජ්ජායනා කෙරෙන්නේ සම්‍යක් දෘෂ්ටික දෙවිදේවතාවුන් වහන්සේලාගේ ඇල්ම බැල්ම හා ආශිර්වාදය අපේක්ෂාවෙනි. එදා බුදුරජාණන් වහන්සේගේ ශ්‍රීපාද මූලෙහි ගෞරවාභිවාදන පූර්වකව දස දහසක් චක්‍රාවාටයන් සිට සපමිනි මහානුභාව සම්පන්න දිව්‍ය ගණයා බුදුරතුන් සරණ ගිය යම් පින්වතෙක් වේනම් ඒ අය කිසිදා අපායගාමී වන්නේ නැතේ කියමින් බුද්ධ ප්‍රමුඛ ශ්‍රාවක සංඝ රත්නයට ස්වකීය අත්‍යන්ත ගෞරවය පුද කළහ. මේ වනාහි විශ්වගත දිව්‍ය ශක්තීන් ඒකරාශී කරමින් ජීවිතයට එළඹෙන සකලාන්තරාය දුරුකොට සිත ශාන්තිය සැලසීමේලා මහෝපකාරී වන පරිත්‍රාණ ධර්මයකි. සියලු දෙවියන්ගේ ආශිර්වාදය පිණිස ඒ මහානුභාව සම්පන්න මහා සමය සූත්‍රය සැතැහැ සිටින් සජ්ජායනය කරනු ලබන්නේ පූජ්‍ය ගණන් කුඹුරේ ශාන්ත ස්වාමීන් වහන්සේ.

බුදුරජාණන් වහන්සේ සාරා සංඛ්‍ය කල්ප ලක්ෂයක් පෙරුම් පුරා අවබෝධ කරගත් ධර්මය කැටි කොට කළ දේශනාව දම්සත් පැවතුම් සූත්‍රයයි. බුදුදහමේ යන මූලික ඉගැන්වීම මේ විවරණය වේ. අරි අතංගි මඟහරහා නිවන් මඟට ප්‍රවේශවන පුද්ගලයා විසින් අනුගමනය කළ යුතු නිවැරදි සදහම් මඟ හෙළි කර ඇත්තේ මෙම සූත්‍රයේය. දම්සත් පැවතුම් සූත්‍ර පිරිත් සජ්ජායනය තුළ ඇත්තේ උද්‍යෝගයේද ධෛර්යයේද වඩවන ශෛලියකි. දුක් දොම්නසින් පිරි මනසට මෙම සජ්ජායනය ශ්‍රවණය කිරීමෙන් නව බලාපොරොත්තු ඇති කරගත හැකි.

සැමගේ ශාන්තිය උදෙසා මේ උතුම් පිරිත් සජ්ජායනය කොට වතාලේ පානතුර ගඟුල සිරි පරම විශුද්ධාරාමාධිපතිව වැඩ සිට අපවත් වී වදාළ ප්‍රවචන කීර්ති ශ්‍රී සරභඤ්ඤ විශාරද පූජ්‍යපාද මිගස්වැවේ සෝමරතන ස්වාමින් වහන්සේ.

නිරෝගී බව දෙසා සිදු කෙරෙන මහා ආශිර්වාද සජ්ජායනය. පින්වත් සහභාගීත්වය පූජ්‍යපාද ගලගොඩාත්තේ ඥානසාර ස්වාමීන් වහන්සේ.

අපූරු නිර්මාණයක් වන මේ ශරීරය දෙස මොහොතක් බලමු. මසසින් නොවේ, අපි නුවණසින්ම බලමු. මෙහි කුපමණ දේවල් හටගනීද, පවතීද, නැතිව යයිද?

නැවතීම් ස්වභාවයන් අපි නුවණින් දැක ගන්න ඕන. එය කයේ ස්වභාවයේ සේම සබාධමේ ස්වභාවයයි යථා ස්වභාවයයි.

සිතීමට එපමණක්ද ඇවිදින්න වැඩ කරන්න මේ සියල්ලටම

උතුම් ලාභයයි. මේ සත්‍ය වචනය අපට සැබවින්ම වැටහෙන්නේ අපේ කය රෝගී වූ විටයි. කයේ හටගන්නා නිම්නැති රෝගී භාවයන් අතර

ඉරතු විපර්යාසයෙන් හටගන්නා රෝග, කයේ අනිසි භාවිතයන් නිසා හටගන්නා රෝග, උපක්‍රමික රෝග, කර්ම විපාක වශයෙන් හටගන්නා රෝග ආදී වූ අනේක විධ රෝගවලින් මේ කය පිරී පවතිනවා. එපමණක් නොවේ, සීතල, උෂ්ණය, කුසගින්න, පිපාසය, මලමුත්‍ර පහ කිරීම ආදී විසමතාවන් විසින් පවා මේ කය ලෙඩ කරනවා නොවේද? නිරෝගීව සිටින නිමේෂයන්ට වඩා රෝගීව සිටින නිමේෂයන් වැඩි බව ජීවිතයේ ස්වභාවයයි. මෙය සත්‍ය නොවේද? එය සෝබා දහමේ නියාමයෙහිවත් ධම්ම නියාමයයි.

කයට පමණක් උරුම වූවක්ද? උපන් සියලු සත්වයින්ටම මේ ව්‍යාධි ධර්මතාව පොදුයි. ගස්වැල් පවා ලෙඩ වෙනවා, රෝගී වෙනවා. එසේනම් රෝගී වූ විට, ලෙඩ වූ විට අපසිත සසල කරගන්නේ ඇයි? රෝගයනු උපන් සත්වයාට අරුමයක් නොව උරුමයක් බව අපි වටහා ගන්න ඕන. රෝගී වූ කයක් හමුවේ අප කළ යුත්තේ කුමක්ද? අන් කිසිවක් නොව නිරෝගී බව සඳහා උත්සාහ දැරීමයි. බුදු වදනට අනුව ඒ ප්‍රයත්නය දෙයාකාරයි.

පිළියම් යොදමු. දෙවනුව අප මනස දුබල නොවන්නට ප්‍රඥාමය පිළියම් යොදමු. කයට අනුව සිත ලෙඩවීම එය වළක්වා ගැනීම සඳහා සිතට නිසි මඟ පෙන්වමු. රෝගී බව හමුවේ පුහුදුන් අපි මේ දෙයාකාර වූ පිළියම් කළ යුතු වෙනවා. මෙතැන් සිට ලෞතුරා බුදුරජාණන් වහන්සේ ගිරිමානන්ද තෙරුන් ගිලන් වූ අවස්ථාවේ දෙසූ දස සංඥා ඇතුළත් ගිරිමානන්ද සූත්‍රය ඔබට ශ්‍රවණය කරන්න පුළුවන්. ගිරිමානන්ද සූත්‍රය කායික රෝගී බව හමුවේ මනස පවත්වා

ඒ පිළිබඳ බුදුරජාණන් වහන්සේගේ උත්තරීතර මඟ පෙන්වීම අපට කියා දෙනවා. කය මනස එකිනෙක බැඳී ඇති බැවින් කයේ රෝග මනසට බලපාන බව අපි දනිමු. ඒ බලපෑම අවබෝධ කර නොගතහොත් මනස දුබල වීම, රෝගී වීම අනිවාර්ය වෙනවා. බුදු අවදන නම් මනස ශක්තිමත්ව නිරෝගීව තබා ගැනීමයි. එනම් සිතේ නිරෝගී බවයි. අපි සිතින් ලෙඩ වෙන්නේ සංඥා විපර්යාස හේවත් වැරදි ලෙස කරන හඳුනා ගැනීම නිසායි.

දුකට මුල්වන කය සැපගෙන දෙන්නක් වශයෙන්ද හඳුනා ගනිමු. මේ වැරදි සංඥාවයි. වැරදි සංඥාවන් හැම විටම සිත ලෙඩ කරනවා. එබැවින් රෝගී කයක් හමුවේ නිරෝගී හිතක් තබා ගැනීමට මඟ පෙන්වන මේ දස සංඥාවන් සිහි කරමු. අපි දැන් සූත්‍ර පිටකයේ අංගුත්තර නිකායේ

වේවා, සුවපත් වේවා, නිරෝගී වේවා, සුවපත් වේවා, නිරෝගී වේවා, සුවපත් වේවා. සිතහා බැඳි මගේ කයද

0: ගජක්ක සූත්‍ර දේශනාව. දේශකයන්න් වහන්සේ ගම්පොළ මීතලාව කොහොමද රුවන්පා මුල මහා විහාරාධිපති පූජ්‍යපාද ගණේ කුමරේ ශාන්ත ස්වාමීන් වහන්සේ.
1: අනන්ත දුක්ඛ වේදනාවන් හා සන්තාපයන්ගෙන් යුතුව ඉදිරියට යන මේ ජීවන ගමනේ බිය සන්ත්‍රාසය හා ලොමු දැහැගැන්වීම යනු නිතර අත්දකින්නට ලැබෙන අනිවාර්ය සිද්ධවීමය. මිනිසුන් පමණක් නොව දෙවියන්ටද සාධාරණ වූ මේ මනස්ථාපය දුරුකර ගැනීමට සක්‍ර දෙවි මහරජුන්ගේ පිහිට පැතීම සිදු වූ බව දජග්ග සූත්‍ර දේශනාවෙන් පැහැදිලි වේ. බියෙන් තැතිගැනුණු මිනිසුන් යක්ෂ ප්‍රේත ආදී අමනුෂ්‍යයන් පසුපසද විවිධාකාර අදෘශ්‍යමාන බලවේග පසුපසද පිහිට පතා දිව යන බව රහසක් නොවේ. දුකටපත් අසරණයින් රවටමින් ලාභ උපදවන කූට මිනිසුන් අද සමාජයේ වඩ වඩා දක්නට ලැබෙන්නේ එනිසාය. නමුත් මේ සියල්ලම වැරදි සහගත බවත් මම් මුලාවන සුළු බවත් මේ සූත්‍ර දේශනාවෙන් පැහැදිලි වෙයි. දෛනික ජීවිතයේ ඔබට බියක් සන්ත්‍රාසයක් දැනෙන ඕනෑම මොහොතකදී ඔබ කළ යුත්තේ බුදු ගුණ මෙනෙහි කිරීමයි, දහම් ගුණ හා සංඝ ගුණ මෙනෙහි කිරීමයි. දසමාර සේනාවන් ඉදිරියේදීද නොසලී නොබියව අකම්පිය ලෙසින් වැඩ සිටි බුදුරජාණන් වහන්සේ යනු මේ මනුස්ස ඉතිහාසයේ පහළ වුණ නිර්භීතම අසිරිමත් චරිතයයි. උන්වහන්සේගේ නව අරහාදී බුදු ගුණ ඇතුළත් ඉතිපිසෝ ගාථාව මෙනෙහි කරන්න, නොයසේනම් ස්වාක්කාත සුපටිපන්න යන ගාථාවන් සිහිපත් කරගන්න. ඔබ සිත් වෙලාගත් බියහා සන්තාපය හිරුදුටු අඳුරසේ වියකෙනවා සත්‍යයේ. ඒ උතුම් වූ දජග්ග සූත්‍ර දේශනාවට සැදැහැ සිතින් සවන් යොමු කරනු මැනවී.

අභිසංවිධාන පිරිත. මෙලොවදී ලැබිය හැකි උතුම්ම ලාභය නිරෝගී සුවය බව බුද්ධ දේශනාවේ සඳහන් වේ. එබැවින් මෙම උතුම් අභිසංවිධාන පිරිත දේශනය ශ්‍රවණය කිරීමෙන් ඒ ආනුභාවයෙන් ඔබට බලපාන නොඑක් ආකාරයේ සියලුම ලෙඩ දුක් දුරු වේ, නිදුක් නිරෝගී සුවය උදා වේවා. එම අරමුණින් සදහසිතින් ඉතා ගෞරවයෙන් අභිසංවිධාන පිරිත ශ්‍රවණය කරන්න.

මෝර පරිත්ත දේශනාව දේශකයන්න් වහන්සේ ගම්පල මීතලාව කොමඩ රුවන්පා මුල මහා විහාරාධිපති පූජ්‍යපාද

රෝග බය අනතුරු අමනුෂ්‍ය උපද්‍රව රාජභය සොර සතුරු කරදර දිනිබිය තිරිසංගත සතුන්ගෙන් සිදුවන සියලු උපද්‍රව දුරින් දුරු වේවා.

වැසි සැමගේ ශාන්තිය උදෙසා මේ උතුම් පිරිත් සජ්ජායනයකුට වදාළි. වයඹ ශ්‍රී සත්‍ය දහම් නිකේතනාධිපති විචිත්‍ර ධර්මකථික බෝධිමළුවේ සංඝානන්ද ස්වාමින් වහන්සේ.

බුද්ධානුස්සති බුදුරජාණන් වහන්සේ හා අනුගතවීම පූජ්‍ය ගලගොඩ අත්තේ ඥානසාර ස්වාමීන් වහන්සේ.

දැන් ඔබ සම්පූර්ණයෙන්ම බුදුරජාණන් වහන්සේට පූජා වෙලයි ඉන්නේ. මේ මොහොතේ මට මගේ කියලා කිසිම බැඳීමක් නැහැ. මගේ ජීවිතයේ දැන් බුදුරජාණන් වහන්සේට පූජා වෙලා දැන් මට බැඳෙන්න කිසිවක් නැහැ. දැන් මා ජීවත් වන්නේ බුදුරජාණන් වහන්සේ සමගයි. මගේ ජීවිතය මා තැහැරලයි සිටින්නේ. මම දැන් ඉතාම සැහැල්ලුවෙන්, ඉතාම සන්සුන්, මගේ මුළු හදවතම බුදුරජාණන් වහන්සේ සමග අනුගත වෙලයි සිටින්නේ. දැන් මට සියලු දෙනාගේ දුක් වේදනා ඇහෙනවා. කුසගින්නෙන් දුක් විඳින මගේ රටේ මිනිසුන්ගේ දුක් සුසුම් මට දැනෙනවා. ණය බරින් අසහනයට පත්වෙච්ච හැම දෙනාගේම අසහනය මගේ හදවතට දැනෙනවා. දූ දරුවන් මව්පියන් අතර ඇති දුක් වේදනා මට දැනෙනවා. අනුන්ගේ බඩගින්න දුක් සුසුම් මගේම දුක් වේදනාසේ මට දැනෙනවා. පවුල් බිඳුන මිනිසුන්ගේ අවුල් වියවුල් මට දැනෙනවා.

හොඳින් දැනෙනවා. කලකිරීම, අසහනය, තනිකම, මේ හැම දුකක්ම මගේ මනසටත් විවෘතයි. පාරමිතා පිරෝ සියලු බෝසතාණන් වහන්සේලා මිනිසුන්ට සතුට සහනය ගෙන දිය හැකි මං සෙව්වා. බුද්ධිය ශ්‍රමය කැප කළා. මා සමග ජීවත් වන මගේ ජනතාවගේ දුක් නිවන මගක් බුද්ධියෙන් සෙව්වා. තමන්ගේ ජීවිතය අනුන්ගේ යහපත උදෙසා පූජා කළා. ඒ සියලු බුදුවරයන් වහන්සේලා අනන්ත සසර පිරූ සියලු පාරමිතාවන් මගේ සිහියට එත්වා. ධනය බලය පරම සතුටයයි සිතනා මිනිසුන් ඒ මතම අසහනයට පත්වී සැටි මට පේනවා. ඒ හැමට සත්‍ය පෙන්වා දීම මගේ යුතුකමක්. බුදුරජාණන් වහන්සේගේ සියලු ගුණ දැන් මගේ මනසට ගලා එනවා. උන්වහන්සේගේ

මන් කරන්නේ නෑ. තමාටම තමාගේ සිත පාලනය වෙලා හැම මොහොතකම සිත සතුටින් කරුණාවෙන් පිරිලා කිසි තැනක අසහනයක් නෑ. තරහ, ක්‍රෝධ සිතුවිලි කිසි විටක උපදින්නේ නෑ. මේ මොහොතේ මගේ සිතුවිලි පවිත්‍රයි, සංසුන්, ඉතාම සංසුන්. දැන් මට පායන හිරුවෙලෙහි සුන්දරත්වය පේනවා. ගස්වැල්වල සුන්දරත්වය මට දැනෙනවා. පිනිබිඳුවලින් දිලිසෙන උදෑසන කෙතරම් ලස්සනද. ඒ සුන්දරත්වය සමග මා එකතු වෙනවා. හිරු එළිය තුරුලිය මතට වැටෙන විට කොතරම් ප්‍රසන්නද. මගේ ඇස ගැටෙන ඒ සොඳුරු දෙයින් මා සතුටට පත් වෙනවා. වතුර නාන විට ඒ සිසිලස කොතරම් සතුටුද. පිපෙන මල්වල අසිරිය මට දැන් පේනවා, මට දැන් දැනෙනවා. දැන් ඔබ ගැඹුරින් හුස්ම අරගෙන හුස්ම පිට කරන්න. දැන් ඇතුළුවන පිටවන ඔබගේම හුස්මෙහි රිද්මයට සිත යොමු කරන්න. ස්වභාවිකව සිදුවන හුස්මෙහි රිද්මයට සිත යොමු කරන්න. කුසෙහි පිම්බීම හැකිලීම, පපුවෙහි උස් පහත් වීම, නාසය අග හුස්ම හැපෙන ආකාරය ස්වභාවිකව සිදුවන මේ ක්‍රියාවන් දෙස බලන්න. ඇතුළු වන විට පිටවන විට දැන් ඔබ සිටින්නේ හුස්ම සමග සිත පිහිටුවමින්. කය හැකි තරම් සැහැල්ලු කරගෙන හුස්මෙහි රිද්මයටම සිත යොමු කරන්න. දැන් ඔබ ඉතාම සැහැල්ලුවෙන් ඔබ මෙතෙක් නොඇසූ කයෙහි රිද්මය සමගයි ඔබ ඉන්නේ. දැන් කය ඉතාම සැහැල්ලුයි. කය ඉතාමත් සංසුන්. ඇතුළුවන පිටවන හුස්ම දෙසටම සිත යොමු කරන්න. කය දැන් ඉතාම සැහැල්ලුයි. දැන් මගේ මුළු කයම හුස්ම සමග සංවේදී. දැන් මගේම හුස්මෙහි රිද්මයට සිත සමාධිගත වෙලා හුස්ම සමග ඇති බැඳීම මට දැන් හොඳින් දැනෙනවා. මේ හුස්ම මට ලැබෙන්නේ පිටින් සෝබා දහමෙන් හමායන සුළඟ ගස්වැල් සමග බැඳිලායි තියෙන්නේ. දැන් මට දැනෙනවා සෝබා දහමත් සමග මමත් එකට බැඳිච්ච බව, වෙන් කරන්න බැරි බව. ජලය, වාතය, රස්නය, මේ සියල්ලම සෝබා දහමයි. මගේයි මට අල්ලා ගන්නට කිසිවක් නැහැ. මමත් සෝබා දහමත් එකක්. මගේ සිත දැන් ඉතාම සැහැල්ලුයි. දැන් මා තුළ පවත්නා වේගය සහමුලින්ම සංසිඳිලා. දැන් මගේ සිතට ඉතාම සැහැල්ලුවක් දැනෙනවා. මගේ ශරීරය තුළ අල්ලා ගන්නට යයි කියලා, මගේ යයි කියලා කියන්නට කිසිවක් නැහැ. දැන් මගේ සිත කරුණාවෙන් පිරෙනවා.

කය, වචනය, මේ සියල්ලම පොදු යහපතට යොදනවා. ඒ උතුම් කල්පනාවෙන් මගේ සිත පිරී යනවා. මගේ සිතිවිලි දැන් හරිම මෘදුයි, සැහැල්ලුයි, ගලන ගඟක් වගේ, මල් පෙත්තක් වගේ.

කිසිවක් නෑ. මා සිතන දේ කියනවා, කියන දේ කරනවා. මා කිසිවකට බියවන්නේ නෑ. මරණය ඉදිරියේ සැලීමක් නෑ. මක් නිසාද? මම යන මායාවෙන්, මම මිදෙමින් සිටින නිසා. මා දැන් ඉතාම ඍජුයි. බුදුරජාණන් වහන්සේ ඍජුභාවයෙන් යුක්තයි, නිර්භයයි. ඒ ආධ්‍යාත්මික ශක්තිය මට දැන් දැනෙනවා. මට දැන් ඕනෑම දෙයක් අතහරින්න පුළුවන්. මගේ ජීවිතය දැන් ඉතාම සරලයි. මගේ අඩුපාඩුකම් මට පේනවා. කයෙහි නොසන්සුන් නලියන වේගය මට දැනෙනවා. ඇඟ ඇතුලෙන් එන වේගය මට හොඳින් දැනෙනවා. මට ඒවාට යටත් නොවී පාලනය කරන්න පුළුවන්. මගේ සිතට නැගෙන සිතුවිලි මට පේනවා. ඇයි මේ තරහ එන්නේ? දැන් මට හේතු වෙන දේත් පේනවා. නිසල ජලයක පතුල පේනවා වගේ මගේ සංසුන් මනසට මගේ සිත මට පේනවා. ක්‍රෝධය, දැඩි බව, කාම ආවේග මේ සියල්ල එන විටම මට දැනෙනවා. ඒ නිසාම ඒවාට යටත් නොවී පාලනය කරගන්න පුළුවන්. දැන් මා මේ ජීවිතය තුළ මෙහෙවන හැටි පේනවා. මා තුළ නිදන්ගත සියලු සිතිවිලි මට පේනවා. හීනමානයක් එන විට මා ඒ දන්නවා. උඩඟු සිතිවිල්ලක් එන විට මා ඒ දන්නවා. මා මට යටත් නෑ. මගේ සිත දැන් නිදහස්. මට ඕනෑම දුකක් දරා ගන්න පුළුවන්. ඕනෑම දෙයක් අතහරින්න පුළුවන්. ඕනෑම පරිත්‍යාගයක් කරන්නත් පුළුවන්. මා තුල ධර්මයේ ජීවමානයි. දැන් මා වැනිම ධර්මයේ දුටු පිරිස සමග මං එකතුයි. මා දැන් සමූහයකට අයිති. තෙරුවනම මා තුල ජීවමානයි. මට දැන් ලෝකයෙන් ගැලවෙන්න බෑ. අන්ධ හිස් ලෝකය තුලම මා ජීවත් වෙන්න ඕන. ගැලවිලා යන්න අමුතු තැනක් නෑ. සොයාගෙන යන්න, වෙහෙසෙන්න අමුතු දෙයක් නෑ. රාගය, ද්වේෂය, මෝහය මා තුළම එන ස්වාභාවික දේවල්. ඒ ගැන මම දැන් දැනුවත්. මට සිහිනුවන තියෙනවා. මා කිසිවකට වහල්වන්නේ නෑ. මා කිසිවකට වහල්වන්නේ නෑ. දැන් මේ ආධ්‍යාත්මික ශක්තියෙන් සිටි මේ මොහොතේ මගේ ජීවිත පාරමිතාව මා ජීවත්වන පරිසරයට එක් කරනවා. මේ රට, මේ උතුම් ධර්මයේ ආභාසය ලැබූ තැනක්. අද ඒ උතුම් ධර්මය කාලයේ වැලිතලාවට යට වෙලා මා සමග ජීවත්වන ජනතාව වහල්කමට හසු වෙලා, බලයට ධනයට හසු වෙලා, සිහිනුවන නැති වෙලා මේ පුණ්‍ය භූමියේ ගස්වැල්, තුරුලිය, මහ පොළව මේ උතුම් ධර්මයේ ආභාසය ලබා තියෙනවා. අපේ සංසාරික ජීවිත තුලම ඇතැම් විට අපි මෙහිම මැරිලා ඉපදිලා තියෙනවා. මේ සමාජ මඩගොහරුවෙම මට පේනවා. මගේ සිත නෙළුමක් වගේ
විකසිත වෙන බව මට පේනවා. මගේ රටෙහි මිනිසුන් බලහත්කාරයට අධර්මයට යට වෙන විට, අතීතයේ උතුම් මිනිසුන් බිහිවෙලා මේ සමාජයම සුවපත් කරපු හැටි. ඉතින් මමත් මගේ දේශයේ ජනතාවගේ යහපත උදෙසා මගේ ජීවිතයම පූජා කරනවා. ආත්මලාභයක් කීර්ති ප්‍රශංසාවක් නොසලකා මගේ දේශයත් ජනතාවගේ යහපතත් සඳහා මගේ ජීවිතය සහ මුලින්ම මා කැප කරනවා. මේ උතුම් ධර්මය ලෝකයට ගෙන යාම හැර මට වෙන පරමාර්ථයක් නැහැ.

පන්සිල් සමාදන් වීමට පෙර අපි තෙරුවන් සරණ යමු. තෙරුවන් යනු ලොව පහළ වූ උත්තරීතර මැණික් තුනයි. බුදුරජාණන් වහන්සේ යනු මහා සීලයකින්, මහා සමාධියකින් සහ මහා ප්‍රඥාවකින් සෝභමාන වූ මැණිකක්. ධර්මයේ යනු ඒ මහා ප්‍රඥාවේ උල්පතයි. ආර්ය සංඝරත්නයේ යනු ඒ මහා ප්‍රඥාව ඇසුරු කළ උත්තම ගණයේ පිරිසයි. ඒ තෙරුවන් සරණ ගොස් අපි උදාර ප්‍රතිපත්ති පහක් රකින්නට පොරොන්දු වෙමු. ඒ උදාර ප්‍රතිපත්ති පහ නම් පංචශීලයයි.

මිනිසුන් අතර බුදුරජාණන් වහන්සේ විශිෂ්ට වන්නේ ආධ්‍යාත්මික වටිනාකම් වලින් පිරී ඉතිරී ගිය බැවිනි. උන්වහන්සේගේ අනන්ත බුදුගුණ සමුදායේ අසිරියෙන්ද උන්වහන්සේ විසින් දේශිත සත්‍ය වූ සද්ධර්මයේ අනුහසින්ද ආර්ය සංඝ රත්නේ ආර්යමය බල මහිමෙන්ද ඔබ සැමට සිතක් සාන්තිය

පැමිණෙන අනතුරු වළක්වාලනෙහිද පිරිතනම් වූ ධර්මස්කන්ධය සජ්ජායනා කරනු ලැබුවේ සමස්ත ලංකා සසුන් මඟ භික්ෂු සංවිධානයේ

වාසනාවන්ත පින්වත, සූර්ය පරිත්තේ නැත්තම් සූර්ය සූත්‍රයේ තුලින් මේකෙන් අදහස් කරන්නේ මේ සූත්‍රයේ තුලින් සූර්ය දිව්‍ය පුත්‍රයා රාහු අසුරේන්ද්‍රයා විසින් ගිලගත්තා. ඒ වෙලාවේ සූර්ය දිව්‍ය පුත්‍රයානන් බුදුරජාණන් වහන්සේගේ උතුම් නව අරහාදී බුදුගුණ මෙනෙහි කරමින් බුදුරජාණන් වහන්සේගේ පිහිට ආශිර්වාදයේ ආරක්ෂාව මට ලැබේවා කියලා සත්‍යක්‍රියා කළා. ඒ සත්‍යානුභව බලයෙන් ඒ රාහු අසුරේන්ද්‍රයාට මේ සූර්ය දිව්‍ය පුත්‍රයා ගිලගෙන ඉන්න බැරි වුණා. එයි සූර්ය දිව්‍ය පුත්‍රයා අර රාහු අසුරේන්ද්‍රයා විසින් ඒ බන්ධනෙන් නිදහස් කරලා දැම්මා. ඒ සත්‍යානුභව බලයේ තමයි මේ පිරිතින් පැහැදිලි කරලා දේශනා කරන්නේ. ඕනෑම කෙනෙක් උදේ හවස මේ සූර්ය පිරිත දේශනා කරනවා නම් ඒ තුලින් ඔබලාට පුදුමාකාර සාන්තියක්, ආරක්ෂාවක්, ග්‍රහ දෝෂ ආදී කොට ඒ සියලු උවදුරු ගැහැට පීඩා නැති කරගෙන ආශිර්වාදයේ ආරක්ෂාව සලසා ගන්නට පුළුවන් පුදුමාකාර බලයක් මේ සූර්ය පිරිත තුල තියෙනවා. ඒ තුලින් ඔබ ඒ මෙනෙහි කිරීම තුලින්, ඔබ ඒ සජ්ජායනා කිරීම තුලින්, ඔබ ඒ නිතර දෙවේලි භාවිතා කිරීම තුලින් ඔබට යහපතක් වේ.

ගුණ බලයෙන් ඔබ අප හැම දිනාටත් මුළු රටටත් සියලු සත්වයන්ටත් සැපතක් සැනසීමක් සාන්තියක්ම වේවා කියලා ප්‍රාර්ථනා.

බුදුගුණ කියනකොට අහනහැත්තන්ගේ සිත් සැනසෙනවා. අහන හැමදිනාගේම සිත් සැනසෙනකොට අපටත් පින් සිද්ධ වෙනවා. බුදුගුණ මහණින් කියනකොට වාක් සුචරිතය පුරුදු වෙනවා. තමන් කියන වචනය ලෝක සත්වයා සාංසාරික ජීවිතයේදී මහත්සේ පිළිගන්නවා. බුදුගුණ මහණින් කීමෙන් බොහෝ ජීවිතවලට ආශිර්වාදයක් ලැබෙනවා. අනන්ත බුදුගුණ බලයෙන්, අනන්ත ධම්ගුණ බලයෙන්, අනන්ත සංඝගුණ බලයෙන්, සූවිසි මහා ගුණ බලයෙන්, උතුම් ජයසිරි මහ බෝධීන් වහන්සේගේ අනන්ත ආනුභාව බලයෙන්, උතුම් දළදා වහන්සේගේ අනන්ත ආනුභාව බලයෙන්, අෂ්ටඵල බෝධීන් වහන්සේලා, දෙතිස්ඵල රුහ බෝධීන් වහන්සේලාගේ අනන්ත ආනුභාව බලයෙන්, ලංකා ධරණි තලයේ පුරා සියලු වෙහෙර විහාරස්ථානවල වැඳුම් පිදුම් ලැබමින් වැඩ සිටින බෝධිද්‍රුම රාජයාණන් වහන්සේලාගේ අනන්තානුභාව බලයෙන්, සතර දළදා වහන්සේ, අකුධාතුන් වහන්සේ, ග්‍රීවා ධාතුන් වහන්සේ, ලලාට ධාතුන් වහන්සේ, කේස ධාතුන් වහන්සේලා ඇතුළු කොට ලංකා ධරණි තලයේ පුරා සියලු වෙහෙර විහාරස්ථානවල පූජ්‍යස්ථානවල වැඳුම් පිදුම් ලැබමින් වැඩ සිටින උතුම් සරුවඥ ධාතුන් වහන්සේලාගේ අනන්ත බුදුගුණ බලයෙන්, අටවිසි බුදුරජාණන් වහන්සේලාගේ අනන්ත බුදුගුණ බලයෙන්, පින් කැමැති දෙවියන්ගේ දේවාසිරුවාදයෙන්, ලෝකපාලක ශාසන මාමකින් රූපේන්ද්‍රාදී සමස්ත දේව මණ්ඩලයේ දේවාසිරුවාදයෙන් ඔබ අප හැම දිනාගේ යහපත් පැතුම් ප්‍රාර්ථනා බුදුන්පත් වේවා. අපල උවදුරු දුරු වේවා. ඇස්වහ කටවහ දෝෂ නැති වේවා. සතුරු කරදර බාධා දුරු වේවා. දියුණුවට බලාපොරොත්තුෙන් සිතන මතන කරන කියන යන එන ගමන බිමන සරුව ප්‍රකාරයෙන් සඵල වේවා. මේ පූජානිසංස බලයෙන් ඔබට යහපතක් සිතක් ශාන්තියක් වේවා කියලා ප්‍රාර්ථනා.

0: FM 93.5 93.7 ලක්කඩ අහගෙන ඉන්න වෙලාව උදේ 5 විනාඩි 4යි.
1: FM 93.5 FM 93.7 ලක්කඩ Radio ITN.

පිරිත යනු පරිත්ත යන පාලි වචනයෙහි සිංහල වදනයි. පරිත්ත යන්නේ අරුත හාත්පසින්ම රැකවරණය ලබා දීමයි. පිරිත් සජ්ජායනයෙන් නැගෙන නාදය විනිවිද යන ක්‍රියාකාරී බලවේගයක් සේ සැලකේ.

ශක්තිය පිනවීමටද රුධිරේ පවිත්‍රත්වයටද මානසික සංහිඳියාව ඇතිවීමටද හේතුවන බැවින් මානසික මෙන්ම ශාරීරික සුවේද ධනවති සැලකේ. ජයපීත සියලු රෝගයන්ටද යක්ෂ භයටද ග්‍රහ දෝෂවලටද යහපත් ප්‍රතිඵල අත්කර දෙන බව පුරාතනයේ සිට පැවතින ජන විශ්වාසයයි. ජයපීත ශ්‍රවණය කරන ඔබටද

සැමගේ ශාන්තිය උදෙසා මේ උතුම් පිරිත් සජ්ජායනය කොට වදාළේ පානතුර ගඟුල සිරි පරම විශුද්ධාරාමාධිපතිව වැඩ සිට අපවත් වී වදාළ ප්‍රවචන කීර්ති ශ්‍රී සරබඤ්ඤ විශාරද පූජ්‍යපාද මිගස්වැවේ සෝමරතන ස්වාමින් වහන්සේ විසිනි.

ග්‍රාහීන් අතර අගතැන්පත් රහතන් වහන්සේ සීවලී මහා රහතන් වහන්සේය. ඒ උතුම් සීවලී මහා රහතන් වහන්සේගේ මහා තේජානුභාවයෙන් ධනය, කීර්තිය වර්ධනය වේවා. භව භෝග ආහාර පාන සුලභ වේවා. රජ බිය, සොර සතුරු බිය දුරු වේවා. ඔබේ කායික මානසික සුවය වර්ධනය වේවා. මේ මහානුභාව සම්පන්න සීවලී පිරිත සෑම දිනකම ඔබේ නිවසේ, ව්‍යාපාරික ස්ථානයේ, සේවා ස්ථානයේ, රථවාහන ආදී ශ්‍රවණය කිරීමෙන්, සිහිපත් කිරීමෙන්, සජ්ජායනා කිරීමෙන් සියලු යහපත